0: FM 93.7 Lakhana Radio ITN.
1: වෙලාව දෙපහයි විනාඩි 48යි දැන්.

0: ලකනහගෙන ලවදේ පහයි නඩි පනස් දෙකයි.
1: මෝට සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේති නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර් සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක් ලකන Radio ITN.

0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. මේ කතාව කාන්තාරයක වෙළඳාම් කරපු එක්තරා වෙළෙන්දෙක් ගැන. ඔහුගේ නම බාෂිඩ්. ඔහු ලුණුපිරුණු කරත්තයක් ප්‍රවාහනය කරමින් කාන්තාරය හරහා නගරේ රන් දොරටු වෙතට ගමන් කළේ විශාල බලාපොරොත්තුවක් ඇතිව. ලුණු ටික විකුණලා තමන්ගේ අනාගතය හදාගන්න එයා ගොඩක් හීන දැක්කා. ඒත් ගමන අතරතුර සිද්ධ වුණු නොසිතපු දේවල් නිසා, එයාගේ ඔටුවෙක් හදිසියෙම තුවාල ලැබපු නිසා බාෂිඩ්ට හැමදේම අහිමි වෙලා කාන්තාරය මැද අසරණ වෙන්න සිද්ධ වුණා. එයා අරගෙන ගිය ලුණු ටිකත් නිකම්ම විනාශ වෙලා ගියා. ඔහු හීන දැකපු මුළු සැලසුමම සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. කිසිම බලාපොරොත්තුවක් නැතිව හඬමින් ඉන්නකොට පුංචි මී මැස්සෙක් පියඹල යනවා බාෂිඩ් දකිනවා. ඒ මී මැස්සක පස්සේ බලාපොරොත්තුවක් හබාගෙන ගියපු බාෂිඩ්ට කාන්තාරය ළඟම තිබුණු රෝසමල් පිරිච්ච රහසිගත උද්‍යානයක් මුණගැහෙනවා. ඒ උද්‍යානය බලාගත්තේ මහලු පුද්ගලයෙක්. බාෂිඩ් ඔහුට තමන්ගේ තත්ත්වය පැහැදිලි කළා. එතකොට ඒ වැඩිහිටි පුද්ගලයා මෙහෙම උත්තරයක් දුන්නා. පුතේ, මෙතන කිසිම දෙයක් නැති වෙලා යන්නේ නැහැ. ඒවා වෙනත් ස්වරූපයකට පරිවර්තනය වෙන එක තමයි වෙන්නේ. ඔයා නැති වුණු ලුණු ගැන දුක් වෙනවට වඩා අද මෙතන තියෙන රෝසමල් වලින් ඔයාට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. මාස ගණනාවක් තිස්සේ බාෂිඩ් වැඩිහිටියා කියපු කතාව විශ්වාස කරමින් රෝස මල් පෙති එකතු කරා. අවසානයේදී ඔහු ලස්සන රෝස මල් පෙති වලින් රෝස තෙල් නිෂ්පාදනය කරන්න ඉගෙන ගත්තා. ඒ රෝස මල් වලින් හදපු රෝස තෙල් රැගෙන එයා නගරේ රන් දොරටුව කරා ගියා. නගරේ හිටපු ධනවතුන් ඒ රෝස තෙල් බෝතල් ඉතාම අධික මිලට මිලදී ගත්තා. ඇත්තටම බාෂිඩ්ට නැති වුණු ලුණු වලට වඩා දහස් ගුණයක් වටිනාකමක් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. මතක තියාගන්න, එක් සැලසුමක් අසාර්ථකුණා කියලා කියන්නේ සම්පූර්ණ අනාගතයම අහිමිවීමක් නෙවෙයි. අද ඔයාට ඉතුරු වෙලා තියෙන දේන් අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන් කියලයි මේ කතාවෙන් කියන්නේ. ඔයාගේ ජීවිතයේ සැලසුම් ඔක්කොම එකපාරටම කඩාගෙන වැටිලා අමාරුම තත්යකට මුහුණ දීලා තියෙනවාද? එහෙමනම් මතක තියාගන්න, සැලසුමක් ෆේල් වෙනවා කියලා කියන්නේ අනාගතය නැති වෙනවා කියන එක නෙමෙයි. අහිමි වෙච්ච දේවල් ගැන හඬමින් ඉන්නේ නැතිව මේ මොහොතේ මට කොතනින්ද පටන් ගන්න පුළුවන් කියලා හිතන්න. ඉවසීමෙන් සහ කැපවීමෙන් කරන කොඩා උත්සාහයක් උනත් අනාගතයේදී ජයග්‍රහණයක් බවට පත් කරගන්න පුළුවන්. ජීවිතේ අමාරුම කාලය කොච්චර කාලයක් තියෙයිද කියලා අපිට පාලනය කරන්න බෑ. ඒත් ඒ කාලය තුල අපි කරන දේ පාලනය කරන්න පුළුවන් අපිටම තමයි. ඒකන උත්සාහවන්ත වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: අයිබෝන් සුබම සුබ දෑසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද සැප්තැම්බර් මාසේ 14 වැනි සඳුදා දවස තවත් ජයග්‍රහී දවසක් ජයග්‍රහී සතියක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. කාලය ඉක්මනින් ගෙවිලා යනවා. ඔබේ බලාපොරොත්තු අදිෂ්ඨානයන් වලට අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් කැපවෙන්න. මොකද 2026 අවුරුද්ද ගෙවිලා යන්න තව දවස් කීපයක් විතරයි තියෙන්නේ, මාස කීපයක් විතරයි තියෙන්නේ. ඉතින් අපේ ඔබට නිරන්තරයෙන් මතක් කරනවා, ඔබේ අදිෂ්ඨානවලට ඔබේ බලාපොරොත්තු වලට යන්න තියෙන කාලය සීමිතයි. හැකි ඉක්මනින් ඒ දේවල් කරගන්න. මොකද ජීවිත කාලය හරිම කෙටි. ඒ මතක් කිරීමත් එක්ක අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව ලක්කන ප්‍රවෘත්ති අංශයේ වගේම නිල වෙබ් අඩවි සහ පුවත්පත් අරගෙන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පත්යේ ප්‍රධාන සිරස්තලය වගේම අද සෙළුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයන් විදිහට සඳහන් කරලා තියෙන මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පෞල් දේශපාලනයේ අවසන් රටක් ඉදිරියට යෑමට නව නායකයෙක් අවශ්‍යයි. තරාතිරම නොබලා සියලු අපරාධකරුවන් නීතිය හමුවට ගේනවා. අපේ ආණ්ඩුවට වසර 2යි, රටට සුබයි. කාටගස් දිගිලේ නොචියාගම ජනරැලි වලදී ජනපති කියයි කියලයි අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. එතෙකම අද දිවයින පුවත්පත සඳහන් කරනවා ආච්චිටද අම්මාටද පුතාටද සහෝදරයාටද බාප්පාටද හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා. කිසිවෙකුගෙන් පලිගැනීමේ චේතනාවක් නැහැ. ජනාධිපති පොළොන්නරුවේදී කියයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතටත් අපි අවධානය යොමු කරමු. Unyielding stance against corruption, president said zero tolerance against those misuse public wealth. For the more detail, emphasizing an unyielding stance against corruption, President Amri Kumara Dissanayake on Saturday declared that the government is setting a precedent to ensure that anyone who touches even a single cent of public wealth will eventually face legal consequences regardless of their positions or background. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් වගේම ලක්කන ප්‍රවෘත්ති අංශතරතුරු සටහන් කරනවා. වංචා දූෂණ වලින් තොර සැමට සමාන නීතියක් ඇති කරමින් හොරකම් කරන දේශපාලනයට දොරටු වහන අනාගතයක් හදන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සැමට සමාන නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනතාව ජාතික ජනබලවේග රජය පත් කළ අතර නීතිය ක්‍රියාත්මක වීමේදී ඇතමුන්ට එය ප්‍රශ්නයක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ආණ්ඩුවට වසර 2යි, රටට සුබයි. ජනරැලි මාලාවේ කහටගස් දිගිලිය ජනරැලි අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: සාරත ජනතා ව්‍යාපාරය කිසිම තරමක හදන්න පුළුවන්කම තිබෙන්නේ. එනිසා අපි අපේ සහකාර සමිති, සංවිධාන, කොට්ටාස සභා මෙසියල් එකතු කරලා මේ රට ගොඩනැගීමට අවශ්‍ය වෙන ජනතා ව්‍යාපාරය ගොඩනගනවා. පාර්ලිමේන්තුවට ගිහපුවාම අවුරුදු පහක් മന്ത്രി ධුරය දරපුවාම විශ්‍රාමයටම හම්බුණා. අවුරුදු පහයි මම දැක්ක එක മന്ത്രി ධුරයක් ආවා. අවුරුදු 19 පාර්ලිමේන්තුවට ආවා. අවුරුදු 24 විශ්‍රාම ගමේ අපිට අවුරුදු 24 රස්සාවක්වත් අපි මොකද කරේ? පාර්ලිමේන්තුවට පණපත් ගෙනල්ලා മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට පවෝසිතරා. දේශපාලන වෙනස විතරක් නෙවෙයි, දේශපාලකයට රජ නිලධාරිය බයේ, මහ ජනතාව බයේ එක්ක යටත්. අද එහෙම නෑ. අද දේශපාලක ප්‍රශ්න කරන්න පුළුවන්. ඇයි? අලුත් දේශපාලනයක් අවශ්‍යයි. රට හදන්න නම් පැරණි ගතානුගතික විනාශකාරී දේශපාලනය වෙනුවට නව දේශපාලනයක් අවශ්‍යයි. අන්නේ දේශපාලන පියවර ජාතික ජනබලවේගයේ පියවරට වෙනවා. ඒක තමයි ජනතාව අපේක්ෂා කරන්නේ. හැබැයි අපි අලුත් පාරක යනවා. ඒකට තාම පරණ පාරේ බර කරත්ති. ඒකට විතර තාත්තා ජනාධිපති නම් පුතා ජනාධිපති. ඒවා යලි ශ්‍රී ලංකාවේ අවසන් අලුත් දේශපාලන පරිච්ඡේදයක් නව දේශපාලන ගොඩනගල ඉවරයි. ඒක අපි කරලා තියෙනවා. අපිට හොඳ සභ්‍යත්වයක් තිබුණා, හොඳ සමාජයක් තිබුණා. හැබැයි දැන් මොකද කරන්නේ? දැන් හොරෙක් හිරේ දාපුවම අඬනවා. මාර සමාජයක් නේ. එහෙම සමාජයක් ඕනද අපිට? නෑ. සමාජ අවශ්‍ය මොකද්ද? එයා ලොකු කෙනෙක්ද පොඩි කෙනෙක්ද ભેදකින් තොරව මහජනක දේපල ඔරකන් කළ තිබෙනවා නම් දඬුවම් දෙන්න ඕන කියලා අපේක්ෂා කරන සමාජය කොහොමද? අපේ ගම්වල ජනතාවට අපේ අම්මලා තාත්තලා විඳපු දුක අපේ දරුවන්ට අපත් නොවන සමාජය කැඩීම තමයි ජාතික ජනබලය ගන්නේ වගකීම. ඒ වගකීම ප්‍රතිකරණය තිබෙනවා.
0: ලංකාදීප පුවත්පතටයි මේ අවධානය. පොහොට්ටු අනුරපුර රැලියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනසටන ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පෙරේදා පැවැත්වුණා. එහිදී මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර වේදිකාවේ අසුන්ගෙන සිටි අවස්ථාව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අල්චුනා හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහත්වරුන්ද මෙහි සිටියා කියලා තමයි ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්. It's more to the Daily News newspaper. Namal turns to Mandela's words in message from remand. Says would not bow to government's political pressure. For the more in detail, SLPP MP Namal Rajapaksha, currently in remanded custody, has sent a message support attending the party's Janasatana rally in Anuradhapura, saying he would not bow to what he described as the government's political pressure. අප සිරගත කළත් අපගේ අදිෂ්ඨානය සිරගත කළ නොහැකි. අනුරාධපුර රැලියට සුබ පතමින් මැගසින් සිට නාමල්ගෙන් ලිපියක්. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත මේ විදිහට සටහන් කරනකොට දිනමින පුවත්පත වාර්තා කරනවා අභියෝග හමුවේ ශක්තිමත් වීමේ පාඩම කියා දුන්නේ මගේ තාත්තා. පොහොට්ටුවේ අනුරාධපුර රැලියට නාමල්ගෙන් හිරගෙදර සිට ලිපියක්. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත හිමයි සටහන් කරන අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. අප සිරගත කළත් අපගේ අදිෂ්ඨානය සිරගත කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. එම මහතාය බව ප්‍රකාශ කළේ මැගසින් බන්ධනාගාරගතව සිටිමින් පෙරේදා අනුරාධපුරයේදී ජනපීඩක ආණ්ඩුවේ රුදුරු බල බෙදින ජනසටන යන තේමාව යටතේ පැවති ජන රැලියට ලිපියක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මහතා විසින් එම රැලියට යොමු කරන ලද ලිපිය හෙඩපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව වේදිරිමාන්න මහතා විසින් කියවන ලද අතර එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වූ කරුණු සම්බන්ධයෙනුත් අද දිවයින පුවත්පත සටහන් කළ තියෙනවා. අපි ඇතුල් පිටුවලටත් අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. යකඩ කූරු අතරින් මම ඔබ දකිමි. ඔබගේ උණුසුම සහයෝගයත් විඳිමි. ඔබ වැනි වීර්‍යවන්තයෙකුගෙන් යුතු දේශපාලන ව්‍යාපාරයක් මෙහෙයවන්නට ලැබීමට තරම් භාග්‍යවන්ත වෙමි. මෙය යුගයේ යුක්ති සහගතම සටනයි. දුෂ්කරතා විසින් ඇතමුන් ගොඩනගයි. දුෂ්කරතා තුළින් ශක්තිමත් වීමේ පාඩම මට කියා දුන්නේ මගේ තාත්තා. මේ ආණ්ඩුව කියූ දේ නොකරයි, නොකියූ දේම කරයි. මේ ආණ්ඩුවේ කාලයෙන් තුනෙන් එකක් මේ වන විට අවසන් ඇතිකරන බව කියූ දියුණු ආර්ථිකය සහ අලුත් ජීවිතයේ ප්‍රබන්ධයක් පමණයි. මීට පෙර ඔබ සාධාරණ සටනක් නිසා අනාගතයක් වසා දැමූ ආණ්ඩුවක් ගැන අසා තිබේද? මේ වගේ දීර්ඝ විස්තරයක් සටහන් කරමින් අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා මේ සම්බන්ධයෙන්. එදකම දිනමින පුවත්පත සටහන් කරනවා එයාබස් ගනුදෙනුවේ ඩොලර් ලක්ෂ 20 අලස්සිද්ධිය සැකකරුවෙකු ලෙස නාමල් නම් කරන්න නීතිපතිගෙන් CID උපදෙස්. ගයන් කුමාර වීරසිංහයි අද වාර්තාව අරගෙන ඉන්නේ දිනමිනට මේ සම්බන්ධයෙන්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇති මූල්‍යාක්‍රමිකතා සහ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයට අදාළව අනාවරණය වී ඇති තොරතුරු පදනම් කරගනිමින් එහි සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරන්නයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. එතෙකම අද සටහන් වන චීනයෙන් ළමාරෝහලට නොමිලේ ලැබුණු CT ස්කෑන් රේට NSB බැංකුවෙන් කෝටියක් අරන් සිරිලිය ගිනුමට දාගෙන ශිරන්තිගෙන් FCID ප්‍රශ්න කරන්න යයි ගයන් කුමාර වීරසිංහමයි අද මේ වාර්තාවත් අරගෙන ඉන්නේ. කොළඹ ඍජුවේ ආරය ළමාරෝහලේ සිටි රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබා ගැනීමට යයි සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරියවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රධානත්වයේ දරන සිරිලිය සවිය ගිනුමට ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් පරිත්‍යාගයක් ලෙස රුපියල් කෝටියක මුදලක් බැර කරවාගෙන එම මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මිග්‍යානා වංචාව ගැන ගෝඨාභයගෙන් පැය පහක් ප්‍රශ්න කරයි. දිනමින පුවත්පතයි මේ වාර්තාවත් අරගෙන ඉන්නේ. ගයන් කුමාර වීරසිංහ ගෙනෙන වාර්තාව. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේදී යුක්‍රේනයෙන් MiG-27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදු වූ මහා පරිමාණ මූල්‍ය වංචාව සහ අක්‍රමිකතාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොටසේ කළ ප්‍රශ්න කිරීම්වලින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වුණා කියලා අද සඳහන් කළ තියෙන අතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතවද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු නැවතත් හමු වෙමු ලක්කඩ මෝර්නින් න්ියුස් ඇලර්ට් තුලින්. රැඳි සිටින FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් න්ියුස් ඇලර්ට් එක. ලක්කඩ මෝර්නින් න්ියුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:13.
2: අබන කෝටි යටේ NLB ධනරේ තහනිය නතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසැල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තේරි.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලින් ෂීට් FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ලකන මෝනින් නිවසලට හගෙනින් වෙලා උදේ 6 විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
0: දෙන්නේ මාරාතිකයි.
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ලෞදේ 6 විනාඩි 19 වනවතත් ලක්කන මෝනින් නිවුස් වලට සමගින් අපි සෝදානම් මද ලක්කන ප්‍රවෘත්තිංශ ගැන තොරතුරු වලට අවධානය යොමු කරන්න. අධ්‍යාපනය තුල කිසිවෙකු අත්හැරෙන්නට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය අවධාරණය කරනවා. පොතපත ලබා දීම පමණක් නොව ඉගෙනීම සඳහා අවශ්‍ය පරිසරය නිසි ලෙස නිර්මාණය කර දීමද නිදහස් අධ්‍යාපනයට අයත් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ පැවති සරසවි දියණියෝ අභිමන් වැඩසටහනට එක් වෙමින්
1: දන්නවා අපේ රජයේ මූලික අභිප්‍රායක් වෙන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කර. ඒ ගමනේදී අපි කිසිම ශිෂ්‍යාවකට කිසිම සිසුවෙක්ට මොන පසුබිම තුලින් ආවත් මොන අභියෝගයක් එක්ක ආවත් අපි අතාරින්න ඉඩ දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. අපි උත්සාහ කරන්නේ සියලු දෙනාටම ගෞරවණීය සියලු දෙනාට සමානව සලකන සමාජයක් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රජයක් හැටියට ඒ වගකීම බාර ගන්න අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි මේ වෙනකොට අඩු ආදායම් ලාභී පවුල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන ආබාධිත සහිත ශිෂ්‍යාවන් සඳහා මාසකට රුපියල් 5000ක දීමනාවක් ගෙවීම අපි මේ වසරේ ඉඳගෙන ආරම්භ කළා තියෙනවා. ඒ වගේම තමයි මාසික ඒ දීමනාව අපි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අඩු ආදායම් ලාභී පවුල්වල ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් දරුවන්ටත් අපි මේක වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කළා තියෙනවා. පරිසරය හරියට හදන එකත් අපේ වගකීම කියලා. අපි දන්නවා මේ වෙනකොට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඔවුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න. ඒ නිසා තමයි අපි මේ අවුරුද්දේ ආරම්භ කළා තියෙන්නේ නේවාසිකාගාර හදන ව්‍යාපෘතියක්. ඒ අලුතෙන් නිර්මාණය කරන නේවාසිකාගාර ආබාධිත සහිත ශිෂ්‍යයන්ට ප්‍රවේශ ලැබෙන විදියට පහසුකම් ලැබෙන විදියට හදන්න තමයි අපි උපදෙස් දීලා
0: තියෙන්නේ. As noted in the Daily News newspaper, is JB2 hold protest against 22nd Amendment on 24. For the more detail, opposition leader Sajith Premadas announced that the Samagi Janabalavege will hold a public mobilization and peaceful protest against the 22nd constitutional amendment on 24th of September. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත වගේම අනිකුත් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ රක්ෂණ ශ්‍රේයන්ත ගිනෙන වார்த்தාවට. 22ට එරෙහිව 24 වෙනිදා විරෝධතාවක් පවත්වනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එරෙහිව ජනතා පෙළ ගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන 24 වෙනිදා පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු.

0: ස්වාධීනත්වය නීති ආධිපත්‍ය විනාශ කරන බවයි පැහැදිලිවම 22 සංශෝධනයට ප්‍රථමයෙන් විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීව එය තවත් ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා. මේ වන විට රට මුහුණ දෙන්නේ භයංකාර අභියෝගයකට බවත් වත්මන් මාලිමා රජය මෙම 22 සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර තනි පක්ෂපාලනයක් ඇතිකර රටේම බලය පැලවත්තට ගෙන යාමට උත්සාහය පරාජය කළ යුතු බවත් තමයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ කියලයි අද දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතෙකම අද සඳහන් කළ තියෙනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තෙල් මිල නගන්න සමාගම් තුනක් ඉල්ලයි පාඩුව දරා ගන්නවා අපි වැඩි කරන්නේ නැහැ කියලා තමයි සංස්ථාව සඳහන් කරන්නේ කියලා තමයි ලංකාදීප පුවත්පතේ වාර්තාව. ඒත් එක්කම දිනමින පුවත්පත සඳහන් කරනවා ලෝක තෙල් මිල සීග්‍රයෙන් ඉහළට බැරලය ඩොලර් 100 ඉක්මවයි ජයසිරි මුණසිංහයි අද දිනමිනට වාර්තාව අරගෙනනේ අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා. දමිත් වික්‍රමසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. ඉහළ පහළ යන ලෝක බලශක්ති මිල සැලකිලට ගනිමින් ඉන්දන මෙරටට ගොඩබාන අවස්ථාවේදී දැරීමට සිදුවන පිරිවැය අනුව ඉන්දන මිල සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස මෙරට පෞද්ගලික ඉන්දන සමාගම් කර ඇති ඉල්ලීම රජය සලකා බැලීමට ඉඩ ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළා කියලා තමයි අද වාර්තා වෙන්නේ. අපි අවධානය යොමු කරන ඇතුල් පිටුවලට අද වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන්. පෞද්ගලික ඉන්ධන සමාගම් සමග එළඹ ඇති ගිවිසුම් සලකා බැලීමේදී එවැනි ඉන්ධන මිල සංශෝධනයක් සඳහා නීතිමය බාධාවක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළා. මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මෙරටට ගොඩබෑමේදී දැරීමට සිදුවන ඉහළ පිරිවැය හේතුවෙන් වර්තමාන මිලට ඉන්ධන ලබා දීම අපහසු බව පෞද්ගලික ඉන්ධන සමාගම් දැනටමත් රජයට දන්වා ඇති බව තමයි සඳහන් වෙන්නේ. IOC, සිනොපෙක් සහ RM පාක්ස් ඇතුළු පුද්ගලික ඉන්ධන සමාගම් මේ සම්බන්ධයෙන් රජයට කරුණු දක්වා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර පිරිවැය ඉහළ ගියත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම අවස්ථාවේදී ඉන්ධන මිල සංශෝධනය නොකරනු ඇතැයි සංස්ථාවේ නිලධාරියෙක් සඳහන් කරලා තියෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම පාඩුව විඳ දරා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මත්තල ගුවන් තොට ළඟ මුවමස් ජාවාරමක්. පියාසර නිලධාරියෙකු එක්ක ගුවන් හමුදාවේ පහක් අත්අඩංගුවට. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් නැවතත් ඔබ වෙත මේ ප්‍රවෘත්ති වැඩිදුරතරතුරු අරගෙන එන රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
1: ලක්හඬ Radio ITN.
0: Velaw de hayi vinadi 26.

0: ලංකා දෙපපුවත් වතරයි මේ අවධානය අද සඳහන් වෙලා තිනවා නන්දා මල්නේගේ භස්මාවශේෂ කැලණි නදියේ පාකර හැරේ. අංජුල මහික වේරරත්නයි අද වාර්තාව අරගෙන එන්නේ. හෙළේ අග්‍රගණ්‍ය ගායන වේදිනේ අවහප් ප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනියගේ භස්මාවශේෂ කැලණි නදියේ පාකළ බව සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කර තිබෙනවා. තමාගේ භස්මාවශේෂ තැන්පත් කර ස්මාරකයේදී නොකරන ලෙසට නන්දා මාලනිය ජීවත්ව සිටියදී කළ ඉල්ලීමට අනුව ඇගේ භස්මාවශේෂ කැලණි නදියේ මෙසේ පාකර හැරියා කියලා තමයි අද ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. එතකම අපි විරාමයට පෙර සඳහන් කළා මේ මත්තල ගුවන්තොට ළඟ මෝමස් ජාවාරමක් සම්බන්ධයෙන්. අද ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තාව අරගෙන ඇමිලා තියෙනවා. ඇතුල් පිටුවලයි අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙන්නේ. මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලේ අධි ආරක්ෂිත කලාපයේ ගැවසෙන මුවකු දඩයම් කර මස්කර විකිණීම සඳහා ගුවන් හමුදා රථයකින් ප්‍රවාහනය කරමින් සිටියයි කියන ගුවන් හමුදා නියමුවක ඇතුළු ගුවන් හමුදාවේ 5 දෙනෙකු මත්තල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ගුවන් හමුදා ජීප්‍රතේ සිවිල් පුද්ගලයන් 2 දෙනෙකුද සිට ඇති අතර එයින් එක් අයෙකු ගොවිතැන් කර ජීවිකාව ගෙන යන 62 වරෙදී අයෙකු වන අතර අනිකා වැල්ඩින් කාර්මික ශිල්පියෙක් කියලා තමයි සඳහන් කරන්න. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඉතකම අපි අවධානය යොමු කරන ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට. රුපියල් මිලියන 300කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට බලන දක්වා පරිශන දුම්රිය ඊයේ දහවණේ කෙරුණා. එහි ආරම්භක අවස්ථාවට අමාත්‍ය ධම්මික පටබැඳි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ යන මහත්වරුන්ද එක් වී සිටියා. එහිදී අමාත්‍ය ධම්මික පටබැඳි මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.
1: හතරක් ඇතුළත තමයි මේ බිංගේ අවසන් කරන්න සැලසුම් කළේ. ඉතිේ අනුව ඒ මාස හතර ඇතුළත මේ වෙනකොට ඒ බිංගේ ඊට උඩින් යන රේල් පාරත් ප්‍රතිසංස්කරණය කරලා අවසන් කරලා ඒ දුම්රිය ගමනාගමනය ආරම්භ කරන්න පුළුවන් විදිහට දැන් සකස් කරලා තියෙනවා. මේ පාලම සකස් කළ ඉවරනට පස්සේ තව කිසියම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කඩු ගන්නව දක්වා සිදු කරන්න තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යාංශයත් මැදි අතල කෙටි කාලයක් තුළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි මාසයේ මුල් භාගය තුළ අපි විශ්වාස කරනවා අපිට පුළුවන් වෙයි කියලා පේරාදෙණිය සිට යලිත් ප්‍රමුක්කන හරහා දුම්රිය ගමනාගමන කටයුතු ආරම්භ කරන්න.
0: පසුගිය වසර දෙක තුළදී සිදු කළ ජනතා සේවයට වඩා නොදෙවෙනි සේවාවක් ඉදිරි වසර කිහිපයේදී රජයේ සිදු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. පුනරුදේ පුරවර සංකල්පය යටතේ හපුතලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
2: ඇතුලේ කොළ පාට නිල් පාට රතු පාට තියාගන්න එපා. එක එක කණ්ණාඩි වලින් බලන්න එපා. ඒ හොඳ දෙයට හොඳ ඉතින් සහය දෙන්න. දැන් මේකට කකුල් මාට්ටු දාලා මේ යන ගමනේ විනාශ කරන්න අපරාධකාරයන් ඌමනා වුණාට ගමේ අය ඌමනාවක් තියෙන්න බෑ. එහෙනම් මම ඉල්ලන්නේ මේ ගමන වැටුනොත් නැති වෙන්නේ ආණ්ඩු සහෝදරගේ ජනාධිපතිකමවත් අපේ මැති ඇමතිකමවත් නෙවෙයි. මේ රට වැටුනොත් වැටෙන්නේ ඔබේ දරුවගේ
3: අනාගතේ.
0: ලකන මෝනින් න්ියස් වලට අහගෙන ඉන්න වෙලාව 2:33.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: අංක 6, අංක 6, අංක 0, අංක 2 විදිහට ගොවිසත 6551 වෙනි ජයග්‍රහ දිනුම්බාරේ ආර ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 15 අංක 22 අංක 37 සහ අවසානයේට අංක 41 විදිහට. මෙගා පව 2657 වන ජයග්‍රහය දිනුම් වාරේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය සුපිරි අංකයේ අංක 3 වෙනකොට අනිකුත් ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 4, අංක 28, අංක 35 සහ අවසානයේ අංක 47 විදිහට. දර නිධානය 2339 වන ජයග්‍රහය දිනුම් වාරේ ඒ දවසේ දේ ක්‍රියාත්මකුනේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක අංක 20, අංක 27, අංක 54 සහ අවසානයේ අංක 55 විදිහට සටහන් වෙනවා. හඳහන 1618 වන ජයග්‍රහය දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලදීගත් හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට වෘශ්චික ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහී අංක සටහන් වෙන අංක 27, අංක 29, අංක 35 අවසානයේට අංක 54 විදිහට. අද සම්පත 884 වන ජයග්‍රහය දිනුම් වාරයේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ. ජයග්‍රහී අංක අංක 6, නැවතත් අංක 6, අංක බිංදුව සහ අවසානයේට අංක 2 විදිහට සටහන් වෙනවා. NLB ජය 577 වන ජයග්‍රහය දිනුම් වාරයේ G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 6, අංක 7, අංක 8 සහ අවසානයේට අංක 1. සුබ දවසක් 425 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා තුලා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ බවට පත් වුනේ. ජයග්‍රහී අංක අංක 28, අංක 37 සහ අවසානයේට අංක 62. එතෙක්ම සුබ දවසක් 425 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 4609 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 6:36යි.

0: ලකන මෝනිං නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 46.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසැල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානය
5: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුවා.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0871711.

0: Radio ITN. Morning News Alert.
1: ලෝ දෙහයයි විනාඩි 42යි අපි සූදානම් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. මෙවැනි විපත් යලි දැසට නොපෙනේවා. දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද. දෙහිවල දරු දෙදෙනාගේ ඝාතනයෙන් UN එකත් සසල වෙයි. චතුර පමුණුවයි අද වාර්තාව අරගෙන එන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක කනස්සල්ල පළ කරයි කියලා අද තොරතුරු සටහන් කරන ඔහුගේ පණිවිඩයත් සමගින් අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ. දෙහිවල ප්‍රදේශයේදී අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පරකල තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රේ මහතා පවසන්නේ දරු දෙදෙනෙකුට මරු කැඳවූ එම සිදුවීම තමා දැඩි කම්පනයට ලක් කළ බවයි. මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට සම්බන්ධ පාර්ශව ඊට පිළිතුරු ලබා දිය යුතු බව සීක්ස් ගිනුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තින්නේ දිවයින පුවත්පතේ. දීර්ඝ විස්තරයක් සහිතව ඇතුළු පිටුවලත් අද තොරතුරු සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ විදිහට තමයි අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සටහන් වෙන්නේ. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා. රටපැන්න පාතාලියෝ 66ක් ආපසු ගෙන්වලා, කල්ලි නායකයෝ චග්ගෝලියෝ 28ක් ඒ අතර කියලායි සඳහන් වෙන්නේ. රතු නිවේදන නැති 38කුත් අල්ලාගෙන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය අද වාර්තාව අරගෙන එනවා. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව පාතාල කල්ලි නායකයන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ 66 දෙනෙකු මෙරටට ගෙන්වා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු. රතු නිවේදන ලබාගෙන මෙරටට රැගෙන එන ලද පාතාල කල්ලි නායකයන් සහ ඔවුන්ගේ සමීපතම ගෝලයන් 28 දෙනෙකුද රතු නිවේදන නොමැතිව මෙරටට ගෙන්වන ලද පාතාලයට සම්බන්ධ සහ වෙනත් අපරාධ සඳහා අවශ්‍යව සිටි අපරාධකරුවන්ගේ 38 දෙනෙකුද ඒ අතරවන බව පොලිස් මුලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා තියෙනවා. මෙවැනි විට පාතාල නායකයන් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඇති පුද්ගලයන් පිරිස 110ක් බවද පොලිස් මුලස්ථානය පෙන්වා දෙනවා. මේ දක්වා බලාත්මකව පවතින රතු නිවේදන සංඛ්‍යාව 236ක් බවද පොලිස් මුලස්ථානයේ එම නිලධාරියා සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. ඒත් එක්කම මෙරටට රැගෙන ආ පාතාල නායකයන් අතර රොටු බාමිල, ලොකු පැටි, කෙහෙල් බද්දර පද්මේ කමාන්ඩෝ සලින්ත යන නමගිය පාතාලයින්ද වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරින් රතු නිවේදන 96ක්ම ලබාගෙන තිබෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවන්ට බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන්. Let's move to the Daily News newspaper. Police fire at runaway drug distribution van, driver injured. Furthermore, in detail, police opened fire on a van after its driver failed to comply with an order to stop in the Udugampal area of Gampaha on Saturday night. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කළා තිනවා. ගම්පහස්කිරියේදී පොලිස් වෙඩි කෑවේ ලියාපදිංචි IRC කාරේක්. වෑන් රථයේත් මත් කුඩු සහ අයිස් පොලිසිය සඳහන් කරනවා කියලාද නොමන් පලිහවඩන සහ සුසිල් රණමුකයි වාර්තාව අරගෙන එන්නේ. ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ අනනොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලැබූ එම රියදුරු පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහරෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබනවා. එම රියදුරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් බවට හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන. දිස්ත්‍රික් 8ක් එල් නිනෝ නිසා වියලෙයි. 141,312කට බවුසර් වලින් පානීය ජලය. පළාත් 5කට අද ගිගුරුම් වැසි. ප්‍රදේශ රැසක උණුසුම ඉහළට කියලා තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ. චමින්ද සිල්වා අද දිවයිනට මේ වාර්තාව අරගෙන එන්නේ. අද මේ සම්බන්ධිනෝ දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. එල්නෝ තත්වයේ හමුවේ දිස්ත්‍රික් 8ක ප්‍රාදේශීය ලේකම් කොටස 36ක පවුල් 49,344ක පුද්ගලයන් 161,451 දෙනෙකු පානීය ජල ගැටලුවට මුහුණ දී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊවන විට වාර්තා කර තිබුණා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු අද මේ සම්බන්ධයෙන් කොහොමද ඇතුළු පිටුවල තොරතුරු සටහන් කරන්නේ කියලා බලන්න. මින් පවුල් 43,221කට අයත් පුද්ගලයන් 141,312 දෙනෙක් සඳහා බවුසර් මගින් පානීය ජලය සම්පාදනය කරන බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා. අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොටස 36ක ජනතාව සඳහා ජනතාව ජල ගැටලුවට මුහුණ දෙමින් සිටිනවා කියලායි සඳහන් වෙන්නේ. මොනරාගල, ඒත් එක්කම මඩකලපුව, මාතලේ, බදුල්ල වගේ දිස්ත්‍රික්කවල මේ අයුරින් දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවගේ සංඛ්‍යා ලේඛන සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා. ඊයේ පෙරවරු 8:30 අවසන් වූ පැය 24ක කාලය තුළ ගම්පහ කිරිඳිවැල මිලිමීටර 92.6ක්, කිලිනොච්චිය මිලිමීටර 87.5ක් වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබී තිබෙනවා. නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ සබරගමු පළාත්වලත්, වවුනියාව, මන්නාරම, මුලතිවුස, කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානයට යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි අද සඳහන් කරන්නේ දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. මේ තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා වෙලා තිබුණේ. අපි මේ විරාමයෙන් අනතුරුව ඔබ වෙත ගෙන එන සූදානම් විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් රැඳී සිටින කියලා ආරාධනා කරන FM 93.5 ලක්හඬ මෝර්නින් නිවුස් අලර්ට් එක.
0: News Alert.
1: ලකන මෝර්නින් නිවුස් අලර්ට් අහගෙන ඉන්න වෙලාව 6:50යි.

0: පෙළොදහය විනාඩි පනස් තුනැපි සුදනම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න. හූතී කැරලිකරුවෝ රතු මුහුදේ සමුද්‍ර සන්ධියේ බලය අල්ලයි. සෞදි රජයේ තෙල් සැපයුමත් නවතී. හූතී මර්ධනයට සල්මාන් කොමරු අමරිකාවේ සහය ඉල්ලයි කියලාද සඳහන් කළ තියෙනවා දිනමින පුවත්පත. යේමනේ රජයේ හමුදාව සමග අඛණ්ඩව යුද වැදී සිටින හූතී කැරලිකරුවන් රතු මුහුදේ මොකා වරාය නගරය සහ බාබ් අල් මණ්ඩේබ් සමුද්‍ර සන්ධ්‍යාවට වෙරළ තීරය පෙරිම් දූපත අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සෞදි අරාබියේ සිට බොරතෙල් ප්‍රවාහනය කරන තීරණාත්මක මුහුදු තීරයක් වන බාබ් අල් මණ්ඩේබ් සමුද්‍ර සන්ධියේ බලය තහවුරු කරගත් හූතී කැරලිකරුවන් රජයේ හමුදාව සතු අමරිකාවේ නිෂ්පාදිත ඩොලර් මිලියන ගණනාවක් වටිනා යුද උපකරණ තොගයක්ද අත්පත් කරගෙන ඇති බව සඳහන් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. සල්මාන් කුමරු අමරිකාවේ සහ ඉල්ලන බවත් අද සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට කෙසේවත් මේ මොහොතේ අමරිකාව ඍජුවම යුද්ධයට මැදිහත් නොවන බවත් බුද්ධි තොරතුරු ලබා දීමෙන් පමණක් සහාය ලබා දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ දව පළ කර ඇති බවත් රොයිට පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් කරලා තියෙනවා මැද පෙරදිග සාමයට බ්‍රික්ස් රටවල් මැදිහත් විය යුතු බව චීන ජනපති කියයි. මැද පෙරදිග ඇතුළු බටහිර ආසියාවේ පවතින ගැටුම් හමුවේ බ්‍රික්ස් රටවල් සාමසාධක කාර්යභාරයක් ඉටු කළ යුතු බව චීන ජනපති ෂී ජින් පිං ප්‍රකාශයට පත් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතකම අද සඳහන් කර තියෙනවා ජාවා මුහුදේ මගී නෞකාවක් ගිලී 140 දෙනෙක් අතුරුදන් වී සිටිනවා කියලා ලංකාදීප පුවත්පතත් අද සඳහන් කරලා තියෙනවා විදෙස් තොරතුරු විදිහට. සෞදිය ප්‍රධාන තෙල් නලයක් වසයි. ඉරාන තවත් නැවකට ප්‍රහාරයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ හූතිලා ඇමරිකාව එක්ක යුද්ධ කරන්න කැමති නැහැ ට්‍රම්ප් කියයි කියලා. ඒත් එක්කම අද සඳහන් වෙන චීනය සහ ඉන්දියාව හතුරන් නොව හවුල්කරුවන් විය යුතුයි ෂී ජින් පින් මෝදිට කියයි කියලත් අද සටහන් කරලා තියෙනවා ඔවුන් දෙදෙනාගේ ශාරූපත් සමගින්. මේව තමයි අද දවසේදී විදෙස් තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරනවා විදෙස් පිටුවෙන් ක්‍රීඩා තොරතුරු වලට. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. ඒ දවසේදී ආසියානු කුසලාන ක්‍රිකට් කාන්තා තරඟයේ අවසන් මහා තරඟය පැවැත්වුණා. ශ්‍රී ලංකාව 90 බවටයි පත් වුණේ. 20-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ හොඳම කණ්ඩායම් තුන අතර සිටින්නේ අහම්බෙන් නොවන බව නැවත වරක් තහවුරු කළ ඉන්දිය ක්‍රීඩිකාවෝ ඩුබායි නුවරදී ඊයේ පැවති අවසන් මහා තරඟයේදී ලකුණු 72කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ආසියානු කුසලානය දිනා ගැනීමට සමත් වුණා. ඉන්දිය කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයක් දිනාගත්තේ 8 අවස්ථාවටයි. වසර 2004 ආරම්භ වූ කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වසර 2018 ආසියානු කුසලානය දිනාගත්තා. 2024 ශ්‍රී ලංකාවේ කාන්තාවන් සතු වුණා. ඊයේ පැවති අවසන් තරගයේදී පළමුවෙන් පන්තුවට පහර දුන් ඉන්දිය කාන්තා කණ්ඩායම නියමිත ඔවර 20 නිමා වෙද්දී කඩුලු 5ක් දැවි ලකුණු 183ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කාන්තාවන්ට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවි ලකුණු 111ක් පමණයි. ලකුණු 184 ඉහළ ඉලක්කයක් කරා යාමේ අරමුණ ඇතිව පිටේරි පිවිස ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ නොසිතූ ආරම්භයක් කියලා අද පුවත්පත් සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. ලොව අංක 1 තහවුරු කළ රුමේෂ් තරංගට කෝටි 6ක් කියලා තද සඳහන් වෙලා තියෙනවා. හංගේරියාවේ බුඩාපෝස්ට් නුවරදී ඊයේ මධ්‍යම රාත්‍රියේ නිමාවට පත් වූ ලෝකයේ මේ වන විට හෙල්ල විසි කිරීමේ සබුවේ හොඳම ක්‍රීඩකයන් 8 අතරේ පැවති ලෝක අල්ටිමේට් හෙල්ල විසි කිරීම ශූරතා තරගාවලියේ ජයග්‍රහණය මීටර 91.09 ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ හිමි කර ගන්නවා. ඔහුට ඒ වෙනුවෙන් ඇමරිකාන් ඩොලර් 150,000 හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 6 වැඩි මුදලක් හිමි කර දීමට ඒදී සමත් වුණා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන්. අපි යනවා පත්තරවල කාටුන්ස් වලට කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. කාටුන්ස් දින මින ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත නෙල්සන් මැන්ඩෙලාව මතක් කරමින් නාමල් පොහොට්ටු රැලියට පණිවිඩයක් යවලා අලු බං. නෙල්සන් මැන්ඩෙලා තිරේ ගිය හොරකම් කරලාදස කියලාද ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් කරලා තියෙනවා. දිනමින පුවත්පතේ අපි අවධානය යොමු කරමු ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් දිවයින. කොහොමද පොළොන්නරුවේ අපේ රැස්වීම? ගොවි ඔක්කොම දැන් අපිත් එක්ක. එතකොට අනුරාධපුර ගොවියෝ තාවදස කියා තමයි ප්‍රශ්නාර්ථයකුත් එක්ක සඳහන් වෙන්නේ. ලංකාදීප පංකජරුවෙන්දගේ සරදම් කරන්නේ මෙහෙමද? යලිත් IMF ගිවිසුමක් නැතිලු. ලයිට් බිල 3න් එකක් අඩු කරන්න ඊට පස්සේද කියලා තමයි ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් වෙන්නේ. අපේ අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. අද ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙන්නේ මෙහෙම. අනුර මීට පෙර ජනාධිපතිකම් කරලා නැහැ. අපි ඇමතිකම් කරලා නැහැ. අත්දැකීම් ලැබුණම හොඳටම කරනවා කියලා නලීන් කියනවා. කරපු අයටත් තිබිලා නැහැ. ඒකනේ කොනක ඉඳලා මට්ටු වෙන්නේ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේව තමයි අද කවි විදිහට මේ කාටුන් සිදෙන සඳහන් වෙන්නේ. අපි මේ ඕකයි තත්වේ කවියෙන් අවසන් කරමු අද අනුරාධගේ. පොහොට්ටුවේ රැලිය රජ රට තිබුණාම ගම්මම් පිල විමල්ලාවා ඉඳුරාම ඇරඹුවායින් යලි එක ගෙයි කෑම ඒකයි ඉතින් ඒ දෙන්නගේ සැනසීම කියලා සමයි අද දවසේ දිවයින පුවත්පතේ අනුරාධගේ ඕකයි තත්වේ කවිපන්තියේ සඳහන් වෙන්නේ. මෙව තමයි දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ වගේම විදේශ තොරතුරු ක්‍රීඩා තොරතුරු සහ කාටුන්ස් බවට පත් වුනේ. ඉතින් හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමු ගන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සම අනුග්‍රහය Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා. සහයෝගීතා අනුග්‍රහය.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Good morning, Uday Hatai.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සම්මත දැනුම් දීමයි.
5: යුත්තකෙන් ඔයාගේ ෆියුචයකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නා RDB යුත් ප්ලස් කියනවා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 1
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: සබුදාසලා ගුඩ් මෝර්නින් වැහිබර කාලගුණයක් සහිත නේද
11: ගුඩ් මෝර්නින්
10: නේ කුඩේ වැටුණා
11: අනේ තාම කුඩේ ළඟ ඉන්නේ ඇයි දැන්
10: ඒකට නෑ මෙතන කුඩේ මේ අකුලල මෙතන තියන්න ගියේ
11: ආ
10: මම මේ අරගෙන ආව මේ බීම් එකට මොකද නැත්තම් අද මේක නැති වෙන අද වගේ දවසක වටිනම දේ මේක තමයි
11: කුඩේ නැති වෙනවා
10: හරි කුඩයක් ගත්තද මන්දා ඔය එළියට බහැලා ඉන්නයි තෙමෙන මේති කොහේ හරි තැනක කඩ පිලක බස් සෝල්ටේක අපි වහින්නෙත් නෑ අවුලක් නැහැ පරිස්සමෙන් යන්න කියලා අපි නිකන් නේද
11: මතක් කරනවා ඉතින් කියන්න ඕනේ නේ අපේ සහෝදරයෝ සහෝදරියනේ
10: දැන් පරිස්සමෙන් කාලෙකට පස්සේ වහින්නේ
11: මේ වගේ රැස්සක්
10: ඔව් කාලෙකට පස්සේ වහිනකොට පොඩි මේකේ නිකන් අමුතු මෙව්ව එකක් තියෙනවා හරි එහෙමයි කියලා මේ පරිස්සම එහෙම නැත්තම් අවදානම් ගන්න එපා ඩ්‍රයිව් කරන රියදුරු මහත්තුරුන්ට මෝටර් සයිකල් පදින අයට තාම ජැකට් එක දාලා හෙල්මට් එක දාලා ඉන්නව යනවද නැත්ද යන්නවද නැත්ද පොස්ට මැසේජ් එකක් දාලා ඉන්නත් පුළුවන් ඕනනම් අද ප්‍රදේශ රසකට සයක් සැරට වහිනෝ ගම්පහටේ හොඳට වැස්සා කියලා ආරංචියක් තියෙනවා උතුරු නැගෙනහිරත් යම් යම් ප්‍රදේශ වලට වැස්ස ඉතින් මේ කාලෙකට පස්සේ වහින වැස්ස කොහොම නමුත් අපේක්ෂාවෙන් හිටපු අවස්ථාවක් මේ නේ
11: ඔව්
10: මොකද පහුගිය දවස්වල හැම තිස්සෙම අපි නියංගේ
11: වතුර නෑ හැම කීකේ
10: ආදී පෑවිල්ල ඔක්කොම ගැන කී කිය දැන් ඉතින් අඬන්න ඕනේ නෑ
11: දැන් වහිනවා
10: දැන් වහිනවා හරි
11: හැබැයි පරිස්සමයි
10: රයිට් එහෙනම් අද දවස් වාගේ වැට් ටික සාර්ථක වෙන්න ඕනේ මේ වැහි නොතක වැඩට ආපු වැඩට යන හැමෝටම අපේ උත්තමාචාර
11: ප්‍රණාමය
10: අපි අපිටම කියාගන්න

0: උදහතයි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මේපැයි මොනම මතක් කිරීම සුරැකිමු මගතුට.
1: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.

0: වැස්ස මේ සීතල මට මොකද්දෝ කියනවා.
1: මොකද්ද කියන්නේ?
0: අද හවසට මගේ මිතුරන් මුණ ගැහෙන්න කියලා. හවස වෙනකම් මේ වැස්ස තිබුණොත් මට සිද්ධ වෙනවා අකමැත්තෙන් උනත් මගේ මිත්‍රයෝ මුණ ගැහෙන්න.
1: මුණ ගැහෙන්න. හරි.
0: අපි එක එක හේතු හදා ගන්නවානේ. නේ?
1: ඔව්.
0: අපි මත්පැන් වලට, සිගරට් වලට, නේ? මත් කුඩු වලට ගොඩාක් කලට අපි එක එක හේතු කියනවා. මට මෙහෙම උනේ මෙන්න මේ නිසා. දැන් සමහර යාළුවෝ ඉන්නවා උදේට සිගරට් එකක් ඕනේ තේක බොන්න කලින්. එහෙම නැත්තම්
1: පත්තරේ කියවන්න.
0: ඔව්. පොඩි වැහිබර ගතියක් තිබුණොත් බාරක පැත්තට යන්න හිතෙනවා. මේක ඉතාම ලංකාවේ බහුල පිරිමින්ට තියෙන බහුල රෝගයක් මේක.
1: හරි අසෝබනයි ඈ.
0: ඔව්. තව එකක් තියෙනවා පාටියකට ගියොත් නේද උත්සව අවස්ථාවක් කිව්වොත් මලගයක් කිව්වොත් ගෙදරක දානගයක් තිබ්බත් හාමුදුරුවෝ බණ කියලා බණ ඉවර කළා එළියට වැඩම කරනකොටම අරහෙන් බෝතලේ අරිනවා.
1: දුකට සැපට.
0: ඔව්.
1: දෙකට.
0: මෙතනින් එහාට ගිය කතාවක් තියෙනවා විෂමද්‍රව්‍යත් එක්ක අපේ තාරුණ්‍යයට සහ විශේෂම වැඩිහිටි අපේ ජනතාවට. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම ඔබට මතක් කරන්නේ රටම එකට ජාතික වැඩසටහන ගැන ඉවත් වෙනු. හා උඩින් ගෙනාවත් බිමින් ගෙනාවත් හා කොහෙන් ගෙනාවත් අල්ලනවා.
1: ඔව්.
0: දැන් රටම එකට වැඩසටහන ක්‍රියාත්මකයි මම දැක්ක පෞගිය මේ පෞගිය මාස කීපෙදී 66 දෙනෙක් ලංකාවට ගෑනලා දිනවා පිටරට ඉඳලා ඔය ඩීල් කරපු අය. ඉතින් රටම එකට වැඩසටහන ගැන මතක් කරන්නේ 19:27 කෝල් එකක් දීලා ඒ ගැන වට පුළුවන් ඔයාගේ සමාජ වගකීම පුරවැසි වගකීම ඉටු කරන්න.
1: ඉතින් ඒ මතක් කරා වගේම මේ මද්‍රව්‍ය වලට ගොදුරු වෙලා ඉන්නේ ඔයාගේ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, නෑදෑය කවුරු හරි වෙන්න පුළුවන්, වටපිටාවේ දන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් ඔයාට තියෙන යුතුකම තමයි 19:24 කතා කරලා ඒකල ගැන විස්තර කියන එක. ඔයගලන්ගේ දෙන ඒ තොරතුරු හැම එකකම සුරක්ෂිතභාවය, රහස්‍යභාවය සුරකින්නයි හින්ද බය වෙන දෙයක් නෑ කියලා කියනවා කියලා හිතන්න එපා. ඔබ ඒ කරන්නේ ජීවිතයක් බේරා ගැනීමේ වගකීමක්.
0: මාසෙකට කීයක් වියදම් කරනවද කියලා හිතන්න මත්පැන් මත්වතුර නේද සිගරට් ඊට පස්සේ එතනින් හරියට හෙරොයින් කුඩු අයිස් ගංජා
1: මාටර මේවා ගණන් නේ
0: සෑහෙන ගාණක් වියදම් කරනවා. ඔය වියදම් කළා හොඳට කෑවනම් නේ
1: ඇඟට හරි දෙනා නේද
0: හොඳට ගෑනලා ගෙදර ආයත් එක හොඳට කන්න පුළුවන් ඔය වියදම් කරන සල්ලි වලින්. එහෙම කොහොම කාට හරි දෙන්න පුළුවන්ද? ඔව් හරි. මොකද කරන්නේ? ඉතින් අබ්බැහි වෙලානේ. හරි. ඒකෙන් ගලව ගන්න වැඩි තමයි අපි කිව්වේ මේ රටම එකට වැඩසටහන ගැන. හොඳ කෑමක්, ගෙදරක හදන කෑමක්. සාමාන්‍යයෙන් ගෙදර අම්මා එහෙම නැත්නම් බිරිඳගේ අත්ගුණේ එක තමයි කෑමක් රස වෙන්නේ. ඒ සියල්ලට වැඩි ඒගොල්ලෝ ඒ කෑම වලට එකතු කරන දේවල් ඉස්තරම්ම දේවල්. හැමතිස්සෙම මතක් කරනවා මිරිස් කුඩු පැකට් එක ලුණු ටිකේ ඉඳලා හැමදේම එයා කෑමකට රසයක්, වැඩි රසයක් එකතු කරන්න. එහෙම නැත්නම් ගුණාත්මක බව මේ හැමදේම හිතලා එකතු කරන්නේ. ඒ නිසා විජේ නිෂ්පාදන පාවිච්චි කරනවා. ගොඩාක් ගෙවල් වල දැන් ගෘහණියන් පාවිච්චි කරන්නේ විජේ නිෂ්පාදන. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ප්‍රොඩක්ට් එකක් තමයි මේ විජේ නිවසින් එන ඒවා තියෙන්නේ. ඒ නිසා තවත් ඒවත් එක සංසන්දනය කළා වුණත් ඔයාලට බලන්න පුළුවන් කමක් තියෙනවා. RDB බැංකුව ගැන කියන්නම්, ඔයාට පුළුවන් කමක් තියෙනවා මේ දවස්වල FD එක ඕපන් කරන්න. හොඳ රේට් එකක් දෙන RDB බැංකුව.
1: ශාඛා 272ක් තියෙනවා. හරිද? අර කිව්වා වගේ හොඳම පොලියක් ගන්න පුළුවන් ඔයාගේ මහන්සිලා හම්බ කරන සල්ලි වලට බයක් සැකක් නැතුව ගිහිල්ලා account එක ඕපන් කරන්න. යන්න ළඟම තියෙන RDB බැංක එකට ගිහිල්ලා සල්ලි ටික පරිස්සමෙන් දාලා ගෙදරට වෙලා නිවිසෙන සිල්ලේ ඉන්න පුළුවන් RDB බැංක එකට ඔයාගේ සල්ලි ටික දැම්මත්.
0: ඒ වගේම Rhino roofing sheet එක ගැන කියන්නම්. Rhino roofing premier sheet එක මේ දවස්වල අපි හැමතිස්සෙම මතක් කරනවා. ඔයාගේ ගෙදර උනත් අලුතෙන් වහලයක් ගහනවා නම් අලුත් ගෙදරට, එහෙම නැත්නම් තියෙන ගෙදර වහලේ වෙනස් කරනවා නම් අලුත් කරනවා නම් ෂීට් එක දානකොට රූෆින් ප්‍රීමියර් ෂීට් එක දාන්න. මේකේ යට පැත්තේ තියෙනවා මැටි ලේයර් එකක්. ඒ කියන්නේ එකෙන් ඔය ටිකක් රස්නේ මේ ෂීට් එකේ රත් වෙනකොට ඇතිවන ගේ ඇතුළට දැන්න රස්නේ කන්ට්‍රෝල් කරනවා. ලස්සන පෙනුමක්
1: තියෙනවා.
0: උඩ පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපනය.
1: ඔන්න ඒ ජල විකර්ෂක ආලේපෙන් තමයි කොච්චර වැස්සත් වහ

0: අද ලෝකේ තියෙන හැම ඉලෙක්ට්‍රොනික උපකරණයක්ම විදුලි කාර්යයක්ම ඒතරක් නේ ඇමරිකානු හමුදා වගේ පාවිච්චි කරන ලෝකේ භයානකම මිසයිල් ඔය ඔක්කොම එක පාරටම වැඩ කරන්නේ නැති වුණොත් අක්‍රීය වුණොත් ඔයා හිතන්නේ මොනව වෙයිද?
1: හිතා ගන්න බෑ.
0: අනිවාර්යෙන් මොනවයි මොනව වෙයිද?
1: ඒකනේ.
0: මේ ඔක්කොම දුවන්නේ එකම එක පුංචි දෙයක් මත. මං කිව්ව විදුලි වාහන. ඊට පස්සේ අර කිව්වා කි ඉලෙක්ට්‍රොනික උපකරණ. එතකොට ලෝකයේ තියෙන භයානකම මිසයිල් ඔය ඔක්කො. මොකද්ද මේ පුංචි දේ?
1: මොකද්ද?
0: මැග්නට්. මොකද්ද ඒකට සිංහලෙන් කියන්නේ?
1: කාන්ද?
0: ඔව්. චුම්බක.
1: චුම්බක කාන්දම. ඔව්.
0: කාන්ද. පොඩි කාලේ කාන්දම් මතකද කාන්ද? කාන්දම් ගෑලා කම්බුණාම ඕක හිට මෙහෙට තියෙති අලවල.
1: එක එකේ වලට අලවල ඉන්නවා.
0: ඇල්පෙනිති දොර උළු අවුලක් බලනවා. අපේ යකඩයක් පේන්න බෑ කියන තියෙනවා. ඒක අපි වෙනම විනෝදයක් ගත්තා.
1: ඔව්.
0: හැබැයි ওই මැග්නට් කියන ඒවත් නේ අපි කතා කරන මැග්නට් නිකම්ම නිකන් කඩේ තියෙන චුම්බක නෙවෙයි. මේවට කියනවා දුර්ලභ පාංශු ලෝහ චුම්බක කියලා. හා. වදන්නවද ලෝකයේ තියෙන මේ දුර්ලභ ලෝහ වලින් 94%ක්ම ඒ වගේම ওই ඇමරිකානු හමුදාවට අත්‍යවශ්‍යම වෙන ලෝහයකින් 99%ක්ම පාලනය කරන එකම රට තියෙනවා. ඒ රට චීනය. හා. චීනයේ තමයි මේ වැඩිපුර තියෙන්නේ. තෙල් වලටත් වඩා ලෝකයට අත්‍යවශ්‍යම අමුතුම ලෝහ ටික ඇමරිකාවට

0: නොදැනෙන්නම චීනය අල්ලගත්තෙ කොහොමද? ඕක තමයි අපේ ටොපික් එක. ඇයි මේ දුර්ලභ පාංශ චුම්බක මෙච්චර වැදගත්? සරල මෝටරයක් වැඩ කරන්නේ ඔය දන්නෝ තඹ කම්බියකට කරන්ට් එක දීලා ඒක తాවකාලිකව චුම්බකයක් බවට පත් කළා. ඒක අනිත් ස්තර චුම්බකය එක්ක හැප්පෙන්න දීලා. ඉතින් ඔක ඔය පොඩි මෝටරයක් ගලවලා පොඩි කාලේ බලපු කෙනෙක් දන්නෝ. ඔව්. ඔක ඇතුලේ තියෙන පොඩි තඹ කම්බි ඔතලා ඔතලා අර නිකන් එක එක විදිහට අටේ හැඩයට ඔතපුවා තියෙනවා, නිකන් ඔතපුවා තියෙනවා. මස් කළා බලන්න ඕනේ පොඩි මෝටරේ. හරි. ඉස්සර ගාලවල මෝටරයක් එහෙම අරන් දුන්නම ඔය නේද වෙසක් කාලේ එහෙම එක එක වැඩවලට වෙසක් ඉවරුනහම මෝටරේ ඊට පස්සේ
1: කඩලා කඩලා කඩලා
0: බලනවා. අතට අහුවෙච්ච එක කඩලා පොඩි කරලා දාපු જાතියක් නේ අපි අපේ පොඩි කාලේ.
1: ඔව්.
0: එතකොට මේ චුම්බකයේ හැදුවේ යකඩ සහ ඇලුමිනියම් වලින්. හැබැයි මේවා මාර බරයි. 1983 දී ජෙනරල් මෝටර්ස් කම්පැනි එක ලෝකෙ වෙනස් කරන සොයාගැනීමක් කළා. ඒ තමයි නියෝඩිමියම් චුම්බක. හරි. මේකට පාවිච්චි කළේ පොළවෙන් ගත්ත දුර්ලභ පාංශු ලෝහ වර්ගයක්. හරි. දැන් මේ කතාවේ චීනය ලෝකේ බලවතා කියලා අපි පොඩි තැනකද කිව්වේ.
1: ඔව්.
0: එතනින් පස්සේ ඒ කියන්නේ චීනයට පුළුවන් ඕනම වෙලාවක මේ කියන මේ සප්ලයි චේන් එක කැඩුවොත් ඇමරිකාව වගේ රටවල තියෙන ප්‍රබල මිසයිල කියන ඒ පැත්තේ හයිය නැති කරලා දාන. හරි. ඒ නිසා මේ වෙලාවේ චීනය සෑහෙන උඩින් ඉන්න තත්ත්වයක්
1: තියෙනවා.
0: අර මේ විශ්ලේෂකයෝ කියනවා මේ තෙල් වලටත් වැඩිය මේක වටිනවා කියලා.
1: නෑ.
0: ඔව්. අපි තව ටිකක් පැහැදිලි කරගමු. අපේ 10 වෙනකම් අපිට වෙලා තියෙන ඕන තරම්. මේ මෙතනින් මේ කොටස ඉවරයි. දැනට
1: මේක සම්බන්ධයි.
0: ඔව් ඇති. මේක නිකන් අර යගේ ටෙලි නාට්‍ය වගේ. හරි. අපි ඊළඟ පැහැදිලි ගැන තව පොඩ්ඩක් කතා කරමු.
1: ඕකේ.
0: අපිට තියෙන ජාතික ලොතරැයි මල්ලේ ලොතරැයි ප්‍රතිඵල ටික බලන්න. ඊට කලින් සින්දුවක් දාලෙමු.
1: හා.
0: ලොතරැයියකින් රුපියල් 40කින් මොනවද කරන්න පුළුවන්?
1: එතකන් අපි ප්‍රතිඵල ටික කියනකන් ටිකට් එක අර්ථට අරගෙන ලෑස්තිලා ඉන්න ඕනේ. සින්දුව අහන ගම.
0: රුපියල් 40ක් වියදම් කළා වාර පුළුවන් රටේ සංවර්ධනයටත් දායකත්වයේ දෙන්න. හරි. සින්දුව අහලා ඇවිල්ලා ලොතරැයි ප්‍රතිඵල කියන්න.
1: කියමු.

0: හයිවේගේ වැල්ලවායේ සිට කොළඹ බලා ධාවනය වන
1: කියලා
0: විතරයි මතක. X1 ජීප් එක.
1: හරි මොකද වෙන්නේ?
0: ඉන්න බලන්න KP8359.
1: ආ හරි.
0: ඒ වාහනේ කරුණාකර පොලිසියෙන් අල්ලන්න. මම මේලා මේ අල්ලන්නේ. මේලා අල්ලන්න බෑ. කඳු උඩ ගස් යට ඉන්න බෑ මේලා වහිනා.
1: වහිනා.
0: හරි. නැත්තම් නේද?
1: නැත්තම් පැනව ගමන් අල්ලනවා.
0: ගොඩක් තැන් වල එහෙම අල්ලනවනේ. කඳු උඩ ගස් යට ඉඳලා.
1: හේ හේ කියලා
0: බලන්න. හේ ආලුවනේ. රයිට් නේ.
1: ඕකේ.
0: හයිවේ කියනවා KP8359.
1: හා එන පරිසමෙන්
0: අලුපාර ජීප් එකක්. මේ හයි ස්පීඩ් આવොත් අල්ලන්න. හොඳේ.
1: පවානේ කවුද ඔය?
0: ඒ චරිත් කියලා මගේ යාළුවෙක් ඉන්නේ.
1: හා.
0: යාළුවා මේ ගෙදර ගිහිල්ලා එනවා.
1: හා.
0: හරි. හෙමින් එන්න. නේ?
1: ඔව් හෙමින් එන්න පරිසමෙන් එන්න.
0: ඔව් පුළුවන් නම් ඔය මේ පැත්තේ ඉඳන් මේ පැත්තට කාවරි දාගෙන ඉන්න තිබ්බා වැල්ලවා ඒ පැත්තේ ටවුන් එකේ ඉඳලා. නිකම්ම එන්නත් එපා. නේ
1: කුකරන්නේ වයිචර
0: මේක නෑ මොකද්ද ඒක කියන්නේ
1: ආත්මార్థකාමී
0: ලෝභ වෙන්න එපා ඔව් ආත්මార్థකාමී වෙන්න එපා හරි දැන් වැඩ වැඩේ වෙලා ඉවරයි නේ ඇවිල්ලානේ පරිස්සමෙන්නකෝ මේ ලොතරැයි අංක ටික බලමු
1: බලමු
0: ඊයේ ගත්ත ටිකට්ස් වල ඔන්න අංක ටික බලමු හරි ඊයේ දිනුම් මැද්දා සුබ දවසක් ලොතරැයි
1: හා
0: තුලා ලග්නය ඒ වගේම ජයග්‍රහ අංක 28 37 62 ජය ලොතරැයිය ජී අක්ෂරය 6781 අද සම්පත 02 602 66.2 ඩී අක්ෂරයක් තියෙන්න ඕන හඳහන ලොතරැයිය වෘශ්චික ලග්නයේ අංක 27 29 35 54 ධන නිදානය W අක්ෂරය 20 27 54 55 මෙගාපව ලොතරැයිය W අක්ෂරය අංක 3 ප්‍රසාද අංකය ජයග්‍රහ අංක 4 28 35 47 එතකොට ගොවිසත R අක්ෂරය 15 22 37 41 අන්තිමට වාගේ අතේ තියෙන්නේ මහජන සම්පත D අක්ෂරය 156 6.2 ඔය අංක ටික තියෙනවා නම් ඔයා මේනකොට සුපිරි ජයග්‍රාහකෙක් එහෙම ටිකට් ගත්ත නැති අය කියන්නේ රුපියල් 40ක් වියදම් කරලා ගන්න ටිකට් එකක් රටේ සංවර්ධන කාර්යයන්වලදීත් ඔයා දායකත්වයේ දුන්න ඔයා මේ රටේ නේද මාර චරිතයක් වෙනවා රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න තැන ඉඳලම
1: හස්ස වාසනාවන්තේ කරේටම කියනෝ නම් හරිම වාසනාවන්තයි මොකද ඔයාට පුළුවන් මේ පුංචි රුපියල් 40000 ගණන් කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ නෑ පුංචි රුපියල් 40ක් වියදම් කරලා රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් සපයන ක්‍රීඩා අරමුදල ශ්‍රම වාසන අරමුදල වකුගඩ අරමුදල වගේ රජ සේවා රැසක් පවත්වාගෙන යන්න තමයි ඔයා මේ රුපියල් 40 වියදම් කරන්නේ
0: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ එමනම් අද පොඩ්ඩක් වැසි සහිත කාලගුණයක් තියෙන්නේ ඒ වගේ කෙනෙක් ළඟට ආවත් එයා හිස්සති යවන්න එපා රුපියල් 40ක් වියදම් කරනවා කියන්නේ එයා අද දවසේ ටිකට් එක විකුණ ගත්තොත් තමයි එයා අද දවසේ ජීවත්
1: වෙන්නේ.
0: අර එහෙමත් අපිට තියෙනවනේ පොඩි නේද සහ කම්පනියක් තියෙන්න ඕන. ඉතින් එහෙම කෙනෙක්ට රුපියල් 40 වියදම් කරනවා වගේම තමයි ඔයාට දිනන්න තියෙන අවස්ථාව ඒකත් ඔයාගේ වාසනාව. 7 විනාඩි 38යි.
2: David Peters Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
3: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: දැන් එතකොට තමුන් හෙදින්දා කුණි වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි.
5: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
6: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
5: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
6: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
5: ඈ?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
7: ලකන්ඩ රේඩියෝ ITN

0: හතයි විනාඩි 40 කියන වෙලාව බලන්න ඔර්ලෝසි වෙලාව බලන්න හරිද කියලා
1: බලන්න 43යි
0: මයික් එක ඔන් කරගෙන කියමු
1: 43යි
0: හතයි විනාඩි 43යි හරි ඊයේ තිබුණා ශ්‍රී ලංකා ඉන්දියා ආසියානු කුසලාන ෆයිනල් මැච් එක කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර ඉතින් මේ පාර ශූරතාවේ ඉන්දියාව දින්නේ ඉන්දියාව මේ පහුගිය තරගාවලියේදී ඒගොල්ලන්ට ටිකක් කලින් නේද කලින් ගෙදර යන්න වුණා ගිය පාර අපිනේ ශූරයෝ ගිය පාර අපි ශූරයෝ මේ පාර ඒගොල්ලෝ ශූරයෝ ඉතින් තේරුමක් තිබ්බේ නැහැ මුලින් ඉඳලා මේගොල්ලන්ගේ අතේ මැච් එක තිබ්බේ ඔය ඔක්කොමත් එක්ක තරගෙන් පස්සේ මරු වැඩක් වුණා
1: මොකද
0: වාඩ මතකද ගිය පාරත් ඔය විවිධ තරගාවලි ජයග්‍රහණය කරාම ඉන්දිය කණ්ඩායම පාකිස්තානු ප්‍රධානීන් ඔය එක එක තැන්වල ආසියානු ක්‍රිකට් කවුන්සිලේ ප්‍රධානියා කියලා හිතමු. ඒගොල්ලන්ගෙන් එහෙම කප් එක ගන්න එහෙම එන්නේ නැහැ.
1: එන්නේ. ඔව්.
0: ඉන්දු පාකිස්තාන දේශපාලන ප්‍රශ්නේ ඔය මැච් එක ක්‍රීඩා පිටියට ගේනවනේ.
1: ඔව්.
0: සමහරු ඉන්නවා දේශපාලනේ හැම තැනටම ඇදලා ගන්නවා. දැන් අපේ ඔෆිස් වලින් හැම තිස්සෙම මොකක් හරි හියව ගන්න දේශපාලනේ ඇදලා ගන්නවා. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අර මෙහෙමයි, උබලා කාලේ මෙහෙමයි, අපේ කාලේ මෙහෙමයි. ඔහොම ඔහොම කිකිය. අර මේ ක්‍රිකට් ක්‍රීඩාවෙත් එහෙම තමයි. දැන් මේ රටවල් දෙකක් අතර තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක ප්‍රශ්නයක් සමහර විට මෝදි පාකිස්තාන ජනාධිපතිත් එහෙම අවුලක් නැතුව ඇති. සමහර මේ පොඩි පොඩි ළමයි අතර පොඩි පොඩි නණ්ඩු ඇති වෙනවා. නේ?
1: ඔව්.
0: තී එහෙම එකක් වුණා. ජයග්‍රහණය සමරන්නේ ඒගොල්ලෝ ක්‍රීඩා පිටිය තුල හිටියේ නැහැ. බවුන්ඩරි ලයින් එකේ මේ පැත්තේ ඉඳලා මේ මේක සමරුවේ. ඉතින් දේශපාලනේ ගෑවුන තැන ගොඩාක් ඒව නිකන් ඉවරයි නේ.
1: හරි කැතයි.
0: දැන් අපි හිතමු ඔෆිස් වල එහෙම නැත්නම් අපේ පවුල් වල තියෙන. පවුලේ පාටියක් එහෙම තියෙනවා උත්සවයක් එහෙම තියෙනවා. ඒ උත්සව වෙලාවට කා ගත්තම බී ගත්තම ඔන්න ඇදලා ගන්නවා මොකක් හරි මාතෘකාවක්.
1: දේශපාලනේ ඇදලා ගන්න.
0: මොකක් හරි දේශපාලනය.
1: හරි. ඊට පස්සේ මරා ගන්න.
0: ඊට පස්සේ ඉතින්
1: පාටි නෑ පාටි උඩින් යන්නේ.
0: මේ තමන්ගේ මිනිස්සුන්ව තරහ කරගන්න. තමන්ගේ ළඟ ඉන්න මිනිස්සුන්ව තරහ කරගන්න. උදේ හවස තමන්ට නේද? නේ දුකකදී කරදරයකදී සපෝර්ට් කරන මනුස්සයා තරහ කරගන්න.
1: ඔව්.
0: එතකොට ඔය මොනවත් වුණාම අර අරගොල්ලෝ එන්නේ නැහැ නේ අපිට
1: කරන්නේ.
0: අන්න ඕක අපි තේරුම් ගන්නේ නැහැ. දැන් පාරේ යනකොට වාහනේක පොඩ්ඩක් මෙව්වා වෙලා පොඩි පොඩ්ඩක් පාර මැද වැටෙනවා. දුවගෙන එනවාද කවුරු හරි පක්ෂයක කවුරු හරි.
1: සන්ද බලලා නෙවෙයි උදව් කරන්නේ.
0: කෝල් එකක් දීලා ගෙන්නන්නේ තමන්ගේ ළඟම යාළුවේ. තේනසන්නේ අනවශ්‍ය තැන්වල අනවශ්‍ය දේවල් අවශ්‍ය නැහැ කියන එක අපිට ටිකක් පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා මේ වගේ සිදුවීම් ජාත්‍යන්තර මට්ටමේදී සිද්ධ වෙනකොට. මොකද අරයා ගිය තින් කප් එක ගන්න බෑ මෙයා ගිය තින් බෑ ඔහොමම ඒ ක්‍රීඩාවේදී ඒක එච්චර සුදුසු නැහැ. මේ සම්බන්ධ විචාරකයෝ සෑහෙන දේවල් කියලා තිබුණා. මොකද මේවා නරක ආදර්ශයක් ලෝකයට සපයන.
1: ඔව්. ඒ අර ගන්න ජයග්‍රහණෙත් වැඩක් නැහැ නේද?
0: හරි. 7:46 වෙලාව මෙතන ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කරන්න. ඔයාගේ පෙනීම කියන එක කොච්චර වැදගත්ද? ඔයාට යම් දෙයක් ඇහුණත් ඔයා දකින්නගන් විශ්වාස කරන්නේ නැහැ. නේ?
1: ඔව්.
0: අර කියන්නේ අහලා දැකලා Tamange මොළයට නේද ගෝචර වෙන යමක් තියෙනවා නම් හදවතටත් නෙමෙයි ඈ.
1: ඔව්
0: මොළයට. මොළයට අනුව තමයි අවසානයේ අපි ඕනම දෙයක් තීරණය කරන්නේ. සමහරු හදවතින් තීරණ අරගෙන දුක් විඳිනවා. ඒක වෙන කතාවක්. දැන් අපි කතා ඒවට හිනාගේ.
1: ඈ?
0: හදවතින් දුක්.
1: නෑ නෑ ඒවා අදාළ නෑ නේ.
0: ඉතිහාසය මතක් වුණා. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කරමු. ඔයාගේ ඇහැ සම්බන්ධ සියලු වගකීම් බාර කරන්න පුළුවන් හොඳම තැන රජයේ අනුමත තැන.
1: ඔව් එතෙන්ට ගියාම ඔයාට පුළුවන් එසේ සුදු ඉවත් කිරීමේ සත්කම් කරගන්න. දියවැඩියා සායන තියෙනවා, ලමාක්ෂ සායන තියෙනවා, ඇස් කණ්ණාඩි සේවා තියෙනවා. එතකොට ග්ලූකෝමා සායන තියෙනවා, බාහිර රෝගියාංශ තියෙනවා. මෙතෙන්ට ගියාම ඔයාට ඉතාමත් සුහදශීලී සේවාවක් ලබා ගන්න පුළුවන්. 0706-478-478 කතා කරන්න. එහෙමත් නැත්නම් 0112-785-858 කතා කරන්න. ඔගොල්ලෝ මෙතෙන්ට යන තැනේ ඉඳන් ඔගලංගේ වැඩේ කරගෙන ආවට පස්සෙත් ඒගොල්ලෝ ඔගොල්ලෝ ගැන හරියට හොඳින් හොයලා බලන්න.
0: ඒගොල්ලෝ ඕගොල්ලෝ ගැන හරියට හොඳින් හොයලා
1: ලෙන්ස්ටෙක් හොස්පිටල් එකේ කට්ටිය ඔගොල්ලෝ ගැන හොඳටම හොයලා බලනවා.
0: ඇත්තටම කියන්නේ පවුල කෙනෙක් වගේ ආව බලා ගන්නවා. ඒ කියන්නේ එතන වැඩේ අපි යන ඔපරේෂන් එක උනාට පස්සේ ආව තැරලා දාන්නේ නැහැ. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ඔය ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා වගේ තැන්වලදී සමහර හොස්පිටල් ඉන්නවනේ ඒවට කියන්නේ කිසි මැදිහත් වීමක් නැහැනේ. රෝගියා අසරණ වෙනවා අන්තිමට. මේ කියන කාරණාවෙදිත් ලෙන්ස්ටෙක් ඒ ගැන බොහොම කල්පනාවෙන් මැදිහත් වෙලා කටයුතු සිද්ධ කරලා දෙනවා.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: ටෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
6: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.

0: උදේ 8 වෙනි තව විනාඩි 6ක් තියෙනවා. අපි ක්‍රිමිරාජ් නිෂ්පාදකයන්ට මතක් කරලා යමු සින්දුවකට යන්න කලින්. ඔයාලට වසර 70ක් තිස්සේ නේ හොයාගේ ගෙදර හිටිය ඒ වෙද මහත්තයා හා සමාන නිෂ්පාදන ටිකක් තියෙනවා ක්‍රිමිරාජ් නිවසින් එම. සාමාන්‍ය අපි ක්‍රිමිරාජ් කරල් ගුලි ගැන තමයි හැමදෙස්සෙම මතක් කරන්නේ. හැබැයි ඊට එහා ගිහිල්ලා තව නිෂ්පාදන පෙළක් තියෙනවා.
1: වැහමේ පැණිය තියෙනවා, ක්‍රිමිරාජ පේයාව තියෙනවා, එතකොට ක්‍රිමිරාජ මුඛසෝදන තියෙනවා, සඳුන් පැණිය තියෙනවා, නාගරාජ තෛල තියෙනවා, සරෝයිෂාදි තෛල තියෙනවා, කුරුලේසෝය තියෙනවා, හඳි තෛල තියෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ක්‍රිමිරාජ නිවසින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. 0112 753 889 කතා කරලා ෆාමසියකට හරි වෙළඳසැලට හරි ගෙන්න ගන්න පුළුවන්.
0: ඒ ක්‍රිමිරාජ ගැන මතක් කරේ. එහෙනම් අපි අලුත් පැයකට යනවා. මේ අලුත් පැයදී අපි කතා කරමු විශේෂයෙන්ම මේ කියන්න ඕනේ මේ ඔය වැසි සහිත කාලගුණයේ තියෙන තැන්වල සහ ඔය ටිකක් ආපදා තත්ත්වයන් තියෙන්නේ නේ.
1: ඔව්.
0: නායා මනතුර ඇගවීම මීට කලින් කරලා තියෙනවනේ. ආ ඒ වගේ දේවල් සම්බන්ධව මීට පෙර දැනුම් දීලා තියෙනවන් නම් අන්න ඒ ගැන
1: අවධානයෙන් ඉන්න.
0: ඔව්. ඒ මතක් කිරීම කරනවා විශේෂම කාලගුණයේදී දෙපාර්තමේන්තුවේ විටින් විට මේ ගැන ඔබව දැනුවත් කරයි. මොකද කලින් කියලා තිබ්බ ආ දැන් එහෙම නැහැ.
1: එහෙමයි
0: කියන්න බෑ. මොකද පහුගිය කාලවල ඇතිවෙච්ච තත්ත්වයන් ඒකට හොඳම උදාහරණ. 7:55

0: වෙලාව 7:58. පෞගේ දවසක තිබුණා ඉන්දියාවේ බ්‍රික් සමුළුව. මොකද්ද මේ බ්‍රික් සමුළුව කියලා කියන්නේ?
1: මොකද්ද?
0: රටවල් 11ක සමාජිකයෝ ආව මේකට. එතකොට මේක හිටියා බ්‍රසීලයේ, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ඉන්දුනීසියාව, UAE, සවුදි අරාබිය. ලෝක ජනගහනයේ ආසන්න වශයෙන් 49.5%. හරි?
1: හරි.
0: එවනතාව GDP එකෙන් 40% විතර ওই බ්‍රික්ස් රටවල් නියෝජනය කරනවා. මේකේ ලොකුම කතාව වෙළඳාම ආර්ථික සහයෝගීතාව. ඊට පස්සේ AI platforms ගැන මේ කාලේ climate එක. ඊට පස්සේ තව ගොඩක් ඒවා තියෙනවා. මේ දැන් ওই බ්‍රික්ස් කියන්නේ දැන් බ්‍රික්ස් එක ඇතුලේ පහුගිය දවස්වල තිබ්බ ලොකුම කතාව තමයි බ්‍රික්ස් සමිට් එකට ආවා ෂී ජින්පින් ආවා.
1: හරි.
0: එතකොට රම්පෝසා මට මතක තියෙන දකුණු අප්‍රිකා. ඊට පස්සේ කවුද මෙයාව රුසියානු ජනාධිපතියාව. ඊට පස්සේ එතනට ආවා තව කවුද මම මේ කියපු රටවල හිටිය ඉරානෙන් ආවා. ඊට පස්සේ බ්‍රසීලෙන් ආවා, ඉන්දුනීසියාවෙන් ආවා, ඔයෝම ආවා. මේ මොහමඩ් අල් ෂේක් ආවා. හරි, ඒ පැත්තේ ඔක්කොම ආවා. මෙතනදීම විශේෂත්වය වෙන්නේ මෝදි මහත්තයා හැම වෙලේම තමන්ගේ දෙපැත්තේ තියාගත්ත කවුද දන්නවද?
1: කවුද?
0: ෂී ජින්පින් මහත්තයාවයි. එක පැත්තකින් චීනේ, හරි, අනිත් පැත්තෙන් පුටින්. එක ෆොටෝ එකක් ගන්නව දැන් ඔය සාමාන්‍යයෙන් ඔය අපි වුණා තෝරම තැනකට කියලා ෆොටෝස් ගන්නකොට ගෲප් ෆොටෝ එකක් ගන්න අන්තිමට.
1: ඔව්.
0: ඒ ෆොටෝ එක වෙලාවේ එක පාරට දකුණු අප්‍රිකානු මේ නායකයා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇවිල්ලා මෝදිගේ එහා පැත්තේ හිට ගන්නවා ෆොටෝ එකට.
1: හරි.
0: මෝදි මහත්තයා කෙලින්ම අඬ ගහලා ගන්නවා කියන්නකෝ මේ. එතනට ගන්නවා කියන්නකෝ මේ පුටින්.
1: නෑ.
0: ඔව්. අරයා එතනින් ඉවත්තලා
1: අයින් කරලා.
0: ළඟම තියාගත්තේ මේ දෙන්නව. මේක පොඩ්ඩක් ටිකක් වෛරල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇයි එහෙම කරේ කියලා. හරිද? මොකද එහෙම කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්.
1: ඒකනේ.
0: හැබැයි එයාට පක්ෂව මේකට ලියන අය කියනවා මෝදි මාර මොලයක්. තමන්ට වටිනාකම් දෙන, ඉගෙනනවා දැන් තියෙනවනේ ලෝක දේශපාලන.
1: ඔව්
0: ඔව්. ඉදිරි දශකය තමන්ට වටිනම රාජ්‍ය මොකද්ද? අන්න ඒ වගේ එකකුත් එයාගේ ඔළුවේ තියෙන්න ඇති. අනිවාර්යයෙන්ම ඒක තියෙනවා.
1: ඔව්.
0: හැබැයි මේ ඒක පෙනිච්ච අවස්ථාවක්, එහෙම එකක් නොකරන්නයි තිබුණේ කියලා සමහරු කියලා තිබුණා. සිරිල් රම්පෝසා තමයි. මේ වෙනකොට ජනාධිපතිවරයා 2018 ඉඳලානේ දකුණු අප්‍රිකාවේ ජනාධිපති උනේ. 2018 ඉඳන් දැන් 2026 යන්නේ. රම්පෝසා මහත්තයා තමයි ඇවිල්ලා මේ පැත්තේ තමන්ගේ දකුණු අත පැත්තේ ඉඳ ගියේ. ඉක්මනට අඬ ගහලා ගත්තා රයා ළඟට. රම්පෝසා මහත්තයාට අප්සෙට් ගියක් දන්නේ.
1: අප්සෙට් යනවා නෑ අනිවාර්යෙන්ම නේද?
0: ඔව්. ඉතින් ඕවා දිහා බලාගෙන ඉන්නවා දේශපාලන විචාරකයෝ.
1: ලියන්න බලාගෙන ඉන්නේ.
0: ඔව්. අපි කියන්නේ ඔය ඉන්නේ සෝෂල් මීඩියා හෝ මීඩියාවල.
1: ඔව්.
0: ඒගොල්ලෝ පටස් ගාලා අල්ලගත්ත ගමන් මේව ලියනවා. මෙහෙම කිසිම අවුලකුත් නැතුව ඇති සමහර විට. හරිද? නමුත් ඒ අවුල් බව වෙන්නන්න සමහර දේවල් ඉස්මතු කරලා තියෙනවා. හරි. එතකොට බ්‍රික්ස් එක ලංකාවටත් යම් කිසි වැදගත්කමක් තියෙනවා. ඒක අපි තව වෙලා කතා කරමු. අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ, වෙලාව බලලිමු.
1: උදෑසන 8:02.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දන නිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අටයි විනාඩි නවයයි සුබ උදෑසනක්. ඔබට තියෙන වටිනාම සම්පත බලය ධනය මේ සියල්ලට වඩා දෙයක්
1: තියෙනවා.
0: ඒ තමයි ඔබේ දෙමව්පිය වෙන්න පුළුවන් ඔබට. සමහර විට ඔබේ දරුවෝ වෙන්න පුළුවන්. දරුවන්ට තියෙන වටිනාම සම්පත තමන්ගේ දෙමව්පියෝ. දෙමව්පියන්ට තියෙන වටිනාම සම්පත දරුවෝ. නේ? එතකොට මේ පහුගිය දවසක මේ අහන්න දකින්න ලැබෙන සිදුවීම එක්ක මං එන්නම් පොඩ්ඩක් ඉතිහාසයේ ඉඳලා පොඩි කතාවකට.
1: හරි.
0: ඔය ප්‍රසිද්ධ බුද්ධ වචනයක් තියෙනවා පුත්තාවත්තු මනුස්සානං කියලා. මේක ත්‍රිපිටකේ සංයුක්ත නිකායේ තියෙන. හරි. සගත වර්ගයට අයත් වත්තු සූත්‍රයෙන් තමයි උපුටාගත්තා කියලා කියන්නේ. මේක සදාතනික දේශනාවක්. දෙමව්පියන්ගේ ලෝකයේ උතුම්ම වස්තුව දරුවන්ය. හරි. ඔවුන් ජීවත් වෙන්නේ දරුවන් වෙනුවෙනි. එහෙම නැත්නම් තව විදියකට කිව්වොත් හොඳම දේ දරුවන්ට කියලා කියන්නේ ලෝකේ පුරා ප්‍රසිද්ධ කියමනක්
1: තියෙනවා. ඔව්.
0: දරුවෝ ලෝකයට වටිනම සම්පත. ඒ කියන්නේ තර්කයක් නැහැ. අපිට දැන් දරුවන් ගැන කතා කරන්න මේ අද උදේ පාන්දර නිමිත්ත වෙන්නේ පෞගිය දවසක සිදුවෙන නේද? සිකුරාදා අලුයම සිදුවෙන අර පාතාල බෝම්බ ප්‍රහාරයත් එක්ක.
1: ඛේදවාචකෙත් එක්ක.
0: දරුවන්ට දැන් ඉස්සරහට එන්නේ ලබන මාසේ ඔක්තෝබර් ලෝක ළමා දිනේ. දැන් ඒ දවසට විතරක් කතා කරලා හරියන්නේ නැහැ. නේ? දරුවන්ගේ පරිස්සම ගැන අපි ගොඩාක් දේවල් හිතනවා. අපි ගොඩාක් දේවල් කරනවා.
1: මොකද රටේ අනාගතේ බාරගන්නේ නෙගොල්ලනේ.
0: ඔව්. දැන් ওই පහුගිය සිකුරාදා සිරිසඟ භූමාවතේ ওই කතාවෙන් පාතාල බෝම්බ ප්‍රහාරයට බිලි වෙලා පොඩි පුතාලා දෙන්නේ ජීවිතෙන් වන්දි ගෙවනු. ඉතින් බරපතල තුවාල ලැබලා තිබුණා පියාත්. කකුල එහෙම අයින් කළලු තියෙන රෝහල් ආරංචි මාර්ගය කියන. මේ උමතු පාතාලේ නිසා පවුලක්ම විනාශ වුණා. දැන් ඒ කියන්නේ මේ බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වැරදිලා එල්ල වුණා කියලත් පොලිසිය සැක
1: කරනවා.
0: මියගිය දරුවෝ දෙන්න තමන්ගේ පියා පියාගේ සහෝදරයාගේ නිවස ඉලක්ක කරගෙන තමයි මේක එල්ල වුණේ. නිදාගෙන හිටියේ පාන්දර අනේ නිදන් ඉන්න ඇඳට මේ බෝම්බ වැටුණා කියලා කියනවා. මේ හයක් හතරක් දන්නේ නැති නේද? වැඩිහිටියන්ගේ කෝන්තර දන්නේ නැති පාතාලි කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති නේ?
1: කිසිම දෙයක් දන්නේ නැතුව ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා.
0: වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලට මේ විදිහට දරුවන් දඬුවම් ලැබෙන්න ඕනේද? එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ගැන නිවේදනයක් නිකුත් කළා. එතෙන්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ රටේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රි කිව්වා මේ දරු දෙදෙනාට මරු කැඳවූ මේ සිදුවීම තමා දැඩි කම්පාවට පත් වුණා කියලත් මේ වගේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට සම්බන්ධ පාර්ශව වලට ඊට නිසි දඬුවම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලත් එක්ස් ගිණුමේ සටහනක් තියලා
1: තිබුණා.
0: ඉතින් මේවට ක්‍රියාත්මක වෙලා ඉක්මනට මේගොල්ලෝ අල්ලලා දඬුවම් දෙන්න ඕනේ කියන එක රට වටේම අපේ හැමෝගෙම හදවත් නේ පිලිගන්න කතාවක්.
1: ඔව්.
0: එතකොට මේ අධ්‍යාපනයේ හදාරපු දරුවෝ මෙය අධ්‍යාපනයේ හදාරපු මේ පාසලේ දිහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ වෙන්න ඕනේ. ඒකේ හිටපු විදුහල්පතිවරයෙක් මූණු පොතේ තියලා තිබුණ සංවේදී සටහන. ඒක කියනවා මෙහෙම. කුඩා කාමරයක සියලු අවශ්‍යතා සපුරා ගනිමින් තම පියාගේ මවට එම කාමරේම තබා උපස්ථාන කිරීම නොරිස්සූ මව ඔවුන් හැරදා වෙනතක් බලාගත් කල දරුවන් දෙදෙනා රැකබලා ගනිමින් ත්‍රිවිල් ගාස්තු සොයා ඇවිත් බත් පාර්සලයක් හා දරුවන් දෙදෙනා ඉතා යහපත්තු හැදූ ඔහුට හා රටට වටිනා අහිංසක දරුවන් දෙදෙනෙකු අහිමි කර ඇත. අයියා පාසල ඇරි එනතුරු පුංචි පන්තිය ඉවර වූ කුඩා පුතු බුදුමැදුර අසල වාඩි වී කල් ගෙවූ අයුරු සිහිපත් වේ. මතු අකල් මරණයකට ලක් නොවී සංසාරෙන් එතර වීමට ලැබේවයි පතමි. හරි. මේ හරි සංවේදී සටහනක් මේක. ඉතින් මේ සියල්ල ඇතුලේ අපිට කතා කරලා අවසානයේ ගන්න තියෙන්නේ දරුවෝ අපි කොච්චර පරිස්සම් කරත් සමහර විට අපේ අතින් වෙන වැරදි වෙන්න පුළුවන්. පරම්පරාවලින් නේ.
1: ඔව්.
0: කොහේ හරි තැනක අපිට වැරදිලා තියෙනවා නම් ඒවා දරුවන්ගේ පිටින් යන්න. දැන් ඔය මේ පාතාලේකේ කොහේ හරි අගක් මුලක් වාගත්තම මොකක් හරි සම්බන්ධයක් ඇතිනේ
1: වැඩිහිටියෙකුට. ඔව්.
0: අවසානයේ පාතාලේට කොහොමත් ඉතින් හිට පිට නැහෙනේ.
1: ඒකනේ පාතාලේන්නේ.
0: අදාළ නැහැ Tamanට තියෙන මොකක්කෝ බලය වෙන්න පුළුවන්, ධනෙ වෙන්න පුළුවන්. ඔය පාතාලයත් එක්ක නිතරම අපි කතා කරනවානේ මත්ද්‍රව්‍ය කියන්නේ.
1: ඔව්.
0: ඔය ගහන්න එන අය බෝම්බ ගහන්න වෙඩි තියන්න එන අය එන්නේ හොඳ සිහියෙන් නෙවෙයි.
1: නෙවෙයි.
0: හොඳ සිහියෙන් ඉනවා නම් මෙහෙම කරන්න බෑනේ නේ. අවසානයේ ඉතින් රටක් විදියට ගත්තම ඉතින් අපි කොච්චර අවාසනාවන්ත තැනකද ඉන්නේ කියලා කල්පනා කරන්න ඕනි. දැන් රට මේකට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඔයා දන්නවා මේ වෙනකොට 19:27 කියන නම්බරේ කතා කරන්න පුළුවන්. කොඩු, ගංජා, හෙරොයින්, ඇෂ්, කුෂ්, අයිස් ඔයගේ මහා පරිමාණයෙන් ජාවාරම් කරන අය ඉන්නෝ, මේවා පාවිච්චි කරන අයත් ඉන්නෝ. ඒ අය ගැන අපිට පුළුවන් කමක් තියෙනවා. ඒ අයව ඒ කියන කාරණාවෙන් ගලව ගන්න ඕන කරන සපෝට් එක දෙන්න.
1: ඔව්, ඔයගලන්ට පුළුවන් එහෙම කෙනෙක් තන්නව නම් මුල් අවධියේ ඉන්නවනම් පොඩක් කතා බහ කරලා බලන්න. ඒගොල්ලන්ව වෙන වෙන දේවල් වලට යොමු කරන්න, සංගීතයට, කලාවට, අධ්‍යාපනයට, මෙන්න මේ වගේ තැන්වලට යොමු කරන්න ඔයාලට පුළුවන් නම් ඒතුවා ඔයගලන්ට කරන ලොකු උදව්වක්. හැබැයි ඒ මට්ටමේ නැත්නම් ඔයාලට පුළුවන් 19:27 කියන නම්බරයකට කතා කරලා ඒගොල්ලෝ ගැන තොරතුරු දෙන්න. ඔයගොල්ලෝ දෙන තොරතුරු හැම එකක්ම රහසභාවය සුරකින්නවා. ඒ හින්දා ඔයා මේ ගන්න පුංචි කෝල් එකකින් ජීවිත දහස් ගණනක් බේර ගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.
0: 8:16 වෙලාව අපි මේ පැයේදී මතක් කරනවාට ඩීප් ටෙක් සෝලා ගැන, සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට ඩීප් ටෙක් එකට කතා කරන්න පුළුවන්. ඉතින් වෝටර් පම්ප් එහෙම නැත්නම් අපි කියන සෝලා පද්ධති මේ හැම එකටම ඩීප් ටෙක් සෝලා.
1: 077-777-7374 තමයි ඔයා කතා කරන්න ඕනේ. 077-777-7374.
0: ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඒ අවශ්‍ය කරන දේවල් ටික කතා කරලා කළාදී, මොකද මේ රටම දන්න ව්‍යාපෘති ගණනාවක් ඒගොල්ලෝ කරලා තියෙනවා. මේ වෙනකොට මෑත කාලේ වැඩිම ව්‍යාපෘති ගණනාවක් කරේ ඩීප් ටෙක් සෝලා. ඒ වගේම පැල්වත් නිෂ්පාදන ගන්න පුළුවන් අවුට්ලට් වලින්, සුපර් මාකට් වලින්, ඔයාට ඕන කරන කිරිපිටි පැකට් එක ලංකාවේ අපිට වග කියන ගුණාත්මක කිරිපිටි නිෂ්පාදකයා තමයි පැල්වත් කියලා කියන්නේ.

0: උදේ 8 විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600.
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 0.77 777 7374.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: උදේ 8යි විනාඩි 26යි වෙලාව. අපි දන්නවා රට පුරාම ටේකියා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. සියලු අධ්‍යාපන කලාප ආවරණය කළා දැන් නේද? පියවරෙන් පියවර ඉදිරියට යනවා. රටේ මේ මාර්ග ආරක්ෂාව සම්බන්ධ දරුවන් දැනුවත් කළේ ඒ හරහා අනතුරු වළක්වා ගැනීම තමයි ප්‍රධානම අරමුණ. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති ටේකියා වැඩසටහනත් එක්ක අපි මේ ගීත් ඉෂේරව අද උදෑසනත් සම්බන්ධ කරගන්නවා. ගීත් පොඩක් එළියට ගිහින් ඉන්නේ මේ දවස් ටිකේම. ගීත් සුබ උදෑසනක්.
1: සුබ උදෑසනක්.
2: සුබ උදෑසනක්.
0: අයිබෝන්.
2: අයිබෝන්.
0: අද කොහෙද ඉන්නේ? ඇහෙනවා.
2: අපි අද ඉන්නේ මාතලේ. මධ්‍යම පළාතේ සුන්දර නගරයක් තමයි මාතලේ දිස්ත්‍රික්කය කියලා කියන්නේ. අපි අසංක අදවසේදී මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ අධ්‍යාපන කලාපයට අයත් මාතලේ විජය විද්‍යාලය තමයි අපි අදවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ. ඉතින් දැන් අද උදෑසන මාර්ගනතුරු සම්දර්ශනය පැවැත්වීමට මේ මාතලේ විජය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ වගේම තමයි අදවසේදී මේ මාතලේ අධ්‍යාපන කලාපයේ අවට පාසල්වල දූ දරුවන් අපි කැඳවාගෙන යනවා. මාතලේ බර්නාඩ් අලු විහාරයේ ක්‍රීඩාංගණයේ ඉදිරිපිට එහෙදි තමයි මේ මාර්ගන්තුරු සම්දර්ශනය පැවැත්වෙන්නේ. මේ දූදරුවන්ට මේ මාර්ගන්තුරු සම්දර්ශනයේ අසංක යම් අනතුරක් සිදුවන ආකාරය අපි සජීවව සිදු කළ පෙන්නනවා. ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ තමයි ඒ සංවිධානය කළ තිබෙන්නේ. ඉන් අනතුරුව එය නිවැරදි කරගන්න මේ මාර්ගන්තුරු නිවැරදි කරගන්න ආකාරයත් මාර්ග අනතුරු සම්දර්ශනයේදී මේ දූදරුවන්ට ප්‍රායෝගිකව අත්දැකීම ලබා දීම තමයි එහෙදි සිදු කරන්නේ. ඒ වගේම තමයි අපි යතුරුපැදියක ගමන් කරනවා නම් විශේෂයෙන්ම අසංක අපි යතුරුපැදියක ගමන් කරද්දී හිස්සාවරණවල කොහොමද මේ ආරක්ෂිත පළඳනාව අපි පළඳින්නේ මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම තමයි අදවසේ සිදු වෙන්නේ. විශේෂයෙන්ම මේ දූදරුවන් තමයි යම් රටක යම් සමාජයක මතයක් වෙනස් කළ හැකි නිර්මාණශීලීම සන්නිවේදකින් බවට පත්වන්නේ. අපි ඔවුන්ව මූලික විලක්ක කරගෙන තමයි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම අපි ක්‍රියාත්මක කරන්නේ. අධ්‍යාපන කලාප 100ක් මූලික විලක්ක කරගනිමින් දැන් එහි 19 වන වැඩසටහනයි අපි මේ විදිහට ආරම්භ කිරීමට කටයුතු කරන්නේ. ඉතින් මේ දවස්වල ඉඳලා අපේ කණ්ඩායම මාතලේ නගරයට පැමිණියා. මේ අවශ්‍ය වැඩසටහන් සැලසුම් කිරීම සඳහා ඉන් අනතුරුව දැන් අද මේ වැඩසටහන ආරම්භ කිරීමට මේ දූදරුවන් කැඳවාගෙන තමයි සුරක්ෂිතව තමයි අපි ඔවුන්ව මේ නගර මැදට කැඳවාගෙන යන්නේ. ඉතින් අද දවසේම මේ වැඩසටහන් මාලාව අපි ක්‍රියාත්මක කරනවා මාතලේ විජය ජාතික පාසලේ සිට. ඉතින් අපි ලක්ෂණ ඔස්සේ තොරතුරු කියන සූදානම්. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය මේ සියලු දෙනාගේම සහයෝගිත්ව සහිතව තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවිනේම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි තවත් අවස්ථාවක සූදානම්
0: බඩගින්න කියන එකනේ අපිට තියෙන ලොකුම ගින්න. ඕකට විසඳුමක් ඕනෙමයි. බඩගින්න නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඕන තරම්. හරි.
1: හැබැයි බඩගිනින් දා මේ නිකන් අපිට විස කන්නත් බෑනේ නේද?
0: ඔව් බඩගිනේ කියලා එහෙම අතරහුව වෙන එක කන්නත්
1: බෑ.
0: අපි ගෙදර කෑම එක ගේන්නේ ඒ නිසා කඩේ කෑම එකට උනත් අපි එච්චර කැමැත්තක් නැහැ. කිසිම රසයක් නැහැ, කිසිම ගුණක් නැහැ නේ. රස විස කෘතිම රසකාරක වර්ණක. රයිට්. අපි මතක් කරන්නේ විජේ නිෂ්පාදන ගැන. විජේ නූඩ්ල්ස් එකක් උදේ මාන්දරට හදාගන්න බොහොම ඉක්මනට හදාගන්න

0: කමක් තියෙනවා. ඉතින් විවිධ රසවලින් වාට විජේ නූඩ්ල්ස් ගන්න අවස්ථාවක් තියෙනවා. මාකට් එකේ තියෙන අනෙකුත් නූඩ්ල්ස් එක සංසන්දනය කරලා බලන්න බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒක ඉතාම මේ කියන්නේ ලොකුම මේ හේතුවක් විජේ නිෂ්පාදනවලට අර තැම්බෙනකොට පිරිවෙන්නේ නැති ඇලෙන ගතිය නැතිනේ. අනේ නිසා තමයි විජේ නිෂ්පාදනය ගැන මතක් කරේ. RDB බැංකුව ගැන කියන්නම්, රට පුරාම RDB බැංකුව තියෙනවා 272.
1: ඔව්, ඉතින් ඔයාට පුළුවන් ළඟම තියෙන ටවුන් එකට ගිහලා ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ඔයා මෙච්චර කල් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික පරිස්සමෙන් FD එකක් ඕපන් කරලා දාන්න. මොකද එහෙම එහෙ දාලා ඔයා මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික නැති කරගන්න එපා. වෙන කාගෙවත් අතර යන්න දෙන්නත් එපා. සුරක්ෂිතව තියාගන්න පුළුවන්. RDB බැංක එකට යන්න හොඳ පොලියක් ගන්නත් පුළුවන්.
0: වෙලාව උදේ 8:30.
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ

0: උදේ 8යි විනාඩි 35යි වෙලාව. මෑතකදී කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා.
1: මොකද?
0: පහුගිය අවුරුදු 5 තුල ලෝකයේ මොබයිල් ෆෝන් පාවිච්චි කරන අය අතරේ
1: හරි?
0: පැය 24න් මතක තබා ගන්න.
1: හරි?
0: ඔබ නිදා ගන්නවටත් වැඩි කාලයක් මොබයිල් එක පාවිච්චි කරලා තියෙනවා කියලා.
1: හා නේ.
0: නිදා ගන්නේ පැය 8යි. ඇහැරලා ඉන්නවා පැය 16ක්. පැය 16ෙම මොබයිල් එකේ ඉඳලා තියෙන. ඒ පැය 16 විටින් විට ගමුක වෙලාව විනාඩි 5 10 පැය 16 එකක මෙහෙමයි පැය භාගයයි පැය 2යි ඔහොමම ඉඳලා. ඒ ටික ඔක්කොම එකතු කරාම පැය 8ට වැඩි.
1: සමහර කයි නින්දෙන් නැගිටලත් ෆෝන් එක ගන්නවා. ඔව්.
0: නිදා ගන්න ගිහිල්ලා පැයක් එකමාරක්. බස් එකේ යන ගමන් ඔෆිස් එකේ ඉන්න ගමන් ඔබ වොෂ්රූම් එකේ ඉන්න ගමන් ෆෝන් එකේ
1: කන ගමන්
0: ඔව් ඒ ඔක්කොම වෙලාවල් එකතු කරාම නිදා ගන්න පැය 8ට වැඩි. මේක ඛේද වාචකයක් නෙවෙයිද මිත්‍රෝරුන්?
1: අනිවාර්යෙන් ඛේද වාචකයක්.
0: දැන් තේරෙනව නේද මොබයිල් ෆෝන් එක අපිට කරපු හරිය?
1: අපිව අරක් කරගෙන තියන්නේ.
0: තව හොඳ කතාවක් කියන්න.
1: මොකද්ද?
0: පහුගිය දවස්ක තිබුණා ඔය බ්‍රික්ස් එකෙත් කතා කරා කිව්වනේ.
1: ඔව්.
0: કૃත්‍රිම බුද්ධිය ගැන. કૃත්‍රිම බුද්ධිය නිසා ඉස්සරහට මානව ප්‍රජාව හරි?
1: හරි.
0: සම්පූර්ණයෙන්ම විනාශ වීමේ ප්‍රතිශතය 10%ක සම්භාවිතාවක්.
1: අනේ දෙයනේ.
0: දැන් ඒගොල්ලෝ කියනවා ඔය ඇන්ත්‍රොපික් කියලා තියෙනවා මේ કૃත්‍රිම බුද්ධි සම්බන්ධ ප්‍රකට ආයතනය.
1: හරි.
0: සුභසාධක ආයතනය කියලා කියන්නේ මහජන සුභසාධක ආයතනය. ඒකේ පර්යේෂකයෙක් ඉන්නවා එයා කියනවා මොකද මේව පාවිච්චි කරන කිසිම කෙනෙක් වගකීමෙන් කටයුතු කරන්නේ නැහැ. ඒක තමයි හේතුව මේ හරහා මානව ප්‍රජාව විනාශ
1: වෙන්නේ.
0: يعني ඒයි පාවිච්චි කරන අය වගකීමක් නැහැනේ.
1: ඔව්.
0: ඔහේ පාවිච්චි කරන කන්ට්‍රෝල් එකක් නැහැ. හොඳ දේටයි නරක දේටයි ඔක්කොම පාවිච්චි කරනවා. හරි. ඒ නිසා මේ සම්බන්ධව රටවල් ප්‍රමුඛ පෙළේ රටවල් නායකත්වයේ අරගෙන මේවට නීති හදලා ක්‍රියාත්මක කරන්න කියලා යෝජනාවක් තියෙනවා. හරි?
1: හරි.
0: මොබයිල් එකයි AI දෙකම එකට සෙට් වුණාම
1: හරි සෝක් එකට තියේ.
0: දෙයියන්ගෙම පිටයි. නේ?
1: හරි හරි.
0: වැරදි මිනිස්සු අතර AI ගියාම වෙන දේවල් දැකලා තියෙනවනේ.
1: අනිවාර්යෙන්. ඔව් ඔව් අපි දකිනවා.
0: හදනවා පොස්
1: වීඩියෝස්.
0: අයියෝ. එන්න ප්‍රතිරූප කියලා හිතන් ඉන්න අය. හදනවා කියන කර සිංගිති මෙව්ව ගන්නවනේ නේ.
1: අනිවාර්යෙන්ම අපිට ලයිට් එක හිතනවා ඒවා දැක්කම.
0: අනේ වන්දයි ඉතින් වැරදි මිනිස්සු අතර අර කාගේ අතරද දැලිපිහ ගියා
1: වගේ. වඳුරාගේ.
0: රයිට්. 8යි විනාඩි 39යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අද 8:48
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන රටරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි වාසි
0: ටිකක් සුරකේ මුමකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
6: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර වැදින්නෙත් නැති, තියසවල වැදින්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
4: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600
7: Gahamuda appudiya
8: kaadada kappudi gana
7: api apita
8: gahagamu gahamu e mokada den appudi gaganna
7: අපි අපේ සාර්ථකත්වය දැක්කම සතුරු වෙනවනේ.
8: අනිවාර්යයෙන්ම.
7: පෞද්ගලික ඔබ ඔබේ සාර්ථකත්වය දැක්කම සතුරු වෙනවා.
8: ඔව්.
7: දැන් ඔයා මීට අවුරුදු 10කට කලින් දැකපු හීන ටික ටික සැබෑ කරගෙන එනවා.
8: ඔව්.
7: තාම ওই ප්‍රශ්නෙකට තියෙන ওই වාහනයක් ගන්නවා කියලා තමයි වාහන මිල වැඩි හින්දා ඒක පැත්තකින් දීමු.
8: අහහ.
7: ගයක් හදනවා නම් ඔන්න හිමින් ගල්ලක් දෙකක් ගේනලා සිමෙන්ති කොටයක් ගේනලා. හිමින් පටන් ගත්ත කියේ දැන් ඔන්න හදාගෙන ගිහිල්ලා. දැන් වහලේ ගහන්න ඇවිල්ලා
8: තියෙනවා.
7: ඔව්. වහලේ ගහනකොට ඉතින් ආයි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් වලින් ගහන.
8: ඔව් ඉතින් ආයේ මේ ඔක්කොම ක්වොලිටියට හදලා ඒක විතරක් අඩු ක්වොලිටියෙන් ගහන්න පානේ.
7: අන්න ඒකයි. වියදම් කරලා ගහන්න වහලේ. ලොකු ගානක් නැහැ බය වෙන්න එපා. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ඇයි මේ ෂීට් එක අනිත් ෂීට් වලින් වෙනස් වෙන්නේ කියන්න. මේක ඇවිල්ලා සාමාන්‍ය ෂීට් එකක් නෙවෙයි. කාලගුණයට හරියටම හැම උත්තරයක්ම දීලා තියෙනවා. මේ කාලේ
8: වහිනකොට හරියන්නේ.
7: ඔව් වහිනකොට ජල විකර්ෂක ආලේපන නිසා ෂීට් එකට බරක්, තෙත බරිත බවක්, පෙංගෙන ගතියක්, දියසෙවල බැඳෙන ගතියක්, පාසි බැඳෙන, දුර්වර්ණ වෙන, ඔය ඔක්කොම නැති කරලා දාලා
8: තියෙනවා.
7: ඊට පස්සේ යටිපැත්තේ ඔය පායන කාලෙට මැටි ලේයර් එක නිසා ගේ ඇතුළට දැනෙන උණුසුම පාලනය කරලා
8: දෙනවා.
7: බලන්න හිතලා තියෙන දුර.
8: දුරනේ.
7: එල්නිනෝ නම් එහෙමයි, වැස්ස නම් මෙහෙමයි. දෙපැත්තම හිතලා හදපු ෂීට් එක තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා
8: කියන්නේ. ඉතින් ඔයත් අදම වහල මාරු කරන්න ඉන්නවා නම් එහෙම නැත්නම් අලුතෙන් වහල ගහන්න ඉන්න කෙනෙක් නම් ඔය අදම තෝර ගන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස්. අවුරුදු 60කට අධික විශ්වාසයක් දිනාගත්ත වහලක්.
7: අවුරුදු 60ක් කියන්නේ ලේසි පාසු කාර්යයක් නෙමෙයිනේ. දැන් අවුරුදු 77ක් කියලා ගුවම් ක්‍රිමිරාජ වලට.
8: හා.
7: කොහොම කාලයක්ද?
8: ලේසි නෑ.
7: ඔව්. ඉතින් ඔයා දන්නව ක්‍රිමිරාජ නිෂ්පාදන අතරේ තියෙන වැල්මි පැණිය. මේක බොන්නේ කැස්සට.
8: ඔව්.
7: සඳුන් පැණිය බොන්නේ ගැස්ට්‍රයිටිස් වලට. ඔය දෙක මාරු කරලා බොන්න එපා.
8: ඔව්. ගැස්ට්‍රයිටිස් තියෙන එක නෑ, වැල්මි පැණිය බොන්න එපා. හරිද? එතකොට ඊට අමතරව තියෙනවා ක්‍රිමිරාජ පේයාව තියෙනවා. අපි කලින් කිව්වා වගේ ක්‍රිමිරාජ කරල් කොලි තියෙනවා. එතකොට කුරුලෑසුවේටත් තියෙනවා. ඔය ලෙඩ් රෝග විතරක් නෙවෙයි කුරුලෑසුවේටත් ඔන්න නිෂ්පාදනයක් තියෙනවා. මේ හැම නිෂ්පාදනයක්ම වට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද දේශීය අමුද්‍රව්‍ය ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 0112 753 889 කතා කරන ගෙන ගන්න පුළුවන්.
7: අද සම්පත ගන්න වැඩි වැඩියෙන් තෑගි දිනන්න, කෝටි ගණන්ෙන් තෑගි දිනන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකදී දායකත්වය දෙනවා. එකක් නෙවෙයි, දැන් අපි ගත්තොත් ආරක්ෂක නේද?
8: ඔව්.
7: සේවා පැත්තේ, ඊට පස්සේ ගත්තොත් ගොවි ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය පැත්තෙන් සමාජ ආරක්ෂණ සුබ සාධන ක්‍රීඩා ඔය ඔක්කොටම යම් කිසි මුදලක් ඔයා වියදම් කරන රුපියල් 40න් ඒගොල්ලෝ දායක කරගන්නවා. ඒ වගේ මතක් කරන්නම් විජය කුළුබඩු ගැන අපි ගොඩාක් දේවල් කතා කරානේ. විජය නිවස් ගැන පපඩම් ගැන මතක් කරන්නම්. පපඩමක් කියලා කිව්වම අපි සෑහෙන ලොකු ටේස්ට් එකක් බලාපොරොත්තු වෙනවා.
8: වෙනවා.
7: බත් එක ගන්න පොඩි සපෝට් එකක්. කඩේ තියෙන හැම පපඩමක්ම රස නැහැ. ඒත් අපි ගන්න ඕනේ විජය පපඩම්. විජය පපඩම්.
8: ඒකේ සද්දෙත් ක්වොලිටි වෙන්න ඕනේ නේ.
7: ඔව්. කොහොමද හැපෙන්?
8: කටස් කරස් කර
7: දෙකක් විතර කනකොට දත් ටික බිමදී හරි. විජය නිවසිංහගේ නිෂ්පාදන ගැන මතක් කරේ. අපි මේ පැය ගන්න හදන්නේ 8 විනාඩි 55යි. ඊළඟ පැයදී අපි කතා කරමු අපේ අන්තිම පැයට අපි යන්නේ. තාමත් ප්‍රදේශ කීපයකට වැස්ස. උදේ ඔෆිස් එකට එන්න හැම පාරක් වෙලා ඇති. කමක් නැහැ හැමින් එන්න. අද තියෙනවා වාඩ ලීව් එක හාෆ් ඩේ එකක් තියෙනවා වැස්ස නිසා. බොස් කියන ගින් කතා කරන් බොස්.
8: අපි කුටි කන කතා කියන්නේ පාඩුද?
7: නෑ ඉතින් මං කියන්නේ කාලගුණේ වගේ අපි රත තියල නවත්තන්න බෑනේ.
8: බෑනේ.
7: ඒගොල්ලෝ යන්නේ වාහනවල. අපි යන්නේ පාරේ බස්සේ. නැද්ද?
8: අනිවාර්යෙන්ම.
7: අපි යන්නේ බයිකේ. ඒගොල්ලන්ට වගේ අපිට වාහන යන වාහන නෑනේ. ටෝක් කරන්න මං නෑ කියන්නේ.
8: ඊට පස්සේ අපිට කියන්නේ බා.

0: වෙලාව පෙරවරු නවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබලි කෝටි අටේ එන්.එල්.බී. ධන නිධානය නතරයි. රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම දසුන් වසන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියනාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින ප්‍රදේශ රසකට වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල අහස වලාකුලින් බරව පවතිනවා. ඒ හේතුවෙන් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දිවයිනේ සිසු ප්‍රදේශවලට පසුරු එකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධ යෝජනාව පිළිබඳ සාකච්ඡාව කල්දමා තිබෙනවා. ඒ අනුව හෝමු සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් පවතින අර්බුදයට රාජතාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීමේ ප්‍රයත්නවලට තවදුරටත් බාධා එල්ල වී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මේ හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළටද බලපෑම් එල්ල වී තිබෙනවා. මෙලඟ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: 24 පෑම සිරුවෙන්

0: අද ෝට්ලිව දාල ගෙතරයන් හිතලද.
1: ඇයි ඔයාටයිපටයි දෙන්නට එකමදේ හිතල තියෙන්නේ. මටත් එහෙම එකක් තීතල තිය.
0: අද නවයට ශෝයක වර කරන්න හිතලදී.
1: ඉවර කර. අපි දැන් අනිත් අයට කොහෙද හෆ්ඩේ ගන්න කියලා. අපි තත හෆ්ඩේ ගන්න ශෝයක.
0: කම්මේ ලීනේ අද. ඇස්ස වගින්.
1: එන අපි යන්නන්නේ.
0: යාළුවෙකුට කෝල් එකක් ගහලා බැලුවා. හ්ම්. එයාත් ඔෆිස් ගිහිල්ලා.
1: ගිහිල්ලාද? බලන්න හොඳ
0: නැහැ. නැත්තම් පොඩ්ඩ එළියට ගිහිල්ලා මොන හරි දන්නේ නැත්. කාලා බීලා. හා?
1: උණුවට.
0: හ්ම්. රයිට් දැන් අලුත් පැයකට ඇවිල්ලා ඉන්න. කම්මැලි කියලා රස්සාව නොකර ඉන්න බෑනේ.
1: හ්ම්.
0: වැස්සයි කියලා අපි හිතමු බස් එකක වැඩ කරන කොන්දොස්තර මහත්තයෙක්.
1: ඔව්.
0: වැඩ නොකර ඉන්න පුළුවන්.
1: බෑනේ. බෑ. කන්නත් නැහැ ඊට පස්සේ.
0: තෙමි තෙමි බස් එක ලෝඩ් කරනවා. පිටිපස්සේ දොරෙන් නගිනවා, දුවලා ගිහිල්ලා ඉස්සරහා දොරෙන් නගිනවා. තෙමිච්ච ඇඳුම් පිටින් මේ බස් එක මේ මිනිස්සු මැද්දෙන් යනකොට අනන්තවත් බැනුම් අහනවා. තෙත කුඩේ නේ?
1: ඔව්.
0: අරගෙන බස් එකට නැගපු නංගිලා ඒ කුඩේ වතුර ටික බේරින් අල්ලන් ඉන්නවා එහා පැත්තේ එක්කෙනා ගැඟට. හරි, ඔය වගේ දේවල් මේ බස් වල මේ මේ මේ මොහොතේ වෙන දේවල්.
1: ඒ අනිත් එක්කෙනාගෙන නිකන් නැහැ නේ.
0: ඔව්. කුලීරත රියදුරෙක්. අපි හිතමු ත්‍රිවිල් එකක් එළවන කෙනෙක් මේ වෙලාවේ හයර් එකක් යනවා. පාක් එකේ ඉන්නවා. අනේ පව් ඉතින් වැස්ස කියලා අපිට මේ ජීවන අරගලයේ මිදෙන්න බෑ. රෙස්ට් එකක් ගන්න වෙලාවක් නැහැ. දැන් කුලී වැඩක් කරන කෙනෙකුට අද ගෙදරටලා ඉන්න වෙනවා. මොකද ගිහිල්ලා මේ වැස්සේ වැඩක් කරන්න විදිහක් නැහැ.
1: එක පැත්තකින් එක කට්ටියකට වැස්ස හොඳ වුණාට අනිත් පැත්තෙන් මේ වැස්ස එපා වෙච්ච කට්ටිය. කියන්නේ ජීවිතේට මහ ලොකු නිකන් නේද? නිකන්. හරි අමුත්තක් දෙන දෙයක් වෙන්නත් පුළුවන් මේ වැස්ස. දෙවිදිහකට බලපාන්න පුළුවන්.
0: හරි. කොහොම හරි මේ අකුණුත් ගහන ගතියක් තියෙනවා.
1: තියෙනවා. ලොකෝටම තියෙනවා.
0: ඒ හින්දා පොඩ පරිස්සමෙන් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්න රේඩියෝ එකේම දාගෙන ඉන්න එපා. මහා හයියෙන් වහින වෙලාවට අපි ඇහුවා කියන නෙමෙයි, ඔබ පරිස්සම් වෙන්න ඕනේ. හරි. සමහර හෙඩ්සෙට් දාගෙන, ආ ෆෝන් එක කනේ ගහගෙන ඔය ලේසි පාසු දේවල් නෙමෙයි. හොඳේ. ඒ හින්දා ඒ ගැන චුට්ටක් හිතන්න. විවිධ වෘත්තීන් එක්ක අද දවස ඔයා මේ මේ වැස්ස නිසා අපහසුතාවට පත් වෙලා ඉන්නවා නම් ඒ සියලු දෙනා මතක් කරේ. උණු ප්ලේන් ටියක් හදාගෙන ගෙදෙට්ට වෙලා කහුල් දෙක උඩ තියාගෙන පුටුවක වාඩි වෙලා ඉන්න තිබුණා. ඔයාට හොඳ ආර්ථිකයක් තිබුණා නම්, හොඳ ආර්ථිකයක් ඉතින් ඇති කරගන්න නම් ඔයා ඉතින් මහන්සි වෙන්නත් ඕනේ, කැපකිරීම කරන්නත්
1: ඕනේ.
0: ඒ හැමදේම එක්ක ඉතින් කොහොම හරි ඔෆිස් එක දැන් අපි හිතමු නිකන් එක්සිකියුටිව් ලෙවල් එකේ ජොබ් එකක් කරන සුදු කරපටි ජොබ් කියලා කියන්නේ. අන්න එහෙම කෙනෙක් තරයි මේ ප්‍රශ්නේ. ගේ ළඟට වාහනේ එනවා. වාහනෙන් ගත්ත ඩ්‍රයිවර් මහත්තයා ඔෆිස් එකට එක්කන් ගියා. කුඩයක් අල්ලනවා බහිනකොට. ගිහිල්ලා ඇතුළට දැම්මා. වාඩි වුණා. කැරගෙන බුටුවේ AC එක ඕෆ් කරගත්තා.
1: පැකින් ආයනවා. සප ජීවිත.
0: ඒ වඩත් ඉතින් ඉරිසියා කළා වැඩකුත්. හොඳට කාලා බීලා ඉන්න මිනිස්සුන්ට ඉරිසියා කළා වැඩක් නැහැ නේ.
1: ඔව්.
0: ඒක ඉතින් මේ මිනිස්සුන්ගේ ලැබීම. මේක අපේ ලැබීම.
1: ඔව්.
0: හරි. මේ උණු තේ එකක් බමු. හොඳ ටී එකක් කො ප්ලේන් ටියක්.
1: බම් බම්.
0: ප්ලේන් ටියක් කියලා කියපුවා හොඳට කහට තියෙන්න ඕනි. සුවඳ තියෙන්න ඕනි, පාට තියෙන්න
1: ඕනි.
0: විජය තේකොළ.
1: හා?
0: ඔව්. ඉඟුරු කෑල්ලක් එහෙම දාලා. හා. දැන් වා තියනවා නේද ටී වලට එහෙම නේද කාඩමන්. හා.
1: සිනමන්.
0: හා. සමහරුණා හරි ආසයි ඒවට. නේ?
1: ඔව්.
0: ඒ වුණාට නියම ටී එකක් කියලා කිව්වම ඒකට මම කියන්නේ වෙන ඒවා දාලා ඩිස්ටර්බ් කරගන්න එපා. මගේ නම් අදහස්.
1: ඔව්.
0: කමන්නේ ඉතින් ඔබ කැමති නම්
1: කැමැත්තන එක එක්කනාගේ
0: සමහරු ඉන්නවා ටී එකක් ගේන්න ගුවම ගේන්නේ අර කාඩමන් එකක්. ඉතින් කාඩමන්ම තමයි මරණ සෙට්
1: කාඩයි.
0: හරි. මේ කොහොම නමුත් ටී එකක් පොනකොට පැල්ලත් කිරිතේ එකක් ලංකාවේ අභිමානයත් එක්ක අපි අලුත් පැයක ඉන්නේ 9:00 විනාඩි 10:00 වෙලාවට.

0: උදේ 9යි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්පාදක ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ටෙක්කියා සුරකි මුමකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
9: ලක්හඬ Golden Voice.
10: අපි සොයන්නේ
8: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
9: ලක්හඬ Golden Voice.
11: දැන් මේ අරුම පුදුම නිවුස් එකක් මේ කියන්න යන්නේ.
0: මොකද්ද මොකද්ද?
11: ලෝකයේම මවිත කරපු ඉන්දියාවේ අරුම පුදුම පවුලක් ගැන කියන්න. මේගොල්ලෝ ඉන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරේ.
0: හරි.
11: රාම් රාජ් චෞහාන් සහ යාගේ පෞලි සමාජිකයෝ මේගොල්ලෝ පරම්පරා ගණනාවක්ම ජානමය රෝගයකින් පෙළෙනවා. ඒක රෝගයක් කියන්නත් බෑ, ටිකක් වෙනස්. ඒ කියන්නේ මේ විශාල පෞලි සමාජිකයෝ 21 දෙනෙක් ඉන්නවා, 18 දෙනෙක් වාමන තත්වයෙන් ඉන්නේ. එහෙම ගත්තම අපි හතරත් වාමන තත්වයෙන් ඉන්නයි කීප දෙනෙක් ඉන්නවා.
0: හරි.
11: නිවස ජීවත් වෙන සමාජිකයන් 11 දෙනාගෙන් 9 දෙනෙක්ම වාමනීන්. දැනට මේ එකම ගෙදර ඉන්නේ.
0: හරි.
11: ඒත් පවුලේ අනෙකුත් ගෙවල් වල ඉන්න නෑදෑයෝ ඔක්කොම ගත්තම 21යි. 21ෙන් 18ක් වාමනියෝ.
0: හරි.
11: කෙටි සහ දුර්වල කකුල් තියෙන්නේ. එතකොට ගොඩාක් දුර ඇවිදින්න බෑ. ගමන් බිමන් යන්න බෑ. නිතරම නිවසවට සීමාවක තමයි ඒගොල්ලන්ට ඉන්න වෙලා
0: තියෙන්නේ.
11: පාරට බැස්සම මිනිස්සු මේගොල්ලෝ වට වෙලා මේගොල්ලන්ව බලාගෙන මැජික් එකක් වගේ බලන් ඉන්නවා. ප්‍රශ්න අහන්න ගන්නවා. ඉතින් කුඩා ළමයින්ගේ ඉඳලා වැඩිහිටියෝ දක්වා මේගොල්ලන්ට සමච්චල් කරනවා, නෝන්ඩි
0: කරනවා.
11: දන්නවනේ ඉතින් හිනා වෙන්නනේ බලන් ඉන්න.
0: ඔව්.
11: මේ ශරීර ප්‍රමාණය ඊටාම කුඩා නිසා කිසිවෙක් මේගොල්ලන්ට රස්සා දෙන්නේ නැහැ.
0: අනේ.
11: රාම්රාජ්ගේ දියණිය අම්පිකා. කවුද?
0: අම්පිකා.
11: අම්පිකා. අම්බිකා.
0: අම්බිකා.
11: අම්බිකා මේ කියන්නේ තමන්ට ඇකවුන්ටන් කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි උස අඩු නිසා රැකියාවක් ලබා ගැනීම සිහිනයක් කියලා.
0: හරි.
11: සෙකියුරිටි වගේ එකක් බැයිද?
0: පවානේ.
11: රාම්රාජ් බිරිඳ 1993 දී මැරුණා. මෙයා පවුල නඩත්තු කරන්නේ ඔය සිල්ලර කඩයක් කළා. ඊට පස්සේ ඔය මංගල උත්සවවලට එන අමුත්තන් පිළිගන්නා වගේ ඒවා.
0: ඔව්.
11: අන්න ඒ වගේ ඒවත් මෙයා පාට් ටයිම් කරනවා. මිනිස්සු hina වුණත් විහිළු කළත් මේ ගැන දුක් වෙන්නේ නැහැ කියලා රාම්රාජ් කියනවා. යාගේ තාත්තා කියලා තියෙනවා මේව ගණන් ගන්න එපා. දෙවියන් තමන්ව මේ විදියට මවලා තියෙන්නේ යම් මරමුණකට.
0: කකර හේතුවකට.
11: ඒක දෙවියන්ගේ කැමැත්ත. ඒ නිසා ඔයාගේ තියෙන අඩුපාඩුකම් ඔයා දුකට හේතුවක් කරගන්න එපා කියලා තාත්තා කිව්වා කියලා කියනවා. ඒ හින්දා හැම වෙලේම hina වෙලා ඉන්න ඒගොල්ලෝ try කරනවා. හරි පොඩි මිනිස්සු. අර අපි කියන්නේ පොඩක් අය. කුරු මිනිස්සු
0: කියන්නේ.
11: අන්න ඒ වගේ තමයි මේගොල්ලගේ පෙනුම. මූණ කට ඇස් ඒවා යම් ඒ හරි විදියට තියෙනවා. ඇඟ ප්‍රමාණය හරි පොඩි. ඉතාම පොඩි. දැන් සමහරු ඉන්නව අවුරුදු 70 විතර මේ පවුලේ ආච්චිලා ඒගොල්ලන්ගේ උස සාමාන්‍යයෙන් අඩි 3ක්වත් නැහැ. අඩි 3ක් වගේ තමයි. ඉතින් බලන්න. ඉතින් ඒක දෙවියන්ගේ කැමැත්තට සිද්ධ වුණා කියලා ඒගොල්ලෝ
0: හිත හදා ගන්නවා.
11: අපි පොඩ්ඩක් මේ ඉපදිලා ඉන්න විදිය කැතයි, අපේ මූණ කැතයි, අපේ මොනවද මේ? ආ? අපි එහෙනම් කොහොම සතුටු වෙන්න ඕනේද? නේද?
0: සම්පූර්ණ රූපයක් තියාගෙන.
11: ඔව් ඒ වුණාට අපි ඒ තව කාත් එක්ක හරි සංසන්දනය කර කර ඉන්න. ආ? හරි. දැන් බලන්න ඔයාගේ හොඳට S2 පේනවා. කන් ඇහෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ.
0: නැහැ නේ.
11: ඔයාගේ අතපය හොඳට වැඩ කරනවා.
0: හා.
11: අංග විකල නැහැ
0: නේ.
11: ප්‍රශ්නයක් නැහැ නේ.
0: ඔව්.
11: එහෙම කවුරු හරි අම්මඩු පාඩුවක තියෙනවනම් ඊට වැඩිය හොඳ මොනවා හරි ඉන්ද්‍රියක් ඊට වැඩිය හොඳට අපිට වැඩිය හොඳ වැඩ කරනවා.
0: වැඩ කරනවා. මොලේ.
11: දැන් බලන්න ඔයා ඇස් නොපෙනෙන අයට එහෙම සෑහෙන සිතීමේ හැකියාවක්
0: තියෙනවා.
11: ආ. ඒක ඔයාලගේ පරිකල්පනයේ ටිකක් වෙනස්. අපිට වැඩිය. හොඳට ඇස් පේන මිනිස්සුන්ට වැඩිය ඉන්නෝ ඇස් නොපෙනෙන අය හරිම බුද්ධිමත්.
0: ඔව් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ විභාගෙම ගොඩක් පාස් වෙනවා.
11: අනිවාර්යයි. හරි. ඇස් පෙනීම ගැන කතා කරේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල්. වදන්නා මෙතන කොස්වත්තේ තියෙන රොබර්ට් ගුණවදන මාවතේ කෝල් කරලා යන්න පුළුවන්. එතකොට ඒක රජී අනුමත ආයතනයක්. ලංකාවේ ප්‍රවීණ වෛද්‍යවරු එතන ඉන්නවා. සෝදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඕන කරන හැම දෙයක් මෙතනදි කරනවා. ග්ලූකෝමාගේ තත්ත්වයන්, ඔපරේෂන්, ඊට පස්සේ තාමුණ
0: ලාමාක්ෂ සායන තියෙනවා. ඇස් කන්නඩ සේවා තියෙනවා. නොය වගේ හැම සේවාවක්ම මෙතනින් ලබා ගන්න පුළුවන් එකම බහලක් යටි. මෙතනදි කියන්නේ ඔයාගේ විතරක් නෙමෙයි. දැන් මේ කතාව ඔයාට අදාළ නැති වුණත් අදාළ වෙන කෙනෙක් ඔයාගේ වටපිටාවේ පවුලේ ඉන්න පුළුවන්. මේ කතාව ඒගොල්ලන්ට කියන්න. මේ නම්බර්ස් ඒගොල්ලන්ට දෙන්න. 0706 478 478. එහෙමත් නැත්නම් 0112 785 858.
11: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට මතක් කරේ. ඒ වගේම එතනදි මතක් කරලා යන්න අපි ක්‍රිමරාජ නිවසින් එන ඔයාගේ කුරුල ඇසුවය ගැන. මොකද වාගේ ඔය සමේ තියෙන නේද ලාභ කැලල් කුරුලෑ ගතිය, ඔය ඔයිල් ස්කින් එක, මේ ඔක්කොටම හරියනවා. ක්‍රිමිරාජ නිවසින් එන කුරුලෑ, මේ උරුලෑ නෙමෙයි කුරුලෑ සුවය, උරුලෑ නෙමෙයි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමයි මේ කඩල බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
0: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම්නේ මේ දෙක නම්

0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: සතියේ දිනබල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ ගහනය දුතරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි

0: දැන්යතුකට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
2: ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ දැන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී. වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මට අහන්නේ. වාසි නම් වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න. ඈ සම්බන්ධ වෙන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ පනස් දහසේ සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් 30 ලක්ෂ.
3: David Peeris Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
4: Udena Vevinadi 32

0: ఎలాన్ మస్క్, లారీ పేజ్, సర్జీ పిన్, రూపర్ట్ మర్డోక్.
1: මොකද්ද දැන් කියන්නේ ගොල්ලෝ?
2: මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ.
1: ඔව්.
2: බිලියන පතියෝ. කීප දෙනෙක් ගැන කිව්වේ. ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඔය ගල් ස්ට්‍රීම් කියලා යානයක්. ගල් ස්ට්‍රීම්. අන්න එහෙම ගල් ස්ට්‍රීම් එකක් ගැන කියන්නේ අපි අහලා නම් ඇහුවෙත් මේ ඊයේ. ඊයේ පෙරේද. හරි. ඒක ඇවිල්ලා අති සුඛෝපභෝගී යානාවක්.
1: හරි.
2: මේකක් ආවා පහුගිය දවසක රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට. ආවේ කාගේ එකක් කියලාද?
1: කාගේද?
2: අන්න අරයා ප්ලේන් එකක් ගෙනල්ලා. අන්න අරගොල්ලෝ ප්ලේන් ගෙනල්ලා. එහෙම එකක් නෙවෙයි මේ.
1: එහෙනම්
2: කිසිම චෝදනාවක් ලබන්න විදියක් නැහැ.
1: හා?
2: මේක ඇවිල්ලා ප්‍රයිවට් ජෙට් එකක්.
1: හරි.
2: පෞද්ගලික ලංකාවේ පෞද්ගලික ගුවන් ඉතිහාසයේ අලුත් පිටුවක්. හරි. රොෂ් ජලක් මහතාගේ.
1: රොෂ් ජලක්.
2: ජලක් ජලග්ගේ කියලා කැලලකුත් එන. රොෂ් ජලක් මහත්තයාගේ තමයි මේක. ආචාර්ය ජොක් සමාවෙන රොෂ්.
1: රොෂ්.
2: හරි. ශ්‍රී ලාංකිකයෙකු සතු පළවෙනි දිගුදුර සුපිරි පෞද්ගලික ජෙට් යානය. මේවා තියෙන්නේ ලෝකේ ප්‍රකෝටිපතියන්ට විතරයි.
1: හරි.
2: ඒ අතරට රොෂ් මහත්තයාත් එකතු වුණා. මූදු මට්ටමේ ඉඳලා අඩි 51,000ක් විතර උඩින් යන්න පුළුවන්. හරි. يعني සාමාන්‍ය මගී ගුවන් යානය වලට වැඩිය උඩින් යනවා.
1: උඩින් යනවා.
2: පියාසර පරාසය එකවර ඉන්ධන පිරවීමේ ඔය එහෙම පිරවෙලා යන්න පුළුවන් කිලෝමීටර් 12,000 අඛණ්ඩ. හරි. ගුවනේ රැඳී සිටීමේ හැකියාව පැය 14කට වැඩිය කාලයක්. මගීන් 14 දිනකට යන්න පුළුවන් නිදන මැදිරි, භෝජනාගාර, විවේක කලාව, අංග සම්පූර්ණ මුළුතැන්ගේ ඔක්කොම
1: තියෙනවා.
2: ඈ? ඔව්. ඉතින් හොයලා බලන්න ව්‍යාපාරික ශේෂ්ත්‍රේ. ඒ වගේම මානසික සෞඛ්‍ය, නිවෙස් සත්කාර, ආබාධ සේවා, ප්‍රාථමික සත්කාර, රැකියා සේවා, දේපල ආයෝජන වගේ ගොඩාක් ඔය රොෂානා කියා ගෲප් කියලා සමාගම් ජාලයේ නිර්මාතෘ තමයි මේකේ අයිතිකරු. ඉතින් ලංකාවේ කෙනෙක්නේ.
1: ඔව්.
2: රත්නපුර නීලගම ප්‍රදේශයේ තමයි උපත ලැබලා
1: තියෙන්නේ. අනේ මණිකක්.
2: ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එතුමා ගියා කියලා කියනවා. ලංකාවේ කෙනෙක් ඒ වගේ තැනක ඉන්න එක සතුටට කාරණාව. ඔබටත් ඇති ඔබට තියෙන පුංචි වාහනයක හීනය කියලා හිතන්න.
1: ඔව්.
2: ඒ වගේ සිහිනයක් තමන්ගේ හීනයක් එහෙම සබෑ කරගත්තම කවුරු හරි කෙනෙක් තව කවුරු හරි සතුටු වෙනවා නම් ඒක තාම විරල අවස්ථාවක්. ඔයාට නේද?
1: ඔව්.
2: ඔයාගේයක් හදාගත්තම වාහනයක් ගත්තම කවුරු හරි සතුටු වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් අපේ ලංකාවන්නේ හුරු නෑ වගේ. නේ?
1: ඔව්.
2: අර අපි කවුරු හරි කාලා ඇඳලා ඉන්නවා නම් කතාවක් කියලා
1: වාහනයක් ගෙනවා
2: කොහමද දන්නේ
1: කුඩු සල්ලි
2: අපි වාහනයක් ගන්න තේක මොකද කුඩු සල්ලිද දන්නේ
1: අපි ගැන කම්ප්ලේන්ට් කරනවානේ
2: ලංකාවේ කවුරුත් එහෙමනේ වාහනයක් ගාලා හොඳට ගයක් කියන දුගන් කොහෙන්ද දන්නේ එකපාරට කුඩු සල්ලි
1: වරකට කුඩු බිස්නස් කර
2: කාට හරි ලොතරැයියක් හැදුණා කියලා හිතමු එතකොට කොහොමද අර දැන් යන ඇඩ් එකක් කියන්නේ කොහෙන්ද මේකපාරට බයික් ගන්න සල්ලි
1: සල්ලි
2: ජාතික ලොතරැයි මණ්ඩලෙට පුළුවන් ආව එක රැයින් ඔය කියන තැනට ගෙනියන්න.
1: ඔව්.
2: දැන් ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටිකක් බලමු.
1: බලමු බලමු බලමු.
2: දැන් බලන්න සුබ දවසක් ලොතරැයි ඒ දවසේ දිනුම ඇද්ද. තුලා ලග්නේ අංක 28 37 62. ඊට පස්සේ ජය ලොතරැයි ගත්තා නම් G අක්ෂරයේ 6 7 8 1. අද සම්පත ගත්තා නම් අංක බිංදු අංක 2 අංක 6 අංක බිංදු අංක 2 අංක 6 අංක 6 අංක බිංදු අංක 2 D අක්ෂරයේ. හඳහන ලොතරැයි ගත්තා නම් වෘෂික ලග්නේ 27 29 35 54 ධන නිදානේ ගත්තා නම් W අංක 20 27 54 55 මෙගා පවර් ගත්තා නම් W අක්ෂරය අංක 3 තමයි ප්‍රසාද අංකය ඒ වගේම ජය අංක අංක 4 අංක 28 අංක 35 අංක 47 ගොවිසෙත R අක්ෂරය අංක 15 22 37 සහ 41 ඊළඟ අන්තිමට බලනවා මහජන සම්පත D අක්ෂරය අංක 1 5 6 6 බිංදුව 2 ඔය තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත ප්‍රතිඵල. රුපියල් 40ක් වියදම් කරලා ජීවිතේ වෙනස් කරගන්න ඔයාටත් පුළුවන් කමක් තියෙනවා.
1: ඉතින් මේ වියදම් කරන පුංචි 40න් ඔයා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි දැන් දැනගන්න දන්නේ නැත්තම් ඔයා වාසනාවන්ත ජයග්‍රාහකයෙක්. මොකද අපි එහෙම කියන්නේ මේ රුපියල් 40න් ඔයා රටේ සංවර්ධන කාර්යයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා වරමුදල, සමාජ සේවා වරමුදල, එතකොට ජාතික වකුගඩු වරමුදල ඇතුළු රාජ්‍ය සේවා ගණනාවක් පවත්වාගෙන යන ඔයාගේ මේ පුංචි රුපියල් 40 ලොකු හේතුවක් වෙනවා.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනවා
3: David Piris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝදරත සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: අපි රටමේකට ජාතික වැඩසටහන ගැන හැමතිස්සෙම මතක් කරනවානේ. එතකොට මතින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මද්‍රව්‍ය විෂමද්‍රව්‍ය කියලා කිව්වම මානසික සහ කායික වශයෙන් ඔබව දුර්වල කරනනේ. හයිස් කන්ටේනර් ගණන් ඔය පහුගිය දවස්වල එල්ලන්නේ පොඩි පොඩියට තමයි පටන් ගන්න. අන්තිමට ඒවා මහා පරිමාණයෙන් යනවා, ජාවාරම් කරනවා. ඊට පස්සේ සමාජයක් විනාශයට පත් වෙනවා.
5: ඉතින් ඒ හින්ද තමයි රට මේකට ජාතික මෙහෙයුම මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ජාතික වැඩසටහනට අපි ලොකු දායකත්වයක් ලබා දෙන්න ඕනේ. අපි ලංකාවේ පුරවැසියන් හැටියට ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. එහෙම දන්නවා නම් ජාවාරම් කරන කෙනෙක්, එහෙම නැත්නම් බෙදාහරින කෙනෙක්, ඇබ්බැහි වෙච්ච කෙනෙක්, මේ ඕනම කෙනෙක් ගැන දන්නවා නම් 19:27 කතා කරන එක තමයි ඔයාට කරන්න තියෙන ලොකුම දේ. වගේ වගකීමක තමයි තොරතුරු දෙන්න. මොකද ඒවා දෙන පුංචි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්නවට අවස්ථාව හම්බ වෙනවා.
4: අපි පැල්ලත් නිෂ්පාදනයට මතක් කරමු. වැස්සත් එක්ක අයිස්ක්‍රීම් එක්ක තියෙන ලොකු ළඟ
5: සම්බන්ධයක්. ඔව්.
4: වැස්සලාට සාමාන්‍ය අයිස්ක්‍රීම් එකක් කන්න
5: හිතනවා. මන්නම් කනවා.
4: කුඩයක් යට බංකුවක වාඩි වෙලා එයත් එක්ක අයිස්ක්‍රීම් එකක් කන්න පොඩි පොද වැස්සක. මරුණේ.
5: හා. එයා නෑ.
4: කුඩෙත් තියෙනවා, වැස්සත් තියෙනවා, බංකුවක් තියෙනවා, අයිස්ක්‍රීම්ත් තියෙනවා. එයා
5: නෑ. එයා නෑ.
4: එයා වෙන කාත් එක්ක හරි අයිස්ක්‍රීම් කනවා. හරි. පැල්ලත් අයිස්ක්‍රීම් වර්ග කීපයකින් වාර ගන්න පුළුවන්.
5: බටර්ස්කොච් තියෙනවා, ස්ට්‍රෝබෙරි තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, මැංගෝ, බනානා, මේ ඕනම රසයකින් ඔයාට අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. හැබැයි අයිස්ක්‍රීම් එකේ නියම කිරු රසට කන්න නම් ඔයා ගන්න ඕනේ පැල්ලත් අයිස්ක්‍රීම්.
4: ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. ඔන්න දැන් වැහි කාලේනේ ගොඩාක් පැතිවලට නේ. ඔන්න දැන් නම් ඉතින් වතුර ටික වාගේ වගා බිමට ඕන කරන විදියට සමහර විට හම්බේ.
5: ඔව්.
4: වැව් පිරලා ඉතිරලා ගිහිල්ලා එළ හරහා ඇවිල්ලා.
5: හා.
4: හැබැයි එහෙම නැතුව කොහොම වුණත් ඔය වතුර වෝටර් පම්ප් එක කියන එක ඕන කරන්න ඈ. දැන් ඇලෙන් ගෙලින්ම කුඹුර මේ වගාවට වතුර හරවලත් නැහැනේ.
5: නැහැනේ.
4: හරි. ඩීප් ටෙක් වෝටර් පම්ප්.
5: ඉතින් මේ ඩීප් ටෙක් වෝටර් පම්ප් සිස්ටම් එකක් ඔයා ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ට කතා කරන්න. ඒගොල්ලෝ ඇවිල්ලා ඔයගලන්ට වතුර ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාට කොච්චර ජලය ඕනිද? මෙන්න මේවා හැමදේම හොයලා හොන්දට හොයලා බලලා ඔයාට මේ ඩීප් වෙල් වෝටර් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න තැන ඉඳන් ඒක සවි කරන තැන දක්වා ඔයාට අවශ්‍ය කරන සියලුම තාක්ෂණික සහාය ලබා දෙනවා. ඉතින් මෙන්න මේ නම්බරයකට කතා කරන්න 0777 777 74 0777 777 74

0: උදනවය විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
1: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනට තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: සුපිලිපන් රටක් පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 600 600
10: NLP Hadahana Lankawē Wedima Tæki Dena Tæki Avastha Wedima Lutraiya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනට තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: නවයයි පනස් එකයි වෙලාව. එහෙනම්
1: යන්නත් ඕනේ.
0: ඔව් රයිඩර් රූෆින් ගැන කියන්න ඕනේ. වාගේ වහල ගැන කිව්වනේ අපි.
1: ඔව්.
0: උදේ ඉඳන් කිව්වා වහලේ තෙමෙනවා නම් ඔන්න දැන් තමයි බලා ගන්න පුළුවන්.
1: වහින වෙලාවටනේ බලා ගන්න පුළුවන් ඕ.
0: හරි. දැන් වහලේ වෙනස් කරමු එහෙනම්. තෙමෙනවා. දැන් ඔය පරණ ෂීට්ස් තියෙන්නේ. වඳුරු පැනලා එකේ කියෝ තියෙනවා.
1: පුපුරලා.
0: පුපුරලා. ආ. ඔය දාපු මෙව්ව වල කාන්දු වෙනවා. හරි. රයිට් වහල වෙනස් කරමු රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා පිටපැත්තේ ජල විකර්ෂක ආලේපණය ඒක නිසා වතුර ටික වැටුණාට පස්සේ ගොඩාක් වෙලා ෂීට් එකේ රැඳෙන්නේ නේ ඉක්මනටම මේ ෂීට් එකෙන් ඉවත් වෙලා යනවා ඉතින් ඒ නිසා තියසෙවල බැඳෙන පාසි බැඳෙන ගතිය නැහැ ඒ වගේම අනිත් පැත්ත යටි පැත්ත මැටි ලේයර් එකක් තියෙනවා
1: ඒ මැටි ලේයර් එකෙන් පුළුවන් කොච්චර උණුසුම් දවසක් වුණත් ගේ ඇතුළට ඒ උණුසුම අඩු කරලා තියාගන්න. එතකොට එළියේ තියෙන රස්නේ ඇතුළට දැනෙන්නේ නැහැ. කූල් එකේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මැටි ලේයර් එකේ හින්දා අලුත් පෙනුමක්, ලස්සන පෙනුමකුත් හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා මේ වාසි දෙකම හින්දා ඔයා තෝරගන්න ඕනේ අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස්.
0: RDB බැංකුව FD එක ඕපන් කරන්න යන මාස 3-6-9 ඔයාලට කැමති විදියට කාලය තීරණය කරන්න පුළුවන් ඒගොල්ලෝ තේ කතා කරලා. ඉතින් හොඳම රේට් එකක් දෙනවා. එහෙ මෙහෙ හැම තැනම බලන්න. බලන්න FD එකට හොඳම රේට් එක දෙන්නේ කවුද
1: කියලා. කවුද කියලා.
0: ඊට පස්සේ බලන්න පෞද්ගලික දැන් බැංකුවක සල්ලි දැම්මා වගේ නෙමෙයි දාපු සල්ලි ටික දවසින් නෑ කිව්වා.
1: කාට කියන්නද?
0: අමාරුයි හම්බ කරගත්ත සල්ලි ටිකනේ.
1: ඔව්.
0: එතකොට ඒ ටික එහෙනම් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත රජයේ බැංකුවක දාන එක තමයි හොඳම.
1: ඒත් එකම තමයි තවත් වාසිය මෙහෙ මෙහෙ ගිල රස්තිය අද වෙන්න ඕනේ නෑ බැංකුව හොය හොය ළඟම තියෙන ශාඛාවට යන්න. මොකද ශාඛා 272ක් තියෙනවා ළඟම තියෙන ටවුන් එකට යන්න අනිවාර්යම ශාඛාවක් තියෙනවා. එතනදී ගිහලා ආගේ සල්ලි ටික තැම්පත් කරලා එන්න.
0: ඒ වගේම පැල්ලොත්ත සහ විජේ නිෂ්පාදන මේ දෙක ගැන අපි උදේ ඉඳන් කිව්වා. පැල්ලොත්ත නිවසින් ඕනම් ප්‍රොඩක්ට් එකක් දැන් ගන්න පුළුවන්. ස්ටැන්ලි තිලකරත්න මහතුණු ගේකොඩ ගාලුපාර කොළඹතුන කොල්ලුපිටිය අරංගලාන්දිය මාළඹේ පැලවත්තන්දිය වත්තරමුල්ල ඊට පස්සේ මරදන් කඩවල මේ අවුට්ලට් ටික ඒ නැතත් වාඩ ළඟම තියෙන කඩේ සුපර් මාකට් එකේ ඕනම තැන ග්‍රොසරි වල ඕනම තැනක පැල්ලොත්ත කිරිපිටි යෝගට් බටර් ඔය ඔක්කොම අයිස්ක්‍රීම් මේ හැමදේම ගන්න තියෙනවා. විජය කියලා කියන්නේ තේමයි බෙදා හැරීම් ජාලේ ඉතාම පුළුල් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ ඉඳලා ලෝකෙටම දැන් යවනවා ලංකාවේ රසය නේ කුළුබඩු රසය. ඉතින් වාට ඒ තැන්වලදීත් මතක් කරන්නේ විජය කියන්නේ 100%ක් ස්වභාවික නිෂ්පාදන පෙළක්. එහෙමනම් ගීල්ලෙන් නම් අපි ආයෙ හම්බ වෙනවා හෙට උදේ 7ට.
1: නට නටයන්ද
0: නටුව මදිද
1: යා ගීල්ලෙන් නම් මං අනුයාසා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සැමට දැන් දීමයි.
5: යුත්තකෙන් ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නා RDB Youth Plus කියනවා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.

0: 105.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilava Peravaru Dahayai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය වෙලදී දින ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණ
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්වත් ගුවනින්වත් ගුටුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන්දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ඊයේ සිදු රියානතුරු කිහිපයකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව තිබෙන්නේ අතුරුපැදි සම්බන්ධවයි එක් අනතුරක් සිදුවේ කිරින්ද වීලමුල්ල ප්‍රදේශයේදී පැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් නිවතට පැන සිදුවේ මානතුරෙන් 21 වැනි තරුණයෙකු මිය ගියා. තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සාලියපුර ප්‍රදේශයේදී තවත් අනතුරක් සිදුුනේ යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන්. බස් රථය පසු කර යාමට උත්සාහ දැරීමේදී සිදුවේ මානතුරෙන් 25 වැනි තරුණයෙකු මිය ගියා. තවත් යතුරුපැදියක් මාර්ගයෙන් නිවතට පැන ලිස්සා ගොස් වෙදිරි රැහන් කනුවක ගැටී අනතුරක් සිදුනේ හක්මන ප්‍රදේශයේදී. එදී මියගිය තරුණයාගේ වයස අවුරුදු 21ක්. මේ අතර මෝටර රථයක් ලොරි රථයක ගැටීමෙන් මෝටර රථයේ ගමන් කළ කාන්තාවක් මිය ගියා. එම අනතුර සිදුනේ හබරණ කන්තලේ මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී. තවත් මෝටර රථයක් ඇලකට පෙරළී අනතුරක් සිදුනා. ඒ හොරෝපතාන කිරිගල්වැව ප්‍රදේශයේදී. එදී තුවාල් ලැබූ රියදුරු සහ කාන්තාවක් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු යුරෝපා ජ්‍යෙෂ්ඨ දේශපාලන නියෝජිතයන් පිරිසක් ගමන් කළ දුම්රියක් පිටව යාමෙන් සුළු වේලාවකට පසු යුක්‍රේනයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන පෝලන්ත දේශ සීමා වාසන්නේ පිහිටි යහෝටින් දුම්රිය ස්ථානයේදී මෙම ප්‍රහාරය එල්ලව ඇති බවයි. රුසියානු ඩ්‍රෝන යානයකින් එල්ල වූ ප්‍රහාරය දුම්රියක එංජිමටයි පතිත වී තිබෙන්නේ. ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදු වී නැහැ. බොරිස් ජොන්සන් ඇතුළු නියෝජිත පිරිස යුක්‍රේනයේ කිව් අගනුවර පැවති යුරෝපීය උපාය මාර්ගික සමුළුවකට සහභාගි වී පෝලන්තයේ බලා දුම්රියෙන් ගමන් කරමින් සිටි බවයි සඳහන් වන්නේ. ඔවුන් ගමන් කළ දුම්රිය ආරක්ෂක හේතුන් මත නියමිත වේලාවට පෙර දුම්රිය ස්ථානයෙන් පිටත් කර තිබූ බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. ඒ අනුව ප්‍රහාරයට ලක් වූ දුම්රිය එම රාජතාන්ත්‍රික දුම්රිය ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරයක් විය හැකි බවටයි සැක පළ කරන්නේ. කෙසේ වෙතත් ප්‍රහාරයේ සැබෑ ඉලක්කය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 5යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත්ත මං දිනු වෙන්න ඕනේ නෑ
2: දසන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: දුරකථන අංක 0768 478

0: සුබදසනක් අද සඳුදවස සතිය වැඩපටන්ගන දවස හරිද නාදෙන් මත් වෙලා සතුටෙන් ඉතිරිලා වැඩේ පටන් ගමු
1: හරි
0: රයිට් අපි හවස එක වෙනකන් ඉන්න ඔබත් එක්ක

0: අද
1: උදේ එක තැනකින් අපිට සතුටු දැනෙන දවසක්, අනෙක් පැත්තෙන් දුක හිතෙන දවසක්. ඊයේ රෑ සතුටක් තිබුණා, දුකක් තිබුණා, උදේත් ඒකෙමම දැනුණා. ඇයි දන්නවද?
0: මොකද්ද?
1: ඊයේ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගෙන් අපිට පරදින්න සිද්ධ වුණා. අපි අනුශූරයන් වුණා. ඕක තමයි දුක හිතෙන කතාව. සතුට හිතෙන එක තමයි රොමේෂ් ඊයේ හෙල්ල විසි කිරීමේ තරගෙන් රන් පදක්කම දිනාගත්තා.
0: අඩම්බරයි නේද?
1: අනිවාර්ය. ලෝකේ මාව අභිබවා යන්න තාම හෙල්ල විසි කිරීම කෙනෙක් නැහැ කියලා ඊයේ රොමේෂ් ඔප්පු කළා. ලෝක මලල ක්‍රීඩාවේ විශිෂ්ටතමයන් හොයාගෙන යන්නට අලුතෙන්ම එකතු වුණු තරගාවලිය බවට පත් වෙන්නේ මොකද්ද? World Ultimate Athletic Championship තරගාවලිය. මේ තරගාවලිය ඊයේ පැවැත්ුණා. ඒ තරගාවලියට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාවෙන් වරම් ලැබුණේ රොමේෂ්ට විතරයි. හරිද? මොකද විශිෂ්ටයන් තමයි මේකට සම්බන්ධ වුණේ. කොහොම හරි මේ තරගාවලිය ආරම්භුනේ විශිෂ්ටතමයන් අතරින් විශිෂ්ටතමයන් සුවාගන්න. හරිද? නිසා රොමේෂ්ට විතරයි ඒ අවස්ථාව උරුම වුණේ. කොහොම නමුත් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ 2026 වර්ෂයේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වලා ඉන්නේ රොමේෂ්ම තමයි. හරිද? ඔහු ඩයමන්ඩ් ලීග් ශූරතාවේ, ඒ වගේම පුදුරාජ්‍ය මණ්ඩලයේ රන් පදක්කම් ලාභියෙක් වගේම ඊයේ ඔහුගේ දක්ෂතාවයත් එක්ක වර්ල්ඩ් අල්ටිමේට් ඇත්ලටික් චැම්පියන්ෂිප් තරගාවලියේ ඔහු ශූරයා බවට පත් වෙනවා.
0: හරිද?
1: මේ ශූරයා බවට ඔහු පත් වෙන්නේ මේ තරගාවලියේදී රොමේෂ් තමන්ගේ ජීවිතයේ විසි කරපු වැඩිම විසි කිරීම ඊයේ වාර්තා කරලා. ඒ මීටර 91.9ක්. හරිද? දෙවෙනියට වැඩිම විසි කිරීම තියෙන්නේ ඔහුගේම තමයි. හරිද? එතකොට දෙවෙනියා විච් එක්කනාගේ වැඩිම විසි කිරීම බාර දෙක බලපුවාම තුන්වෙනි ස්ථානයේ තමයි ඉන්නේ. හරිද? කොහොම නමුත් රුමේෂ් කියලා කියන්නේ මට වැඩි අවුරුද්දයි වැඩිමල්. තාම අවුරුදු 23යි.
0: එහෙමද? එහෙම හිතන් ඉන්නවද?
1: හරිද? කොමාරේ යෞවන වියේ ඉන්න ස්වර්ණමය කෙනෙක්.
0: හරි. දක්ෂතම කෙනෙක් අපිට ඉන්න.
1: ඔව්, ස්වර්ණමය භද්‍ර යෞවනයෙක්.
0: හරි.
1: හරිද? ඒ නිසා මේ ක්‍රීඩකයා අපි රැක ගැනීම ඇත්තටම වටිනවා.
0: ඔව්.
1: හරිද? සමහර වෙලාවට ඉතිහාසයේ බොහෝ කතා තියෙනවා අමිහිරිව ලියවුණු ක්‍රීඩකයන්ගේ ජීවිතය සම්බන්ධ. හැබැයි ඔහුට එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තාම අවුරුදු 23යි. හරිද? ඔහු රනින් ලෝකයේ අගයද්දී අපි ඔහු අගයන්න ඕන කොහොමද?
0: හිතන්න නේ චුට්ට.
1: ඇත්තටම හිතන්න ඕන අපසට හැරලා. මොකද ලෝකයේ අගයන තැනක අපි ඔහුව ඊට වඩා
0: අගයන්න ඕනේ.
1: අගයන්න ඕන. රොමේෂ්, ජය වේවා, සුබ පැතුම් අපේ.

0: ගිනි ගෑනකලේ මෙල්ටන් මල්ලවාරච්චේ උදේ 10යි විනාඩි 15යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: මානවීය ප්‍රීමිය

0: සන්ධ්‍යයේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සන්ධ්‍යය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි යටේ එන්එල්බි දනඩ දහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
4: අලුත් කලාවක්
3: දසුන් විත් යෂෝ
1: 18 වංගුව
3: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
5: රයිට 18 වංගුවේ ඉන්න ඔබට පුළුවන්කම තියලා අපේ Facebook page එක පැත්තට යන්න. අද නිකන් මේ මොලේට සමනල් ගැට වැටෙන මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා.
6: මොකද්ද?
5: දැක්කනේ.
6: කියද බලන්නේ.
5: ඔයාට කීන්ති ගියාට පස්සේ ඔයා මොකද කරන්නේ? කනවද? බනිනවද? නිදා ගන්නවද?
6: කියන්න බලන්න.
5: මං තාම කල්පනා කරනවා. ආ කල්පනා කරලා ඔයාට හිතන දේ කමෙන්ට් කරන්න. ඒක ලස්සනයි. ඔබට හිතන දේ සමහරලාට එක එක අයගේ සිතුවිලි වෙනස්.
6: ඔව්.
5: ඒක හොඳයි. ඒ වගේම තමයි අපේ පෝස්ට් එකක් තියෙනවා. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න.
6: හරි. 18 වංගුව ගැන මොකද හිතන්නේ කියලා කියන්න නේද?
5: කියන්න. රයිට්. අපිව තාම ෆලෝ කරලා නැත්තම් ෆලෝ කරන්න. හරිද?
6: ඒ
5: වගේම තමයි දැන් උදේ 8:00 වට විතර වැඩ පටන් ගත්තා. ඒක හුස්මට දැන්
6: එක වැඩගෙන යනවා නේද?
5: වැඩ ටික කරගෙන යනවා. පොඩ්ඩක් දැන් බ්‍රේක් එකක් ගන්න වෙලාව හරි.
6: උදේ 10 විනාඩි 17 කියන්නේ ඔයාගේ රිෆ්‍රෙෂ් වෙන වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
5: ඔව්. රිෆ්‍රෙෂ් වෙන නම් හොඳටම 12 විතර වෙනකම් එක දිගට වැඩ කරන්න.
6: අල්ලගෙන ඉන්න වැඩ ටික.
5: අල්ලගෙන ඉන්න මේ කරන්න ඕන ඔබ පැල්වත්ත කිරි එකක් බොන එක.
6: ඔව්. පැල්වත්ත කිරි දෙයක කියලා කියනවා දන්නව නේද? රසට, උකුවට, ගුණට හොඳ සුවඳක් එක්ක එයාට බොන්න පුළුවන්. ඉතින් ඔයා කිරි දෙයකක් බොනව නම් ඔයා ගන්න ඕනි පැල්වත්ත කිරි පිටි එකක් මො තමයි. ඔයා දන්නවා විශ්වාසයෙන් ගන්න පුළුවන් හොඳම කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම විතරයි.

0: මේ පැතර මෙසේච් එකක් දාන්න උඹට පුළුවන්කම දෙන ඉක්මනටම දාන්න නම්බර් එක තමයි මේක
1: 0703 93 5 93 7 ට මෙසේජ් එකක් ඉවර තියන්න

0: දැන් වෙලාව 10යි විනාඩි 20යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව
4: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: දසුන් විත් යෂෝ
2: 18 වංගුව
3: සතියේ දිනවල ඔදී 10ට
2: 18 වංගුව
0: right අපි 18 වංගුවේ ඉන්නේ. ඔබ උදේ 10ට නැත්නම් පෙරවරු 10ේ ප්‍රවෘත්ති විකාශය ඇහුවනම් ඔබට දැනෙන්නේ නැති අනේ අපෝ ඇයි මෙච්චර රියානතුරු කියලා.
5: ඔව්. හරිද? මෙච්චර දැනුවත් කරද්දී අපි නේද?
0: ඔව්. ඇයි මෙච්චර මිනිස්සු කියන දේ අහන්නේ නැත්තේ? හරිද?
5: ඔව්.
0: එනතෙන් ඇයි මිනිස්සු මේ තියෙන නීති රීති වලට අනුගත වෙන්නේ නැත්තේ කියලා.
5: හ්ම්.
0: ඒ හැබැයි ඉතින් එහෙම වුණා කියලා අපි දැනුවත් කරනක නවත්තන්න බෑනේ. අපි දැනුවත් කරන්න ඕන. ඒ වගේම තමයි අපි රැක ගන්න ඕන ජීවිතය. ඒ නිසා ටේක් කේ අපි රටවටේම අරගෙන යනවා. මේ වෙලාවේ අපි සූදානම් වෙනවා ගීත්ව සම්බන්ධ කරගන්න. අද ටේක් එක කොහෙද? කාවද දැනුවත් කරන්නේ? කොහොමද මේ තත්ත්වය කියලා දැනගියා ගන්න ගීතයි බුවන්.
6: හයි බුවන්, සුබෝදසනක් දසුන්. ඒ වගේම යශෝ දෙන්නටම සුබෝදසනක් කියලා ප්‍රාර්ථනා කරනවා.
0: සුබෝදසනක්.
6: අද දවසේදී ඉන්නේ මධ්‍යම පළාතේ දසුන්. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත්, මාතලේ අධ්‍යාපන කලාපයට අයත් මාතලේ විචේ ජාතික පාසල තමයි අපි අද දවසේදී සත්කාරක පාසල විදිහට තෝරගත්තේ. එතෙන් අද උදෑසන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්ුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ දූදරුවන් අපි එකතු කරගෙන ගියා. අද මේ මාර්ගයේ ඉදිරිපිටට එහිදී මේ ප්‍රායෝගිකව දූදරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානය මගින් සංවිධානය කළ තිබුණු මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්ුණා. එහිදී විශේෂම කාරණය වන දසුන් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා 19:90 සුවසැරිය ගිලන් රතු සේවයත්. ඉතින් මේත්ක මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා
0: කවුද ඉන්නේ?
6: ශිරන්ත ආනෝල් මහතා අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි එතුමන්ගෙන් අහන්න කැමති දැන් මේ රට අපේ රට වටේම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා 19:90 සුවසරේ ගිලන් රතු සේවය විදිහට අපිත් එක්ක මේ වැඩසටහන් එකතු වීම සම්බන්ධයෙන් එවැගේම මේ වැඩසටහන සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ඔබතුමාට තියෙන්නේ?
7: මේ ඇත්තටම ඉතාම වටිනා වැඩසටහනක් දූදරුවන් වෙනුවෙන් මේ අවස්ථාවේදී ස්වාධීන රූපවාහිනිය ඇතුළු ඒ නිලධාරි මණ්ඩලය මේ රට දීප්ත යාත්‍රාව මේ සංවිධානය කරන්නේ. ඉතින් මේ සම්බන්ධව මේකට අපිට සම්බන්ධ වීම පිළිබඳව ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මේ දහනමැනුව සූසරිය අපගේ ගරු සභාපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් වගේම අපේ සියලුම සුවසැරිය කාර්ය මණ්ඩලය මේ අවස්ථාව වෙනුවෙන් අපේ සහභාගි කර ගැනීම පිළිබඳව අපි ස්වාධීන රූපවාහිනිය ඇතුළු ඒ සේවක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.
6: එහෙනම් ස්තුතියි ඔබතුමාන්ට. ඉතින් හෙතුමන් යටතේ තමයි මේ කණ්ඩායම දවසේදී අපිත් එක්කතු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම දසුන් යම් පුද්ගලයෙකු අනතුරකට ලක් වුණාට පස්සේ ඔවුන්ට මූලිකව ප්‍රථමාධාර ලබා දීලා කොහොමද රෝහල් ගත කරන්න කියන කරුණු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම වෙනුවෙන් තමයි මේ ප්‍රායෝගික අත්දැකීම ලබා දීම වෙනුවෙන් ඔවුනුත් අපිත් එක්ක මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි මෙහි මූලිකත්වය කියන කටයුතු කරන්නේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය මේ සියලු දෙනාම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා. එතින් අපි තවත් අවස්ථාවක සූදානම් ලක්කඩ ඔස්සේ තොරතුරු ගෙන එන්න. බෙහෙන් ස්තුතියි අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
0: රයිට්, බොහොම ස්තුතියි ගීත්. අපි නැවත අවස්ථාවක ඔබ සම්බන්ධ කරගන්න. ඇත්තටම මේ වෙලාවේ අපේ යටි පරම්පරාව දැනුවත් කරන්න ඕනේ. මාර්ග ගමන් ගන්නකොට ඔබ ආරක්ෂා වෙන්න ඕන කොහොමද? ඒ වගේම ඔබ සුරක්ෂිතව කොහොමද මාර්ගයේ ගමන් කරන්නේ? ඒ වගේම පදික මාරුවෙන් යන්නේ.
5: ඒ
0: වගේම තමයි ඉස්කෝලේ යනකොට දුවේ පුතේ ඔබ කොහොමද පරිස්සමෙන් එහෙට මෙහෙට යන්නේ නැතුව අනතුරු කරගන්නේ නැතුව

0: ජීවිත හානි වුණහම සමහර වෙලාවට පවුලම කඩාගෙන වැටෙන්න පුළුවන්. ඇත්තටම ගෙදරමින සවිශක්තිමත්ම කෙනා නැත්තම් ගෙදර නඩත්තු කරන කෙනානේ ගොඩක් වෙලාවට රියදුරසුනේ වාඩි වෙන්නේ. එහෙම වාඩි වෙන ගොඩක් වෙලාවට කොල්ලෙක් මං වගේ.
1: ඔව්.
0: හරි. නැත්තම් තාත්තා. තත් කොල්ලෙක් වගේ තමයි. හරිද?
1: හරි.
0: එනිසා මට හිතුනා මේ ওই ටේක් එකත් එක්ක මේ කතාව කියන්න. හරි ලස්සන මේ කවියක්. හරිද?
1: කියන්න බලන්න.
0: හදාගත්තොත් හොඳට පුතෙක් මං වගේ. හරිද? වේවි දවසක පවුලට දල ඇතෙක්. රයිට්. පිරිහුණොත් විලස තිරසන් සතෙක්.
1: ඔකේ.
0: හිටියත් පලක් නෑ පිරිමි කොතෙක්. හරි. ඒකෙන්ද ඩ්‍රයිවින් ෂීට් එකේ වාඩි වෙනකොට පිරිමියෙක් වගේ වාඩි වෙනවා.
1: ඔව් අනිවාර්යෙන්.
0: තිරසනෙක් වගේ වාඩි වෙලා
1: ජීවිත අහිමි කරන්න එපා අනිත් අයගේ වගේ ජීවිත ටික.
0: මං අන්න එහෙම කිව්වේ නෑ.
1: මං කියන්නේ.
0: ඒකෙන්ද අනිවාර්යෙන්ම පරිස්සමෙන් යන්න රියදුරු මහත්තයෝ. ඔය ජීවිත අපිට වටිනවා.

0: 18 වංගුව
1: දසවිත්‍යාෂෝ
2: අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා අපි ඉක්මනට මතක් කරමුද?
3: හරි, අපි දෙන මතක් කරන අපි දෙන වහගෙන ඉන්නේ කවුද කියලා. ගුඩ් මෝර්නින් කියලා දිනවා. ගුඩ් මෝර්නින් ඔයාට. සුබ පැතුම් කියලා දිනවා අපේ 18 වංගුවට. බොහොම ස්තුතියි. ඔයාලට කියලා දින සනචන ඩයිස් ගලේ කඩේ ඉඳලා තමයි මැසේජ් එක දාලා තින්නේ. රයිකුම ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා. පූර්ණිමා සෙව්වන් දවවත් එකතු කරගන්න නැතුව කොහොමදනේ? සඳ ලංකාව ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම නම් මතකෙදර ඉතින් වැඩ ටික කරන ගමන් කිව්වා ඉන්නේ. කැස්මෑවෙන් පුෂ්ප තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙදර ඉන්න ගමන් මේ වැස්සේ ලස්සන සින්දු ටිකක් අහන්න 18 වංගුව පැත්තට එන්න.
2: බලු කතාවක් කියන්න තියෙනවා.
3: මොකක්ද ඒ බලු කතාව?
2: ගීතය හලින්න ඉස්සෙල්ලා.
3: හරි.

0: උදේ 10:35
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: වාර්තාපික වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා නිතඹනලෝලා
5: ඉල්දාල මෙහින්දාල යන අතරින් නම් තියෙනවා.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිමි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: උදේ 10:38
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: 18 වංගුව
0: දසම විත් යෂෝ අර කතාවක් කියන්න දෙනවා කිව්වා නේද
6: කියමු කතාව
0: ඔයාව කියන්න බලන්න
6: බලු කතාව
0: ඔව්
6: දැන් බලු කතාවක් කියනවා කියලා කිව්වහම ඔගේ අර්ථ දෙකක් තියෙනවා
0: ඔව්
6: දැන් ඔයා හිතන් ඉන්නේ මම බලු කතාවක් කියන්නේ
0: නෑ නෑ ඔව් ඔව් කියන්න බලන්න
6: සමහරව ඇත්තටම ඔගේ අර්ථ දෙකක් තියෙනවා
0: නේ
6: කැත කතාව වලට
0: ඔව්
6: හොඳ නැති කතා වලට බලු කතා කියලා
0: කියනවා.
6: ඇත්තටම බල්ලු ගැන කතා කරන කතා වලට
0: බලු කතා කියලා කියනවා. දැන් කොයි කතාවද ඔතනින්?
6: දැන් මං කියන්න ඕන මොන කතාවද?
0: මම කැමති කතාවක් කියන්න බලන්න.
6: රයිට්. මේක ඇත්තටම බල්ලු ගැන බලු
0: කතාවක්.
6: හරිද? ඔයා දන්නව නේද?
0: මොකද්ද?
6: සුද්දගේ කාලේ.
0: ඔව්.
6: බල්ලටත් මොනවද කියන්නේ?
0: විශේෂ
6: බඩු ගැහුවා කියලා කියනවානේ. හරිද? බල්ලටත් බඩු ගැහුවා කියලා කියනවා. හැබැයි කොහොම හරි කාලෙන් කාලට බලු බද්දක් ගැන කතා කළා. මේ කියන්න ලැස්සෙන්නේ ඒ ගැන නෙවෙයි. දැන් සුනක ගහනේ වැඩි වෙලා තියෙනවා.
0: ඔව්.
6: පාර මගතොට යන ඔබ අනාරක්ෂිත වෙලා තියෙනවා.
0: ඔව්.
6: ජලබීතිකා රෝගය සමහර තැනක වර්ධනය වෙමින් තියෙනවා.
0: ඔව්.
6: ඒ විතරක් නෙවෙයි. බල්ලෙක් සපා ගාපුවාම විදින්න ඕන එන්නක් ටිකක් තියෙනවානේ. ඔබ දන්නවද ඔය එන්නතක ගාන කීයද කියලා?
0: කීයද?
6: හෙන්. දරා තමාරලාට ඔක රජයේ හොස්පිටල් එකෙන් විදින හින්දා ඒකේ ගණන් අහන්නෙත් නෑ අපිට වැඩකුත් නෑ
0: හැබැයි ඔක
6: ප්‍රයිවට් විද ගන්න කියන්නකෝ පෞද්ගලික අංශයෙන් එතකොට බල්ලා හොයාගෙන ගිහිල්ලා වැඩ ගන්න හිතනවා
0: ඔව් බල්ලව තරහ ගන්න කියලා කියනවනේ සමහරක් වෙලාවට හොස්පිටල් වලින්
6: ඒ සමහර වෙලාවට බල්ලා මේ බෙහෙත් විදලා තියනවද නැද්ද නැත්නම් ව්‍යාකූලතාවයන් තියනවද කියලා අඳුර ගන්නනේ
0: ඔව් ඔව්
6: හරිද ඇත්තටම ජලබීතිකා ඉන්නත් සැහෙන ගණන්
0: ඒ
6: නිසා බල්ලෝ සපා කෑමෙන් වළකින්න ඒ වගේම අයාලේ යන බල්ලෝ ඇති කිරීමෙන් වළකින්න අලුතෙන් පනතක් කියලා තියනවා මෙන්න මේකයි කතාව
0: මොකක්
6: දන්නවද දැන් බල්ලෙක් හදනවා නම් ආවට ගියාට හදන්න
0: බෑ
6: ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තුල ඔබ බල්ලව ලියාපදිංචි කරන්න
0: ඕනේ
6: හරිද මේ පනත
0: හරි
6: ගෙනලා තියෙන ඇත්තටම ජලබීතිකා රෝගයේ මුළු මුලින්ම තුරන් කරන අදහසෙන්. හරිද? ඒ වගේම තමයි වාංජ්‍ය අරමුණු වෙනුවෙන් සිදුවන නීති විරෝධී අභිජනනයන් වැළැක්වීම අරමුණු කරගෙන.
0: ඒ
6: වගේම නිවෙස්වල ඇති කරන සෑම සුනකයකම තමන් සුරක්ෂිත කරගන්න ඔබ කටයුතු කළ යුතු නිසා. සහ අනෙක් පැත්තෙන් ගෙදර බල්ලෝ හදලා ගෑනු සතා පැටවු දැම්මා පාර්ට ගෙනත් දාන එකත් වලක්වීමේ අරමුණින්ම තමයි
0: අනිවාර්යයෙන්ම
6: හරි මේකේ තියෙන කතාව මේකයි ඔබ අනිවාර්යයෙන්ම බල්ලන් ලියාපදිංචි කරන්න ඕන පැරණි සුනක ලියාපදිංචි ආඥාපනත වෙනුවට ගෙන එන මෙම නව නීති රාමුව යටතේ සුනක අයිතිකරුවන්ට සහ සුනක පැටවුන් අලෙවි කරන්නන්ට දැඩි කොන්දේසි දාලා තියෙනවා
0: මොනවාද
6: මේ කොන්දේසි ඔබ අනිවාර්යයෙන්ම සති 6න් උඩනම් ඔය බලිපැටිය ලියාපදිංචි කරන්න ඕන
0: අනිවාර්යයෙන්ම
6: හරිද ඒ වගේම තමයි සති 6ට වැඩි ඕනෑම සුනකයේ අයිතිකරුවෝ බාරකරු විසින් අදාළ සුනකයා ජලබීතික එන්නත ලබා දීලා ප්‍රාදේශීය ලියාපදිංචි කරන්න ඕන.
0: ඒ
6: වගේම තමයි එන්නත් සහතිකය ඔබ ඉදිරිපත් කරන්න ඕන ප්‍රාදේශීය අදාළ නිලධාරීන් ආපුවාම එහෙම නැත්නම් ඔබට වෙන්නේ රුපියල් 2000ක දඩයක් නැත්නම් මාස 3ක සිරදඬුවමක්. ඒ වගේම තමයි දැන් ලයිසන් නැතුව බලුපැටව විකුණන්න ඉදිරියේදී හැකියාවක් ලැබෙන්නේ
0: නෑ.
6: ඔබ අනිවාර්යෙන්ම සුනක අභිජනන මධ්‍යස්ථානය පවත්වාගෙන යනවා නම් ලයිසන් එකක් ගන්න ඕනේ. හරිද? අනිවාර්යයෙන්ම ඒක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නීති විරෝධී.
0: ඒ
6: වගේම තමයි නීත්‍යානුකූල බලපත්‍රයක් නැතිව කිසිදු පුද්ගලයෙකුට සෝ ආයතනයකට සුනක පැටවුන් විකුණන්න බෑක මුළු මුලින්ම තහනම් වෙනවා. තහනම්
0: කරලා තියෙනවා. හරි.
6: ඒකට දැඩි නීති ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
0: ඔව්.
6: ඒ වගේම තමයි මෙන්න මේක තමයි හොඳම එක.
0: මොකද්ද?
6: මහා මග දමා යන අයට සිර දඬුවම් එහෙම නැත්නම් දඩ. මොනවද මේ දඩ? සුනකයන් මහමග හෝ පොදු ස්ථානවල අතහැර දම යන පුද්ගලයන් එරෙහිව රුපියල් දසදහසක දඩයක් හෝ මාස 3ක සිර දඬුවමක් පනවන්න ඔන්න කටයුතු කරන්න සූදානමෙන් ඉන්නවා.
0: ඒක නෙවෙයි හොඳ වැඩක්.
6: අනිවාර්යයෙන්ම. හරිද? එතකොට ඔයාලටත් ගිහින් දාන්න.
0: බෑ.
6: ඒ වගේම තමයි අයාලේ යන සුනකයන් වන්ද්‍යාකරණයට ලක් කරන්න නියමිතව තිබෙනවා ඉදිරියේදී. ඒකත් ඇත්තටම වටිනවා. මොකද මේකේ ලොකු කතාවක් තියෙනවා. ඔබ දැකලා තියෙනවද සමාජ මාධ්‍ය එහෙම ගියපුවා මෙහෙම. ජලබීතිකා රෝගේ හැදුණු අය.
0: ඔව්.
6: හරිම ඛේදනීය. සහ සමහර වෙලාවට අපිට ඒක හිතා ගන්නවත් බෑ.
0: ඔව්.
6: දරා ගන්නවා තියා හිතා ගන්නවත්
0: බෑ. ඔව්.
6: ඉනිසා ජලබීතිකා එන්නතක් ඔබ අනිවාර්යයෙන්ම සුනකෙක් හදනවා නම් විදෙන්න. ඒක සුනකයාට විතරක් නෙවෙයි සුරතල් සතුන් කවුරු හැදුවත් අනිවාර්යයෙන්ම ඔබ එන්නත් කරණය කරගන්න. ඒ වගේම තමයි මගතොටේ සුනකයන් ඉන්නව නම් ආදරයට ඔබ කැම ටිකක් දානවා වෙන්න පුළුවන්.
0: ඔව් අපි දන්නේ නැහැ හැබැයි මේ සතාට ජලබීතිකාව තියෙනවද නැද්ද කියන දේ නේද?
6: ඔව් අපි පෝෂණය කරන්නේ එහෙම සතෙද කියලාත් අපි දන්නේ
0: නැහැ. ඔව්
6: ඒ නිසා ඔබ කාගේද මේ සුනකයා? මේ අයාලේ යන කෙනෙක් නම් ඇත්තටම ඔබට පුළුවන් කමක් තියෙනවා නම් මැදිහත් වෙලා බෙහෙත් ටික විදින්න. එහෙම විදලා සුරක්ෂිත කරන්න නැත්නම් ඇත්තටම ওই පළාත් පාලන ආයතනවල දැනුම් දෙන්න.
0: ඔව්
6: පුංචි ළමයි ඉස්කෝලේ යනවා. සෙල්ලම් කරනවා. මේ දවස්වල සරුංගල් යවනවා. ඈතින් බල්ලෙක් එනකොට සමහර ළමයි සුරතල් කියලා හිතාගෙන ළඟට යනවා. හැපුවාම එළව පොල් පේනවා.
0: ඔව් සුරතල් පේනවා නේද එතකොට.
6: ඒ නිසා ඔබ ඔබේ දරුවෝ පරීක්ෂම් කරගන්න ජලවේදිකා කියලා කියන්නේ ලෙහෙසි පහසු දෙයක්
0: නෙවෙයි.
6: හරි? හැදිලා බලන්න බෑ.
0: ඔව්.
6: හදා ගන්නත් එපා.
0: ඔව්.
6: සත්තු හපා ගන්නත්
0: එපා.
6: එපා. හරිද? හුරතලේ හොඳයි අවදානම තියනකන් ඈ.
0: ඒක තමයි.

0: මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා අනේ මේ ගීතේ එකතු කරගන්න කියලා. ඉන්ස අපි කියමුද?
1: හරි, අපි දැන් එකතු කරගමු. රබල ගුඩ් මෝර්නින් කියලා තිනා. ගුඩ් මෝර්නින් සුමන ඔයාට. පැය 48ක් ඉතින් නිවාඩුවක් ගිහිල්ලා ඇවිල්ලා තිනා අපු දෙන්න. ඉතින් බලාගෙන ඉඳලා තිනා අද සඳුදා වෙනකන් අපු දෙන්න එනකම්ම. ඉතින් බොහොම ස්තුතියි. ආව හරිම ආදරෙන් එකතු කරගන්නවා බොයි ගුඩ් සුමන අපේ මේ ඇහෙන සින්දුවට. ලස්සන දවසක් කියලා තිනා දෙන්නට මාතත්. ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්නවා. දුර දින මෙත්සදී ඔමන්දී මහත්තයා ඉන්නවා, අයියා නිමල් තිලකසිරි. මේ හැමෝම එකතු කරගෙන අපි හමු මේ ලස්සන සින්දුව.

0: සංගීත නිපුන් සනත් නන්ද සිරිය මහත්තයා තමයි ගීතේ ගායනා කළේ. රයිට්. අපි දීපික ප්‍රදර්ශන පිරිස් මාත්මයේ මෙන්න මේ ගීතේ ලෑස්ති කරන් ඉන්නේ. ඊට කලින් කියන්න තියෙනවා ඔබට පණිවිඩ දෙකක්. එකක් තමයි කෝටිපතියෙක් වෙන්න ඕන හැකියාව තියෙනවා. ඔබ කරන්න ඕනේ රුපියල් 40ක් දීලා යන එන ගමන් නැත්තම් අදා දිනෝ කියාගෙන එනකොට ගිහිල්ලා ධන නිධානේ ටිකට් පතක් ගන්න එක.
1: ඔය දන්නවනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයාව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දෙන. ඉතින් ඔබ රොක්කු වෙන්න තුව දැන්ම ගිහිල්ලා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානේ ලොතරැයි අරගෙන බලන්න.
0: ළඟ නොබලන්න පුත දුර බලන්න. දුර පේන්නේ නැත්තම් ඇස් දෙක පින්න ගන්න.
1: අනිවාර්යෙන්ම.
0: යන්න ඕන තැන.
1: එයා දන්නවද? දසුන් විශේෂම දේ තමයි දැන් සුහදශීලී කාර්ය මණ්ඩලයක් එක්කම හොඳ සේවාවක් ලබා දෙන එකම තැන තමයි ලෙන්ස්ටෙක්කේ අයි හොස්පිටල් එක කියන්නේ රජයේ ලියාපදිංචි ආයතනය. කොහට බය නැතුව යන්න පුළුවන් වාගේ. ඇස් දෙක හරි පරිස්සමට බලා ගන්න තැනක් තමයි ලෙන්ස්ටෙක් අයි කිය හොස්පිටල් එක කියලා කියන්නේ. වාගේ ඇස් කණ්ණඩි සේවාවක් ලබා ගන්න, ඒ වගේම බාහිර රෝගියංශය, ඒ වගේම ළමාක්ෂි සායනය, ග්ලූකෝමා සායනය, මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස්ටෙක්කේ අයි හොස්පිටල් එක.
0: ලෙන්ස්ටෙක්කේ අයි හොස්පිටල් එකට ගියොත් ළඟත් බලන්න පුළුවන් පුත, දුරත් බලන්න පුළුවන් ඔබට. ඒ වගේම තමයි අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ ගැනත් අපි ඉක්මනටම කියාගෙන යමු මේ ගීතය අහන්න.
1: Hi, good morning කියලා තින ඔයාලා දෙන්නටම දහර වංගු හැමදාම අහනවා කියලා තින බොහොම ස්තුතියි. රොෂිනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගියා ගවර්න්මන්ට් එකේ වැඩ කරන ගමන් තමයි අපු දෙන්නව හැගෙන ඉන්නේ. එහෙනම් වැඩ පාළුව මහන්සිය නැතුව ටාගට් ටික හරියටම කවර් කරගද්දු පුළුවන්. ඔතන ඉඳානේ දශාන්ති, දීපා, වාසනා, චම්පි මේ කට්ටියම එකතු කරගමු මේ සින්දුවට.
0: වේවා සාන්ති, නොවේවා කේන්ති. සාමාන්‍යයෙන් මේ අපේ තියනා නේද චාරිත්‍ර වාරිත්‍ර කියලා දේවල්.
1: ඔව්.
0: දැන් අපි මේ ගෙදර මොකක් හරි පින්කමක් තිබ්බොත් අපි අනිවාර්යෙන්ම යනවා.
1: ඔව්.
0: අපි ගමනක් තුරක් ගිහිල්ලා එනකොට අපි හිස්ස අතින් එන්නේ
1: නැහැ. අනිවාර්යෙන්.
0: කෑමක් බීමක්
1: අරගෙන එනවා.
0: අරගෙන එනවා.
1: මම දන්නවා කොහොට දෙන්න හදන්නේ කියලා.
0: අපි සාමාන්‍යයෙන් අපේ ගෙදරට කෑමක් බීමක් භාජනයක දුන්නහම
1: හිස් කරන්නේ නැතුව මොන හරි දාලා දෙනවා හිතරි දෙයි කියලා.
0: අපි ඒ භාජනේ කවදාවත් හිස් භාජනයක් විදියට දෙන්නේ
1: නැහැ.
0: නැහැ.
1: හරි.
0: ඇත්තටම දන්නවා නම් ගමනක් ගිහිල්ලා එනකොට මොනවද ගෙනාවේ නැහැ කියලා. මොකද කියන්නේ?
1: අපි මේ බීම කැතුලට ගන්නේ නැහැ.
0: ගේ අහලකටවත් ගන්නෙත් නෑ. එසා මගතොටේ නම් ඉන්නේ ගෙදර යනකොට පොඩි උන්ට නෝනාට මහත්තයාට මොනව හරි අරගෙන යන්න නේ.
1: හා ඔව්.
0: සූපින්දයක්.
1: හා.
0: ගොඩාක් වේදම් කරන්න එපා. පුංචි දෙයක් කරන් ගියපම සතුට
1: වැඩි.
0: ගොඩයි.

0: ගෙට ගැන කළේ විශාරද දීපිකා ප්‍රදර්ශනය උදේ 10යි විනාඩි 55යි.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
3: 18 Wanguwa
4: Dasa Vidya Show
0: Facebook page එක පැත්තට ගියා නම් ඔබට බලා ගන්න පුළුවන් අද ලස්සන post එකක් තියෙනවා. ඒ වගේම ඔබ හිතන්න මොනවද කියලා අහපු ගොඩාක් දේවල් තියෙනවා. ජීවිතේ වැඩගත් ගොඩාක් දේවල් ලකන Facebook පිටුවේ තියෙනවා. පොඩක් ගිහලා කියන්න කියව ගන්න. ඔබේ අදහසත් සතහන් කරන්න. අපි දෙන්නට comment කරන්නත් දෙනවා කීප දෙනෙක් නේ.
5: ඔව් අපි මතක් කරන ඕනේ මේ වෙලාව අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා තියෙනවා. අපිට ඉන්නවා කැරුම් ඉන්නවා අපි දෙන්න වහනවා කියලා. සරච්චනදාය සෝව එකතු කරගන්න ඕනි සුමනා. ආවත් හරි මාදරෙන් එකතු කරගන්න අවශ්‍යනාවත් එකතු කරගෙන අපි යව බලන්න WhatsApp එක පැත්තට මේ වෙලාවේ කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. අපු දිනගේ මේ පළවෙනි පැයට ආපු අන්තිම කට්ටිය තමයි මේ ඉන්නේ. වසනාවද සෝම සුබ ලස්සන දවසක් කියලා තිනවා. 10ට වංගුවට අපි අහගෙන ඉන්නවා කියලා තිනවා. බොහොම ස්තුතියි. අන්රගම අනුලාවතේ තමයි ඉන්නේ. මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා ඉන්නවා පුතා හර්ෂණ පේශලා දුව ඇමෙලියා. මේ හැමෝම එකතු කරගෙන අපි අහමු
0: මේකෙන් පස්සේ අපි ප්‍රවෘත්ති හමු.

0: 99.5 91.7 ලක්හඳ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඳ
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරන.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: උඩුතුම්බර පොලිස් අසමේ කයිකාවල ප්‍රදේශයේදී දියනෑමට ගිය සාමණේර හිමි නම දියගිලි අපවත් වී තිබෙනවා. මෙසේ අපවත් වී ඇති සාමණේර හිමියන්ගේ වයස අවුරුදු 11ක්. උන්වහන්සේ මෙනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවිසූ හිමි නම බවයි පොලිසිය සඳහන් කළේ. උඩුතුම්බර ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගී වීම සඳහා වැඩම කර තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමග දියනෑමට ගොස් සිටියේදී දියගිලිම සිදුව තිබෙනවා. උඩුතුම්බර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු
5: කරන්නේ.
0: ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිල 2.75%කින් ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එහි නව මිල ඇමරිකානු ඩොලර් 107.41ක්. WTI බොරතෙල් බැරලේක මිලද ඉහළ ගොස් ඇත්තේ 2.48%කින්. ඒ අනුවෙහි නවමිල ඩොලර් 102.50ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: උදේ කලහයි විනාඩි 4යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
1: දසුන් විත් යෂෝ
0: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
4: දෙවෙනි පැය.
1: ඔව් මේ විදිහට පටන් ගන්නවා.
4: මොකද සද්දයක් නෑ.
1: ඒක තමයි මම බැලුවේ.
4: මෙහෙටතාවේ ඇතුලෙත් තියනවා
1: ගොඩක් දේවල්.
4: ගොඩක් දේවල්.
1: හහ
4: මේ ගෙවෙන හැම තප්පරයක්ම අයිති වෙන්නේ ඉතිහාසයට.
1: ඔව්.
4: හරිද?
1: හහ
4: ගෙවෙන හැම තප්පරයක්ම
1: හරි
4: ආයෙත් නොවන කතාවක්.
1: ඔව්.
4: ඒ නිසා ලැබෙන මොහොත හහ හිත පුරාම ජීවත් වෙන්න.
1: ඔව්.
4: හිත පුරාම විඳින්න.
1: ඔව්.
4: අපි හැම පැයක්ම පටන් ගන්න සිංහලෙන්. මට හිතුණා
1: හරි
4: මේක වෙනස් කරන්න
1: කරමු
4: පටන් ගන්නවා ඉංග්‍රීසියෙන්
1: ඕකේ

0: ඇත ඉංග්‍රීසියට ඉට දුන්නලන් ළඟ තියෙන හින්දිවලටත්
1: ඉට දෙන්න ඕනේ
0: දෙන්න ඕනේ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. පොඩි කතාවකුත් තියෙනවා කියන්න.
1: කියන්න බලන්න.
0: පොඩි බ්‍රේක් එකක් කරන් යමු. 11යි 12යි දැන්.
2: විශේෂ පුණ්‍යදම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පුණ්‍යදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 0112861131, 0112861111, ක්ෂණික අමතුම් 19,600.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
7: හැම වංගුවකම අලුත් කතාවක්.
8: 18 වංගුව.
9: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
10: දසුන් විත් යෂෝ.
8: 18 වංගුව.
11: සතියේ දිනවල උදේ 10ට.
8: 18 වංගුව.
0: කතාව මේකයි.
1: මේකයිද?
0: අපි කාටවත්. හරිද? අපි දිනාගත්ත දේවල් ලෙහෙසි පහසුවෙන් අපිට ලැබිලා
1: නැහැ. ලැබෙන්නේත් නැහැ. හරි.
0: අර කියන්නේ නේද? අහසට උරල්ලන් හිටියයි කියලා. ගෙදෙට්ට කන්න හම්බෙන්නේ
1: නැහැ.
0: මහන්සි වෙලා අනිවාර්යයෙන්ම ඔබට
1: වැඩ කරන්න
0: වෙනවා. හරිද? ඒ වගේම තමයි සමහර තැන්වල ලොකු දරා ගැනීම දරා ගන්නත් වෙනවා. ඒ සියල්ලටම වඩා ඔක්කොම කරන්න කලින් ජීවත් වෙලා ඉන්නත්
1: ඕනි
0: වෙනවා. ඔබට හිතනවා නම් අනේ මොකද්ද මේ කර්මය නේ?
1: ඔව්.
0: අයිය අප්පා මටම වෙන්නේ.
1: ඔව් එහෙම හිතනවා නේද? හිතනවා.
0: එහෙම හිතනවා නම් ඔව් දැන් නම් මට ඇති. හදවත නවතින්නේ නැති හැටි.
1: ඔව්.
0: ඕම කියලත් කවිලිය. එහෙම නෙවෙයි. මේ කතාව අහන්නකෝ.
1: කියන්න බලන්න.
0: මේ කතාව ලංග් ෆිෂ් කියන මාළුවා ගැන කතාවක්. මේ ලංග් ෆිෂ් කියන මාළුවා ජීවත් වෙන්නේ බ්‍රසීලයේ ලැංකොයිස් මරන් හෙම්සෙප් කියන කාන්තාරේ. හරිද? මොකද්ද කාන්තාරේ?
1: ලැංකොයිස්.
0: හරිද? මරන් හෙම්සෙප් කියන කාන්තාරේ. හරිද? බ්‍රසීලයේ. පොඩ සර්ච් කරලා බලන්න තියෙනවා. එහෙම එක.
1: හරි.
0: හරිද? පොඩ සර්ච් කරනවා. මේ කාන්තාරේ ග්‍රීෂ්ම ඍතුවේදී ඔය තියෙන පුංචි පුංචි වැව් හිඳිලා යනවා. දැන් වැඩි ඕනේ නැහැ කාන්තාරේ තියෙනවා හිඳිනවා ගැන ආය අහන්න දෙයක් නැහැ. ලංකාවේ දිත්තු අරහින් එනවා කියනකොට මෙහි යාළේම
1: වහලා දැම්මා හිඳිලා ගියා තියෙන පොකුරු ටික.
0: අනුරාධපුරයේ පොළොන්නරුවේ පැත්තේ දහස් ගණක් වැව්වෙම හිඳලා තියෙනවා. ඉතින් ඒ වගේ ග්‍රීෂ්ම ඍතු එනකොට බ්‍රසීලයේ මේ ලැන්කුයිස් කියන කාන්තාරේ මේ තියෙන වැව් ටික හිඳලා යනවා. මේ වැව් හිඳනවත් එක්කම මේ ලංග් ෆිෂ් කියන මාළුවාට වාසස්ථාන නැති වෙනවා. ඔහු කරන්නේ ග්‍රීෂ්ම ඍතු එනකොට ඒ වැව් වලින් උඩට එනවා. ඇවිල්ලා එයාගේ ශරීරය වසා ගන්න සෙම් පටලයක් එයා
1: හදා ගන්නවා.
0: තුනී කරගන්නවා. හදා ගන්නවා.
1: ඔව්.
0: එහෙම හදාගෙන එයා කරන්නේ මේ කාන්තාරේ තියෙන වැලි ඇතුලේ ගුලක් හාරගෙන
1: ඒක ඇතුළට ගිහිල්ලා ජීවත් වෙනවා.
0: ඒක ඇතුළට ගිහිල්ලා ජීවත් වෙනවා. මේ ග්‍රීෂ්ම ඍතුවේදී මේ ලංග්ෆිෂ් කියන මාළුවාට ජීවත් වෙන්න මේ සෙම් පටලය සෑහෙන උදව් වෙනවා. ඒකින් වෙන්නේ මොකද දන්නවද? දවල්ට මෙයාට අර දැඩි රශ්මියෙන් බේරෙන්න එක උදව් වෙනවා වගේම රෑට තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරගන්න
1: හැකියාව හම්බ වෙනවා.
0: හැකියාව හම්බ වෙනවා.
1: හරි.
0: ඊට පස්සේ ග්‍රීෂ්ම ඍතුව අවසන් වෙලා වැසි වැටෙන්න පටන් ගත්තට පස්සේ මේ ලැන්කොයිස් කියන කාන්තාරේට මේ මාළුවා හිමින් හිමින්
1: උඩට ගිහිල්ලා
0: අර වැලි කුහර ඇතුලෙන් ඇවිල්ලා උඩට ඇවිල්ලා ජීවත් වෙන්න බෑනේ. අර වතුර නැහැනේ.
1: වතුර ටික ගිරෙනවා
0: නේ. එයා කරන්නේ මෙයා මේ වැලි කුහර වලින් ඉස්සරහට ඇවිල්ලා ඇවිල්ලා මෙයා සමහර වෙලාවට කිලෝමීටරයකටත් වැඩි දුරක් එයා වතුර හොයාගෙන යනවා. වතුර හොයාගෙන යන්නේ සමහරලාට දුර ගමනක්. එයා යන්නේ සමහරලාට ජීවිතයත් මරණයත් අතර සටනක් එක්ක. සමහරලාට මගදී උඩින් හැම කුස්සෙක් එමාවොත් පස් ගාල ගහගෙන
1: යන්න පුළුවන්.
0: මෙයා කොහොම හරි වැලි අතරේ හූ හූ ගාල යනවා. පීනගෙන නෙමෙයි දඟල යනවා.
1: ජීවත් වෙන්න නේද මේ හැමදේම. හරි.
0: ගිහිල්ලා කොහොම හරි වතුර වලකට වැටුණාම මෙයාට දැනෙන සතුට. මෙයාට දැනෙන ශක්තිය. මෙයාට දැනෙන ජීවත් වීමේ බලාපොරොත්තුව. කොච්චරද කියලා ඔබට හිතන්න පුළුවන්. ඔබත් ලංෆිෂ් වගේ මාළුවෙක් වෙන්න අපිට දෙයියනේ කියලා බ්‍රසීලයේ ලැන්කොයිස් කාන්තාරයට වගේ ග්‍රීෂ්ම කාලෙ නැහැ. අපිට වතුර තියෙනවා. දැන් දිට්ටුව අපි හින්දා තමයි දිට්ටනේ. ආවෙ ඉඳ පොඩ්ඩක් අපිට මේ යම් ආකාරයක මේ වැස්ස පිළිබඳ බලාපොරොත්තුවක් ඈතට ගිහිල්ලා තියෙන හැබැයි අදත් වැස්සා.
1: එල්ලිනෝ
0: දිට්ටනේ
1: එල්ලිනෝ
0: එල්ලිනෝ නිසා පොඩක් ග්‍රීෂ්මේ දැනෙනවා. හැබැයි අද වැස්සා. අදත් මිලිමීටර් 100 ඉක්මලා වහින්න පුළුවන් කියලා කියනවා. මට කියන්න ඕන උනේ මේ ලැන්ෆිෂ් මාළුවා මොනතරම් දුර්භීක්ෂ කාලයක් ආවතු ජීවත් වෙලා ඉන්න ක්‍රමවේදයන් හොයාගන්නවා.
1: කට්ට කහාගෙන ඉන්න කොහොම හරි අල්ලගෙන නේද.
0: ඊට පස්සේ Tamanගේ බලාපොරොත්තුට ආයෝ යනවා. ගිහිල්ලා පෝෂණය වෙලා Tamanගේ ඉලක්කේ හදාගන්නවා. ඔබත් ලැන්ෆිෂ් වගේ මාළුවෙක් වෙන්න. මොනතරම් දුර්භීක්ෂයක් ඔබට ආවත් ජීවිතේ කටුකම අත්දැකීම් ලැබුණත් ඔබ අත්හරින්න එපා. ගලක් උඩත් මලක් පිපෙන්න
1: පුළුවන්.
0: පතොක් අවුවට නිරාවරණය වුණාට කාෂ්ඨකේ හැදුනට වසන්තේ ලස්සන කරන හරි ලස්සන මලක් පුපුදවනවා. ඔබේ ජීවිත කාෂ්ඨකේට අහු වුණාට වසන්තේ එනවා සත්තයි. මල් පිපෙන කාලේ එනවා. යශෝ කිව්වා වගේ අල්ලගෙන ඉන්න.
1: රයිට්.
0: පොඩක් හිතන්නේ.

0: උදේ කලහය විනාඩි 23යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
0: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
3: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොමලින් ඒසල්.
6: සම අනුග්‍රහය.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
7: දහ අට වංගුව
8: දස්සන විත් යෝෂෝ දස්සන විත් යෝෂෝ
9: අපිට කිවදෙනෙක් මෙසේජ් කරලා තියෙනවා නේද?
10: ඔව් අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් කරපා ඉන්නවා. ඉතින් 18 වංගෝ පැත්තට ආවොයි. දවස් දෙකකට පස්සේ ඔන තුසිත මෙසේජ් එකක් දාලා තින. ඔය දැනෙනකම්ම තමයි බලාගෙන හිටියේ කියලා බොහොම ස්තුතියි. ඔන අපි ලස්සන සින්දු ගොඩාක් කැවෙලා ඉන්න උදේ පාන්දරම 18 වංගවත් එක්ක. ඊට පස්සේ එනවා අයබෝවන් මඩපාත ලක්ෂ්මන් ඔයාට.

0: එකක් දාලා තින සචේ නොවාව එකතු කරගන්න ඕනි. ඔයාගේ ආදරණීය ගර්ල් ෆ්‍රෙන්ඩ් නොත් මැසේ එකතු කරගන්න කියලා තියෙනවා. මල්කී දෙන්නම එකතු කරගෙන අපි අහමු මේ ලස්සන සින්දුව.
1: තාම මැසේජ් එකක් දැම්මේ නැත්තම් ඉක්මන මැසේජ් එකක් දාන්න.
0: ඔයාට පුළුවන් 0703935943 මැසේජ් එක කිවන්න. දවල් එක වෙනකන් ඉන්න අපු දෙන්නම මේ පැත්තෙන්.
1: අපි කියන්නේ AI හොඳයි කියලා නේද?
0: ඔව්.
1: AI හොඳයි තමයි.
0: හා හා. යා මතුමකට.
1: බයයි.
0: ඔව්.
1: ඇයි දන්නවද?
0: හා හා.
1: සින්දු හලෙන්නකෝ මං කියන්නේ.
0: හරි.
1: මේකම හිතන්නකෝ AI රින් ගන්න නැති තැනක් නැහැ නේ.
0: ඔව්.
1: නේ? ඔකට බය හිතෙන්නේ නැද්ද?

0: 18 වංගුව
1: මේ කනලව් අහන කලින් මං කියන්නම් මේ අර කතාව.
2: හරි.
1: ඒ කතාව ඇහුවට පස්සේ අපිට මීට වැඩි එහාට කනලව් කරන්න වෙයි කියලා හිතේ.
2: ඒක තමයි අහලා බලමු අපි.
1: හරි. දැන් AI තාක්ෂණය මේ අති වේගෙන් අත්පත් කරගන්න දියුණුව හින්දා මානව සංහතියම අවධානයේ දාලා තියෙනවා කියලා කියනවා. ඒ කවුද කියන්නේ? ලෝකේ ප්‍රධානම AI සමාගම් තමයි Anthropic සහ OpenAI කියන සමාගම. මේ සමාගම් දෙකේම වැඩ කරපු AI පර්යේෂකයෙක් තමයි මේ කතාව කියන්නේ. ඔහු 27 හැවිරිදි ජෙකොබ් නොසේ. ඔහු කියනවා, දැන් ඇත්තට මේ කියන කතාව මේ හරි කියලා හිතනවා. හරිද? ඔහු කියනවා ඕනම විද්‍යුත් උපකරණයකට අනවසරයෙන් ඇතුළු විය හැකි කෘතිම සුපිරි මානව තාක්ෂණයක් ඉක්මනින්ම නිපද වෙනවා කියලා. හරිද? ඒ කියන්නේ ඕනම විද්‍යුත් හරිද උපකරණයකට අනවසරයෙන් ඇතුළු විය හැකි කෘතිම

0: සුපිරි මානව තාක්ෂණයක් නුදුරේදීම නිපද වෙනවා කියලා.
1: ඒ
0: කියන්නේ ඔහු මේ එළියට අවිලා කියන්නේ ওই සමාගම් දෙකේම වෙන පරිශන ගැන වෙන්න පුළුවන්. එතකොට ඔබ හිතනවාද? දැන් ඔබ බැංක account එකකට දාලා දෙනවනේ password එක.
1: ඔව්. ඔව්. සල්ලි නැතුනොත් password එකක් තියෙනවා.
0: password එකක් තියෙනවනේ. ඒ වගේම තමයි.
1: හරි.
0: ඔබ රහස්‍ය ගනුදෙනු ලිපි අරම මෙයා යනකොට ඔබ යවන්නේ මොකේද? Gmail එකේ අරින්. ඔබ දාලා තියෙනව නේද password එක?
1: ඔව්.
0: ඔබ හිතනවාද AI ඔක හොයාගන්න නැති වෙයි කියලා?
1: හොයාගන්නවා.
0: හොයාගන්න.
1: ඔව්.
0: එතකොට මේ සුපිරි තාක්ෂණයේ හින්දා. හරිද? මානව සංහතිය වෙනසී යෑම ඉදිරි අවුරුදු 10 ඇතුළත
1: වෙන්න පුළුවන් කියලා තියෙනවා.
0: ආරම්භ වෙන්න පුළුවන් කියලා කියනවා.
1: ඔව් 10%ක් විතර වැඩි ප්‍රතිශතයක් විදිහට ගණන් හදලා තියෙනවා මේ වෙනකොට.
0: හරිද? එතකොට ඒකේ අවදානම ඔබ නිකන් හිතන්නකෝ.
1: හහ.
0: දැන් AI දියුණු වෙනකොට ඔෆිස් වල වැඩ කරන අයගේ සේවාවන් සෑහෙන කප්පාදු වෙනවා.
1: ඔව්. රැකියා අහිමි වුණා.
0: රැකියා අහිමි වුණා. හැබැයි අනෙක් පැත්තෙන් තව රැකියා උත්පාදනය වුණා.
1: ඔව්.
0: මොකද්ද?
1: අලුතෙන් හි දැන් අපි වැඩ පහසු කරගන්න අපිට පුළුවන් වෙනවානේ. එතකොට දැන් අපි මිනිස්සු යොදාගෙන අපි කරන වැඩ ටික අපි පුංචි වෙලාවක අපිට AI හරහා කරගන්න අවස්ථාව හැම වෙලක් තියෙනවා.
0: තියෙනවා. ඒ වගේ තමයි මං හෙව්වේ. දැන් පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා වගේම තමයි. අනෙක් පැත්තෙන් තව රැකියාත් බිහි වෙනවා. කියන්නේ රැකියා අහිමි වෙනවා තමයි රැකියා බිහි වුණා.
1: ඔව්.
0: ඒ කියන්නේ AI හදන්න පරිශන කරන්න මිනිස්සු ගියා.
1: ඔව්.
0: ඊට පස්සේ ඒ තාක්ෂණික මෙවලම් නඩත්තු කරන්න රිපයර් කරන්න ආපහු රැකියා බිහි වුණා. ඔය ලෝකේ ඔය දෙපැත්තේම තියෙන දේවල් වල අනිත් පැත්තෙන් තව රැකියාංශයක් බිහි වෙනවා.
1: ඔව්.
0: දැන් ඕකෙ දින කතාව ඕක නෙවෙයි. දැන් මේ 27 ජෙකොබ් කියන මේ කතාව සමහර සමාගම් තාක්ෂණ සමාගම් කියන ඔයා වගේ හිතලුවක් විතරයි.
1: කොහොම
0: දෙයක් වෙන්නේ නැහැ කියලා.
1: හරි.
0: මම අර කිව්වනේ දැන් ඔබේ පාස්වර්ඩ් තියෙනවා, ආරක්ෂිත ක්‍රමවේදයන් තියෙනවා. ඕවා AI හොයාගන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න එහෙම නොවෙන්නත් දේවල් හදන්න පුළුවන්.
1: ඔව්.
0: ඒත් ඉතින් තාක්ෂණයම තමයි.
1: ඔව්.
0: මේක ගැටීම් ගැටීම් ගැටීම් ඇතුලේ දෙපාර්ශ්වයක් ජයග්‍රහණයක් හොයාගෙන යන වගේ කතාවක්.
1: ඔව්.
0: ඒ කියන්නේ අර කට්ටිය රින් ගන්න තැන් හොයනවා.
1: තව
0: කට්ටියක් වහන්න තැන්
1: හොයනවා.
0: හොයනවා. රින් ගන්න තැන් හදනවා. තව කට්ටියක්
1: වහන්න තැන් ටික හොයාගන්නවා.
0: ඔව්.
1: හරි.
0: එන්නේ නෝමස්ලනේ. හොයාගෙන හොයාගෙන යනවා රින්ගගෙන රින්ගගෙන.
1: ඒ
0: වගේම අපේ MC අරගේ මගේ අය පාස්වර්ඩ් දාලා මොනවද කරන්න පුළුවන් කියලා නේ හංගන්න පුළුවන් තරම් ඒ කියන්නේ ආරක්ෂිත ක්‍රම වේද හදනවා.
1: ඔව්.
0: හරිද? ඒ කියන්නේ ලෝකේ තියෙන ওই දෙක තමයි.
1: ඔව්.
0: අපි බලමු ඉස්සරහට AI මානව සංහතියට අභියෝගයක්
1: වෙයිද කියලා.
0: වෙයිද කියලා. එහෙම වුණොත් ඇත්තටම මේ වගේ කන්නලව්වක් කරන්න වෙනවා තමයි ඈ.
1: හරිද?
0: ඒකේ දෙකක් නැහැ. බලන්න බොරුද කියලා.
1: හරි.

0: ගෑනි මෙහෙව් ගෑනු හන්දිය ගල් කරාපියෝ එහෙව් නැත්තං මොකද කරන්නේ කසාද බඳින වයිසාරිනේ
1: ඔව්
0: කී දෙනෙක් කොහොම අහනවද නේ
1: දැන් අහනවා වැඩි ලොකු ප්‍රශ්නයක් කරලා තියෙන මටත් වඩා
0: 11 විනාඩි 38යි
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: එකොළහයි තිස් නමයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
1: 18 වංගුව.
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ.
2: දසම් විත් යෂෝ
1: 18 වංගුව.
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව.
0: දැන් අපි රියානතුරු ගැන කියනවා.
4: හරි.
0: රියානතුරු වලින් ජීවිත අහිමිවීම වර්ධනය වෙලා තියෙනවා.
4: ඔව්.
0: එනිසා මේක ටිකක් අවදානවා.
4: උඹ
0: හිතන්න කියලා අපි කොච්චර කියනවා.
4: ඔව්.
0: ඒ වගේම තමයි.
4: හහ්.
0: දැන් පහුගිය දවස් ටිකේ ඉස්කෝලෙත් නිවාඩු තිබ්බ හින්දා.
4: ඔව්.
0: සිකුරාදා දවසත් පොය වැඩලා නිවාඩු හම්බෙච්ච හින්දා.
4: හහ්.
0: කට්ටිය යනවා ට්‍රිප්.
4: හ්ම්.
0: ගිහිල්ලා
4: මොකද කරන්නේ?
0: ඇත්තටම ගෙදරින් ඉඳන් නාන්න නැති අය වැලක් දැක්කහම
4: නානෝ.
0: දොලක් දැක්කහම අම්මෝ. හැමදාම හැම වෙලේම නාගත්ත ගමම්ම ඉන්න අය වගේ නාමු නාමු නාමු නාමු කියලා බහිනවා. ඔව්. කවුරු හරි වැඩිහිටියෙක් කැවිලා ගියොත් මේ පුතේ උතන බහින්න වාන්නේ අංකල් මේ අපි දන්නවනේ.
4: ඔයා කවුද?
0: ඔව්. එහෙම කියලා තමයි කලිසමත් ගලවලා ෂෝට එකකුත් ඇඳගෙන බහිනවා.
4: ඔව්.
0: ඊට පස්සේ අනේ බහැපුගෙනා ගිලෙනවා ගොඩ ඉන්න අය බීර ගන්ටෝ කියලා කෑ ගහනවා. මෙහෙම කොච්චර වෙනවද?
4: අනිවාර්යෙන්.
0: ඇත්තට ඔබ එහෙම කරන්න එපා. මට මේ කතාව කියන්න මේක මේ වැව් අමුණු වල විතරක් නෙවෙයි. මහ මුහුදෙත්
4: වෙන්න පුළුවන්.
0: එහෙම වෙලා තියෙනවා. මාරවිල මුහුදු තීරේ ස්ථාන දෙකකදී සිදුවිච්ච අනතුරු වලින් 5 දෙනෙක් මුහුදු රළට හසුවක ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඒකින් 21 හැවිරිදි තරුණෙක් අතුරුදන් වෙලා තියෙනවා. 5ක් ගහගෙන ගිහිල්ලා කොහොම හරි 4ක් බේරලා තියෙන එක්කෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිනවා. අතුරුදන් වෙලා කියලා නේද? ඉතින් ජීවිතක්ෂයට පත් වෙලා
4: තමයි. හරිද?
0: වා උන්න මේ එයි ප්‍රවෘතිය අතුරුදන් වූ කෙනාගේ සිරුර හම්බුණා කියලා.
4: ඔව්.
0: දැන් මුහුදට බහින කොටත් උහුමම තමයි.
4: ඔව්.
0: සමහර අය කියනවා ওই වෙරළ ඉන්නවා.
4: මල්ලි
0: උතනින් එහාට යන්න එපා මල්ලි.
4: ඔව්.
0: මේ අර හරිය මල්ලි පොඩ පරිස්සමෙන් එහෙයන් එපා.
4: ඔව්.
0: හරි අයි.
4: කවුද අහන්නේ ඉතින් කියලා දෙයක් නේද?
0: ඔව්. එහෙම කියලා යනවා. අවසාන ගහගෙන ගියපුවාම ඔබත් දුකින්, ඔබ දුකින් නෙමෙයි ඉතින්, ඔබට ජීවිතේ හරලා යන්න වෙනවා. ඔබත් එක ගියපු අය
4: දුකින් ඉන්නවා නේද?
0: ඒ කියන්නේ සතුට හොයාගෙන ගියපු ට්‍රිප් එකේ අවසානයේ ශෝකාන්තයක කෙලවරක් තමයි දකින්න වෙන්නේ.
4: ඔව්. ඒ කියන්නේ යන්න නැති නිසා වෙන්න පුළුවන්.
0: ඔව්. වතුරට බහිනකොට ඇලක දොලක බැහැලා නාන්න හදනකොට
4: හෙන්රි
0: වැඩිහිටියෙක් කිව්වහම
4: පොඩක් අහන්න.
0: අහන්න ඕන. ඉහකට පැහිලා දෙන්නේ නිකන් නෙවෙයි කියලා කියන්නේ
4: කට කහනුවට නෙවෙයි.
0: නෙවෙයි. හැබැයි කියන දේ නාහන්න ඕන අයගේ ඉහකට පැහිලා තියෙනවා.
4: හහ්.
0: එහෙම අය ගැන නෙවෙයි මේ කියන්නේ.
4: හරි.
0: ඔබට දෙයක් කිව්වහම ඇත්තටම වැඩිහිටියෙක් කිව්වම ටිකක් අහන්න.
4: අනිවාර්යයෙන්.
0: ඔයලා බලන්න.
4: හහ්.
0: එහෙම නැතුව සමහර වෙලාවට හිතුවක් කාර්ව ගන්න තීන්දුව කේ දෙක අවසානේ වෙන්න පුළුවන්.
4: ඔව්.
0: හරි.
4: හරි.
0: හිතන්න.

0: එකළහි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල්කාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: 18 වංගුව.
0: දස්සමිත් යෂෝ.
4: මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
0: හරි.
4: හැමදාම කියනවා නේද කාලගුණ අනාවැකියේ.
0: ඔව්.
4: අතුරු මොකද
0: අකුණු
4: අනතුරු වලක්ව ගන්න කටයුතු කරන්න කියලා. ඔබ එහෙම කරනවද
0: හිතලා බලන්න. වහිනකොට අර උස් ස්ථාන වල ඉන්නවද, එහෙම නැත්නම් ඔයා යනවද මේ මුහුදු පැත්තේ, නැත්නම් වැවක් පැත්තේ, එහෙම ගියපු ආයට වැච්ච දෙයක් තමයි මේ අපි කියන්න හදන්නේ නේද දස්සු? ඔයා දන්නවද කාට ගස් දෙකලිය පැත්තේ දැන් වැවකට ගිහින් තියෙනවා කට්ටියක් මාළු අල්ලන්න.
4: ඊට
0: පස්සේ මාළු අල්ලන්න ගිහිලා තුන්දෙනෙක්ට අකුණු සර වැදිලා එක්කෙනෙක් ජීවිතක්ෂියට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තරම් මාධ්‍ය වලින් දැනුවත් කරන අපි වට මේ තරම් අනතුරු ගැන මතක් කරන, ඇයි ඕ මේ වගේ දේවල් කරන්න? චටක් හිතලා බලන්න. දැන් මාළු අල්ලන්න යන්න වහින වෙලාවෙම යන්න ඕනෙද? චටක් හිතලා බලන්න. ඉතින් අනිත් අයට තුවාල වෙලා තියෙනවා, ඉතින් රෝහල් ගත කරලා තියෙනවා. හැබැයි දෙයක් සිද්ධ වෙන්න කලින් ඔයාට පුළුවන් නම් මේ ගැන හිතලා, මේ දේ ඇත්තටම මම කරන්න ඕනද කියලා ඉතින් ඔයාට හිතලා පුංචි තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ දවස්වල වහිනවා. ඉතින් එළියට යන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න නේද දස්සරම?
4: අනිවාර්යයෙන්ම. අරද අපිට ඉස්කෝලේ යනකොටත් කියලා දෙනවා නේද? අකුණු ගහනකොට තැන්නක වගේ ඉන්න එපා.
0: එපා. ඔය ස්ථාන වල ඉන්න එපා.
4: ඕ. දැන් ඔකේ කතා දෙකක් තියෙනවා. තුන් දෙනෙක් ගිහිල්ලා අකුණු ගහලා එක්කෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.
0: අනිත් අය රෝහල් ගත කරලා.
4: ජීවත් වෙලා ඉන්න අයට කියන්න පුළුවන් අකුණු ගහලවත්
0: මරන්න බෑ.
4: එහෙම කියන්න පුළුවන්. අකුණු ඇති වෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවද? හරිද?
0: දැන්
4: ඇත්තටම ඔකේ තියෙනවා විද්‍යාත්මක කතාවක්.
0: හරිද?
4: දැන් වැසි වලාකුළු ඇතුලේ තියෙනවා මේ අයිස් කැට සහ ජල
0: වාෂ්ප.
4: මේ දෙක එකිනෙකට ගැටලා ඒකේ සති විද්‍යුතයක් නිර්මාණය වෙනවා. හරිද? සාමාන්‍යයෙන් වලාකුළු ඉහළ කොටසේ ධන
0: අනි පැතු ඍණ
4: ආරෝපණයක් තමයි එන්නේ. ඊට පස්සේ පහළ කොටසේ තියෙන්නේ ඍණ
0: ආරෝපණය.
4: ඉස්කෝලේ ගිහලා දෙන කොටන්නේ.
0: ඔව්. ගියා.
4: මේ ආරෝපණ දෙක එකිනෙකට ගැටෙන්න උත්සාහ වෙනවා. ඒ කියන්නේ එකිනෙකට එකතු වෙන්න උත්සාහ කරනවා. ඒක ප්‍රතිපලයක් විදිහට තමයි මේ විශාල විදුලි සැරක් වලාකුළු අතර හෝ වලාකුළුවේ සිට පොළව දෙසට ගමන් කරන්නේ. හරිද? එතකොට මේ ගමන් කිරීම ඇතුලේ එන විද්‍යුත් ධාරිතාව, හරිද, මේ අධික විදුලිය කෙනෙකුට වැදුනහම
0: අනිවාර්යයෙන්ම ඉවරයි.
4: ඒ වගේම තමයි ඔබ දකින්නේ ඇති සමාජ මාධ්‍ය තුලේ ওই ගස් වලට එහෙම වැදුනහම ගහ දෙකට පලාගෙන යනවා. හරිද? ඒ වගේම තමයි සමහර පොල් ගස් වලට වැදුනහම කරටිය
0: කැඩෙනවා,
4: කඩාගෙන යනවා.
0: ඔව්.
4: අකුණු ගහනකොට හඬක් එන්නේ ඇයි?
0: ඇයි?
4: ඇයි? මේ ධන සහ ඍණ ආරෝපණ දෙක එකට ගැටෙනකොට එතන වාතයේ දැඩි පීඩනයක් හැදෙනවා.
0: ඔව්.
4: ඒ පීඩනය තමයි අපිට පිපිරීමක් විදිහට
0: ඇහෙන්නේ.
4: හරිද?
0: හරි.
4: අපි දන්න කතාවක් තමයි ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා
0: වැඩිපුර ඇහෙනවා.
4: වැඩි. ඉනිස තමයි ආලෝකයේ ඉස්සෙල්ලාවිල්ලා
0: පස්සේ සද්දයක් ඇහෙන්නේ.
4: හරිද? පස්සේ සද්දේ නගන් ඉන්න එපා අකුණු ගහනකොට.
0: ඔව්.
4: අයින් වෙන්න. ඔව්. නැත්තම් ඇත්තටම ඔබ ආරක්ෂිත තැනකට යන්න.
0: ඔව්.
4: නැත්තම් ඇත්තටම මේ එන විද්‍යුතයේ ප්‍රබලත්වයේ හින්දා ඔබට ජීවිතෙන් සමුගන්න වෙයි.
0: ඔව්.
4: ඈත අකුණු කොටනවා පේන්නේ නැත්තම් දැම්ම S2 බලාගන්න.
0: ඔහට S2 බලාගන්න යන්න හොඳම තැන තමයි ලිස්ට් එකේ ආයි හොස්පිටල් එක කියලා කියන්නේ. වගේ ඇසෙසු දැවිලා තියෙනවනම් ඒ වගේ මස් කන්නඩි සේවාවක් ලබා ගන්න ඕනිකමක් තිබුණනම් එමණත ළමාක්ෂි සේවාවක් ලබා ගන්න හොඳම තැන රජයේ ලියාපදිංචි ආයතනයක් සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න. ඉතින් ඔයාලට විශ්වාසයෙන් යන්න පුළුවන් හොඳම තැන තමයි ලිස්ට් එකේ ආයි හොස්පිටල් එක.
4: අකුණු ගහනකොට ආය කියන්නේ පරිස්සමෙන්.
0: ඔව්.
4: හරිද?

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැනුම් දීමයි
5: ශි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: 18 වංගුව
8: සින්දු හලම හරියන්නේ නැහැ රට තුටේ මොනවද උනේ කියලා දැනගියා ගන්න ඕන ප්‍රවෘත්ති හන්නත් වෙලාව ඇවිල්ලා ඊට කලින් දවල් තු වෙන ගුණණියන්ට මේ කටට රහට සුවඳට කෑම ටික හදා ගන්න
9: පුළුවන්
8: පැල්වත්තෙන් ඔන්න ඔබ අතටපත් වෙනවා මොනවද
9: පැල්වත්ත බටෝ තියෙනවා පැල්වත්ත ලුණු සහිත ලුණු රහිත ඒ වගේම සුදු ලුණු රසට කැමති කෙනෙක්ට පැල්වත්ත බට එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි පැල්වත්ත වෙතින් ඔයාලට අරගෙන එන ගී ඒ කියන්නේ ගී තෙල් ඔයාලට කැමති රසට ගුණට සුවඳට හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්
8: කොහොම හරි ගමන් නැහැ උයලා දවල්ට කන්න
9: අනිවාර්යෙන්
8: එහෙනම් අපිට යන්න දෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශයට ඊට පස්සේ 12 මාරෙන් පස්සේ අපි ආයෙ හම්බෙමු
9: හරි

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
6: ප්‍රවෘත්ති සිරස්තල.
7: ඩොලර් බිලියන 8.4ක සංචිතය ගැන ජනපති අනුරගෙන් සහතිකයක්. එල්නිනෝවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ ගණනාවකට තද වැසි. පහළ වායුගෝලයේ කැළඹීමක් රටටම වැසි වසින ලකුණු. පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 300ක් ජාතික පද්ධතියට එක්කිරීම ගම්පහින්. හෝමුස් ගැන ඉරානය සහ ගල්ෆ් රටවල් අතර සාකච්ඡා දින නියමයක් නොමැතිව කල් දැමේ.
6: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
7: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගුණවිතාරණ. ඉතිහාසයේ මෙරටින් වාර්තාවන ඩොලර් බිලියන 8.4ක වැඩිම ඩොලර් සංචිත ප්‍රමාණය මෙම දෙසැම්බර් මාසයේදී වාර්තා කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. වසර දෙකක් වැනි කෙටි කාලයකින් ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීම වෙනුවෙන් වත්මන් රජය පෙඹරුපත් සකස් කර අවසන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 1958 පසු මෙරට වාර්තා වූ අඩුම අයවැයහිඟිය පසුගිය වසරේ වාර්තා කිරීමට හැකි වූ බවද අවධාරණය කරමින්
8: එකල විශ්වාස මහජනගේ ධනය හොරකම් කරා කිසිදු සැලකිල්ලක් ලක් කරන්නේ නැතුව. හැබැයි දැන් දඬුවම් වෙනවා. දඬුවම් වෙනකොට ඒගොල්ල දැන් මොකද්ද? ඒගොල්ලන්ගේ ඉතුරු ජීවිත කාලෙ වැඩි කාලයක් හිරගෙදර ඉඳ සිටිනවා කියන බව ඒගොල්ල දන්නවා. දැන් මොකද කරන්න ඕන? ඒකට දැන් ඉන්න ඕන. දැන් ඒගොල්ල ඇවිල්ලා තියෙන මරාගෙන මරණ සටනට අන්තිම සටන හිරගෙදර දොරටුව ගාව අධිකරණේ සාක්ෂියව අවසන් වෙලා තියෙන නඩු ගණනාවක් තීන්දු දෙන්න නියමිතව තියෙන නඩු ගණනාවක් අලුත් නඩු ගණනාවක් ගොනු වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? අවුරුදු 70 තිස්සේ වංචනික ඒ ආන්දෝලෙන් මේ ආන්දෝලෙන් බේරි බේරි කට්ටි බලබල හිටියා. දැන් මේ දේ අතකම අහු වෙනවා. කට්ටිය කලබල වෙනවා. දැන් කියන මොකද්ද? මේ ආන්දෝ 12 වෙනලු. කාර්දමේ කාන්දෝ 12 වෙනවා. මේ කාඩ ගස්ති කියලා ජනතාවට එනද? දැන් මේ ජනතාවේ ඉන්න මේ ආන්දෝත් එක්ක හැබැයි මේ ආන්දෝ 12 වෙන කියලා කියන්නේ කවුද? ඔරේ දූෂිත කුඩුකාරේ පාතලෙත්ක සම්බන්ධකම් තියෙන කෙනෙක්. එයාට තමයි මේ ආණ්ඩුව එලවන්න ඕන. අපේ රටේ හොරෙන් ඩොලර් පන්නපු කළු ජාවාරම් කාරයන්ට මේ ආණ්ඩුව එලවන්න ඕන. අපේ රට කුඩුවල විනාශ කරපු කුඩුකාරයන්ට මේ ආණ්ඩුව එලවන්න ඕන. අපේ රටේ විවිධ අපරාධ කරපු පාතලෙත් අපේ ආණ්ඩුවත් එක්ක ගැටුමක් තියෙනවා. අපේ රටේ මහජනක දෙපො හොරකම් කරපු දේශපාලකයන්ට ගැටුමක් තියෙනවා. ඔන්න ආණ්ඩුවට එරෙහි බලවේගය. ජනතාව ආණ්ඩුවත් එක්ක.
7: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් ජනරැලිය අමතමින්. කහටගස්දිගිලිය සහ නොච්චාගමදී මෙම රැලි පැවැත්වුණා. කහටගස්දිගිලිය නගරයේ පැවති ජනරැලියේදීද ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළා.
9: අතර දේශපාලන අතර සම්බන්ධ කොහොමද? මේ අවුරුදු දෙකකට ලංකාවේ කිසිදු මහජන උද්ඝෝෂණයකට උද්ඝෝෂණ තිබෙත් නෑ ගොඩක්. හැබැයි කිසිදු මහජන උද්ඝෝෂණයකට වතුර ගහලා නෑ, පැටන් පොල්ලක් ගහලා නෑ, කඳුළු ගෑස් ගහලා නෑ. මතක තියාගන්න. අවුරුදු දෙකක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට දැන් පොලිස්පතිතුමා මේ ළඟදී කතා කරලා කිව්වා ජනාධිපතිතුමා කඳුළු ගෑස් එක්ස්පයර් වෙලා කියලා. පාවිච්චි කරන්න. ඇයි? පාලකයා සහ ජනතාව අතර සම්බන්ධයක් තියෙන්න ඕන. එහෙනම් පාලකයව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා ජනතාවට. පාලකයට බනින්න අයිතියක් තියෙනවා ජනතාවට. ජනතාව විසින් පාලකේ පත් කරගන්න. ජනතාවගේ ඕනාවන් ඉටු කරන්නේ නැත්තම් බනින්න ඕන. පාලකය ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැත්තම් උද්ඝෝෂණ කරන්න ඕන. එහෙම තමයි පාලකය ජනතාව අතර අන්තර් සබත්තාවය හැදෙන්න ඕන. හැබැයි ලංකා ඉතිහාසයේ එහෙම දේශපාලන සංස්කෘතියක් තිබුණේ රට දියුණු වෙනවා කියන එහෙම සංස්කෘතියක්. පාලකයව ප්‍රශ්න කරන සංස්කෘතියක් හදන්න ඕන. අපි හිතෙන් මේ රට ගෙනියනවා. සමාජ වෙනසක් ඇති කරන්න ඕන. ඊළඟ වැදගත්ම දේ මොකද්ද? ආර්ථිකය. දීර්ඝ අපිට ඕන ස්වාධීන ස්වරී ආර්ථිකයක් අපිට අවශ්‍යයි. නමුත් මම ඔබට කියන කැමති තාමත් අපි ආර්ථික ස්වරී භාවය අත්පත් කරගෙන නැහැ. මම කියන්නම්. අපි ආර්ථික ස්වීරිභාවය අත්පත් කරගෙන නැහැ. මොකද අපි ආර්ථිකේ තරම් ශක්තියක් නැහැ තාම. හැබැයි අපේ ඉලක්කය මොකද්ද? අපි අපේ රටේ භාණ්ඩාගාරයේ ධනය පුරවමින් අපේ ආර්ථික වර්ධන වේගය අත්පත් කරගනිමින් අපේ ආනයන සීමා කරගනිමින් අපේ අපනයන පිටරට භාණ්ඩ යවන ප්‍රමාණය වැඩි කරගනිමින් අපේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කරගනිමින් අපි අත්පත් කරගන්නා ධනය ගම්වලට ගෙනෙමින් මොකද්ද කරන්න ඕන කමති වෙන්නේ? අපි කරන්න ඕන කමති වෙන්නේ මොකද්ද? ස්වීරි ආර්ථිකයක් අපි අත්පත් කරගන්න ඕන. මම ජනාධිපතිවරයෙක් ලෙස කියන්නම්, තාමත් අපිට ආර්ථික ස්වාධීනත්වය නැහැ. ඒක දන්නවා. හැබැයි අපි වසර කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පිඹුරු පස් සකස් කළා තිබෙන්නේ. ඒ නිසා තමයි අවුරුදු 30 ගණනකට පස්සේ ලංකාවේ භාණ්ඩාගාරයට ආපු වැඩිම මුදල් ප්‍රමාණය ආවේ ආර්ථික ස්වාධිපත්තියේ සංකේතයක්. යන්න ඕනද විස්සරාට? 1957 පස්සේ ලංකාවේ අඩුම අයවැය හිගය 2025 ගිය අවුරුද්ද ආර්ථික ස්වාධිපත්තිය සඳහා හොඳ පියවරක්. අපි ඩොලර් සංචිත අපි අපේක්ෂා කරන මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8.4කට අපේ සංචිත වැඩි කරගන්න. ලංකා ඉතිහාසයේ අපේ රජයේ සතුව තිබුණු මහා බැංකුව සතුව තියෙන වැඩිම සංචිත ප්‍රමාණය මේ දෙසැම්බර් මාසෙ වෙනකොට අපි උපයා ගන්නවා. ඒ මොකද්ද? ආර්ථික ස්වාධීනත්වයේ සංකේතයක්. තව යන්න ඕනේ ඉස්සරහට. මේ පාලකයන් අපේ රටේ ආර්ථික ස්වාධිපත්‍ය නැති කරලා තිබුණේ. හැබැයි ස්වාධීන රාජ්‍යයක්, ස්වීර රාජ්‍යයකට අපි කටයුතු කරනවා.
7: එල්නිනෝ තත්ත්වය හමුවේ දැඩි වියලි කාලගුණයක් පැවති ප්‍රදේශ ගණනාවකට ඊයේ මහවැසි ඇදහැළුණා. එමෙන්ම පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනේත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ක්ම වූ වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ.
0: මේ වන විට දිවයිනේ පහළ වායුගෝලීය ආශ්‍රිතව කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙලා තියෙනවා. මෙම කැළඹිලි ස්වභාවයේ බලපෑම නිසා විශේෂයෙන් ගත්තොත් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, ඌව, උතුරුමැද, සබරගමුව, දකුණු වගේ පළාත්වල අහස වලාකුළෙන් බර වෙලා තියෙන බොහෝ ප්‍රදේශ, ඒත් එක්කම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි යෝගිකුරුන් සහිත වැසි ඇති වේවි. ඒ වගේම කියන්න ඕනේ සවස එකෙන් පමණ පස්සේ දිවයිනේ සෙසු ප්‍රදේශවලත් බොහෝ ස්ථානවල වැසි යෝගිකුරුන් සහිත වැසි අපි අද දින අපේක්ෂා කරනවා. මේ අතරින් ගත්තහම බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානයක මිලිමීටර් 100 දක්වා වගේ තද වැසි අපි අද දිනේ අපේක්ෂා කරනවා. ඒ වගේම දිනකට මුහුදේ කාලගුණය සැලකුවහම කංකසන්තුරේ ඉඳලා පුත්තලම, හලාවත, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලා ඩොබ් වෙන මුහුදු ප්‍රදේශවල වැසි යෝගී ගුරුම් සහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවලත් අපි සවස් කාලයේ වැසි යෝගී ගුරුම් සහිත වැසි තැනින් තැන බලාපොරොත්තු වෙනවා. දිනකට මුහුදේ සුලං හමන්නේ නිර්ත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් මාතර සිට මාතර හම්බන්තොට දක්වා වෙරළ රොබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මුහුදු රළු වේවි. ඒක ගැන අවධානයෙන් ඉන්න කියලා අපි දීවර සහනායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
7: ගාල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යට වුණා. ගාල්ල, වක්වැල්ල, බද්දේගම, මාපලගම යන මාර්ග ජලයෙන් යට වීමේ රථවාහන ධාවනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර එල්නිනෝ තත්ත්වය හමුවේ දැඩි වියලි කාලගුණයක් පැවති ප්‍රදේශ ගණනාවකටද ඊයේ වැසි ලැබී තිබෙනවා. ඒ අනුව දින 124කට පසුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිගුරුම් සහිත වර්ෂාවක් ලැබීම හේතුවෙන් දැඩි නියඟෙන් පීඩා විඳි ජනතාවට යම් සහනයක් හිමි වුණා. වවුනියාව දිස්ත්‍රික්කයේද ප්‍රදේශ ගණනාවකට මහ වැසි ඇදහැළුණේ මාස 4කට පසුවයි. වවුනියාව, ඉරට්ටපෙරියකුළම්, මාමඩු, මාකච්චකුඩිය, නෙළුම්කුළම සහ අටම ගස් කඩාදී ප්‍රදේශ රැසක මෙසේ වැසි ඇදහැලි ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ජලාශවල සැලකිය යුතු ජලධාරිතාව පවතින අතර කෘෂිකර්මාන්තයට සහ පානීය ජලය බෙදා හැරීම සඳහා එය ප්‍රමාණවත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ MMPSD හේරත් මහතා සඳහන් කළා.
10: මෙවන විට දිවයිනේ පිරි ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති ජල ප්‍රමාණය 145%කට ආසන්න අගයක් ගන්නා අතර විශේෂයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශවල පවතින ජල මට්ටම 133%කට ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලයේ සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ පවතින ජල ප්‍රමාණය මේ වන විට 120%කට ආසන්න අගයක් පවතින්නේ. කෙසේ වෙතත් මේ වන විට ජලකන්නේ අවසන් අවධියට පැමිණ ඇති බැවින් මෙම පවතින ජල ප්‍රමාණය කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වන අතර මෙම ජලාශ වලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද පානීය ජල ගැටලුවක් ඇති නොවේ අපේක්ෂා කරනවා. විශේෂයෙන් ඉදිරි මහකන්නේ මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින අතර අම්පාර දිස්ත්‍රික්කයේ මහකන්නේ වගා කටයුතු සැප්තැම්බර් මාස 15 වෙනි දින වන විට ආරම්භ කිරීමට මේ වන විට පෙර කන්න සහ කන් රැසින් පවත්වා තීරණය කිරීමට සැලසුම් කරලා තිබෙනවා. මේට අමතරව මහකන්නේ අනෙකුත් වාරි ව්‍යාපාරවලද වගා කටයුතු ආරම්භ කිරීම මේ වනට ජලාශවල පවතින ජල මට්ටම් අනුව සහ පවතින ජල ප්‍රමාණයන් සහ වර්ෂාපතන පූර්වකථන අනුව සැලසුම් සකස් කරමින් පවතින අතර බොහෝ වාරි ව්‍යාපාර ඔක්තෝබර් 15 වන විට පෙරකන්න සහ කන්න රැස්වීම පවත්වා එම තීන්දුව තීරණ අනුව වගා කටයුතු ආරම්භ කිරීමට මේ වනට සියලුම සැලසුම් සකස් කරමින් පවතිනවා.
7: වියලි කාලගුණයේ හමුවේ පවුල් 43221ට අයත් පුද්ගලයන් 161431 දිනකෝ තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 36ක් වෙත පානීය ජලය බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර උතුරු මැද සහ නැගෙනහිර පළාතුලත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් අද දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක තවදුරටත් පවතින බව කාලගුණ අංශ පවසනවා. පුනර්ජනනීය බලශක්තිය තුළින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කිරීමේ සූර්ය බලශක්ති ව්‍යාපෘතිමාලාවේ තවත් අදියරක් නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව වේයන්ගොඩ ඉදිකෙරුණු පද්ධතිය ජාතික පද්ධතියක් කිරීම සිදු වූයේ අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. 2030 වසර වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම මෙන්ම 2040 වන විට කාබන් ශුන්‍ය තත්ත්වයක් පත්කර ගැනීමේ ඉලක්කයේ අර්ථයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. බලශක්ති අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල අධීක්ෂණයේ අර්ථයේ එය ක්‍රියාත්මක කෙරෙනවා. නායාමයේ අවධානමට ලක්ව ඇති ලිදුල ප්‍රාදේශීය රෝහල සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සොයා බැලීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. නායාමයේ අවධානමේ ට්වින් මේ වනිට රෝහල වසා දැමීමටයි පියවර ගෙන තිබෙන්නේ. රෝහල පිහිටි භූමිය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ජෛක ආයතනයක පර්යේෂණ සිදු කරනවා. ඒ නිර්දේශ ලැබීමෙන් අනතුරුව රෝහල ප්‍රතිසංස්කරණය කරන බවයි නිරීක්ෂණ චාරිකාවට එක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.
11: 2018 අපේ රෝහල් පද්ධතිය රෝහල් 8කට දෙඩ්ලෙස අලාභාණි සිදු වුණා. මහියංගන හලාවත ඇතුළුව මේ රෝහලටත් එහෙම අලාභාණි වෙච්ච තැනක්. දැන් සමහර රෝහල් අපි අලුත් ඉදිකිරීම ආරම්භ කළා තිබෙන්නේ. නමුත් විශේෂයෙන් නුවරඑළිය සහ නුවර දිස්ත්‍රික්කවල මේ ආපදාවට ලක්වෙච්ච රෝහල් වල අපිට ප්‍රධාන ගැටලුව තමයි යලිත් ආපදාවකට ගොදුරු වීමේ අවධානම ඉතාම අඩු. තැනක මේ රෝහල් ඉදිකිරීම අවශ්‍යතාවයක් පවත්මේ නිවාස ඉදිකිරීම වගේම මෙන් රජ්‍ය ආයතන ඉදිකිරීමේදී තියෙන ප්‍රශ්නය තමයි ඉඩම් සම්බන්ධ ගැටලුව. ඉඩම් ඉතාම සීමිතයි. සමහර තැන්වල අපේ ඉඩම් හොඳ තැන්වල ඉඩම් හොයා බලමින් පවතිනවා. සහ ඒ තිබුණු තැන්වලම අවශ්‍ය කරන සෞඛ්‍ය සේවාවන් සැපීමට අපේ මේ රාජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වගේ මෙහෙයවීමෙන් වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය මණ්ඩලය කටයුතු කරනවා.
7: ජලකන්නේ රජයේ වීමිලදී ගැනීමේ වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක කරනවා. පොළොන්නරුවේ වීමිලදී ගැනීම සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 800ක්. මෙම ප්‍රතිපාදනය අර්ථයේ මෙට්‍රික් ටොන් 6700ක් පමණ මිලදී ගැනීමයි අපේක්ෂාව. ඒ අනුව ප්‍රාදේශීය මට්ටමේ සහල් මොල් හරහා වීමිලදී ගැනීමේ කටයුතු සිදු කරන අතර මෙම ක්‍රියාවලිය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මොල් 61ක් සම්බන්ධ වී සිටින බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුසන්ත ඒකනායක මහතා සඳහන් කළේ.
12: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ වෙනකොට අපිට රුපියල් මිලියන 600ක මුදල් ප්‍රතිපාදන ලැබිලා දෙනවා. අපි ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒක බෙදලා දීලා මේ වෙනකොට සහල් මොල් හරහා වීමිලදී ගැනීම කටයුතු සිද්ධ කරනවා. ඊට අමතරව තවත් රුපියල් මිලියන 200ක් අද දින ඉල්ලීම් කරා. ඒ අනුව අපි මේ සඳහා රුපියල් මිලියන 800ක් ලැබෙනවා මේ වීමිලදී ගැනීම කටයුතු සඳහා. මේ අනුව මෙට්‍රික් ටන් 6700ක් වගේ ප්‍රමාණයක් මේ තියෙන ප්‍රතිපාදන මේ ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. වීඑල් මණ්ඩලයේ විසින් මේ වන විට රුපියල් මිලියන 518ක වී මිලදී අරගෙන තියෙනවා. මේ අනුව අපේ ප්‍රමාණ විද්‍යුත්තේම මෙට්‍රික් ටොන් 10800ක ප්‍රමාණයක් අපි දැනට මිලදී ගැනීමට සූදානම් වෙලා සහ මිලදී අරගෙන තිබෙනවා.
7: පියාගෙන් පසු පුතාට දේශපාලන උරුමයේ හිමිවන දේශපාලන සංස්කෘතිය ජාතික ජනබලවේගය අවසන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසනවා. ඒ සීතාවක තරුණ සමුළුව අමතමින්
13: ජාතිවාද මේ රටේ පාලකයෝ විතර පාලකයෝ පාවිච්චි කරපු විදිය මේ රටේ හැමදාම සිංහල සමාජයට වෙන දෙමළ හතුරෙක් මුස්ලිම් හතුරෙක් පෙන්නලා මුස්ලිම් සමාජයට ආයි සිංහල සමාජ හතුරෙක් විදියට ඉතරලා එහෙමනේ දේශපාලනයේ විදිහට පක්ෂ දෙකක් හදාගෙන හැබැයි කට්ටිය ආයේ එකතු වෙලා වැඩ කරනවා ආණ්ඩුවලකට හින්න ඔක තමයි ගිය ක්‍රමේ උදේ හවස කොටි නැගිටිනවා කියන විමල් වීරවංශයි උදේ හවසම අප කොටියෙක් කියන අර්ජුනයි දෙන්නා වේදිකාවෙන් බදාගෙන වැළඳගෙන අත්තල්ලගෙන හඳුන් පිරාගෙන ඉන්නවා පොඩිලා කිතිකලාගේ විද්‍යාල දිරවශන කියලා කතාවක් කියනවා මේ මිනිස්සු මේ රට කරපු හානියක් තියෙනවා මේ රටේ වපුරපු විස බීජය වෛරයක් තියෙනවා එතකොට ඒක සරල නැහැ ස්ටේජ් එකෙන් නැගලා කියනවා මේ දෙමළ ඩයස්පෝරාවේ කුටි තමයි මේක කරන්න කියලා විමල් දිරවශන එතනත් කියනවා ඒ කියද්දී අර්ජුනා බලාගෙන ඉන්නවා එතකොට අර්ජුනාට කියලා මම කුටියෙක් තමයි
14: හැබැයි මේ කැලේ හැමෝටම ඉන්න පුළුවන් කිසි අවුලක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා ආමල් රාජපක්ෂ ගැන ජිනීවා යන්න ඕන ඩයස්පෝරාවේ ඉන්ටර්වියු එක දුන්නේ මම තමයි කියලා. කට්ටියකට ඉන්නවා. මේ මෙච්චර කල් කොහොමද මෙහෙට පෙනුනේ? මෙහෙට පෙන්නුවේ නිකන් පාරකදී හම්බුනොත් විභාග ගැනීම ගැන හිතුනේ නේ. ඒ කියන්නේ සිංහල ජාතිය වෙනුවෙන් උද වැඩි ඉන්න විමල් විරවැසලයි දෙමළ ජාතිය වෙනුවෙන් කතා කරනවා අය කියන මේ ඒ වගේ මිනිස්සු ඉන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ වෛරය වතුර බල තමන්ට බලය තියාගන්න අමු බොරුවක්. ඔය මිනිස්සු රටට ආදරෙත් නැහැ, ජාතියකට ආදරෙත් නැහැ, ආගමකට ආදරෙත් නැහැ, කිසිම දෙයකට ආදරෙත් නැහැ.
7: මේ අතර වැලිමඩ තරුණ සමුළුව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එහිදී නියෝජ්‍ය අමාත්‍ය ආසඳහන් කළේ ඉතිහාසයේ සිදු ඇති වැරදි නිවැරදි කරමින් පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ගමන රජය ආරම්භ කර ඇති බවයි.
15: ඉරියන්ද අවශ්‍ය මූලික ෆයිල් හදන එකක් කරලා ඉවර දැන් නඩු දාලා යවන්න තමයි තියෙන්නේ. ඒ කාලේ තමයි නේ ඊයේත් කිව්වේ. යව දැන් එතෙන්ට ඇවිල්ලා තිනා උරු දෙක නිකන් හිටියන්නේ මේ නිදාගෙන. එතකොට මෙන්න මේ මූලික පදනම අපි දාගෙන තිබෙනවා. එතනින් ඉදිරියට යන එක සහ වෙන ලෙවල් එකකට මේක ගේන එකට නායකත්වය දෙන සහ ඒ වෙනුවෙන් සමාජයේ සූදානම් කරන ඒ වෙනුවෙන් අලුත් අදහස් නවෝත්පාදන නව ව්‍යාපාර ව්‍යවසාය මේ සමාජයට ගේන පරම්පරාව තමයි ඕගොල්ලෝ. ඉතින් මම හිතනවා මේ හැමෝටම ඒක වගකීමක් විදිහට පැවරෙනවා. ඒ වෙනුවෙන් තමයි ඔබ ඔක්කොම එකතු වෙලා තිබෙන්නේ. මේක නිකන් ලේසියෙන් පහසුවෙන් අතාරින්න අදහසක් අපේ නෑ. අපි එකතුම අරමුණක් තියෙනවා. ඒක තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක්.
7: ලෝකයේ වැදගත්ම විෂය වන දේශපාලනය පසුගිය කාලයේ නොවැදගත් තත්ත්වයට පත් වූ බවත්, වත්මන් රජයේ සියල්ල වෙනස් කර රටට පුනරුදය උදා කළ බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ වයිම පළාතේ කලාකරුවන් නැගීමේ උත්සවය අමතමින්
16: මේ සංස්කෘතික උලෙ අපි හැමෝම නරඹමු, අත්දැකීම් එකතු කරගමු. ඔකටද අනාගතේට ඉස්කෝලේ යන කාලේ නිල ඉස්කෝලේක නෙමෙයි නිල නොවන ඉස්කෝලේක ඉගැන්වුවා වාක්‍යයක් ඉගෙන ගන්න ඇයි තේරුම් ගන්න. තේරුම් ගන්න ඇයි වඩාත් යහපත් ලෙස ලෝකය සකස් කර ගොඩනගන්න. නැත්නම් ඉගෙන ගන්න. වඩාත් යහපත් ලෙස ලෝකය සකස් කර ගන්න. ඒ වෘත්තියේදී වැදගත්ම ප්‍රබලම වෘත්තිය තමයි මම කරමින් ඉන්න වෘත්තිය. ලෝකේ තේරුම් අර වඩාත් යහපත් ලෙස ලෝකය වෙනස් කරන්න සකස් කරන්න ලෝකේ තියෙන වැදගත්ම විෂය තමයි දේශපාලනය. ඒක තමයි පහුගිය කාලේ නොවැදගත්ම විෂය බවට අපේ රටේදී පත් කරලා තිබ්බේ. ඒ නිසා දැන් අපි ඉන්නේ පුනරුදේ යුගයක. සියල්ල වෙනස් කරන්න ඕන අපි අලුත් විදියට.
7: උඩුතුම්බර පොලිස් අසමේ කයිකාවල ප්‍රදේශයේදී හීංගගේ දියනෑමට ගිය සාමනීර හිමි නම දියගිලි අපවත් වී තිබෙනවා. මෙසේ අපවත් වී ඇති සාමනීර හිමියන්ගේ වයස අවුරුදු 11ක්. උන්වහන්සේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවිසූ හිමි නම බවයි පොලිසිය සඳහන් කළේ. උඩුතුම්බර ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගී වීම සඳහා වැඩම කර තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමග හීංගගේ දියනෑමට ගොස් සිටියේදී දියගිලීම සිදුව තිබෙනවා. උඩුතුම්බර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව කල් දමා තිබෙනවා. එය අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් පවතින අර්බුදයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීමේ ප්‍රයත්නවලට තවදුරටත් බාධා එල්ලව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපළටද බලපෑම එල්ලවෙමින් පවතිනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධානතම බලශක්තියේ ප්‍රවාහන මාර්ගයක් ලෙසයි සැලකෙන්නේ. එම මුහුදු මාර්ගයේ නාවික ගමනාගමනයට බාධා එල්ල වුවොත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඇතුළු බලශක්ති සැපයුම් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සාකච්ඡා කල් දමවීමත් සමග හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන අල්ටිමේට් ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ලවිසි කිරීමේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේස් තරංග සමත් වුණා. ඒ මීටර 91.09 දක්ෂතාවයක් වාර්තා කරමින් වර්ල්ඩ් ඇත්ලටික් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලිය පැවතුනේ හංගේරියාවේ බුඩාපෙස්ටේදී. එදී චැම්පියන් කුසලානේ දිනා ගැනීමට රුමේස් තරංග සමත් වුණේ එම කුසලානේ ශ්‍රී ලාංකිකයේ කුහිමිකර්ගත් පළමු අවස්ථාවට හිමිකම් කියමින්. ආසියානු කුසලාන 2020 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ඉන්දියේ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩලු පහක් දැවී ලකුණු 183ක් රැස් කළා. පිළිතුරු නිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේදී සියලු දිනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි. නායිකා චමරි අතපතු ලකුණු 36යි. විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස් කළා. නිලක්ෂිද සිල්වා පන්දු 16කදී ලකුණු 22ක් ලබා ගත්තා. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම හිමිකර ගැනීමට ශපාලේ වර්මා සමත් වුණා. කෙසේ වෙතත් ජය සංකේත ප්‍රධානයේදී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහසින් නක්වි අතින් කුසලානි ලබා ගැනීම යලිත් වරක් ප්‍රතික්ෂේප කිරීමටයි ඉන්දිය කණ්ඩායම කටයුතු කළේ. එය බොහෝ දෙනාගේ කතාපහට ලකු සිද්ධියක් බවට පත් වුණා. ඩොලර් බිලියන 8.4ක සංචිතය ගැන ජනපති අනුරගෙන් සහතිකයක්. එල්නිනෝවෙන් බලපෑමට ලකු ප්‍රදේශ ගණනාවකට තද වැසි. පහළ වායුගෝලයේ කැළඹීමක් රටටම වැසි වසින ලකුණු. පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 300ක් ජාතික පද්ධති දෙකිරීම ගම්පහින්. හොමුස් ගැන ඉරානය සහ ගල්ෆ් රටවල් අතර සාකච්ඡා දින නියමයක් නොමැතිව කල් දැමී. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු එකට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: දැන් සංචාරයේ විශේෂාංගය.

0: හිත නැවතුණු තැන. සංචාරේ සංචාරේ සංචාරේ රට වටේම ඇති වෙරළ සහ මුහුදු තීරය අපේ රටට ගෙන දෙන්නේ සුවිශේෂ සුන්දරත්වයක්. ඒ සුන්දරත්වයේ විඳගන්න පුළුවන් ලස්සන වෙරළ තීරයක් තමයි කල්පිටිය කියන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන නගරයක් තමයි කල්පිටිය.
1: සංචාරයේ
0: මේ කලාපයේ සංචාරක ආකර්ෂණයට හේතු ගණනාවක්ම තියෙනවා. සමුද්‍රීය පරිසරය, කලපුව, දූපත් සමූහය, කඩලාන ශාක, ඩොල්ෆින් සහ තල්මසුන් ඒ අතර ප්‍රධාන වෙනවා. තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගන්නටත් ඔබට පුළුවන්. කල්පිටියේ ලන්දේසි කොටුව තවත් ආකර්ෂණීය ස්ථානයක්. ජල ක්‍රීඩා, සරුංගල් සර්ෆින් වගේම ධීවර කර්මාන්තය ආශ්‍රිත තවත් අත්දැකීම් බොහොමයක් විඳගන්න පුළුවන් සංචාරක කලාපයක් තමයි කල්පිටිය කියන්නේ. මේ ගැන අද අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩිපන් මහතා.
2: කල්පිටිය සංචාර කලාප 2007 වර්ෂයේ අපි ගැසට් කරලා තියෙනවා. මේක වයම්ප පළාතේ පුත්තලම් ඩිස්ත්‍රික් එකේ කල්පිටිය සහ පුත්තලම් ප්‍රදේශයේ මේ තැන අවෙන්නේ. කොළඹ ඉඳලා කිලෝමීටර් 150ක් වගේ තියෙනවා දුර ප්‍රමාණය. එයාපෝර්ට් එක ඉඳලා පැය 3-3.5 කල්පිටියට යන්න පුළුවන්. කල්පිටියේ තියෙන විශේෂයම තමයි සමුද්‍ර සංචාර ක්‍රියාකාරකම්, ඒ වගේ කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය, ඒ වගේ කඩලාන වනාන්තරය, ලස්සන වැලිබඳු තියෙන වෙරළ දීරය, ඒ වගේ ඩොල්ෆින් සහ දල්මස්සු බලන්න පුළුවන්.
0: සංචාරයේ කල්පිටියට ඉහළින් පිහිටලා තියෙන සුන්දර දූපත් 12 අතිශය මනස්කාන්තයි. දූපත් සංචාරයකට ගියොත් ආපහු දවසක යන්න හිතන තැනක් තමයි කල්පිටිය සංචාරක කලාපය.
2: සංචාරකයෝ නිකන් ඇවිල්ලා ජල ක්‍රීඩාව ඕ නැත්නම් වේල් ඩොල්ෆින් වෝචින් විතරයි කරන්නේ නැතුව දැන් ඒක ඇත්තටම තියෙනවා කල්චර් ට්‍රැඩිෂන් ඒ වගේ එකක් ඇත්තටම වෙනස්. මේ දූපත් තියෙනවා අපිටත් දැන් සංචාර සංවර්ධන අධ්‍යයනයට දූපත් 12 විතර දීලා තියෙනවා. ඒකේ ඇත්තටම අප බලන්න ඒකේ ඉන්නේ ෆිෂින් කමියුනිටි.
0: සංචාරයේ කඩලාන සහ කලපුව ආසන්න පරිසරයක් සහිත ඒ වගේම සුන්දර දූපත් කලාපයක දිවිවර කර්මාන්තයත් සමග වෙනස් ආකාරයේ අත්දැකීමක් මෙහිදී ලබා ගන්න පුළුවන්.
2: ඒ ෆිෂින් කමියුනිටි ගත්තොත් ඒගොල්ලෝ ඇත්තටම දැන් ඒක වෙනස්. ඒගොල්ලෝ උයන විදිය, ඒගොල්ලෝ ඉන්න විදිය ඔක්කොම වෙනස්. ඒක අපි සංචාරක ව්‍යාපාරවල අපි අය දූපද්දික අපි සංවර්ධන කරන දෙනකොට අපි කියන්නේ ඒකත් එක්ක ඉන්ටග්‍රේට් කරලා කරගන්න කියලා. ඒ කමියුනිටිත් එක්ක ඒක ඒගොල්ලොන්ට ඇත්තටම බෙනිෆිට් ගන්න පුළුවන්.
0: ජල ක්‍රීඩාවට සහ වෙනත් ක්‍රියාකාරකම් මෙන්ම කල්පිටිය ආශ්‍රිත ජනතාවගේ සමාජ හා සංස්කෘතික වටිනාකම් අත්විඳීමටත් ඔබට පුළුවන්කම ලැබෙනවා.
2: ඒගොල්ලෝ කල්චර් එක කොහොමද, ඒගොල්ලෝ ට්‍රැඩිෂන් එක කොහොමද, ඒව සංචාරයෝගොඩ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් විදිය තමයි අපි අතන බලාපොරොත්තු මේ වගේ කරලා තියෙන්නේ. දැන් මේ ඉන්න කමියුනිටි එකෙන් තමයි ගොඩක් එක බෙනිෆිට් ගන්න විදිය ඇක්ටිවිටිස් වලට ඒගොල්ලෝ ඉන්වෝල් කරනවා. ඒ වගේ දැන් ඔතන ඇත්තටම ජල ක්‍රීඩාව ගත්තොත් ඩයිවිං, ස්නෝක්ලින්, ඒ වගේ කයිට් සර්ෆින් තියෙනවා, ඩොල්ෆින් සහ දල්මස්සු බලන්න ඒවා තියෙනවා. ඒව ඔක්කොම ඇත්තටම මේ අපි ඉන්න බෝඩ් ඔපරේටර්ස්ලාට ට්‍රේනින් දීලා ඒ සංචාරකට කොහොමද ඒගොල්ලෝ මේවා කරන්න ඕන කියලා ඒකත් එක්ක තමයි අපි අදට ගමන් යන්නේ.
0: සංචාරකයන්ගේ සිත් ඇදබැඳ ගන්න මනස්කාන්ත අත්දැකීම් සහිත සියලුම දේ එක දවසකින් ලබා ගත හැකි හොඳම සංචාරක කලාපයක් තමයි කල්පිටිය කියන්නේ. මේ සුන්දර කලාපය ආශ්‍රිත පරිසරය මතුවටත් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීම. නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: විශේෂ පොළඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වසරේ අක්කර පහට අඩු පොළඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු

0: රටතුටේ මොකද වුණේ කියලත් ඔන්න ඔබ දැන කියාගත්ත. 18 වංගුවේ අවසන් අඩහෝරාව අපි පටන් ගන්න හැරෙටම 12:30යි දැන් නේද? අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් තියෙනවා Facebook එකේ පැත්තට ඇවිල්ලා අපේ පේජ් එකට ගිහලා ලයික් කරපු කමෙන්ට් කරපු කීප දෙනෙකුත් තියෙනවා. අපි ඒ ගැනත් කියන්න ඕනේ. අපි මෙසේජ් කරපු අය ගැන පොඩක් කියමු.
1: ඔව් අපි දෙන මතක් කරමු. අපි ඔන්න දුන්න පොරොන්දු ඒ විදිහටම තිබ්බා. දවල් 12:30 වෙනකොටම අපි දෙන්නාම ලක්කනහන අය එකතු කරගන්න කියලා තියෙන 18 වංගුව. සුබ දහවලක් කියලා තිනවා හලාවත පැට්‍රික් එකතු කරගන්න හරි මාද්දරේ. ඇන් සහන් රශ්මී වගේම ෂනෙල් දුව ඉන්නවා. ලිලි මොනිස්ටා ඊට පස්සේ අපි දෙන්නවත් එකතු කරගන්න කියලා තිනවා. ලස්සන සින්දුවක් අහන්න ඩිලා නිරෝෂන් වැල් ඉඳන මැසේජ් එකක් දාලා තිනවා. චන්දන ලියනාරච්චි මහත්මයාගේ සින්දුවක් කියලා තියෙනවා. අපි බලමුනේ.
0: අපි දෙමු මේ ගීතෙන් පස්සේ.
1: විනීතා ඉන්නවා. විනීතාව හරිම ආදරෙන් එකතු කරගන්නවා. සෙනෙහස පිරුණු දවසක් හැමෝටම කියලා තිනවා. කොහොමද ඔයාලා දෙන්නට අපි දෙන ගොඩාක් හොඳින් ඉන්නවා. ලක්හඳ නාමෙන් ගොඩක් ආදරෙයි කියලා තින බොහොම ස්තුතියි. මොන ගැසුණු ආදරණීයයි කියලා තින. ඉතින් ආව හරිම ආදරෙන් මේ හැන සින්දුවක් එකතු

0: රුපියල් 40 අලුත්ම සම්පතක් ආවෝ.
1: 18 වංගුව.
2: දස්සමිත් යෂෝ.
3: යාලේ ලූකස් කාලකට පස්සේ එළියට ඇවිල්ලා. හහ්. දන්නවද ලූකස් කෙන කවුද කියලා?
4: කවුද?
3: යාලේ නරඹන්න යන නැත්නම් පරිසරයට ආදරය කරන පරිසර වේදින්ගේ ඡායාරූප ශිල්පීන්ගේ ගොඩාක් ආදර දිනාගත්ත කෙනා තමයි ලූකස්. ලූකස් කියලා කියන්නේ යාල හැඩ කරන කොටියා.
4: මෙයා කාලෙකට පස්සේ
3: මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට පහුගිය කාලේ යාට කැලේ ඇතුලේ කෑම තියෙන්නේ නැති, වතුර තියෙන්නේ නැති, නිදහසේ ඉන්න ඕන කියලා හිතෙන්නේ නැති. ඒ නිසා එළියට ආවේ නැහැ. කොහොම නමුත් ඊයේ මම දැක්කා මේ සමාජ මාධ්‍ය ඇතුලේ සෑහෙන ප්‍රචාරය වෙනවා, සංසරණය වෙනවා වීඩියෝවක් ලූකස් එළියට ඇවිල්ලා ළඟටම ගිහිල්ලා මම දැක්කා ඡායාරූපගත කරලා තිබුණා. එහෙම කමක් නැහැ. හැබැයි ඒ සතාට කරදරයක් වෙන්න දෙන්න එපා. හොඳම වීඩියෝ එක මම ගන්නවා කියලා, හොඳම ඡායාරූපේ මම ගන්නවා කියලා නේ.
4: පොරගන්න එපා නේද?
3: ඒ වගේම ඒ සතාගේ නිදහසට බාධා කරන්න එපා. රයිට්. යාල 1 සහ 2 කලාප తాවකාලික වහලක් තිබුණා. ඒ ගැනත් මතක් කරන්න ඕන. යාල යනවනම් පරිසරේ විඳින්න යනවනම් ඒ ඉන්න සත්තුන්ට විඳවන්න ඉඩ කරලා හරි ගැසලා ඉන්නේ පවුබ විඳලා.
4: ඔව් අනිවාර්යයෙන්ම. ඔය අරන් යන දේවල් අර කෑම බීම හැම දාලා එනවනේ දස. මේක අරන් යන්න බෑ. දැන් අපි කෑවනේ, අපි මේ ඔන්නෝ විසි කරලා යමු කියලා හිතනවනේ. එහෙම කරන්න එපා. ඔයා හිතුවේ නැති වුණාට එතන ඉන්න සත්තු ඒක ආහාරයක් කියලා සමහරක් වෙලාවට කන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒ ඉන්න සත්තු ආපහු මැරෙන්න පුළුවන් ඔයා කරන දේ නිසා.
3: සමහරලාට ඔබ ගිහිල්ලා කැලේ සත්තුන්ට උඹල මොන සත්තුද අපි දිහා දැක්කාම කියලා නේ
4: පෙන්නලා එන්න පාචාරයවනේ.
3: අනදී අරගෙන ඉන්න මොනදී ඉතුරු වෙනව නම් අරගෙන ඉන්න. කැලේ සත්තුන්ට දාලා ඉන්න එපා. ඔබ කන මොන දේවල් කැලේ සත්තු කන්නේ
4: නෑ. ඒක තේරුම් ගන්න.
3: ඔව්. අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නව නේද?
4: ඔව් අපි දෙන්න පහගෙන ඉන්නවා. මේ වෙලාවේ සුබ දවසක් කියලා තිනු සින්දුවකට එකතු කරගන්න. කෑගල්ලේ මේදනී ගමේ උපනන්දු මැසේජ් එකක් දාලා තිනු. උපනන්දු ආව එකතු කරගන්න. දහර වංගු දසුන් යෂෝ සුබ දහවලක් කියලා තිනුමා. සින්දුවක් දෙන්න අවසන්දා කුමාරී ගම්පලෙන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කේරුවා කේදී සමරසිංහ සේරුවා විලින්ද තමයි අපි වහගෙන ඉන්නේ. අනුෂ්ක අවුකද ඒ වගේම පත්මිනීන් වසිරිසේන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. සංජීව ඔයාමට කෝල් කරානේ, ඔයාව එකතු කරගන්න හරි මාතරි. දර්ශනී ඔයාවත් එකතු කරගන්න ඕනේ, ඔයාගේ යාළුවත් එකතු කරගෙන අපි හමු මේ ලස්සන සින්දුව.
3: චන්දන ලීනා රචිගේ සින්දුවක් අහන්න ඕන කිව්වනේ.
4: ඔව් එයාට තමයි ඒක.

0: ගීත ගානකල චන්දන ලියනාරච්චි 12:41 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. 18 වංගුව.
0: ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා කියලා තියෙනවා විශේෂ කතාවක්. පුවත්පත් සාකච්ඡාවකදී එතුමා කියලා තියෙනවා මේ දවස්වල දරුවෝ නාන්න කැමති නම්
2: නාන්න දෙන්න,
0: වතුරේ නටන්න කැමති නම්, හරිද, ඇටි වෙනකන් වතුරේ නාන්න දෙන්න, නටන්න දෙන්න කියලා. හරිද? ළමයි කොහොමත් ඉතින්
2: වතුරට කැමති,
0: වතුරට කැමති,
2: ඒක තමයි.
0: හැබැයි ඔයාලා නම් පොඩි කාලේ ඉඳන් කැමති නෑ නේ?
2: ඔව්.
0: දැනුත් නෑ තමයි ඉතින්.
2: නේ? මම මොකක් කියන්නේ නෑමයි.
0: කොච්චර කාලෙකින් නෑ නේද?
2: මම නානවානේ.
0: ඈ?
2: මම නානවා.
0: නානෝ නානෝ පැය 3ක් තිස්සේ නානෝ, ඒක වෙනම කතාවක්.
2: ඔව්, ඒක වෙනම කතාවක්.
0: නෑ කොහොමරි මේ දීපල් පෙරේරා මහත්මයා කියන්නේ මේ ස්නානය කරන්න.
2: ඇත්තට නානායට.
0: හරි. දරුවන්ට ස්නානය කරන්න දෙන්න, මසලියක් දඟලන්න, නටන්න දෙන්න. ඒකට හේතුවකුත් එතුමා කියනවා.
2: මොකද්ද?
0: මෙහෙම නටන්න දුන්නාම වතුරේ. මෙහෙම ස්නානය කරන්න දුන්නාම දරුවන්ට දිනපතා
2: මෙතන උෂ්ණත්වෙත් එක්ක නේද?
0: චර්ම රෝග වලින් දරුවෝ
2: අඩු කරගන්න පුළුවන්.
0: ඔව්, ආරක්ෂා කරගන්න පුළුවන් කියලා කියනවා. විචලන තත්ත්වයන් වලින් දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ දැඩි රශ්මියත් එක්ක දරුවන්ගේ ඇඟේ අර හීට් රෑෂ් එක එන්න පුළුවන් කියලා කියනවා. ඒකෙනුත් දරුවන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා එතුමා කියනවා.
2: ඒ
0: නිසා දරුවෝ නටන්න ඕන කියන නම් වතුරේ ඔබ නැවෙන්නේ තුනට කමන්නේ.
2: දරුවට නාන්න දෙන්නේ
0: නේ. නාන්න දෙන්න.

0: 18 වංගුව
1: දස විද්‍යාෂෝ දස විද්‍යාෂෝ
2: අපි ඉක්මනටම කියමුකෝ මෙසේජ් කරපු යාළුවෝ ටික.
1: ඔව් අපු දෙන්නව අහගෙන ඉන්න ඔමේ ලන්ච් ටයිම් එක වෙලාවෙ පාලෝ යන්න මහන්සි යන්නත් එකම ඊජි අඳු පුස්සල්ලා ඔයාව එකතු කරගන්න හරි මාදරේ අපේ මේ හැන සින්දුවට හයි ළමයෝ අපිත් ඉන්නවා ඈ කියලා තිරුව හරි ඈ
2: හයි හයි අපිත් ඉන්නවා
1: හරි අර ඈ කියලා කියන වචන කොහොමද විශේෂ තැන් තියනවනේ අහලා තියනවද කුරුණෑගල පැත්තේම
2: ඈ කන්න කන්ටෙන්ට
1: මේ කෑගල්ලේ හරි කුරුණෑගල තමයි මේ කෑගල්ලේ මුගස් දෙනියන් තමයි නිරු මැසේජ් එකක් දාලා තියෙන්නේ උදේශිකා නිරූපම මාලාව හරි මාදරෙන් එකතු කර ගන්නවා විනීත ඔයාව එකතු කර ගන්නම් හරි මාදරෙන් මේ ඇහෙන සිද්දුවට සුබම සුබ දවස දහවලක් කියලා තියෙනවා නංගිටයි මාලිටයි දෙන්නටම අපිට ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාවේ ලක්කන සද්දෙට මහකෙන ඉන්නවා කියලා තියෙනවා අකර හතරේ වත්ම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ පුතාලවසන් පුතාල දෙනයින වසන්ත එවගේම පුතාලා පඩුපුල් විහස් මේ වෙලාවේ ලක්කන ආන හැමෝමත් එකතු කරගෙන අපි හැමෝ මේ ලස්සන සින්දුව
2: 12:47 දැන්

David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700 600

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුවා
0: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
0: දසම් විත් යෂෝ
6: 18 වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුරංගනාවක් වගේ ඇවිල්ලා චාමිකාවිට යන්න
1: කියනවා
0: කියති. හරිද? එකෙන් අපිට යන්න වෙලා වැවිල්ලන දෙන්නේ. චාමිකාද ගෝල්ඩන් වොයිස් දිගහැරුවක් වෙනුවෙන් සූදානමින් ඇවිල්ලා තියෙනවා.
1: අද තරග කරන්න 12 දෙනෙක් ඉන්නවා. බලන්න ආ වෝට් කරන කෙනෙක් මෙතන ඉතවද කියලා. ඔයාලට ගෙස් කරන්න පුළුවන් අද කවුරුද? කද කවුද දක්ෂව විදිහට ගීතේ ගායනා කරන්න කියලා බලන්න.
0: මොකෝ මෙච්චර ෆයිල් ගොඩක් අරගෙන ඉන්නේ.
1: ඒක තමයි නේ.
0: ගෝල්ඩන් වොයිස් ෆයිල් එකේද තියෙන්නේ.
1: ඒක තමයි අහගෙන ඉන්න දවල් එකේ ඉඳලා හවස 4 වෙනකන්.
0: චාමිනන් ඉදින් ගෝල්ඩන් වොයිස් තමයි අපි බලමු. කවුද ජයග්‍රහණය කරන්න, කවුද ඉස්සරහට අරගෙන යන්නේ කියලා. 30 වසරක ලක්කන අභිමානයත් එක්කයි. ලක්කන ගෝල්ඩන් වොයිස් ඔබ අතර පත් වෙන. එහෙනම් අපි යනවා. හැමෝටම ජය. සතුටින් ඉන්න.
1: යන්න කලින් දසුන් අපිට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයාගේ ඇස්වල ප්‍රශ්නයක් තිබුණා නම් ඇස් කණණි ලබා ගන්න, ඇසේ සුදිවත් කර ගැනීම සැක්කම කරන්න හොඳම තැනක් තමයි ලෙන්ස් ටෙක් ආයි හොස්පිටල් එක කියලා කියන්නේ. නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මහත්මයාගේ කොස්වත්ත වතුර මුල්ල. මේ කිර ලිපිනේට ඔයාට යන්න පුළුවන්.

0: নয় দশম পাহা অনুত নয় দশম হাত লাখান্ড রেডিও ITN সেবে শ্রীলঙ্কা হান্ড
1: বেলাও পাসরে খাই වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරන.
1: දැන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පින්නවල අලියනාථාගාරයේ විවෘත එලිමහ උද්‍යානයේ විවෘත කෙරුණා. ඒ අලියතුන් මද කිපෙන කාලයට දම්වැල් හෝ විලංගු භාවිත නොකර නිදහස් සහ ස්වභාවිකව සැරිසරන්නට හැකි පරිදි පහසුකම් සලසමින් මෙම උද්‍යානය ඉදිකර තිබීම විශේෂත්වයක්. මද කිපුණු අලියතුන් විශේෂ කූඩු තුළ රඳවා තැබීමයි මීට පෙර සිදු කෙරුණේ. කෙසේ වෙතත් සත්ව නීති රීතිවලට ගරු කරමින් අලින්ට හිරිහැරයක් නොවන පරිදි ජීවත් වීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම එලිමහ උද්‍යානය විවෘත කළ බවයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළේ. පෙන්නවල අලියනාථාගාරයේ මේ වන විට සිටින අලියතුන් සංඛ්‍යාව 65කට ආසන්නයි. ඉන් 27ක්ම පිරිමි සතුන් බවයි සඳහන් වන්නේ.
5: ලක්හඬ විදේශීය ප්‍රවෘත්ති.
0: යුරෝප සංගමේ ප්‍රධාන නායකින්ගේ විශේෂ රාජනායක සමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙම සමුළුව ෆින්ලන්දයේ රොවානියම්හිදී පැවැත්වීමට නියමිත බවයි. ආර්ථික කලාපය කෙරෙහි ජාත්‍යන්තර අවධානය සහ භූදේශපාලනික තරඟකාරීත්වය වැඩි වී ඇති පසුබිමක සමුළුව පැවැත්වෙන බවද සඳහන් වෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තයේ පාලනය අත්පත් කර ගැනීම පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමත් සමගයි ආර්ථික කලාපයේ ආරක්ෂාව සහ උපායමාර්ගික වැදගත්කම කෙරෙහි යුරෝප සංගමයේ අවධානය යොමුව තිබෙන්නේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මග තුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුභකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: Lakhanda Radio ITN.

ශතක පූර්ණ ගුවන්විදුලි වංශකතාවේ දශක තුනක අභිමානේ නව්‍ය රේඩියෝ රියලිටි ලක්කඳ ගෝල්ඩන්

0: සමහර හඬවල් අපට ඇහෙනවා. තවත් සමහර හඬවල් අපේ හදවතට දැනෙනවා. මේ එවැනි හඬ සොයා යන ගමනක නැවත ඇරඹු
1: ලක්කඩ Golden Voice.
0: ලක්කඩ Golden Voice විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනා ගනිමු.
2: සංගීත නිපුන් රෙසිල් වනිගසේකර, සංගීත විශාරද දිලීප ලේනගේ.
0: මේ ලක්කඩ Golden Voice.
3: FM 93.5 93.7 හවස එකේ ඉඳන් හතර වෙනකන් ඔබ අහගෙන ඉන්නේ ලක්කඩ Golden Voice. තමන්ගේ හඬ ප්‍රතිභාවෙන් ඉදිරිපත් කිරීම කරලා ඒ ලැබෙන විනිශ්චය කොයි වගේද කියලා දැනගන්න කැමැත්තෙක් සඳුදා බදාදා සිකුරාදා දිනවල ලක්කඩට කන තියන් ඉන්න බොහෝතරයක් මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්නවා කියන කාරණාව අපි දන්නවා. මේ වෙලාවේදී සූර්ය අපි තවත් තරඟකාරණයකට අවස්ථාව ලබා දෙන්න සූදානමින් ඉන්නේ. මේ තරඟාංක 16381 අයිබෝන් කියලා අපි ආදරෙන් පිළිගන්නවා.
4: අයිබෝන්.
5: කවුද මේ ශිල්පිනිය?
4: මම පවිත්‍රා විජේසූරිය.
5: පවිත්‍රා විජේසූරිය. පවිත්‍ර කොහේ ඉඳන්ද?
4: මුල්ලේරියාවේ ඉඳලා
5: වැඩි දුරක් නෑ. මුල්ලේරියා මහා සටනනේ. ඒක ගෝටියෝ ගෑනට අපිට හම්බෙනවා. ඉතින් හරි. ඈත මෑත කතා ගොඩක් තියෙනවා. දැන් අද තරඟයට ඉදිරිපත් වෙන්න හිතුවේ ඇයි?
4: මම ඇත්තටම එක හම්බෙන් දැක්කේ.
5: කොහෙන්ද දැක්කේ?
4: FB එක හරහා. ඉතින් ලක්කඩ ගුවන් විදුලියෙන් කරනවා කියලා දැනගත්තම විතර මාස හිතුණා. වටිනා කියන තැනක් හින්දා. හින්දා පරක්කු වෙන්න නැතු ඉක්මනටම දැම්මා.
5: ඉක්මනට දැම්මා. දැන් කාගේ ගීතයක්ද තෝරගන්නේ?
4: ලතා වල්පල මහත්මියගේ.
5: මොකද ගීතේ?
4: පුන්සඳේලිය යන මත් සුලකයි.
5: මල් මල් මල් සුලකයි.
4: මල් මල් මල් සුලකයි.
5: හරි. අසන ගීතයක්. සංගීතය අතරේ අපි රැඳුණොත් එහෙම මං හිතන්නේ ලතා වල්පල මැතිණියගේ ඉතාම විශිෂ්ට චිත්‍රපට ගීතයක්. අපි කියන්නේ තරගෙට හඬට ගායනා කළාට වැඩ ගීත.
4: ඔව් අනිවාර්යෙන්.
5: ඒක සංගීත පිළිබඳව හදාරලා තියෙනවද?
4: හදාරලා තියෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල පද්ධාරණයක්.
5: ඒක දැන් මොකද කරන්නේ?
4: නමුත් මම වැඩ කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක් විදියට. නමුත් සංගීතය අතෑරලා නැහැ. කලායතනයක් කරගෙන යනවා දරුවන්ට.
5: ඔව්. නමුත් රටක් විදියට
4: රාජ්‍ය සේවයේ දිලා
5: ඉන්නවා. කොහොම තමයි සුල් ශාන්ත සූරිනුත් ඉන්දියාවේ හොඳම ගායනියට හොඳම සංගීතයට හිමි සම්මාන අරගෙන গোল্ডන් මෙඩල් සරන් ලංකාවට ආපම වදන්න දීපු ජොබ් එක මොකද කියලා? ඈ? එයාට දුන්න සරඹ ගුරුවරයෙක් කැටියට කටයුතු කරා. ඈ? අන්න එහෙම තමයි හැටි.
3: මේ තරඟ අංක 16381 තරඟ වදින්නේ මුල්ලේරියාවේ සිට පැමිණි පවිත්‍රා විජේසූරිය.

0: පවිත්‍රගේ ගීතය ලංකාවේ ගීත සාහිත්‍ය බොහොම ඉහළ තැනක අඩංගු වෙලා තිබුණු ගීතයක්, චිත්‍රපට ගීතයක් විදිහට, අරිසින් අවබුදු සූරීන් රචනා කරපු ගීතයක් විදිහට, සුනිල් සාන්තයන් සංගීතවත් කරපු ගීතයක් විදිහට නේද? සංදේශී චිත්‍රපටේ අපිට හම්බෙච්ච ලස්සන ගීතයක්. ඔබ හොඳින් ගායනා කළා කියලා මම විශ්වාස කරනවා.
1: Thank you.
0: Thank you කිව්වට බෑ. වාට වාට ඇති වෙච්ච හැඟීමත් කියන්න ඕන.
1: මට මං ආස කොහොමත් ඒ ගීතවලට. ඉතින් මම හොඳට ගායනා කරා කියලා මම හිතනවා.
2: අපි බලමුද ලැබෙන විනිශ්චය කොහොමද කියලා.
1: ලැස්සෙන්
2: බලන්න. අපි අවස්ථාව ලබා දෙනවා මුලින්ම විශාරද දිලීප ලියනගේට අපේ ගායනා ඉදිරිපත් කිරීම ගැන කොයි වගේ අදහසක්ද කියන්නේ.
3: පවිත්‍ර ඇත්තරම ලස්සන ගීතය ගායනා කරා, හොඳ සාධාරණයක් ඉෂ්ට කරා කියලා මං හිතනවා. මොකද ගීත කෝකිලා වියකගේ ගීතයක් ගායනා කරේ, ඉතින් ලේසි නෑ. ඒ වගකීම බොහොම ප්‍රබලයි. ඉතින් මං හිතනවා හොඳම දෙයක් කරා කියලා. මම පොඩි ටිප් එකක් දෙන්න කැමතියි. ෆස්ට් වර්ස් එකේ ෆස්ට් පාර්ට් එකේ මට හිතෙන විදිහට චුට්ටක් බ්‍රෙත් එක පොඩ්ඩක් මදි වුණා කියලා හිතනවා. අන්තිම ඒ කියන්නේ ෆස්ට් පාර්ට් එකම ආය රිපිටේෂන් එකට යද්දී අන්තිම කෑල්ලෙදි මම යෝජනා කරනවා පපුවෙන් නැතුව අපිට ඩයෆ්‍රේම් එකෙන් හුස්ම තියාගන්න පුළුවන් නම් සින්දුව අතරතුර ඉහළටම තව යන්න පුළුවන් කියලා. මොකද හොඳ වෝකල් ටෝන් එකක් තියෙනවා ඔයාට. පිච් එකේ පිචින් හැසිරවීම ඒ ඔක්කොම ටික මම හිතනවා හොඳටම කරා කියලා.
1: බොහොම ස්තුතියි.
0: එතකොට සිල් මහත්තයා මොකද කියන්නේ?
4: පවිත්‍ර, අපි ඔයාගේ කොන්ෆිඩන්ස් එකට ඇත්තටම කැමතියි. ඔයාගේ වොයිස් රේන්ජ් එක ගොඩක් ලොකු පරසයකට ආවට යන්න පුළුවන්. සහ අපිට රිලැක්ස් වෙලා සින්දු කිව්වනම් තව ඊට වැඩිය හොඳට කියන්න තිබ්බ කියලා හිතනවා. සුභපතනම් සරට.
1: බොහොම ස්තුතියි.
0: ඔය කියන දේවල් ඉතින් නේද කොහොමනත් ඉතින් මෙතෙන් ආවම පොඩ්ඩක් බය හිතෙනවා, ඩඩක් ගන්නවා නේ, ඒවා තියෙනවා
1: නේ. ඒක තමයි ඉතින්.
0: එහෙනම් සිකුරාදා වෙනකන් කන තියන් ඉන්න ලක්කනට. ඉදාට බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි සුබපත.
2: අපි ඒ සමු දෙන්නේ තරගංක 10381 මුල්ලේරියාවේ සිට පැමිණි පවිත්‍රා විජේසූරියට. ලක්කන්ද ගෝල්ඩන් වොයිස්.
5: අඳුනා ගනිමු මීළඟ තරඟකරුවන් මේ විරාමයෙන් පසු.

0: Radio ITN. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
1: David Peters Motor Company within Rajya Sevaka Opada Pidana DPMC Rajya Pranama Amatanna 011 400 600
2: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනිගමතුම් 19:06
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
5: පසර එකයි වෙනැඩි 18යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ ගිදලා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
7: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.

0: වහන්සේ දර්ශක තුනක අභිමානී නවතම රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපි FM 93.5 FM 93.7 අහගෙන ඉන්න වෙලාව. අපි තරඟකරුවෙක්ව වේදිකාවට කැඳවාගෙන ආවා. මේ තරඟාංග 16 නම
2: සුපුන් මාධව ෆොන්සේකා.
3: සුපුන් මාධව ෆොන්සේකා. සුපුන් කොළඹ නියෝජනය කරන්නේ මෝදර ප්‍රදේශයෙන් කියලා තමයි මට දැනගන්න ලැබුණේ. හරිනේ සුපුන්.
2: හරි.
3: අසන හිනාවක් තියෙනවා. ඈ ප්‍රසන්න චරිතයක්. ආ. මොනවද දැන් ගුරුතුමියගේ දෙනවද මොනවද කරන්නේ?
2: ඔව් මං රජේ පාසලක ගුරුවරේ.
3: ආ සංගීතද?
2: සංගීත.
1: සංගීත තවසකේදී.
3: ඔව් එහෙනම් ඉතින් තරඟයට තරඟයක් දෙන්නම වෙනවා.
2: ඈ අනිවාර්ය.
3: ඔව් එතකොට කොහෙද සංගීත ඉගෙන ගත්තේ?
2: සංගීත ඉගෙන ගත්තේ මම විද්‍යාපීඨේ. ආ. සනත් නන්දසිරි අපේ මහාචාර්ය සනත් නන්දසිරි සර්ගෙන් විශාරද දක්වා
3: ඉගෙන ගත්තා. ඒ කියන්නේ දැන් මේ ගීතය ඇතුලේ තියෙනවනේ සනත් නන්දසිරිගේ සෙවණැල්ල. මොකද ඔබ දැන් තෝරාගෙන තියෙන ගීතය අමරදේවයන්ගේ
2: මේ ගුරුපාරේ මේ දුලයි.
3: මේ ගුරුපාරේ මේ දුල අයිමි. කවුද ඔබ සංගීතවත් කලි?
2: සනත් නන්දසිරි.
3: මහාචාර්ය සනත් නන්දසිරි. එතකොට මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවත් කරපු, මාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරපු, අමරදේව සූරීන් ගායනා කරපු ගීතයක්. එහෙනම් ඈ සගේ නම්බු ආරක්ෂා කරන්න වෙනවා.
2: අනිවාර්යයෙන්.
3: එහෙනම් ජය වේවා කියලා ගීත ගායනා කරමු.
2: Thank you.
1: මේ තරඟ වදින්නේ තරඟංක 16 සුපුන් මාධව.
0: ලක්කඩ Golden Voice.

0: මං කියන්නේ ඉතින් දැන් විනිශ්චය මණ්ඩලයේ ලකුණු දෙන්නකෝ. ඈ
1: මුකුත් අහන්න දෙයක්ුත් නෑ මේ සුපුන්ගෙන්. අපි හලවලම විශාරද දිලීප ලියනගේ මොන වගේ ප්‍රතිචාරයක්ද ලබා දෙන්නේ කියලා.
2: සුපුන් මං හිතන ඇත්තටම මේ ලොකු චැලෙන්ජ් එකක් බාරගත්තේ. ඒ සින්දුවේ ඔරිජිනල් එක රීප්ලේස් කරන්න බැරි තරම්. හැබැයි මම හිතනවා අද මම ෆස්ට් ටයිම් මං මගේ ලයිෆ් එකෙත් ඇහුවේ. මං ඇත්තටම මේ සතුට වෙනවා මේ මං හිතන්නේ අමරදේව මාස්ටර් අපිට රීප්ලේස් කරන්න බෑ. නමුත් ඔයා ඒ ළඟටම ආවා.
3: බොහොම ස්තුතියි.
2: බොහොම ස්තුතියි මේ තැනකට ආවට. මං හිතනවා ඔයාට ලොකු ඉදිරියක් තියෙනවායි කියලා. කන්ටිනියු කරන්න ඒ දේ හරියටම ඔයාට ලොකු බ්ලෙසින්ග් එකක් තියෙනවා. මේ මගේ සුබපැතුම්.
3: Thank you sir.
1: ලොකු ආශිර්වාදයක් තියෙනවා කියලා ඇහෙන එකමනේ ඒක ආශිර්වාදයක් වෙන්නනේ.
0: සංගීත නිපුන් ප්‍රසිල් වණිකසේකර මහත්මයා.
4: සුපුන් මේ ගුරුපාර ගීතය ඇත්තනම ඔබ දක්ෂයි. ලස්සනම ගායනා කළා. මේ සින්දුවට කර්ණාටික රාගේ කර්ණාටික සංගීතයේන රාග අංග තියෙනවා. සහ හැබැයි මට එක තැනක තේරෙනවා මම පොඩි ටිප් එකක් දෙන්න. ඔවා නිතරම පාවිච්චි කරා මුර්කි. ඒ කියන්නේ මේ ගුරුපාරේ මේ දොරයිනේ ඒ මුර්කිය නිතරම ඕනේ නැහැ කියලා මට හිතෙනවා. අවශ්‍ය තැමලි විතර පාවිච්චි කරන්න හොඳයි. සුභවතුන් ඉස්සරහට.
5: ලක්කන්ද ගෝල්ඩන් වොයිස්.
0: ඉතින් සුපුන්
3: හොඳයි
0: ඈ මාචාරතුමාගේ නම්බු බේරුවා කියලා හිතනවා. ඒකනේ අපි යන ඉදිරි වටේකදී නවෘදීම හම්බෙමු. ලබන සිකුරාදාට අහලා බලන්න මොකද වුනේ කියලා. ඔයා වගේ සංගීතය පිළිබඳ අසල දැනුමක් සහ ශක්තියක්

0: අංක 16 තරග වැදුනේ සුපුන් මාධව.
1: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය නක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමුවෙමු.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: සේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: පසරු 1 වෙනි අර 2.

0: ලංකාවේ රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකේ සරාභිෂේකේ දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි තවත් තරග වටයක මේ දෙන්නේ. මේ වෙනකොට තරගකරුවන් කිහිප දෙනෙක් තමන්ගේ දක්ෂතා පෙන්වලා ඊළඟ තරග වටයට ඔවුන් සුසුකම් ලබාවිද කියන සැකයෙන් පසුවන මොහොත සුරේ. අපේ තවත් තරග කාරණයකට අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ මේ තරග අංක 743. ඔයා හිතන්නේ තරග කරුවෙක්ද තරග කාරණයක්ද?
2: ගායන ශිල්පිනියන් වෙන්න ඉන්න කට්ටියට
1: ආසයි. බලමු, එන්න බලන්න. ඇත්තටම ඇවිල්ලා තියෙන තරගකාරණියක් ඇය යශෝදරා ධනංජනී. අයිබෝවන්.
3: අයිබෝවන්.
2: යශෝදරා ධනංජනී නේ? ලාදලු බෝපත් සෙවෙන් සැලෙනසේ
1: යශෝදරා දේවි.
2: යශෝදරා. යශෝදරාගේ සිත සැලුනේ කොයි වගේද කියනවා නම් සිදුවත් කුමාරය අනිෂ්ක්‍රමණය කරනකොට ලා දලු ගෝපාත් අර චූටි හුළඟකට චුට්ට චුට්ට චුට්ට චුට්ට සැලෙනවද නැද්ද කියලා හිතාගන්න බෑ. අන්නේ වගේ පුංචි සැලී නොසැලී ඉන්න හිතක් තරගනීමේ හිතක්.
1: හරිද ඔය කියන ඒවා? ගැලපෙනවද?
3: ගැලපෙනවා කියලා හිතනවා.
1: යශෝදරා කොහේ ඉඳන්ද ආවේ?
3: මං එන්නේ මහරගම ඉඳලා.
1: අමේ ළඟ ඉතින් ගම මහරගම.
2: ගම මහරගම.
3: මහරගමට වයින් පාගේ හැදුනේ වැඩුනේ රුවන්වැල්ල. ඊට

0: පස්සේ උසස් පෙළින් පස්සේ පන්තිකරව මහරගපුට තමයි ආවේ එතනින්ද.
1: දැන් වාට අවස්ථාව දෙනවා වගේ පෞද්ගලික ජීවිතයේ ඔය මං කියන කාරණාත් එක්ක චුට්ටක් කලපන්න.
2: රැකියාව කරනවද?
0: ඔව් මං ආයුර්වේද වෛද්‍යවරියක්.
2: අනිතාගේ යහපත උදෙසාම තමයි වැඩ කරන්නේ නේ.
0: අනිවාර්යයෙන්ම.
2: හරි. කොහොමද මේ විස්තරය දැනගත්තේ? ගෝල්ඩන් වොයිස් කියලා තරගයක් තියෙනවා. ඒක විස්තර දැනගත්තේ
0: මම Facebook එකේ ඉන්නකොට තමයි ඇත්තටම දැක්කේ. මේ මෙහෙම පෝස්ට් එකක් දාලා තිනවා සින්දුවක් අපිට මේ පෝස්ට් කරන්න කියලා. ඉතින් මම ඒ තිබුණ එකක් ෂෙයා කරා WhatsApp එකට. ඉතින් මා ඊළඟ වටේට තේරුණා කියලා ඉතින් මට කතා කරා. ඇත්තටම මම සතුට වුණා. මොකද ලක්හඬ වගේ channel එකකින් මේ එහෙම අවස්ථාවක් ලැබුණේ ගැන මම ගොඩක් සතුට වුණා.
1: ලක්හඬ වගේ channel එකේ.
0: නෑ.
1: ඔව් ඒ වගේ එකකින් කතා කරපුවම මොකක්ද තියෙන වටිනාකම?
0: ඇත්තටම ඉතින් ඒකේ වටිනාකම තියෙනවනේ. අපිට ඉස්සර ඉඳලාම අපි පොඩි කාලේ ඉඳලාම අපි අහන channel එකක්නේ. එතකොට ඒ කියන්නේ ඒ ගැන තියෙන විශ්වාසය. ඒ නිසාම ඇත්තටම මම තරඟ වලට එන අදහස අතහැරලා හිටියේ. ඇත්තම කිව්වොත් එන්නත් ලක්හඬෙන් කතා කරලා මේ මෙහෙම තේරුණා එන්න කියලා කියනකොට මම ආයේ අදහස වෙනස් කරගෙන
1: මට පොඩි ආසාවක් දැනගන්න
0: ආසාවක් ඇති වුණා.
1: සාමාන්‍යයෙන් මේ දේශීය වෛද්‍යවරයෙක් කියන්නේ පොඩි සම්ප්‍රදායත් එක්ක ගැළපෙන චරිතයක් නේද? ඒතකොට සම්ප්‍රදාය රකිමින් නව්‍යත්වයට අපි ගමන් කරනවා.
0: ඔව්.
1: ඒක තමයි අද මේ සිද්ධ වෙන්නේ. ලක්හඬ Golden Voice.
2: ධනංජනී අපි ඇහුවේ නැහැනේ සින්දුව මොකක්ද කියලා. මෙච්චර කතා කරා.
1: අහගෙන ඉන්න. ශ්‍රීමතිවත් ආදරෙන් සිහිපත් කරලා අපි වැඩසටහන ඉදිරියට. එහෙමනම් මහරගමෙන් අංක 743
2: යශෝදරා ධනංජනී.

0: බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ ජජ්මන්ට් එක කොහොමද දෙන්නේ කියලා වෙලලා. අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර හරි ලස්සට අහන් හිටියා මෙහෙ. ඒ ඔයා අහන් ඉන්න රිද්මේම මට හිතුණා මේක ඔයාට කියන්න තියෙනවා යම් කිසි සාර්ථක දේවල් ගොඩක් කියලා.
1: යශෝදරාට දෙන කමෙන්ට් එක අපි බලමු මොන වගේද කියලා. යශෝදරා
2: ඔය චතුරා එතරම් පර්ෆෙක්ට් හොඳයි.

0: මෙලඩිය එකත් එක්ක වචන බ්ලෙන්ඩ් වෙන විදිහ ඔයා හොඳට තේරුම් අරගෙන ඒකට හරිම සාධාරණයක් කරා කියලා මම හිතනවා. ලිරික්ස් බලාගන්න එක මතක තියාගන්න එක පොඩ්ඩක් අපිට අපහසු වෙන්න පුළුවන්. මොකද අපි දැන් එන්නේ පොඩ්ඩක් ඉතින් අපි තරුණ කාලෙන් පොඩ්ඩ උඩට යනවනේ. පොඩි ළමයින්ට නම් ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම හිතනවා වර්ක් අවුට් කරගන්න තියෙන කෑල්ල තමයි ඒ කෑල්ල. ඒක පොඩ්ඩක් කන්ෆිඩන්ස් ඇති කරගත්තා නම් හොඳ ගමනක් කරා.
1: Lakhanda Golden Voice. දැන් එක දවසක් ප්‍රේමකීර්ති මග රැකගෙන ඉන්නවා. අද හවස්වරුවේ මොකද කරන්නේ? එනකොට ශ්‍රීමතීගේ ආදරණීය ස්වාමි පුරුෂයා එනවා ලහිලයි නගරයට යන්න. මොකද හේතුව? මේ ශ්‍රීමතී අක්කගේ මම අහලා තියෙන විදිහට මේ රත්තරම් බඩු වගේක් බේරගන්න යන්තම් සල්ලි ටික හොයාගෙන ඒක බේරගන්න යන ගම හම්බෙනවා ප්‍රේමකීර්ති. ඉතින් යාළුවෙක් මගදී හම්බුනාම අතහරින්න හොඳ නැහැ නේද යාළුව? මොකද කරන්නේ? සල්ලි නැහැ. මගේ ඇති සල්ලි ටිකක් තියෙනවා. හැබැයි මේක මේ අහවල් වැඩේට යන හරි ගමන්නේ යංකෝ මම හෙටඹට ඒ ටික දෙන්නම් කියලා දැන් ගිහිල්ලා දෙන්නේ කියලා සප්පායම් වෙනවා. තැන කියන කොතනද කියලා අපිට අදාළ නැහැ. නමුත් එහෙම වුණා. වෙලා ඉතින් අර සල්ලි ටික ඉවර වුණා. අතේ තිබ්බ ටිකෙන් බිල ගෙව්වා. පොඩි ගානක් අතේ ඉතුරු වුණා. ඒකත් අරන් දැන් අහපව් ගෙදර යන්න විදිහක් නැතුව හැම ස්වාමි පුරුෂයෙක් වගේම එතුමත් ඉන්නවා. එතකොට කියනවා මේ හරි ඔය මනුස්සයාට මම ලියලා තියෙන ගීත ප්‍රමාණයට මට තියෙන ආදරේ උඹට වඩා වැඩි. ඒක නිසා මම දැන් තෑග්ගක් දෙනවා. මේක ගිහිල්ලා ඔයා දෙන්න ශ්‍රීමතීට හෙට උදේ ගුවන්විදුලියට එන්න කියන්න. අපි මේක පටිගත කරලා සින්දුව හදමු කියලා වචන ටික දෙනවා. එහේ වචන ටික තිබුණේ මෙහෙම. ඔය කෝඩ් එක ඕනේ එකට.

0: මේ තරගයට ආවා, සම්බන්ධ වුණා, ගීතයක් ගැව්වා, කමෙන්ට් එක ලැබුණා විනිශ්චය මණ්ඩලේ, වඩ මොකද හිතන්නේ?
1: සතුටුයි.
0: තරග සංවිධාන කටයුතු ගැන සහ මේ තරගය පවත්වාගෙන යා මේ තත්ත්වයන් ගැන, විවිධ භාවය ගැන ඔයාලට දැනෙන දේ අපි කැමතියි දැනගන්න.
1: විශ්වාසයක් තියෙනවා හොඳ විදියට මේ තරගය පවත්වයි කියන එක. ඒ කියන්නේ ඒ විශ්වාසයම තමයි ආවේ. අද දවස ඇතුළත දැනන විදියත් ඉතින් හොඳින්ම ගලාගෙන යනවා වැඩ කටයුතු. ඉතින් අපහසුතාවකට පත්වීමක් නැහැ, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ හින්දා ඉතින් මම හිතන ඉදිරියටත් ඒ විදියටම හොඳින් මේ තරගයට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හොඳින් තරගයට මුහුණ දෙන්න
0: අය දවසකට බලාපොරොත්තු
1: වෙනවා.
0: එහෙමනම් අපි සමුදෙනවා තරග අංක 743 න් තරග වැදුණු යශෝදරා ධනංජනි, ඔයාට සුබ පැතුමක්.
1: බොහොම ස්තුතියි.
2: අපි එමුනම් කෙටි විරාමයක් ලබා ගනිමු. ඊට පස්සේ බලමු අපේ ඊළඟ තරඟ කරුවා මොන වගේ මුහුණුවරකින් මේ තරගයට ඉදිරිපත් වෙයි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: පසරු 1:43.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

දිනමල රාත්‍රී 7ට ලක්කනෙන් ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: අවධානයේ සීන සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්
1: ලක්කන ගෝල්ඩන් වොයිස් පිළිබඳ කතා කිරීමේදී මීළඟ තරඟකරුවා විශේෂයි කියලා මං විශ්වාස කරන්නේ. දැන් මොකද මේ තරංකරුවන් දුර ඉඳලා ආවට අද උදේ ඉඳලා රොඳ බැඳගෙන හිටියේ. මමත් ඉතින් අතරින් පතර ගිහිල්ලා කතා කළා මල්ලි කොහෙද කියලා. එතකොට මේ සහෝදරයා ගැනත් මට එහෙම කිව්වා.
2: තරංග අංක 1693 ගැන සූර්ය මොනවද දන්නේ?
1: මම දන්නේ මෙයාගේ ගම බණ්ඩාරවෙල. මෙයා සංගීතයට හරිම ලැදී. එක කණකට කරාඹුවක් දාලා තියෙනවා. කරාඹුවක් දාපු නිසා
2: සංගීතයේ
1: කටින් හඳුනා ගන්න පුළුවන්. බීට් බෑන්ඩ් උත් ඉඳලා ඉట్లా ගහලා තියෙනවා. ඒ වුණාට සියල්ලටම වඩා තනියම වාදනය කරගෙන තනියම සින්දු කියනවා කියලා.
2: එහෙමද?
1: ඔව්.
2: හා. වාදන හැකියාවක් තියෙනවා.
3: ඌ.
2: ඉතින් පොඩක් කතා කරමු. කතා කරේ
1: නැන්නේ. යම් කිසි දේවල් ටිකක් කිව්වා. දැන් හරි දැන් අත්දැකීම් ටික බෙදාගමු. මට කියන්න. දැන් මියුසික් කියන වගේ ගොඩාක් පරාසයන් තියෙනවනේ. ඉතින් වා බීට් බෑන්ඩ් එකකට සෙට් වෙලා සින්දු කියන්න හිතුවේ නැති ඇයි?
4: අත්හදා බැලීම් විදිහට මම ඒ කියන්නේ මේ දේවල් වලට කාලේ කැප කරලා මේ දේවල් කරලා සහ ඒ හැමදේම කරලා බලලා යම් කිසි තැනක මට හිතුණා ඒ කියන්නේ මම මොකක් හරි මගේ ඇතුළෙ මොකක් හරි ඒ කියන්නේ මියුසික් ටේස්ට් එකක් තියෙනවනේ ඒක මට තනියම තමයි එළියට ගන්න වෙන්නේ කියලා. ඉතින් එතනින් ඉඳන් මම තීරණය කරා මම මෙතනින් එහාට මම තනියෙන් වැඩ කරන් යනවා කියලා. ඉතින් කවදා හරි දවසක් එයි කියලා ඉතින් මම යනවා තනියම මගේ වැඩ ටික කරගෙන.
1: දැන් ඒ තනියම ගායනා කරනකොට මොකද්ද ඔබේ ඉන්ස්ට්‍රුමන්ට් එක විදිහට පාවිච්චි කරන්නේ?
4: ගොඩක් වෙලාවට ගිටාර් එක තමයි ළඟින් ඉන්නේ.
1: බොක්ස් ගිටාර් එක.
4: ඔව්. ගොඩක් වෙලාවට එයා තමයි ළඟින් ඉන්නේ.
1: ඔව්. ගම්පලාත බණ්ඩාරවෙල ඉඳලා බණ්ඩාර වෙලත් එපා ඇල්ලත් එපා මම කොළඹ එනවා කියලා තීරණය කළේ ඇයි?
4: ඒක ඇත්තටම ඒ ලෙවල් වුණාට පස්සේ මම වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට එනවා කොළඹට. ඒත් එක්කම මට තේරුණා දැන් මියුසික් කරන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් හදාගන්න ඒ වගේ දේවල් වලට අපි ඇත්තම කතාව කොළඹ ඉන්න ඕනි. මොකද අපි ගාව තියෙන මියුසික් අපිට එළියට දාන්නවත් අපිට ඒ කියන්නේ මේක මාකට් එකට දාන්නවත් අපිට වැඩක් කරන්නවත් අපේ කියන්නේ ගමේ තියෙන chances ගොඩක් අඩුයි.
1: ඔය කියන්නේ අර ප්‍රේමකීර්ති ලියලා තිබ්බට ගහට කොලට ඇලට දොලට වීසි කළා මං කියලා ඒක හරියන්නේ නැහැ කියන එක.
4: ඈ? ඔව්.
1: මිනිස්සු අතර මේ කරන්නේ.
4: ඔව්. මොකද ඒගොල්ලන්ට ගහට කොලට කියන්නේ හැංගීම් දැනීම් කියන එක දෙන්න බැහැනේ.
1: ඒක හරි.
4: එතකොට ඒක අනිවාර්යෙන් තව මනුස්සෙක්ටම තමයි දෙන්න ඕනේ. මනුස්සෙක්ට දෙන්නේ ඉතින් ගමේ තියෙන පහසුකම් ටික ගොඩක් මදි.
2: ඒක නිසා තමයි අපි හඳුන්වාදුන්නේ මේ වගේ තරඟවලියක් සොරේ. ඒ කියන්නේ Tamanට අවස්ථාවක් ලැබෙයි කියලා හීන දකිමින් හිටපු තරඟකරුවන්ට තරඟකරණියන්ට දැන් හොඳ තෝතැන්නක් අපි නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉදුනිල් මේ දැන් තෝරගත්ත ගීතය මොකද්ද?
4: මම තෝරගත්තේ අමසිරි පීරිස් මහත්මයාගේ ඇය යන්න ගියා මැකිලා කියන ගීතය.
1: සුනිල් සරත් පෙරේරා තමයි ඔය ගීතය රචනා කළේ. අමසිරි පීරිස් ගීතය ගායනා කරන්නේ. ඉතම රහ ගීතයක් සහ බර ගීතයක්. ඔන්න අවස්ථාව අර ගහට කොලට කුරුල්ලන්ට සින්දු කිව්ව අපේ සහෝදරයා දැන් ලක්කන ගෝල්ඩන් වොයිස් වලින් රටටම ඇහෙන්න ගායනා කරනවා.
2: මේ තරඟ අංක 1693 තරඟ වදින බණ්ඩාරවෙල සිට පැමිණි ඉඳුනිල් දේශා.

0: සංගීතය තුළ ජීවත් වෙනවා කියන්නේ ජීවිතය අර අධ්‍යාත්මය ඇතුළේ තියෙන පවය එක ටිකක් ඕපන් කරගන්න ඕනේ කියලා.
1: අනිවාර්යයෙන්ම.
0: අදත් ඒක වුණාද මේ වෙලාවේ?
1: මම හිතනවා, හැබැයි මම මා ඇතුළෙන් කියන්නේ 100%ක් කොහොමද කියන්නේ 100%ක් මම මගේ තැනට ගියේ නැහැ. ඒක මම දන්නවා. ඒත් සාධාරණයක් කරයි කියලා මට
0: ඔබේ හිත ඔබට කියනවා. ඒ කියන්නේ ඔබේ හිත ඔබට කියනවා මට තව යන්න පුළුවන් කියන එක. කොච්චර හොඳයිද?
2: ඉන්ද්‍රනිල් දේශාන්ට ලැබෙන විනිශ්චය කොයි වගේද කියලා සොර අපි බලමු. විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: ඉන්ද්‍රනිල්, මම කියන්න ඕනේ ඇත්තට මේක ටිකක් බර ගීතයක්. ටිකක් නෙමෙයි, සෑහෙන බර ගීතයක්. ලිරික්ස් පැත්තෙන් ගත්තත් එහෙමයි, මේක හැංගීම පැත්තෙන් ගත්තත් එහෙමයි. ඉතින් වා හොඳ උත්සාහයක නියැලුණා. මට පොඩි දේවල් දෙයක් කියන්න ඕනේ, ඉම්පෝර්ටන්ට්. ඔයා සෝන් එකේ මැද කියාගෙන යද්දී ඔයාට ඒ හැඟීම ඕන නිසා වොයිස් එකේ ඩයිනමික්ස් ඔයාට ඕන විදිහට උඩපල්ලෙහා කරනකොට මයික් එකේ හැන්ඩ්ලිං කරන විදිහ හරිම වැදගත්. මොකද මේ මයික්ස් ඇවිල්ලා, ඒ කියන්නේ ඔයාගේ වොයිස් එකටම ටග් ගාලා ඔයාගේ වොයිස් එක පික් කරන මයික්නේ. එතකොට පොඩ්ඩ එහා මෙහා වුණ ගමන් ඔයාට ඒක තේරෙන්නේ නැති සමහර තැන්වල. අපි මේ හෙඩ්ෆෝන් දාලා අහනකොට සමහරවිට මම දැන් අර රෙකෝඩින් මේ එකේ ඉඳන් අපි අහන් හිටියේ එකයි එක පාට ඩ්‍රොප් වෙනවා වගේ දැනෙනවා කම්ප්ලීට්ලි. ඒක හේතුව ඇවිල්ලා ඔයා එක්ක පපුවෙන් කියකිය ඉන්න ගම එක පාට හැංගීමට ඕනි හින්දා නහයට ගන්නවා වොයිස් එක. එහෙම වෙනකොට ඔයා මයික් එක හැන්ඩල් කරන්න පොඩ්ඩක් අපි ඒ දැනුමත් පොඩ්ඩක් පාවිච්චි කරගන්න ඕනි. අනිත් දේ තමයි මට තේරිච්ච දේ, මුළු සින්දුව පුරාවටම ඇස් දෙක පියාගෙන තමයි සිං කරන්නේ. ඉතින් සින්දුව කියනවා විතරක් මදි, මොකද්ද තියෙන්නම් ඇක්ට් එකත් ඒ විදිහටම තියෙනවා.
4: Lakhanda Golden Voice.
2: ඒ තරඟ අංක 1693 තරඟ වැදුනේ ඉඳුනිල් දේශා.
0: ඉඳුනිල්ගේ සමුගැනීමත් එක්ක අපි එමනම් තරඟයේ ඊළඟ තරඟ කරු හෝ තරඟකාරිය හඳුනා ගන්න සූදානම් ඉඳිනේ. හැබැයි ඉතින් ඉස්සෙල්ලා මේ පුංචි බ්‍රේක් එක අපි ගන්න ඕනේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya, NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: දෙයංගම පිහිටයි.
4: නේ මිතරදලා ගිල ගිල මොනවද කරන්නේ? දැන් ගහපු පොල් ගෙට් ටික අන්නේ වැඩක තෙල් මෝල්ට යමු නැද්ද? දැන් වරද?
5: යවා. අපේ සිකියුරිටි කොල්ල දෙන්න පරවලා හැරියා. ඔව්.
4: මෙතන ආරක්ෂාවට කවුද ඉන්නේ කියනවා?
5: ඇයි මං ඉන්නේ?
6: අධ්‍යක්ෂණය ප්‍රගීත් සිල්වා.
4: ආ මිලන් කාලෙට පස්සේ.
7: මිලල් නෙමෙයි. මං ජෝකර්.
8: හරි හරි උඹ ජෝකර් තමයි. අන්තරේ වුණත් රජතුමාට කතා කරනකොට වැඳගෙන කතා කරනවා. හරි. උඹ මෑණියන්ට කතා කරනකොට වැඳගෙන කතා කරනවා.
6: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
9: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස්
10: අපි සොයන්නේ නුඹේ හඬයි.
9: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලකඩ ගෝල්ඩන් වොයිස්

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකින් බම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩොයි ධාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රුපියල් මිලියන 27ක වියදමින් අතිවිශාල පිරිසකට සෙත සලසමින් සංවර්ධනය කළ තාලිකුළ මාර්ගයේ ජනතා අයිතියට පත් කෙරුණා. එනියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගයේ දැඩි ලෙස අබලන්ව පැති කිලෝමීටර 1.6ක දුරක් මෙලෙස සංවර්ධනය කෙරුණා. මේ වසරේදී වවුනියා දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග 192ක් සංවර්ධනය කිරීමට නියමිතයි. ඒ සඳහා රුපියල් මිලියන 787කට වැඩි මුදලක් වෙන් කර ඇති අතර ප්‍රධාන මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1958ක් වෙන් කර තිබෙනවා. මැදපෙරදිග බලශක්ති සැපයුම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සහ કૃතිම බුද්ධි ආශ්‍රිත සමාගම්වල කොටස්වල පසුබෑම් හේතුවෙන් අද ආසියානු කොටස්වලඳපොළ පහළ ගොස් තිබෙනවා. ආයෝජකයන් මෙම සතියේදී ඇමරිකාවේ සහ ජපානයේ පොලිය අනුපාත සම්බන්ධයෙන් සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවීමද මුදල් වෙළඳපොළට බලපා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර કૃතිම බුද්ධි ආශ්‍රිත සමාගම්වල කොටස්වලට තවදුරටත් පීඩනයක් එල්ලව තිබෙනවා. ඒම සමාගම්වල ප්‍රධානීන් કૃතිම බුද්ධි තාක්ෂණය සංවර්ධනය කිරීමේ වේගය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි. අවධානම් කළමනාකරණය කිරීම සහ මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම සඳහා કૃතිම බුද්ධි තාක්ෂණය සංවර්ධනය කිරීමේ වේගය අඩු කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: ලක්කන්ට ගෝල්ඩන් වොයිස් අහගෙනන්න වෙලාව අපේ තවත් තරුණකාරණයකට අවස්ථාවක් ලබා දෙන්න සූදානම් ඉන්නේ. සුර දැන්ගෙන තරුණකාරණයක්.
2: ඔව් දැන් ඇත්තටම මේ තරංගකරුවන්ට වැඩිය තරංග ශිල්පිනියන් ටිකක් වැඩි. ඒකත් හොඳයි. ඉතින් රටේ යන විදිහත් එහෙමනේ. පහුගිය කාලේ මෙඩිකල් කොලෙජ් එකට ඇතුල් වෙලා තිබ්බෙත් කාන්තාවන් විතරයි. ටීචින් වලට වැඩිපුර ඇවිල්ලා තිබ්බෙත් කාන්තාවන් විතරයි.
1: ජනගහනය ගත්තත් ඉතින් කාන්තාව ප්‍රතිශතය වැඩි.
2: කොච්චරද කියනවනේ ඉංජිනේරින් ෆැකල්ටි එකට තවන් කාන්තාව ගිහිල්ලාලු එකට දෙක අනුපාතයෙන්.
1: අපි දැන් කතා කරන්න හදන්නේ බලමු මේ කාන්තා නියෝජනය අංක 3657 සුරේ.
2: ඔව්.
1: අයිවන්.
3: අයිවන්.
1: නම මොකද්ද?
3: මහේන්ද්‍රා ජානකි.
2: මහේන්ද්‍රා ජානකි. මහේන්ද්‍රා මම විස්තර ටිකක් අහපුවාම එයා ඊටි නැත්තම් එයා ගුණෝර්ති එදෙන්නේ මට කිව්ව විදිහට ශ්‍රී පාලි විද්‍යාලේ හොරණ. හොරණ ශ්‍රී පාලි කියන කලාකරුවෝ ගොන්නක් බිහි වෙච්ච තැන.
3: ඔව්.
2: නේද? දන්නවද ඒ වට පිටාව?
3: ඔව්. ගොඩක් කලාකරුවන් බිහි වෙච්ච සංගීතයට ආශ්‍රිත පාසලක්. සෞන්දර්යයට ආශ්‍රිත පාසලක්.
2: කොච්චර වටිනවද නේද?
1: මහේන්ද්‍රගේ ගම
3: හොරණ.
2: ගමේ පාසල මගේ පාසල කියලා ගමේ පාසලෙම ඉංග්‍රීසි ගුරුවරියක් විදියට කටයුතු කරනවා කියලා තමයි මට කිව්වේ. හ්ම්. අද දවසේ මොකක් තෝරගත්තේ කීතේ?
3: චන්ද්‍රලේකා පෙරේරා මහත්මියගේ ඔබ දෙපා දුවා බැතියෙන්.
2: වා ලක්කන ශ්‍රාවිකාවක්ද?
3: ඔව් නිතරම ලක්කඳ අහනවා.
2: අහහ.
3: ඔව් උදේට පටන් ගත්තම ගොඩක් උදේ වරුව තමයි ඇහෙන්නේ. ඔය රෑට අහනවා. අතරමැද ටිකක් ඇහෙන්නේ නැහැ. උදේ වරුව රෑ නිතරම අහනවා.
1: එතකොට මේ තරංගය ගැන දැනගත්තේ ලක්කඳ මහලද?
3: ඔව් ලක්කඳ මහල. උදේ මම අහගෙන ඉන්නකොට මට ඇහුණා මෙහෙම තරංගාවලියක් තියෙනවා කියලා. ඒ පාරේකට ගීතයක් රෙකෝඩ් කරලා එව්වා.
2: ඔව්. ඉංග්‍රීසි ගැනීම කියන්නේ වෙන සබ්ජෙක්ට් එකක්. හැබැයි හොබි එකක් හැටියට ගීත ගායනා කරනවා කියන වෙන කතන්දරයක් නේ.
3: ඔව්.
2: මොකද තෝරගත්තේ ගීතේ?
3: ඔබ දෙපා දුවා බැතියෙන් චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය ගීතයක්.
2: කුලරත්න ආරියවංශය ලියපු, රචනා කරපු, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරපු 80 දශකයේ හොල්ලපු ගීතයක්. තාමත් අපිට දැනෙනු. එහෙනම් ගායන අවස්ථාව ලබා දෙන්න.
1: තරඟ අංක 3657 තරඟ වදින හොර්න සිට පැමිණි මහේන්ද්‍රා ජානකි.

0: හොඳයි. මහේන්ද්‍රා ගීත ගායනා කරනවා අපි අහගෙන හිටියා. චන්ඩ්ලික පෙරේරා ගායනා කරපු බොහොම ලස්සන ගීතයක්.
1: මහේන්ද්‍රා සාධාරණයක් කළා කියලා අහන් ඉන්න අපිට හිතුණා. අපි බලමු සංගීත නිපුන් රෙසිල් වණිකසේකර ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා.
2: මහේන්ද්‍රා ඇත්තටම ගායනා කළා හොඳයි. හැබැයි මට හිතෙනවා තව පොඩ්ඩක් වේරියේෂන්ස් තව පොඩ්ඩක් තියාගත්තා නම් සින්දුවේ කියන්නේ සහ පිච් එක අපි කියනවා විපුලතාවය නේද? ඒකම වේරියේෂන් පිළිබඳව සැලකිලිමත් වුණා නම් තව හොඳයි කියලා හිතනවා.
1: විශාරද දිලීප ලියනගේ ලබාදෙන මේෂයත් අපි අහලා බලමු සොරේ මොකද කියන්නේ කියලා.
3: ඔව් මහේන්ද්‍ර මං හිතනවා ඔයා හොඳටම සිං කරා කියලා. මට මේ ඔරිජිනල් ආටිස්ට් ගේ ෆීල් එකම ආවා ඔයා සින්දුව පටන් ගන්නකොටම. ඉතින් මං හිතනවා ඒක හොඳ දෙයක් කියලා. ඔයාගේ වොයිස් ටෝන් එක හොඳම තත්ත්වයේ තියෙනවා. පොඩි මිස්ටේක් එකක් විදිහට මම දැක්කේ සින්දුවේ අන්තිමේදී. මට හිතනවා රිපීටේෂන් එක පොඩ්ඩක් ඔයාට ඒක අමතක වුණාද නැත්තම්?
4: අමතක වුණේ නැහැ. මට එක පාටම මට හිතුණේ එතන මියුසික් එක
3: නැවතුණාද
4: කියලා. මම
5: නැවතුවා ඒක. Lakhanda Golden Voice.
0: එනං අපි ඔබට අපේ සුභ පැතුම් එකතු කරනවා. අද ජයග්‍රහණය කරා යන්න වාසනාව ලැබේවා. සිකුරාදාට කොහොමත් කන තියාගෙන ඉන්න. මොකද්ද උනේ කියන කාරණාව දැනගන්න.
1: ඒ තරඟ අංක 3657 න් තරඟ වැදුණු හොර්න සිට පැමිණි මහේන්ද්‍රා ජනකේ.
5: Lakhanda Golden Voice.
6: Now we radio reality. ලක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමු වෙමු.

0: කම්පනිවෙතින් රාජ්‍ය සේවක ඔබට පිදන DPMC රාජ්‍ය ප්‍රනාම අමතන්න බිඳුවයි එකයි එකයි හතරයි හත්සියයයි හයසියය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසුන් විස් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
9: හවස 2:15
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 115.5 50,000 සහ 25

0: அசுக்க துணக்க அபிமானே நவ்ய ரேடியோ ரியலிட்டி மே லக்கண்ட கோல்டன் வாய்ஸ். තරගයේ බොහොම ජයට යනවා ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් රටම ආගෙන ඉන්න වෙලාවේ අපි මේ තරගයට එකතු වෙන්න තවත් තරගකාරියක් හඳුනා ගන්නයි මේ සූදානම් වෙන්නේ.
1: තරංග අංක 18513 න් තරඟ වදින තරගකාරණියක් අයිබෝවන්. නම කොහොමද?
2: චුලක්ෂි දසුනික.
0: චුලක්ෂි දසුනික කොහේ ඉඳලාද මේ වැඩසටහනට සහභාගී වෙන්නේ?
2: ගණේමුල්ල ප්‍රදේශයේ ඉඳලා.
0: ගණේමුල්ල ප්‍රදේශයේ ඉඳලා. කොහොමද මේ තරගය ගැන දැනගත්තේ?
2: අම්මා තමයි අහලා රේඩියෝ එකෙන් අයිදුම් කරන්න කියලා කිව්වේ.
0: කොච්චර හොඳ වැඩද? දැන් මොකක් තෝරගන්න කීදේ?
2: ඔරේෂා රවිහාරි මහත්මියගේ පායනායිර.
0: පායනායිර. ඒකනේ. ගණේමුල්ලෙන් තරංකරුව තරංකාරිය රසත් සහභාගී වුණා.
2: ඔව්, මගේ නංගිත් මේ තරංගයට සහභාගී වුණා. එයාගේ නම යසස්වි රවිහන්සි.
0: හරි හරි හරි, මට මතකයි. ඉතින් පායනායිර ගීතේ උරේෂා රවිහාරි ටිකක් නේද උච්ච ස්වරයක් තියෙන ගායිකාවක්. අපේ හොඳ සිනමැටික් වොයිස් එකක් තියෙන ශිල්පිනියක්. අංජලිකා චිත්‍රපටයේ මම මතකයි.
1: අංජලිකා.
0: ඔව්, රෝහණ වීරසිංහ සංගීතයට එකතු වෙලා තිබුණු ගීතයක්. බඳුර නානකරව සම්රචනා කරලා තිබුණේ. එහෙනම් ඉතින් ඔයාගේ අවස්ථාව.
1: තරඟ අංක 18513 න් තරඟ වදින ගණෙමුල්ලේ සිට පැමිණි චුලක්ෂි දසමිතා.

0: Golden Voice.
1: අපරාධිකය කියන්න බෑ. අම්මා තියපු විශ්වාසය දුවලා දෙන්නම තියලා දෙනවා කියලා තමයි කියන්න පුළුවන් නේද? එදා තරගෙට ආපු නංගි අද තරගෙට ආපු අක්කයි ලස්සනට සින්දු කිව්වා.
2: දෙන්නට දෙන්න දෙවෙනි වෙන්නේ නැහැ නේ කනේ පුතුමේ.
1: දෙන්න ගෙදර තරගෙට සින්දු කියනවද?
3: සමහර වෙලාවට එහෙමත් කරනවා.
1: ඒතර කවුද දිනන්නේ?
3: එහෙම ජය වැරදුම නැහැ. තරගෙට ඉදින් සින්දු කියනවා.
1: එයා එකක් කිව්වොත් ඔයත් එකක් කියනවා. එහෙම තමයි හැටි නේද? ඒතර ඔයාට විවේකයක් තියෙනවද ඔය කරන්න?
3: රැකියාවකුත් කරන ගමන් ඉතින් ඒ අතරට මේ දේවලුත්
1: කරනවා. අපි සුබ පැතුම් වෙන ඈ.
2: දැන් චුලක්ෂේ දන්නවද දැන් නංගිට මොකද උනේ කියලා? කියා සතිය අපි නංගිගේ තරංග වට යහුවා.
3: ඇත්තටම යා දිනුවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒකට. මමත් හිතනවා මටත් දිනුවක් ලැබෙයි කියලා.
2: දැන් එකට ගමන යන්න හදන්නේ.
1: වායි දැන් එක ගෙදරට දිනුම් දෙකක් දෙන්න
0: කියලා. ලක්හඬ Golden Voice.
2: පළමු ඉති විනිශ්චය මණ්ඩලයේ මොන වගේ තීරණයක් මේ වෙනකොට අරගෙන තිනවද දන්නේ නැහැ සුරේ.
1: සංගීත් දිපුන් රෙසිල් වණිගසේකර.
4: චිලක්ෂිය චූටි ටිප් එක පුඩි දෙයක්. ඔය හයි නෝට් වලට යද්දී ගොඩක් නේසල් වොයිස් එක යූස් කරනවා. ඒක ඒ කියන්නේ ලොකු වැරදක් නැහැ. ඒත් අපි ඒක ඕවර්ලි යූස් කරන්න ගියාම පොඩි ඔඩ් ගතියක් එනවා. ඒක නිසා අපිට හෙඩ් වොයිස් එක පාවිච්චි කරන්න පුළුවන්, තව කට ඇල්ලා කියන්න පුළුවන්. ඒක නිසා ඒක පොඩ්ඩක් හදාගත්තොත් තව හොඳ ගමනක් තියෙනවා. සුභපතන නිසාට.
1: හරි. එතකොට අපි දිලීප මහත්තයා මොකද කියන්නේ?
5: මම හිතනවා චුලක්ෂි මේ ගායනා කර ඕවරෝල් සම්පූර්ණ සින්දු ඇත්තරම හොඳටම ගායනා කරා. මේ අර සින්දුවට ඕනේ ජෝයි එක ඇත්තරම ඔයා දුන්නා. තැන් දෙකක් විතර මට හිතුණා උඩ ගිහිල්ලා සිං කරලා එනකොට බ්‍රීතින් පොඩ්ඩක් මදි වුණා කියලා. මං හිතන එක පොඩ්ඩක් හදාගන්න වෙයි. අනිත් එක ඇවිල්ලා මට හිතනවා තව ඔයාට හොඳට පුළුවන් වෙයි ඉමෝෂන්ස් තව පොඩ්ඩක් දෙන්න. මං හිතනවා එහෙම මොකද දැන් ඔයා තෝරගත්ත ගීතය ඇවිල්ලා පොඩි සිනමැටික් සොන්ග් එකක් ඇත්තටම. ඒකින්ද මේ ඒකට පොඩ්ඩක් තව වැඩිපුර ජීවයක් දෙන්න පුළුවන් නම් තවත් රහට ගන්න පුළුවන් කියලා මට හිතුණා.
1: අනිවාර්යෙන් එහෙම කරයි නේ.
3: ඈ චුට්ටක් අසනීප වෙලා හිටියේ. හින්ද වෙන්නේ නැති සමහරට අඩුපාඩුකම් තියෙන්නේ.
1: කොහොමවත් කමන්නේ. ලක්කඬ Golden Voice වෙනුවෙන් ගණේ මුල්ල ඉඳලා ආපු පාටත් අපේ ස්තුතිය පිරිනමනවා. ඉදිරි සතියේ කොහොමද කියලා බලන්න සිකුරාදට අහන්න. ජයග්‍රහණේ නියතනම් ඔන්න තරගයේ අක්කයි නංගි දෙන්නම ඉන්නවා.
2: අපි සමු දෙන්නේ තරඟ අංක 18513 තරඟ වැදුණු ගණේ මුල්ලේ සිට පැමිණි චුලක්ෂි දසනිකා.

0: ආරංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යුත්තකගේ ඉන්නෝයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න
5: 0.71 711 711 1 2 විනාඩි 30යි

0: වේදිකාවක් සිහින ගොන්නා ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ශ්‍රී ලංකේය ස්වරාභිෂේකය දශක තුනක අභිමානයත් එක්ක ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඔබ මේ වෙලාවේ හවස එකේ ඉඳන් හතර වෙනකන් ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්නේ. අපි මේ වෙනකොට තරඟකරුවන් කිහිප දෙනෙක්ට අවස්ථාව ලබා දුන්නා තමන්ගේ රන් ස්වරය අවදි කරන්න. මේ වෙනකොට තවත් එක තරඟකරුවෙක් අපිට එක්ක ඉන්නවා. අයිබෝන්.
2: අයිබෝන්.
3: තරඟ අංක 8593. මේ අංකෙන් තමයි තරඟ වදින්නේ. ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් තරඟ වදින්නේ. තමන්ගේ රන් ස්වරය පිළිබඳ තක්සේරුවෙන් ඉන්නේ.
2: අනිවාර්යයෙන්.
3: අනේ මොනවද?
1: නම හොවේ නෑනේ.
2: ජනිත් වර්ණකුල සූරිය.
1: ජනිත්ට කොහොමද ලක්කඩ ගෝල්ඩන් පොයිස් අපේ තරඟ ගැන දැනගන්න ලැබෙන්නේ?
2: මම Facebook එක හරහා තමයි දැනගත්තේ. ඉතින් මම ඇප්ලයි කරා.
1: ඇප්ලයි කරන්නේ තුනේ කියලා අපි හවුත්නේ.
2: මට හිතෙනවා මගේ මගේ සංගීත දිවියට මේක හොඳ රුකුලක් වෙයි කියලා හිත පුනිසා තමයි මම මේකට ඇප්ලයි කරේ.
3: ඒකනේ. දැන් ජනිත් ගිගම්පලාත?
2: රබුක්කන.
3: හරි. වර්ණකුල සූරේල කීප දෙනෙක් ඉන්නවා ඉතින් සංගීත ශේෂ්ත්‍රේ ගමනක් යනවා නම් මෙන්න වෙලාව.
2: අනිවාර්යයෙන්ම.
3: ඒකනේ. හරි. දැන් අද කාගේ ගීතයද තෝරගන්නේ?
2: මිල්ටන් පෙරේරා මහත්මයාගේ සිහින දෙව්දුවේ කියන ගීතය තමයි මම අද තෝරගෙන තියෙන්නේ.
3: ඇගීම් කියන්නේ ඉතින් උතුරන වෙලාවක්. වාරහට කිව්වොත් අනිවාර්යෙන් ගමන.
2: අනිවාර්යෙන්ම කියනවා.
3: ආයේ එච්චරයි. එහෙනම්
1: අපේ අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 8593 තරඟ වදින රබුක්කන සිට පැමිණි ජනිත් වර්ණකුල සෝලිය.

0: ජනිත් වර්ණකුල සූරිය
1: රමුක්කනේ ඉඳලා ඇවිල්ලා අද මේ අපේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් රසවත් කරා. රසාලිප්ත කළා කියලා අපි හිතමුකු නේ.
2: ඔව්. ලස්සන ගායනාවක් නම් ඈතට.
1: දැන් ගෙදර ඉන්නකොට සින්දු කිය කියා ඉන්නවද නැත්නම් වෙන රැකියාවක් කරනවද?
3: රැකියාවක් කරනවා.
1: අහහ.
3: මාකටින් එක්සිකියුටිව් කෙනෙක් විදියට
1: කටයුතු කරනවා.
3: කටයුතු කරනවා.
1: මේ අතරේ සින්දු කියන අවස්ථාවක් ලැබුණොත් එහෙම අවස්ථාව උදා කර ගන්නවා.
3: ඔව් අනිවාර්යෙන්ම මම නිතරම සින්දු කියනවා.
1: ඒ කියන්නේ නිතරම සින්දු කියනවා
3: කියන්නේ. ගෙදර හිටියත් මම නිතරම සින්දු කියනවා.
1: පොඩි කැරෝකේ සෙටප් එකක් ඔන් කරා.
3: ඔව්. ඒ කියන්නේ පොඩි අවස්ථාවක් තිබ්බාම මම අනිවාර්යෙන්ම සින්දු කියනවා.
1: එතකොට යාළුවෝ කතා කරනවා සින්දු කියන්නේ.
3: අනිවාර්යෙන්ම.
1: සින්දු කියන්න එන්න කියලාද කතා කරන්නේ?
3: සින්දු කියන්න එන්න කියලා.
1: පොඩ්ඩක් සෙට් වෙන්න එන්න කියලාද කියන්නේ?
3: දෙකම කතා කරනවා.
1: දෙකම කතා කරනවා. ඒ කියන්නේ සෙට් උනාම සින්දු කියනවා.
3: ඔව්.
1: සින්දු කියන්න ගියාම සෙට් වෙනවා.
3: එහෙමද? එහෙම වෙනවා.
2: අපි බලමු සුරහණන් ජනිත ලැබෙන මිනිස්සු කොයි වගේද කියලා. අපි මුලින්ම අවස්ථාව ලබා දෙනවා සංගීත නිපුන් රසිල් වණිකසේකරට.
4: ජනිත් ගායනය හොඳයි.
3: Thank you sir.
4: එතරම් අඩුපාඩුවක් නම් කියන නැති තරම්.
3: Thank you.
4: වහතර ෆීල් කළා සින්දු කිව්වා. සුභපතන සුරහණ.
3: Thank you sir.
2: විශාරද දිලීප ලියනගේ අපි බලමු මොන වගේ ප්‍රතිචාරයක්ද දෙන්නේ කියලා ජනිත්.
5: ජනිත් ඇත්තටම හොඳටම ෆීල් කරා අපි සින්දු අපිත් ෆීල්
3: කරා
5: හොඳම මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීම කරා කියලා මම හිතනවා. චූටි දෙයක් මට හිතනවා අර හයි පිච් එකේ ලා ලා ලා ලා ලා ලා ලා ලා පොඩි ස්ලයිඩ් දශම ගානක පොඩි අඩුවක් තිබ්බ කියලා මට හිතුණා පර්සන්ලි.
1: 1.0 ගානට දාලා
5: 2.0 චූටි ඩෙසිබල් ගාන.
3: ඒ අඩුපාඩු මම හදා ගන්නවා සර්.
5: ඔව් මට හිතයි
1: මේමයි කන්ෆිඩන්ස් ඇතුව ආවේ සින්දු කියන්න. කෙලිම ගියෝ මම ගේනවා
5: කියන. ඔව් අනිවාර්යෙන් මේ ඒ කන්ෆිඩන්ස් එකම තමයි මම හිතන්නේ ඔය ඉදිරියට ගෙනියන්නෙත්.
1: ඔව්
5: මේ මට හිතෙනවා ටිකක් හැමතිස්සම දැන් අහපු ප්‍රශ්නත් එක්ක සුරේ මේ සංගීතම ජීවිතයක් ගත කරගෙන තමයි ඉන්නේ කියලා.
1: ඔව්
5: ඉතින් ඒක
1: නම් ඔව් අර කාරණාව දැන් ඉස්සරහට දැන් අපිට හොඳම ෂුවර් නේ ඊළඟ වටේට යනවා කියලා වෙල්ල නේද? එහෙම එකක් තියෙනවා දැන් මේ තියෙන පොඩි ඉඟියක් දෙන්න.
2: ඒ තරඟ අංක 8593 න් තරඟ වැදුනේ රබුක්කන සිට පැමිණි ජනිත් වර්ණකුල සූරිය.
1: එහෙනම් ඔයාලට අපේ සුභ පැතුම්.
3: Thank you sir.
6: ලක්හඬ Golden Voice.
0: ජයග්‍රහණී සීන සැබෑකරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඬ Golden Voice සමගින් විරාමයෙන් පසු යලි හමුණේ.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Trirodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyaya
2: Havasa Dekai Venari Hatari Sekai
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩේ.
6: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉල්ලාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි

0: දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවින් ප්‍රයිමි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: මල් පිඟුන් හසන් සමීර නිර්මාණ කාර්යයක්.
4: පොඩි ලෑස්තිද?
5: ඔව් තාත්ති.
4: එහෙනම් යම් මාතික. මං ගිහලා එල්ලන්න ඔෆිස් එකට. ඔය හිතේ කලබල ගතිය අඩු වෙනකන් මම ඔය උදේට ඔෆිස් එකට ගිහින් ඉරලන්න.
6: මල් පිඟුන්
7: ලොකයර දුකයිද? මන්ට තේරෙනවා. කාතකට මේක වෙන්නේ නැති ලොක්කයි ඕගලන්ට හම් වෙන අන්තිම අවස්ථාව. එක්ක වාල් දෙන්නට තියෙන අපව සමාදාන වෙන්න. පරණ දේවල් අමතක කරලා.
4: මට එහෙම දෙයක් ඕනේ නෑ මං.
7: එහෙනම් ඉතින් ඔය දුකෙන් ඉන්නේ. ඇත්තටම ලොක්කයි ඔයා නිදිට ගොඩක් ආදරෙයිද?
4: මොකද කියන්නේ?
3: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
6: මල්

0: එන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: දෙත්තා

0: ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලාංකේය සුරාභිෂේකය දශක තුනක අභිමානයත් සමගින් ලක්හඬ ගෝල්ඩන් වොයිස් මේ වෙලාවේ FM 93.5 93.7 ඔබ අහගෙන ඉන්න වෙලාව. සොරේ, අපි තව තරග කාර්මියක් සම්බන්ධ කරගෙන ඉන්නේ.
2: අනිවාර්යෙන්ම අංක 12044.
1: නම මොකද්ද කියලා යාගෙන්ම හමු. අයබෝන්.
3: අයබෝන්.
2: ශෝහානි.
3: ඉශාන්තිකා.
2: ඉශාන්තිකා.
1: ලස්සන නමක්.
2: ශෝහානි, ඉශාන්තිකා. දෙපාරක් ශායන්න શબ્ද වෙනවා.
1: කොහෙන්ද ආවේ?
3: මම මොරටුවෙන්.
1: කොහොමද මේ ගෝල්ඩන් වොයිස් අපේ තරග ගැන දැනගත්තේ ශෝහානි?
3: මගේ යාළුවෙක් මාර්ගෙන් සහ FB එකෙන් තමයි දැනගත්තේ.
1: Facebook page එකේ.
3: Facebook.
2: මම සුජේවර්ධන ගායනා කරනවානේ මොරටුව අපේ ඉපදුණු ගම. ලක්මාව සැරසුව මොරටුව අපේ ගම කියලා. ඈ? එතකොට මොරටුව කලාකවියත් එක්ක සම්බන්ධයක් නැද්ද?
3: තියෙනවා. සම්බන්ධ වෙලා ඉන්නේ.
2: මොනවද ඒක කරන්නේ?
3: සමාජිකාවක් දෙන්නේ. තව අමරසගී සංසන්දේ කියලා තියෙනවා මේ මොරටුවේ සංසදයක්. ඒකෙත්
2: අමරසගී සංසන්දේ කියනකොට මට මතක් වුණේ ගඟෙත් පීනන්න පුළුවන් මුහුදෙත් පීනන්න පුළුවන් කියලා කිව්ව ලංකාවේ මහා ගාන්ධර්වයා. කවුද?
3: අමරදේව ශූරින්.
2: අමරදේව ශූරින්. හරි. දැන් මොකක්ද අද තෝරගන්නේ ගීතේ?
3: ලතාවල්පොළ මහත්මියගේ රෑනගිරා රෑනාඹේ මී බිපි.
2: ඌ 1960. ඒ තරම් පරණ එකක්. සංදේශ චිත්‍රපටයේ නේද?
3: ඔව්.
2: කලාසූරි ලතාවල්පොළ අපේ ගී රජින. එනම් ඔන්න ඔයාගේ අවස්ථාව.
1: මේ තරඟ අංක 12044 තරඟ වදින මොරටුවේ සිට පැමිණි ශෝහානි ඉශාන්තිකා.

0: Golden Voice.
1: ශෝහනි කොහොමද ගීතේ රහට ගායනා කළා?
2: උපරිම රහට ගායනා කරා කියලා හිතනවා.
1: නේද පොඩි
3: ඒ ශෝහනිගේ විශ්වාසය.
1: ඔව් රිලැක්ස් එකේ වැඩේ ගියා කියලා මට හිතුනේ. නේද? මිනිස්සු මණ්ඩලෙන් අපේ අසා දැනගමු කොහොමද මේ කියන කාරණාව කියලා. අපේ විශාරද දිලිප ලියන ගේ ඉන්නෝ. කියන්නකෝ ඒකේ ගායනය පිළිබඳව මේ තක්සේ.
4: මට පොඩි තැන් දෙකක් ඔයාලට කියන්න තියෙනවා. ඔයා හයි පිච් එක එක මම හිතනවා වර්සස් කියන්නේ වර්ස් එක සිං කරගෙන යද්දි එක පාටම ඔයාට හයි පිච් එකට රීච් කරන්න ඕනේ නෝට්ස් වගේක් තියෙනවා. එහෙම නෝට් එක රීච් කරන වෙලාවේ මම හිතනවා පොඩි ඉගුරේ පොඩි ක්‍රැක් ගතියක් ආවදෝ කියලා මට තැන් දෙකකම ඒක වුණා. අපිට ඒක පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් මම හිතනවා ඉදිරියට ඔයාට හොඳ ගායනයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. තව එකක් තියෙනවා මට කියන්න. ඔයා ඒක රීච් කරගෙන දිගට කියාගෙන යද්දි මම හිතන මේ වගේ සින්දු ඇවිල්ලා පොඩ්ඩක් අර දැන් හයි පිච් එකේම ගොඩක් ස්ට්‍රොන්ග්ලි කියාගෙන යන සෝන්යක්නේ. එතකොට වොලියුම් එකත් ඒ විදිහටම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා නම් ගීතේ තව ටිකක් රහට ගායනා කරන්න පුළුවන් ඒ කියලා මම හිතනවා.
5: බොහොම ස්තුතියි සර්. අපි බලමුද සංගීත නිපුන් රසිල් වණිකසේකර ලබා දෙන ප්‍රතිචාරය කොයි වගේද කියලා සොරේ.
6: ශහනි ඇත්තරම ජවයකින් ගායනය කරා, හොඳ ජවයකින් හොඳ එනර්ජිකින් ගායනා කරා ගීතය. මටත් දැනුණ දෙයක් තමයි අපේ දිලිප කිව්වාගේ අපේ අර මිඩල් ඔක්ටේව් එකේ ඉඳන් හයි ඔක්ටේව් එකට යද්දි අර වොයිස් එක ක්‍රැක් වෙන එක. ඒක ඇත්තරම තැන් දෙක තුනක විතර තේරුණා. ඒක හදාගෙන අර කිව්වාගේ වොලියුම් කන්ට්‍රෝල් නුත් පොඩක්
5: හදාගත්තොත් ප්‍රතිඵලය කියන්නේ මේ සතියේ සිකුරාදා. එතකන් FM 93.5ට FM 93.7ට කන තියාගෙන ඉන්න.
1: ඒ කියන්නේ ලක්කනට කන තියාගෙන ඉන්න කියලා නෝ කියන්නේ. ඈ නේද?
2: අනිවාර්යෙන්.
1: ඔව්. එහෙනම් අපි සුභගතුම ඇත.
2: බොහොම ස්තුතියි.
5: මේ තරඟ අංක 12044 තරඟ වැදුණු මොරටුවේ සිට පැමිණි ශෝහනී එෂම්.
1: හොඳයි, එහෙනම් අපි පුංචි විරාමයක් ගමු. ඊළඟ තරඟ කාරණිය කොයි වගේද, ඊළඟ තරඟ කරුවා කොයි වගේද කියලා ඔබේ හිතෙත් ඇති යම් දෙගිරියාවක්. මං කියන්නේ මේ හැමෝම දක්ෂතා පිරිපුන් අය. බලාගනිමු මේ විරාමයෙන් පස්සේ.

0: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලෝකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා
1: මම තාත්තමට යන්න කිව්වේ ඇත්තටමයි මහවැයට බරක් වෙන්නේ නැති
2: හිතේ දුකට පිස්සු විකාර කියනවා කියන්නේ ඕන් ඕකට තමයි උඹ දන්නවද උඹ දැන් ගෙදර ගියොත් ඔය ඔක්කෝම අමතක කළා උඹ ඉස්සල්ලාම පිළිගන්න උඹේ තාත්තම කොහොම හරි මට එක දෙයක් නම් හොඳටම පැහැදිලි උඹත් හිතුවක්කාරයි උඹේ තාත්තා ඊටත් වඩා හිතුවක්කාරයි
1: මම තාත්තමට යන්න කිව්වේ ඇත්තටමයි. මහවැයට බරක් වෙන්නේ නැති.
2: හිතේ දුකට පිස්සු විකාර කියනවා කියන්නේ ඕන් ඕකට තමයි. උඹ දන්නවද? උඹ දැන් ගෙදර ගියොත් ඔය ඔක්කෝම අමතක කළා උඹ ඉස්සල්ලාම පිළිගන්න උඹේ තාත්තම. කොහොම හරි මට එක දෙයක් නම් හොඳටම පැහැදිලි. උඹත් හිතුවක්කාරයි. උඹේ තාත්තා ඊටත් වඩා හිතුවක්කාරයි.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
3: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
4: කෙල්ලට දේවාලෙදි මොකක් හරි කරදරයක් වෙලා ඇලන් බොස්. ඉන්නන්ටව කියවලෝ. තාත්ත කෙනෙක් විදිහට මට ඒක බලන් ඉන්න බෑ බං. ඒක මොන වුණත් මගේ තාත්තා.
3: දෙයියන්ගෙම පිහිටයි.
5: මටත් හැබැයි කලින් ලොකු සැකයක් තිබ්බා සිත්මල් පූජා භාණ්ඩ ගෙනින ඔය ලොරිවල ඔය ට්‍රාන්ස්පෝර්ට්වල ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝර්ට් වෙනවා කියලා. හැබැයි කිසිම එවිඩන්ස් එකක් නැති හින්දා ඒක නිකම්ම නිකක් සැකයක් විතරක් වුණා.
6: සාක්ෂි තියෙනවා සර්. සාක්ෂි හොයාගන්න මම පාර හොයාගෙන
3: තියෙනවා. දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN

0: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ Golden Voice.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලෝකයේ වැදගත්ම විෂය වන දේශපාලනය පසුගිය කාලයේ නොවැදගත් තත්ත්වයට පත් වූ බවත් වත්මන් රජයේ සියල්ල වෙනස් කර රටට පුනරුදය උදා කළ බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ වයඹ පළාතේ කලාකරුවන් නැගීමේ උත්සවය අමතමින්
6: මේ සංස්කෘතික උලය අපි හැමෝම නරඹමු, අත්දැකීම් එකතු කරගමු. උකටද අනාගතයට ඉස්කෝල යන කාලේ නිල ඉස්කෝලේක නෙමෙයි නිල නොවන ඉස්කෝලේක ඉගැන්වුවා වාක්‍යයක් ඉගෙන ගන්නයි තේරුම් ගන්න. තේරුම් ගන්නේ ඇයි? වඩාත් යහපත් ලෙස ලෝකය සකස් කර ගොඩනගන්න. නැත්නම් ඉගෙන ගන්න. වඩාත් යහපත් ලෙස ලෝකය සකස් කර ගන්න. ඒ වෘත්තියේදී වැදගත්ම ප්‍රබලම වෘත්තිය තමයි මම කරමින් ඉන්න වෘත්තිය. ලෝකේ තේරුම් අර වඩාත් යහපත් ලෙස ලෝකය වෙනස් කරන්න සකස් කරන්න ලෝකේ තියෙන වැදගත්ම විෂය තමයි දේශපාලනය. ඒක තමයි පහුගිය කාලේ නොවැදගත්ම විෂය බවට අපේ රටේදී පත් කරලා තිබ්බේ. ඒ නිසා දැන් අපි ඉන්නේ පුනරුදය යුගයක. සියල්ල වෙනස් කරන්න ඕන අපි අලුත් විදියට.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ගෝලීය උෂ්ණත්වය යෙලාම හේතුවෙන් හිමාල කඳු වැටියේ ග්ලැසියර වේගෙන් දියවීමේ තත්ත්වය ඉන්දියා ආර්ථිකයට සැලකිය යුතු අවධානමක් එල්ල කර තිබෙනවා. හිමාල කඳු වැටිය ආසියාවේ ප්‍රධාන ගංගා රැසක ජල මූලාශ්‍රයක් වන අතර එම ගංගා මත ඉන්දියාව ඇතුළු රටවල් රැසක ජනතාවගේ කෘෂිකර්මාන්තය පානීය ජල අවශ්‍යතා සහ බලශක්ති නිෂ්පාදනයේ රඳා පවතිනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් හිමාලයේ ග්ලැසියර දියවීමේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. ග්ලැසියර අඛණ්ඩව දියවීම හේතුවෙන් මුල් අවදියේදී ගංගාවල ජල මට්ටම් ඉහළ යා හැකි නමුත් ජල මූලාශ්‍ර ක්‍රමයෙන් අඩුවීමේ අවධානමක් ඇති බව විශේෂඥයන් පවසනවා. ඒ හේතුවෙන් ඉන්දියාවේ කෘෂිකාර්මාන්තයට ජලවිදුලි නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි සඳහන් වන්නේ. මෙලක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
5: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ සොරාබී ශේඛේ දශක තුනක අභිමානය ලක්කන ගෝල්ඩන් වොයිස් අපි තවත් තරගකාරණයකට අවස්ථාවක් ලබා දෙන්න සෝදනමින් ඉන්න සුරේ අපි වේදිකාවට කැඳවාගෙන ඇවිල්ලා අවසන් මේ තරගාංක 18052.
2: ඔව්. මොකක්ද නම?
3: මගේ නම සඳනිමාලා දමයන්ති.
2: සඳනිමාලා දමයන්ති කොහෙන්ද ආවේ?
3: රත්නපුර ප්‍රදේශයෙන්.
2: සඳනිමාලා මොකක් තෝරගත්ත ගීතේ?
3: යොවුන් නසන්තේ ගීතේ.
2: මේක දියමන්ති ෆිල්ම් එකේ නේද?
1: නමෙති නනේ දමයන්ති.
2: දැන් දියමන්ති ෆිල්ම් එකට දමයන්ති තමයි සින්දු කියන්න වෙන්නේ. හැබැයි ඇවිල්ලා තියෙන්නේ රත්නපුරේ. එතකොට එහෙ තියෙන දියමන්ති නෙමෙයි
1: මැණි.
2: ඔය කොයියටි බැලලා ඔක්කොම දිස්නේ දෙන දේවල්. කියන්නකෝ ජීවිතේ.
3: මේ වෙනකොට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ විද්‍යාර්ථියෙක් විදිහට ඉගෙන ලබනවා. තව ටික දිනකින් උපාධිය අවසන් කරන්න නියමිතයි. සංගීත කටයුතු කරගෙන සතරි ඉන්න.
1: සතරි මාලා කියන්නකෝ මේ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන දැනගන්නේ කොහොමද?
3: යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි දැනගන්නේ. අපේ විශ්වවිද්‍යාලයේ සහෝදරත්වයෙන් නිර්මාණය කරපු සමූහයකට යාළුවෙක් තමයි පණිවිඩය ගැන දාලා තිබුණේ.
2: ඒ වචන ටික බලන්න. දැන් සමහර අය ඇවිල්ලා ගැලින්ම කියනවා Facebook නැත්නම් WhatsApp group කියලා. දැන් අපේ විශ්වවිද්‍යාල සහෝදරිය කිව්වේ මේ සහෝදරත්වයේ
3: සමූහය.
2: ලස්සන අර්ථකථනයක් නේද? හරි.
3: අපේ භාෂාව සිංහලනේ. අපි සිංහල භාෂාවෙන් කතා කරන්න ඕනේ කියලා මට හිතෙනවා. ඉංග්‍රීෂ් කතා කරන වෙලාවට ඉංග්‍රීෂ්, අපි සිංහල කතා කරන වෙලාවට අපේ මව භාෂාව ඉදිරියට ගෙන යන්න ඕනේ කියලා මට හිතෙනවා.
2: විශාරද නන්දා මාලනී ගායන ගීතයක් තෝරාගෙන තින්නේ දෙන්නේ.
3: දකින්න හම්බෙලා නැති වුණත් මං චූටි කාලේ ඉඳන්ම ආදරෙන් එතුමියගේ ගීත තමයි ගොඩාක් ගායනා කළේ. ගොඩාක් අය කියලා තියෙනවා මගේ වොයිස් එකට ගැලපෙන්නේ විශාරද නන්දාමාලනී මහත්මියගේ ගීත කියලා. මං ගොඩාක් ආදරය කරන, කුඩා කාලේ ඉඳන්ම ගොඩාක් ගරු කරන ගායිකාව.
2: අපි අහගෙන ඉමු එනම්. DR පීරිස් තමයි සංගීතවත් කළේ. මාචාර්ය සුනිලාරත්න තමයි ගීපද සංකල්පන. ලස්සන ෆිල්ම් එකට එකතු වෙච්ච ගීතයක්, ජව සම්පන්න ගීතයක් නේද? වීදි සරණ ගීතයක් ඕක. මිත්‍රයෝ ටික එකතු වෙලා ඉතින් මේ එහෙම සරලව ලස්සනට ගයන්න අවස්ථාව ලැබේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනය. අපි අහගෙන ඉන්න පැත්තකට.
1: මේ තරඟ අංක 18052 තරඟ වදින්නේ පැල්මඩුලේ සිට පැමිණි සඳනිමාලා දමයන්ති.

0: ඔන්න ඇය ගීතය ගායනා කළා. අපිත් අහන් හිටියා. අපිට සතුටක් දැනුණා.
1: ඉපදෙනකොට
0: එකතුනායි ගීතය අහන්න. මම දැක්ක වීදුරුවෙන් එහා පැත්තේ කිව දෙනෙක් අහන් ඉන්නෝ.
1: දැන් මට හිතෙච්ච දෙයක් තමයි සුරත් අපිට කතා කරන අර ස්පීඩ් ටෝන් එක එක පාට වෙනස් වුණා වගේ එකක් දැනුණා නේද?
0: ගැහනු එහෙම තමයි අප්පා.
1: වෙනස් වුණාද? ඔයා කියන්න හදන්නේ ඒක.
0: අපි බලමු මිනිස්සු මල්ලේ මොකද කියන්නේ කියලා වෙලා ඇගේ ගායනය පිළිබඳ. ඇය සංගීතය හොඳින් හදාරන ශිල්පිනියක්. ඉතින් එහෙම ගමනක් යනකොට යහපත් ප්‍රතිචාර අවශ්‍යයි. අපේ සංගීත දිපුන් රසිල් වණිකසේකර සිරිනෝ. රසිල් වා මොනවාගේ අදහසක්ද එකතු කරන්න මේ ගීත ගායනය ගැන?
2: සඳනිමාලි, නන්දාමාලි මහත්මිය ගායනා කරපු මේ ගීතය මම හිතනවා ඔබ සාධාරණයක් ඉෂ්ට කර ඇතරම. හැබැයි මට හිතනවා ඔයට වැඩිය ඔයාට හයිපිච් යන්න පුළුවන් කියලා. ඔගේ වොයිස් එකෙන් මේ පිච් එක දුන්නා තව සින්දුවක් පොඩි කොටසක් කියලා පෙන්න පුළුවන්. ඔයට වැඩිය හයිපිච් යන
3: පොඩි කොටසක් නෑ.

0: ඇත්තටම හොඳයි, ගායනය හොඳයි, අඩුපාඩු නම් නැති තරම්. රාගශ්‍රිත ගීතයක් මල් කන්ස්රාගෙන් හරිච්ච හොඳට ගායනා කළා. ඒ ගීතේ නම් මට හිතෙනවා පොඩ්ඩක් අර මුර්කීස්වර වැඩිපුර පාවිච්චි කරාද කියලා. ඒත් හොඳයි, ඇත්තම දක්ෂයි.
1: දිලීප ඔබේ අදහසුත් එකතු කරනවා නම් හරි වැඩිනවා.
2: සඳිනිවල මං හිතන්නේ ඔයා පටන් ගන්නකොටම කිව්වා ඔයා ආ වැඩියෙන්ම ආස කරන ගායිකාවක් තමයි කියලා නන්දාමාලිනි. දැන් එහෙම වුණාම මම මෙන්න මෙහෙම ටිප් එකක් පොඩ්ඩක් දෙන්නම් ඔයාට. ඔයා සාමාන්‍යයෙන් මං හිතනවා මියුසික් කියන දේ ඔයා දිගටම කරන් යන්න හදන කෙනෙක්. ඔයාගේ ටාගට් එක වෙන්න ඕනි සිංගර් කෙනෙක් වෙන්න නේද සාමාන්‍යයෙන් ඔයාගේ
3: ඇයිස්?
2: හරි. මම හිතනවා එතකොට මේ සිංගර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට අපිට හැම පැත්තරම නම්‍යශීලී වීමේ හැකියාවක් තියෙන්න ඕනි. අපිට මෙන්ටස්ලා ඉන්න පුළුවන්, ආදරය කරන ගායිකාව ගායිතයෝ ඉන්න පුළුවන්. මම හිතන එක පැත්තකට විතරක් ඉන්න එපා. මොකද ඒ ගායිකාව ගායකයෝ පවා සමහර වෙලාවට මේ ඒගොල්ලන්ගේ වොයිස් රේන්ජ් අනුව ඒගොල්ලෝ කන්ෆර්ටබල් වෙලා ඉන්න තැන් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය, නන්දාමාලි මහත්මිය පොඩ ලෝ රේන්ජ් එකේ ඒගොල්ලෝ පර්ෆෙක්ට්ලි සිං කරන කට්ටිය. ලොකුවට හයි නෝට්ස් වලට යන්නේ නැහැ. දැන් එතකොට ගත්තොත් සුජාතා, ලතාවල්පුල මහත්මිය, මේ වගේ කට්ටිය, අංජලින් පොඩි හයි රේන්ජ් එකට යනවා. මැද ඉන්න කට්ටිය තමයි අපි ගත්තොත් එහෙම ශෂිකා නිසංසලා මිනිසුන්ට ඕන දේ දෙන කට්ටියක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා හැම පැත්තම සම්බර කරගෙන, ඔයාට හොඳ වොයිස් එකක් තියෙන ඉඳ මම මේ කියන්නේ, හැම පැත්තම සම්බර කරගෙන මම මේකට විතරක් ආස කියන එකක් නැතුව මේ ඒ ඔක්කොම නියෝජනය කරගෙන යන්න පුළුවන් විදිහට වොයිස් එක හදාගත්තනම් ඉදිරියට හොඳ ගමනක් තියෙයි කියලා.
1: හොඳයි, එහෙනම් අපිත් සුභපතුම් එකතු කරගෙන ආය වටේකදී හමු වෙමු කියන ප්‍රාර්ථනාවත් ඒකට තුරුළු කරගෙන සමු ගන්න වෙලාව.
4: අපි සමු දෙන්නේ තරඟ අංක 18052 තරඟ වැදුණු පැල්මඩුල්ලේ සිට පැමිණි සඳනිමාලා දමයන්තෙට.
5: ජයග්‍රහණී සීන සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටි ලක්කන ගෝල්ඩන් වයි.

0: විශේෂ පොළිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
1: හවසේ 3:30 වෙලා විනාඩි 18යි.
2: වෙලාව උපවිත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.

0: මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස් FM 93.5 93.7 මේ වෙලාවේ ඔබ අහගෙන ඉන්නේ. හරියටම සතිය දිනවල හවස 1 සිට 4 දක්වා ඔබට මේ තරඟ අවස්ථාවන් රස විඳින්න පුළුවන්කමක් තියෙනවා. තව තරඟකරුවෙක්ට අපි අවස්ථාව ලබා දෙමු.
2: නෝරින් කොල්ලෙක් ඇවිල්ලා ඉන්නේ. මොකද්ද නම?
3: මගේ නම රෝෂිත ප්‍රනාන්දු.
2: හරි. රෝෂිත නේද? රෝෂිත බලපුවාම මට තේරෙනවා නිකන් පොඩි රොක් ගතියක් තියෙනවා කියලා.
3: මියුසික් කියන්නේ ඉතින් මගේ ජීවිතයේ එක කොටසක්ම තමයි සම්පූර්ණයෙන්ම. ඉතින් හැම දෙයකදීම මගේ ඉතින් සොලූෂන් එක මියුසික් තමයි හැම දෙයකටම. ඉතින් එක එක ජොන්ග්‍රා වල සින්දු ගොඩක් ෆලෝ කරනවා. ඉතින් මේ තරඟයත් මම හිතනවා යම්කිසි හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාවෙන් යම්කිසි ගමනක් යන්න හොඳ පාරක් තියෙයි කියලා මේ ලකඩ channel එක හරහා.
2: මෙහෙම තරඟයක් තියෙනවා කියලා කවුද කිව්වේ?
3: Facebook එකෙන් දැක්කා. දකින්නවත් එක්කම අපේ group එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ music කරන යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා අපි group එකක් හදාගෙන ඉන්නවා. WhatsApp group එකක්. ඒ group එකේ ඉන්න අපි හැමෝම ඉතින් සින්දුවක් මොකක් හරි කරපුවාම කට්ටිය කව එකක් කරා group එකට දානවා. ඉතින් අපි හැමෝම share කරලා ඒ support එක දීලා මේ හැමෝ සහයෝගින group එකක් තියෙනවා. ඉතින් ඒ group එකට තමයි කෙනෙක් දැම්මේ මේ ලක්කඩ එකෙන් මේ වගේ වැඩක් කරනවා. මේකට මේ සම්බන්ධලා බලමු කියලා.
2: ඉතින් group එකට දාපු කී දෙනෙක් මේ තරඟට එනවද?
3: දැනට අවිත් ඉන්නවා 4 දෙනෙක්.
2: සෙල්ලන්නේ බලමු.
4: මම දැනේ.
2: සාමූහික ප්‍රයත්න. මං කියන්නේ ලිස්සන ගහලා ගිනවා වගේ. ඔක්කොම එක්කහුවිලා තමයි තැග් එක ගන්න
3: බලන්නේ. කොහොමද? අපි ඉන්න කට්ටිය හැම තමයි ඉන්න යාළුවෝ ටික ඔක්කොම හරි එකමුතුයි. ඉතින් මොන ගමන ගියත් හැමෝම එකට තමයි යන්නේ.
2: අන්න එච්චරයි වෙන්න ඕනේ. දැන් තොරගෙන ගීදී?
3: අද මං තොරගෙන තියෙන ඩැඩි බෑන්ඩ් එකේ චන්ද්‍රයන් ෆිදු song එක.
2: ලස්සන ට්‍රැක් එකක් තියෙනවා වගේ. දැන් ඔක මේ ඔය වගේ ගීතයක් මෙතන ගායනා කරනකොට ඉතින් මේ action එකෙන්ම තමයි ගායනා කරන්නත් ඕනේ. ඒක තමයි ඒක දැනෙන්නේ.
3: ඔව් ඒකත්
2: පුළුවන් නේද? හරි අපේ කැමරා වාන්නගෙන ඉන්නේ ඈ. හරි.
1: එහෙමනම් තරඟ අංක 5221 න් තරඟ වදින්නේ නෝර සිට පැමිණි රෝෂිත ප්‍රනාන්දු.

0: ഘോഷിത പ്രണാന്തു
1: ഡാഡിലാകെ സിന്ധുവ സദ്ദെട ഉരിദ്മെട കിവ മെദ ഇതി അവി ടടക് മഹഗനി ഇന്നോ നൂറ കൊല്ലോടിക സെറ്റില ആവില്ല ഇന്നോ വാഗി മട തേരെന്നി കോമുണാ ത്വനിച്ച മല്ലേ തീന്തു തീർണ അവി ടഹരിം വെദഗത് ദൻ ചാമി ദൻ അവി അഹനാന ഹമ മോദകം മെ മിനിച്ച മല്ലേ ഗ്യാൻ ഹരി ഗായനേ പ്രസസ്തൈ ഇതാമ ഹൊണ്ടൈ പുഞ്ചി പുഞ്ചി വരത്രി ഗത്തിപ്പി ചൂടി ചൂടി ദേവൽ ഗുഡക് തിപ്പി
2: മേമനി ഹദാഗന യന്ന പോളുവാൻ കിയനാ നേ
1: ആദി വശം මේ ප්‍රකාශ කරන මිනිස්සු මල්ලේ අපිත් එක තරහ වෙන්නේ අපේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර මහත්මයා සිරිනෝ රෙසිල් දැන් ඔය කියන අතරේ කොහොමද අපි දැන් ඔය කණ්ඩායමේ මේගොල්ලන්ව තෝරගන්නේ
3: ඔ සුරේ චාමි අපිට දැන් ලොකු අභියෝගයක් කරලා තිනවා මිනිස්සු මල්ලේ හැටියට මොකද එන හැමෝම එකිනෙකාට එකිනෙකා පරයා එකිනෙකා දක්ෂයි ඉතින් අතරම අභියෝගයක් කියලා තිනවා එහෙම බැලුවම අපි ඊළඟ වටේට තෝරන්නේ අවම අඩුපාඩු තියෙන කට්ටිය තමයි ඊළඟ වටේට යවන්නේ. ඉතින් ඇත්තම ධනුෂ්කගේ ගීතය ගැන සලකා බලද්දී ඔය හොඳ එනර්ජියකින් සින්දු ගායනා කරා ඇත්තම හොඳයි. හොඳ ජවයකින් ගායනා කරා. හැබැයි ඒ ජවය ටූ මච් නිසාද කොහෙද? ඒ වගේ කොන්ෆිඩන්ස් එක හොඳයි. කොන්ෆිඩන්ස් එක ටූ මච් නිසාද කොහෙද? වාට මියුසික් ට්‍රැක් එකට මියුසික් පිච් එකට වාට මේ සමහරවිට මිස් වුණා කියලා මට හිතෙනවා. ටෙන්ෂන් එක දෙනම අතපසු වුණා කියලා මට හිතෙනවා. අපි බලමු ඉස්සරහට සුබ පතනවා.
4: ගොඩක් ස්තුතියි සර්.
5: විශාරද දිලීපලියනගේ ඒ රසිල වණිගසේකරගේ අදහසට එකග වෙනවද?
6: ඔව් මං කැමති ඒක තව ටිකක් මෙහෙම නිවැරදි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. මේ සොංග්ස් සාමාන්‍යයෙන් අපි දන්නවා හැමෝම ඩැඩි බෑන්ඩ් එක කියන්නේ එනර්ජටික් බෑන්ඩ් එකක්. මේ වගේ සොංග්ස් ඇත්තටම අපිට ඇහෙනකොටම ඇහෙන්නේ පොඩි කොන්සර්ට් ෆීලිං එකක් තමයි අපිට එන්නේ. එතකොට කොන්සර්ට් ෆීලිං එකකට එද්දී එතන තියෙන්නේ මේ අර මිනිසුන්ගේ හදවතට ගායනා කරනවත් එක්කම ඕල්රෙඩි තමන්ගෙම ජවයත් එක්ක යන ඒ ගැම්ම. මං හිතනවා එක තැනකදී ඒ ගැම්ම මුල ආවා, ඊට පස්සේ මැදදී ආයි පොඩ්ඩක් ඒක සොෆ්ට් වුණා, ආයිට පස්සේ පොඩ්ඩක් ඒ ජවය ගන්න හදනවා, එහෙම එහෙම පොඩි තුලනාත්මක ගතියකින් ගියා කියලා. මම හිතන එකම එනර්ජි එකකින් ඒ සින්දුව ගායනා කරන්න පුළුවන්කම තිබ්බනම් හොඳ තරඟයක් අපිට ඉදිරියට දෙන්න පුළුවන් වෙයි කියලා. සහ රෙසිල් කිව්වා වගේ අර පිචින් වල පොඩි අඩුපාඩු තැනුත් තිබ්බා අපිට. මම හිතනවා ඉදිරියට යද්දී අපිට

0: හොඳටම තේරුණා. ඇත්තම ගරු කරනවා විනිශ්චය මණ්ඩලයේ මේ අදහස් වලට. ගොඩක් ස්තුතියි ඒ අඩුපාඩු පෙන්ලා දුන්නාට. කොහොම හරි අඩුපාඩු ටිකත් අනිවාර්යයෙන්ම හදා ගන්නවා.
1: කොහොම වුණත් අපේ ප්‍රාර්ථනාව නම් ලක්කඩ ගෝල්ඩන් වොයිස් එකක් වේවා කියන ප්‍රාර්ථනාව.
0: ගොඩක් ස්තුතියි වගේම ක්‍රූ එකේ හැමෝටමත්, විනිශ්චය මණ්ඩලයේ හැමෝටමත්, ඒ වගේම ලක්කඩ කාර්ය මණ්ඩලයේ හැමෝටමත්. මේ වගේ තරගයක් සංවිධානය කරාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
1: ඔව්. අංක 5221 කින් තරඟ වැදුනේ
2: නුවර සිට පැමිණි රෝෂිත ප්‍රනාන්දු. අපි නම් තව දවසක මුණ ගැහෙනවා.
1: ඔව්. ලක්කඩ ගෝල්ඩන් වොයිස්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP Hadhana. ඔබත් අදම NLP Hadhana බලාගන්න.
2: හවස 3:00 වෙනාඩි 2:00.

0: අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
1: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: Golden voice. Run, Soraya. Rattaran, Handak.
1: අපි හොයාගෙන යමින් ඉන්නේ මේ නේ.
0: හොයාගෙන යමින් ඉන්නේ ලේසි නෑ. ඉතින් රටවටේම මේ එන මූලික තරගයත් එක්ක එකතු වෙන මේ පිරිස දැක්කහම මම නම් හිතන්නේ මේ තරගයේ හිතන තරම් ලේසි නෑ. ඒ වගේම විනිශ්චය මණ්ඩලයත් ලේසි නෑ. හැබැයි හරියට තෝරගත්තොත් එයා රට හොල්ලනවා.
1: ඒක ඇත්ත.
0: ඔව්.
1: මේ දක්ෂයන්ගේ හඬ අහන් හිටියාම ඒක අපිට සක්සුදක්සේ පැහැදිලි.
0: හරි. දැන් ඊළඟ තරග කරමු.
1: අංක 34856 තරග වදින්නේ චමරි කඳනාරච්චි.
0: චමරි කඳනාරච්චි. කඳනාරච්චිලා නම් උගාක් දෙනෙක් හිටියා. කඳනාරච්චිලා සහෝදර හතර දෙනෙක් හිටියානේ. ටියුඩර් කඳනාරච්චිගෙන් පටන් ගත්තා මෙහෙම හිටියානේ.
1: චන්ද්‍ර කුමාර් කඳනාරච්චිගෙන් නේද?
0: කඳනාරච්චි ආදිවාසීන්. අපි දැන් චන්ද්‍ර කුමාර් තමයි අතින් උගාක් ජනප්‍රිය ගීත ගායනා කළේ. මම ඒ තෙන්නේ ඉස්සෙල්ලා දැන් මේ කල්පනා කළේ එහෙම ඥාතිකමක්වත් තියනවද කියලා.
2: නෑ
0: ඥාතිකමක් නෑ. මේක මේ කඳනාරච්චි තමන්ගේම ශක්තියෙන් තමන්ගේ ගමනක් යන කෙනෙක්. හරි. කියන්නකො.
1: තොරගත ගීතය
2: මල් මල් hina.
0: සින්දු කියන්න කොහොමද යමුනේ? මොනවද දැන් කරන්නේ?
2: දැන් මම බෑන්ක කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ මියුසික් කරා. ඕලෙවල් එනකම් විතරයි. හැබැයි ඉස්කෝලේ යනකොට ඒ තියෙන හැම මියුසික් අයිටම් එකකටම ඇක්ටිව්ලි පාටිසිපේට්
0: කරා. ඔය ඉස්කෝලේ
2: අනුලා විද්‍යාලේ.
0: නුගේ කොට අනුලා විද්‍යාලේ. අනුලාවියක්. හරි. එතන
1: කොහොමද මේ
0: සංගීතයේ සම්බන්ධ?
1: අපේ තරඟ ගැන දැනගත්තේ කොහොමද?
2: මම කායකේ හැමතිස්සෙම දාලා තියෙනේ ලක්හඬ.
0: ඒක හැමතිස්සෙම දාලා තියෙන මොකක් කර හේතුවක් තියෙනවද?
2: සින්දු අහන්නම තමයි ඇත්තටම වැඩියෙන් යන වෙලාවට ඒ ප්‍රෝග්‍රෑම් එකක් යනකොට ඒක අහන්න කැමති හින්දා ඇත්තටම වෙන channel එකක් දාන්නේ
0: නැහැ. ආ. දැන් ඒකම තමයි. දැන් අද තෝරගන්න ගායනා කරන්න.
2: ශලි වයිජන්ත මහත්මයා.
0: අපච්චේ මෙච්චර ශිල්පිනියන් ඉඳලා ඇයි මේ ෂෝලිගේ ගීතයක් තෝරගත්තේ?
2: ගීතයට ආසයි.
0: ගීතයට ආසයි. එළ ඇගේ ආසාව මේ ගමනේ උත්කෘෂ්ඨය කරා යන්න ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන චමරි කඳනාරච්චි.

0: voice.
1: හැබැයි චාමි, ඒ හිනාව නම් මල් මල් මල් හිනාවක්. ඒකෙන් මට කියන්න පුළුවන් වැඩේ බොහෝ දුරට ගොඩදාගෙන තියෙනවා
2: කියලා. තියෙනවා කියලා නේ. හිතේ බයත් අඩු වෙලා අනේ පොඩක් චකිතෙන්න ආවේ. දැන් හැබැයි සින්දු කියලා ඉවරයිනේ.
1: මෙච්චර වෙලා හිනා වුණේම නැහැ. දැන් තමයි මල් මල් හිනා පේන්නේ.
2: ඒකද?
1: මොකද හිතන්නේ?
2: ඔව්, ගීතයට සමවැදුනාම හිනා වෙන්නත් මතක නැති වෙනානේ සමහර ලාට.
1: දැන් තමයි රිලැක්ස් වෙන්නේ.
2: ඔව්. විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: චමරි, ඇත්තටම මේ හොඳට ඉදිරිපත් කිරීම කරා. මං හිතන මුලදී පොඩ්ඩක් පොඩි ටෙන්ෂන් එකක් තිබ්බා. අන්තිම වෙනකොට, අන්තිම වර්ස් එකට වෙනකොට පොඩි ආවා ගැම්ම. මං හිතන මුලදීම ඒ ගැම්ම පොඩ්ඩක් තිබ්බනම් තවත් හොඳයි කියලා. පොඩි වෙන්න මෙහෙම කෑල්ලක් මං කියනවා. අපි දැන් පිචින් ගත්තොත්, පිචින්ද මේන්ම කෑල්ල මේකේ, පිච් එකට සිං කරන එක. ෆීමේල් කෙනෙක් මේල් වොයිස් එකක් සිලෙක්ට් කරගත්තී සැලකිලිමත් විය යුතු ලොකු කාරණයක් තියෙනවා. මොකද මේල් අයගේ වොයිස් එක ලෝ එකේ ඉඳන් හයි කියද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ අපේ වොයිස් එකට ඇවිල්ලා නෝමල් සිං කරනකොටම ඕගොල්ලන්ගේ වොයිස් එක ඔටෝමැටික් හයි වෙනවා. මොකද ඕගොල්ලෝ ඉන්නේ පිච් එක පැත්තෙන් බැලුවොත් අපිට වැඩිය නෝට්ස් 12ක්ම උඩින්. මං හිතනවා ඒක මේ ගීතයට පොඩ්ඩක් බලපෑවයි කියලා. හයි පිච් එකේ සිං කරනකොට ආගේ නෝට්ස් ටික ආවේ නැහැ. ඒකින්ද ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මීට පස්සේ, ඒ කියන්නේ මොකක් හරි තරඟයකට හරි මේ තරඟෙන් ඉදිරියට යනකොට හරි සිලෙක්ෂන් එක, සොන්ග් සිලෙක්ෂන් එක සෑහෙන වැදගත්. මං හිතනවා මේ තරඟේ සොන්ග් සිලෙක්ෂන් එක තව ටිකක් ඔයාට වා කන්ෆර්ටබල් කරගන්න පුළුවන් කෑල්ලකට ගන්න තිබ්බා කියලා. සුබ පතනවා ඉදිරියට.
1: නේද? පිරිමි හඬ ගෑනු හඬ කියන්නේ ඔබේ සංකේතයන් අතර ලොකු වෙනසක් තියෙනවනේ. ඒක හරි. නමුත් වාසයි ගීතවලට. එන අපේ සුබපැතුම් මේ අරගෙන ඊළඟ තරඟ වටේදී හමු වෙන්න ප්‍රාර්ථනා කරමු. සිකුරාදාට තත්ත්වය මොකද්ද කියලා බලාගන්න පුළුවන්.
2: බොහොම ස්තුතියි. ඒ තරඟ අංක 34856 තරඟ වැදුනේ චමරී කඳනාරච්චි.

0: සමරිගේ ගීත ගායනයන් එක්ක නේද රටම කුළුමත් වෙලා ඉන්න වෙලාවේ මේ ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්න වෙලාවේ පුංචි විරාමයක් ඕන.
1: ජයග්‍රහණී සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය නක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: හවස 3:43 වෙනාඩි 43.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
6: ඉහින් දාල මෙහින් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි වැඩි.

0: සෑවට ගින්නා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙන් ඔයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී දහයට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
6: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
5: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
7: මෙහාන ජයි ලොකුපුතාගේ ශංගලිත් එක්කනේ. එයා මේ වෙලාව කිසිම රණ්ඩුකට පැටලෙන්නේ. ඔයා බයවෙන්න එපා.
8: මට බය ශංගලිත් එක්ක ගිහින්ද තමයි. ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
9: තිමිර උඩල් මත අධ්‍යක්ෂණයක්.
10: මගේ අනාගතය විනාශ කරන්නද හදන්නේ වීරි?
11: මේ ළමගේ අනාගතය විනාශ වෙන්නේ ජය වික්‍රමේ බෞද්ධ සම්බන්ධු. මං හදන්නේ ඒක නවත්ත. ඒ? යනවාකට? මේ ගඳු මාරු කරගන්න.
10: නෑ චූටි යන්න වැඩට
9: සතියේ දිනවල රාත්‍රී 8:30ට

0: 낙한의 골든 와이스.
1: සතිය දිනවල සවස එකේ සිට හතර වෙනකන් ලක්කඩහන් ඉන්නවා නම් ඔබට ලක්කඩ ගෝල්ඩන් වොයිස් කියන දැන් කනේ තියෙන වැඩසටහන සඳුදා සහ බදාදා දිනවල අපේ තරගකරුවන්ගේ සුපිරි ඉදිරිපත් කිරීම අහන්න පුළුවන් වගේම ඔවුන්ට ලැබෙන විනිශ්චය ඒ සතියේම සිකුරාදාට ඔබට අහන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ වෙනකොට අපි තවත් තරගකරුවෙක්ට අවස්ථාව ලබා දෙන්න සූදානම් ඉන්නේ සුරේ. මේ අංක 35559.
2: අංක 35559 න් තරඟ වදින්නේ මේ බණ්ඩාරවල ඉඳලා ආපු අපේ තරංකරුවෙක්. ඉතින් යාගේ නම තමයි ගැමුණු මේනක නේද? හරිද මං කිව්වා?
3: හරි. ආ
2: ගැමුණු මේනක තියා බලපුවාම පේනවා නිකන් සංගීතයේ සහ වේදිකාව මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා නේද?
3: සංගීත කණ්ඩායමක මගේ සංගීත කණ්ඩායමක් පොඩියට කරනවා. ඒ අතරේ මං ගීත ගායනා කරන්නත් යනවා වේදිකාවල සාමාන්‍යයෙන්.
2: කොහෙද ওই සංගීත කණ්ඩායම තියෙන්නේ?
3: ඒ බණ්ඩාරවලම තමයි.
2: හල්දමුල්. බණ්ඩාරවෙලමයි.
3: ඔව්.
2: කොහෙද බණ්ඩාරවෙල?
3: කළුපාන.
2: කළුපාන. කළුපාන කිව්වට ඉතින් ඔය බණ්ඩාර වෙලට තවරිය පල්ලෑයෙන් තියෙන්නේ නේද? අල්දු මුල්ල කළු පහන බෙරගල හපුතලේ බණ්ඩාර වෙල. හරිනේ කිව්වේ?
3: හරිනේ මාත්.
2: ඔව්. ඔව්. ඔබ අපිත් එහෙම තමයි කොළඹ කියලා කියන්නේ.
3: ඔව් දුරයි කියන්නේ.
2: හරි මේ ගැමුණු වේනක කිව්වම දැන් ඕක මේ කවුරුර කිව්වේ නැද්ද ඔය නම සංගීතේ හරියන්නේ නැහැ ඔයාලට වෙනස් වෙන්න ඕනේ කියලා.
3: නැහැ කොහොමද කියන්නේ මමත් හිතුවා ඒක ටිකක් වෙනස් නමක් නේ ඒක හරියන්නේ නැහැ කියන එක. හැබැයි මගේ යාළුවා ඊට පස්සේ මට නිතරම ගැමා කියලා කියනවා. ඉතින් ඒක නිසා මම ඒ නම පාවිච්චි කරනවා.
2: අනෝබයි ගැමා. ගැමා දැන් අද ගායනා කරන්න සූදානම් වෙන ගීතේ මොකද්ද?
3: අද බයිලා ගීතයක් තමයි ගායනා කරන්නේ.
2: ඒ කියන්නේ ස්ටේජ් එකේ බයිලා ගීතමද ගායනා කරන්නේ?
3: බයිලායි අලුත් ගීතත් ගායනා කරනවා.
2: ඒ කියන්නේ සංගීත කණ්ඩායමේ ඔබ ගායනා කරන විතරද එහෙම නැත්නම් වයනවා?
3: මම කලින් වාදනය කරා ඔක්ටෝපැඩ් වාදනය කරා. ඊට පස්සේ මම ගායන වලට තමයි දැන් ඉන්නේ.
2: හරි. එතකොට ගැමා මොකද්ද දැන් තෝරගෙන ගීතේ?
3: කොවුලවගේ ලව් සින්දුම
2: එම්.එස්. ප්‍රනාන්දු ලියා රචනා කරන නේද සංගීතවත් කළ ලස්සන ගීතයක්. කෝල වගේ ලව් සින්දුම
3: කියූපේකාම.
2: හරි කොහොමද කමන්නේ? එහෙනම් අපි ලව් සින්දු කියමු.
3: කියලා බලමු.
2: ඉඳලා ඉඳලා රිදම් එකක් එකතු වෙන්න බෑ මේ ගිනිමත් දහනේ මේ නේද ලක්කන ගෝල්ඩන් වොයිස් අපි ඔබට සමීප කරනකොට.
1: වෙනසක් කරන්න අපි අවස්ථාවක් ලබා දෙනවා. අංක 35559 මේ තරඟ වදින්නේ බණ්ඩාරවෙල සිට පැමිණි ගැමුණු මේනකා.

0: බණ්ඩාරවෙල ගැමා ගැම්මට කිව්ව සින්දුවක් චාවි.
1: මොකද හිතෙන්නේ ගීතයට සාධාරණ කරන්න පුළුවන් වුණා කියලා හිත විශ්වාසයක් තියෙනවද?
2: දුරට විශ්වාසයක් තියෙනවා.
0: ඉතින් බලමු බලමු.
2: ඔව් ඒක තමයි.
0: තරංග හැගුණේ මේ තරංගයකට සින්දු කිව්වා කියලා නම් නෙමෙයි. ඈ ස්ටේජ් එක මේ අපිට නේද? එයාගේ පුරුදු ශෛලියෙන්ම ඇදලා ඇරියා කියලා.
1: බලමුද ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා.
0: සංගීත නිපුන් රෙසිල් වණිකසේකර අපේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරනවා.
3: ගමනු අත්‍යවම ලොකු උද්‍යෝගයකින් ගීත ගායනා කරා. සහ මට හිතෙනවා මං පර්සනලි විශ්වාස කරනවා ඔට ඔටිඩියේ තවදුරටත් වෙනස් ආකාරයේ ශානරම් වලට යන්න පුළුවන් කියලා. අපි බලමු අපි ඊළඟ වැඩේට තේරෙනවද අපි තවත් ශානරයක ගීතයක් තෝරගෙන අපි උත්සාහ කරමු.
0: ඔව්.
1: විශාර දිලීපලේන කියලා බදින මිනිස්සු.
4: මං හිතනවා ගැමුණු මේ සම්පූර්ණ ඕඩියන්ස් එකම කුල්මත් කරා කියලා මේ ගීතෙන්. පිචින්, බ්‍රීතින්, ටෝන් සිලෙක්ෂන් මේ හැම එකම පර්ෆෙක්ට් නියමට තිබ්බා. දැන් සින්දු හොඳට කිව්ව එක නෙමෙයි මං හිතන්නේ චැලෙන්ජ් එක වෙන්නේ ඊළඟට මොකද්ද තෝරගන්නේ කියන එක. මොකද අපි දැන් ඉදිරියට යන වටවලදී තමන් කොහොමද වෙනස් ආකාරයකින් ඉදිරිපත් වෙන්නේ කියන එක මං හිතනවා රෙසිල් හොඳ ඔයාට ටිප් එකක් දුන්නා. වෙන ශෛලියක ගීතයක් බැලුවා නම් හොඳයි කියලා. අපි බලමු කොහොමද ඔය චැලෙන්ජ් එක ගන්න කියලා. මම කැමතියි ඔය ඉදිරියට යනවා.
2: Thank you.
0: බණ්ඩාර වෙලේ ඉඳලා මේ තරඟෙට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා කවුද කිව්වේ?
2: ඒ කියන්නේ මම ගොඩක් ආසයි ඉතින් තරඟ වල ඉදිරිපත් වෙන්න. ඒ වගේම මට දැනගන්න ලැබුණේ මං ලොතරැයියක් ගන්න යනකොට එතනදී මට මේ අහම්බෙන් කනට ගැටුණා. ඊට පස්සේ මම බොහොම අමාරුවෙන් හොයලා තමයි
0: ආවේ. බණ්ඩාර වෙලේ ලොතරැයි කූඩුවේ දාලා තිබුණු
2: ලක්කඩ.
0: බැරි වෙලා දිනුවොත් ඒ මනුස්සයර සලකන්න ඕනේ.
2: අනිවාර්යයෙන්ම.
0: හරි හරි හරි. එනවා වැඩි ජය වේවා. අපි ඉක්මනින් හමු වෙමු. වා දිනලද පෙරදිනාද ඉස්සරහට යනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ලබන සිකුරාදා වැඩසටහන නැත්තම් ලක්කඩ ගෝල්ඩන් බොයිස් ආගෙන හිටියෝ.
1: අපි සමුදෙනවා තරඟ අංක 35559 න් තරඟ වැදුණු බණ්ඩාර වෙල සිට පැමිණි ගැමුණු මේනකට.
5: ලක්කඩ ගෝල්ඩන් බොයිස් දශක තුනක අභිමානයේ සමග ලක්කඩ අපි ආරම්භ කළ නවතම රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් බොයිස්. එමනම් ලක්කඩ ගෝල්ඩන් බොයිස් මීළඟ පියවර සමගින් නොවැරදීම අපි හමුවෙමු ලබන බදාදා සවස 1. ඔබේ සීන හඹා යන වේදිකාව ලක්කඩ ගෝල්ඩන් බොයිස්.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Dekhya, Sureke Mumakatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Dekhya මීළඟ වැඩසටහන.
2: සැප්තැම්බර් 15 විල්ගමුව මරාක මහා විද්‍යාලය විල්ගමුව.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය Dekhya සුරේකිමු මගතොට.
5: David Peers Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
6: Mama thamai kella Misha
7: Man ape malli gethaham manita katha karanna Da mama hida ganna yane Malli Ota mon hari oneda
8: Narge
7: Na Man kar mon hari onnam mata kiyanne kiyala
8: නිමන්ත
2: ප්‍රසාර නිර්මාණයක් මීෂා
7: නැගිට පම්බම් ඒ නැගිට ඔය ඇඬුව ඇති ඈ මොකද්ද මේක නැගිටින් මට උඹට කියන්න දෙයක්කුත් තියෙනවා කමනේ උදේටම කියනවා දැන් ඔය ඔළු ගිඩු දෙන ප්‍රශ්න ටික ඇති ඒකයි
2: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න

0: 98.5 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vela Vipassaru 4

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ නයිට් එරෙහිව සිදු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අල්ලස දූෂණ ඩාස්තිට එරෙහි පුරවිසි බලයේ සභාපති කාමර තුෂාර මහතා අල්ලස් කුමසම් වෙත කැඳවා තිබුණා. ප්‍රකාශයට පැමිණි අවස්ථාවේදී කාමර තුෂාර මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වුවා.
6: 2026 8/6 වන දින අක්කර 135කින් යුත් තේවත්තක් යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මුස්ලිම් පුද්ගලයන් 3 දෙනෙක් යොදා අයිතිකර ගැනීම පිළිබඳව අපේ සංවිධානයේ නිර්නාමික මෙන්න මේ ලියකියලි අපිට ලැබුණා. අන්නේ ලියකියලි වලට අනුව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ කොට්ටාසයට අපි පැමිණිලි කරා. මේක සත්‍ය අසත්‍යතාවය හොයන්න ඕන. අපි කියන්නේ සත්‍ය වශයෙන්ම මෙන්න මේ අක්කර 135ක ඉඩම අපිට එවලා තියෙන පැමිණිල්ලට අනුව යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන දෙද අයියල මල්ලිලා වක්‍රාකාරව මෙන්න මේවා අත්පත් කරගෙන තියෙනවා නම් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පටන් ගන්න කියලා තමයි දැන් මේ විමර්ශනයේ ශනිකව පටන් අරන් තියෙනවා. මේවා දීර්ඝ විමර්ශනයක් කළා මේකේ සත්‍ය අසත්‍යතාවය සොයා ගන්න ඕන.
0: සෞදි අරාබියේ සහ හොමුස් සම්දු සද්ද ආශිත වෙලවෝ නව ප්‍රහාර හේතුවෙන් ලෝක විදුලිපලේ බොරතල් බිල ගණන් සිට තුනකට ආසන ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ මතුව ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයීම සම්බන්ධයෙන් යළිත් අවිශ්චිතතාවක් මතුව ඇති බවයි. හෝමු සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙසයි සැලකෙන්නේ. එහි නාවික ගමනාගමනයට බහතා එල්ලවෝහොත් ලෝක විරුදපලේ තෙල් මිල තවදුරටත් ඒලියා හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාරමාරුවේමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
1: සුපකවනක් පරිස්සමින් කිහිපෙන්න.
2: Evening drive with Chamit and Charu.
3: Sama anugrahaya.
4: Mama nanda maram relax.
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
8: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුවා
9: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
10: ලකන රේඩියෝ

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0

0: Evening Drive with Chamit and Charu.
1: හතරයි විනාඩි 10 වෙනව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
2: සුබ සන්ධ්‍යාවක් ගුඩ් ඊවනින් කොහොමද
1: ගුඩ් ඊවනින් ගුඩ් කියන්න පුළුවන් මොකද දන්නවද
2: රයිට්
1: ටිකක් වහිනවලු වටේ පිටේ ලස්ස නැතුව නිකන් වේලි වේලි හිටිය කට්ටියට අනේ අපෝ ඒ දෙයියනේ
2: වහිනවා වැහි පොඩක් වැටුණා කියලා කියන්න පුළුවන්
1: ඔව් දැන් ඔන්න ආයිමත් ශ්‍රී ලංකාව අවට බුදු කලාපේ කැළඹිලි ස්වභාවයක්
2: අපිට දැක්කට පුළුවන්
1: තියෙනවා කියලා කියනවා.
2: රයිට්.
1: ඒකත් එක්ක වැසි තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් අද මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයන් සමහර ප්‍රදේශවලට ඇදහෙනවා කියලා තියෙනවා.
2: ඔව්.
1: හෙටත් මේ තත්ත්වය තියෙනවා කියලා තියෙනවා.
2: යස්.
1: අපි විස්තර පස්සේ කියන්නම්.
2: හහ්.
1: මේ පටන්
2: ආව ගමන් ඔක්කොම කියන්න එපා. එතකොට කිසි අගයක් නැහැනේ.
1: ආව ගමන් කියන්න හිතුවේ මොකද දන්නවද?
2: හහ්.
1: සමහර පැතිවලට මේ වහිනවලු දොඹ සූරණ වැසි.
2: ආහ්.
1: එනකොට කෑගල්ල.
2: ඔව්.
1: ඒ පැත්තට වෙන්න.
2: එතකොට
1: මේ සමහර ප්‍රදේශවලට හොඳටම වහිනවා මේ වෙලාවේ.
2: ඕකේ.
1: කොළඹට නම් තවම ලොකුවට වැස්සක් නැහැ.
2: හරි.
1: මේ වටෙම අඳුරු කරලා තියෙන්නේ.
2: ආහ්. කොයි වෙලේ වහීද දන්නේ නැහැ.
1: හරියට 4:30 වෙලාව දීලා තියෙන්නේ. ඔෆිස් ඇරෙන වෙලාව
2: ඉවර
1: වෙලා යන වෙලාව බස් වලට නගින්න බැරි වෙන්න බයික් වල යන ආයතේම
2: යන්නම
1: බැරි වෙන්න ට්‍රැෆික් එක හදලා ඔක්කොම ජෑම් කළා
2: එහෙම
1: කරන්න බලාගෙන 4:30 තමයි වෙලාව දීලා
2: තියෙන්නේ
1: රෙඩි වෙනවා දැන්
2: ඇඳුම්
1: අඳිනවා වටෙන් කොටු කරගෙන එමින් ඉන්නේ.
2: ආහහ.
1: ඒ නිසා මේ දැන් එළියට බහිනවා නම් අද කුඩේ අරන් ආවේ නැත්තම් sorry.com.
2: හරි.
1: කුඩයක් එහෙම අරන් ආව නම් දැන් ලෑස්ති කරගන්න ඒවා.
2: හැබැයි මෙහෙමයි. දැන් මෙච්චර කාල පොඩක් වැස්සේ නැහැනේ. අම්මෝ අවුෙන් ලාඩියයි රස්නේ කියන හිටියේ. ඉතින් එක අතකින් පොඩක් සතුටු වෙන්න පුළුවන්නේ.
1: සතුටු වෙන්න පුළුවන්. තෙමීගෙන ගියත් මේව වහින එක හොඳයි කියලා හිතනවා රස්නේට.
2: එහෙම හිතන්න. මම කියන්නේ.
1: රස්නේ දැනනකොට කියනවා.
2: හරි. දැන්
1: අම්මෝ රස් මොන අවුද්ද මේක? ඔච්චර වැස්සත් කමන්නේ නැහැ අපේ තෙමි ගියත් මේ රස්නේ උල ගන්න බෑ කියලා.
2: දැන් ඉතින් හරි.
1: දැන් හරි. දැන් අපි ඔෆිස් එකෙන් සමහර වෙලාවට කුඩයක් ඔය කවුරු හරි ගෙනල්ලා මුල්ලකින් එහෙම තියලා දෙනව නම්.
2: හරි.
1: සංගීත පුරුදු තරගේ වගේ ඉස්සර වෙන කෙනා
2: දිනු
1: කුඩේ අරන් යනවා.
2: ඒක
1: සවා ට්‍රයි කරලා බලන්න හෙට ගෙනත් දෙන්න බෑ අරන් ගියාට ගමන්.
2: නැත්තම් ඒ ගුරෙම්ම කුටි කන්න වෙයි.
1: 4 විනාඩි 13 වෙලාව ඉවිලින් ඩ්‍රයිව් එක හවස 6 මාර වෙනකන් ලස්සන සින්දුවක් අහගෙන ආදත් ආට ඉන්න පුළුවන්කම තියෙනවා.
2: ඕකේ.
1: ඉන්නේ කොතනද වුණත් FM 93.5 FM 93.5 අපි වහන්න පුළුවන්. ඒ වගේම www.lakhanduradio.lk අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් ලෝකේ ඕනම තැනක ඉඳගෙන අපිත් එක්ක සෙට් වෙන්න පුළුවන්කම තියෙනවා.
2: අද මේ සතියේ වැඩ ටික අපි පටන් ගන්න හදන්නේ ආට පුළුවන්කම තියෙනවා. අද 14 වෙනිදා මේ පැතරෙන්න පුළුවන්කම තියෙනවා. 6 හවස 6 මාර වෙනකම් ඉවිලින් ඩ්‍රයිව් එක අපි ඉන්නවා. ඒ ඉන්න ගමන් ආට පුළුවන්කම තියෙනවා මේ පැතර වෙනද වගේ මො මැසේජ් එකක් එවන්න WhatsApp එකට 0703 93 5 93 7 0703 93 5 93 7 ට ආගේ WhatsApp message එක තනියම නෙවෙයි කට්ටියක්ම එකතු කරගෙන මේ පැතරේ වන්නා

0: දෙකට
1: ලක්කඩ ඊවෙනින් ට්‍රයි
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. තනට තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011-286-1031, 011-286-1011, ෂණික ඇමතුම් 19,600.

0: ලකන්න රේඩියෝ ITN
1: 4 විනාඩි 21යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,50,000 සහ 25,000

0: අපි ගිය සිකුරාද කිව්වනේ දැන් නිවාඩු දවස් දෙකත් ප්ලෑන් කරලා වැඩ කරන්න, ටිකක් කලින් නැගිටලා තියෙන වැඩ ටික බැලන්ස් කරගන්න. ඒ වගේ උපදෙස් දුන්නානේ.
1: ඔව් කරාද.
0: කරාද?
1: කරාද? කරාද කරාද ඵලදායි විදිහට ප්‍රයෝජනේ ගත්තද?
0: ගිය සිකුරාද ආවා ගියා, සෙනසුරාදිරිද දන්නේත් නැහැ, ගෙවිලා ගියා.
1: අහහ ප්ලෑන් කරන්න තරම් වෙලාවක් තිබ්බෙත් නැහැ.
0: තිබ්බෙත් නැහැ. නැගිටිනකොටම 9යි.
1: නමයට නැගිටින අන්තම පුදුමේ.
0: ආ සෙනසුරාද 9යි නැගිටිනකොට මොන ප්ලෑන් කරෙල්ලද්ද?
1: ඕකත් ඉතින් ඔහි ගත වුණ ලබන සතියේ ඉඳන් බලනෝ.
0: 9යි ඊට පස්සේ නැගිටලා තේ එකක් කෙම බොන්න ගියා. ඊට පස්සේ
1: පොඩ්ඩක් ඔහේ කතා කර කර හිටියා.
0: 10යි. ඊට පස්සේ ඔය පොඩ්ඩක් ගියේ එහෙම අතුපතු ගාලා එහෙම කරන 12යි.
1: හරි. දැන් පොඩ්ඩක් නාගත්තා.
0: නාලා කාලා ඊට පස්සේ පොඩ්ඩක් ආ නිදිපත ගතියක් ආවා. 5යි නැගිටිනකොට.
1: ඉතින් කොහෙද ප්ලෑන් කරන්නේ?
0: දවස ගෙවිලා ලස්සනට. කිසිම අමාරුවක් නැතුව.
1: හරි.
0: හොඳට ප්ලෑන් කරලා තියෙනවා.
1: ඒ නිවාඩු කට්ටියට වැඩ කරන කට්ටිය වැඩ ටික කරා. අපි මේ කතා කරේ නිවාඩු ගත්ත කට්ටිය.
0: දැන් මෙහෙමයි ඉතින් නිවාඩු ගා කියන්නේ මේ දැන් සෙන්සුරාදීර්ද වැඩ කරන අයටත් නිවාඩු දවස් කොහෙන් හරි හම්බ වෙනවනේ. ඒ කට්ටියත් ඔය සැතේම තමයි ඉතින් ආපුතු කියලා.
1: අපි නොදන්නවේ.
0: යාලේ වුණාට කියන්නේ වීකෙන්ඩ්ස් නිවාඩු අයට.
1: හරි.
0: අපිට කොහෙද ඉතින් නිවාඩු?
1: සතිය මැදනේ අපිට.
0: අනේ එහෙම නේ. අපිට නිකන් නිවාඩු නෑම වගේ කතා කරන්නේ.
1: රයිට්.
0: පිට නිවාඩු නෑනේ ඉතින් අපි. සපිසේන සුරාදිරිදත් අපි වැඩනේ.
1: ඕකේ.
0: කියලා කියන්නේ.
1: ඔව්.
0: හැබැයි යාලේ වැඩි මේ හොඳට නිවාඩු ගන්න සතිය
1: මැද. සතිය මැද. හරි.
0: එමෙයන් තින්නවා.
1: අපි
0: තින්නවා.
1: ඕකේ. නෑ නෑ. මොනා කියනවද
0: මට? අපි තින්නවා කියලා කිව්වේ.
1: අපි තින්නවද?
0: එහෙමයි ඉන්නවා. කියන්නේ සෙන්සුරාදිරි දින නිවාඩු ගන්නවද?
1: හරි.
0: මේ සෙන්සුරාදිරි දාලා නිවාඩු වෙන්නේ.
1: අහහ.
0: එහෙම කියලා කියනවා.
1: ඔව්.
0: හැබැයි යාළට සතිය වැඩ නිවාඩු තියෙනවා. ඒව කතා කරන්නේ.
1: ඒව කතා කරන්නේ අරගෙන තමයි කතා කරන්නේ.
0: රයිට් අප් මදා කරන්න ඕන. දැන් නිවාඩු දවස් දෙකේ හොඳට කැම ටිකක් එම හදාගෙන කන්නේදී.
1: ඔව්.
0: නිවාඩු පාඩුවේ ඉන්න නිසා.
1: අහහ.
0: කැම වේලට විජේ නිෂ්පාදන එකතු කරගන්න අමතක කරා නම්.
1: හරි.
0: ඔයා කාලා තියෙන්නේ
1: මොනාද?
0: හරි කෑමක් නෙවෙයි.
1: නෙවෙයි.
0: රස කෑමක් නෙවෙයි.
1: ඕකේ.
0: රස
1: ගුණ.
0: ඔව් රස කරගනිප එකක් කෘතිමව.
1: ඔව්. රසය කියලා කෑවා.
0: ඔයා රසය කියලා කෑවා.
1: එහෙම
0: නැතුව කෘතිමව රස කරගත්තේ නැති රසවත් කෑම වෙලක් ඔයා ගන්නව නම් විජේ නිෂ්පාදන එකතු කරගන්න ඕන.
1: ඕකේ.
0: ලංකාවේ අපේ මහ පොළවේ හැදෙන වැඩෙන ගස්වල එතකොට මේ තුන පහ ටික එතකොට මිරිස් කුඩු ටික කහ කුඩු ටික මේ දේවල් හදන්න ස්වභාවික නිෂ්පාදන පෙළ තමයි මේ මහ පොළවේ හැදෙන ගන්නෙ. අරගෙන තමයි විජේ නිෂ්පාදන සකස් කළ ඔබ අතර එන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ විශ්වාසය නරගන්න කියලා. පොඩි කාලයක් නෙමෙයි 30 වසරක් වාරිභෝගික විශ්වාසය ඉහෙලින්ම රැකපු ආයතනයක් කියන්න තමයි විජේ නිෂ්පාදන කියන්නේ.
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ගැන කියනකොට ඉතින් කැම වෙල රස කරගන්න, ගුණ කරගන්න, පෝෂණය කරගන්න මේ හැම දෙයකටම විජේ නිෂ්පාදන එකතු කරගන්න ආට පුළුවන්කම තියෙන විජේ කොළබර ටික. ඕනම ගෘහණියක් කැමති ගෙදර අයට කැම ටික රසට දෙන්න, ගුණට දෙන්න. ඉතින් එතනදී කැම ටික රස කරගන්න, ගුණ කරගන්න ගෘහණියන් පාවිච්චි කරනම කොළබරු තමයි විජේ කියන නමින් ලැබෙන්නේ. ආට පුළුවන්කම තියෙන ළඟම වෙනසෙන් සුපිරි වෙනසෙන් විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: එවගේම බැංකුවකට යනවා නම් RDB බැංකුව තෝරගන්න කියලා අපි කියන්නේ. හොඳ කාර්යක්ෂම විශ්වාසනීය සේවාවක් ලබා දෙන වගේම ඔබේ මුදලට ඉහළම ආරක්ෂාවක් රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම ඉහළ පොලි අනුපාතයක් ලැබෙන හොඳම බැංකුවක ගනුදෙනු ආරම්භ කරන්න ඒ වෙනුවෙන් RDB බැංකුව තෝරගන්න.
1: දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඒක දැන් ආදානවා. ඉතින් දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා. ඒ විහිදලා තියෙන විශ්වාසයත් එක්ක වගකීමක් තියෙන ආයතනයක් තමයි RDB කියලා කියන්නේ. ස්ථාවර තැන්පතුවක් ආදාගෙන නංගාට පුලංකම තියෙන මාස 3 6 අවුරුද්දක් විදිහට කෙටි කාලිනව දිගු කාලිනව තායෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ආර කරන්න තියෙන්නේ ළඟම තියෙන ශාඛාවට යන්න ගිහින් ඔයාලට අවශ්‍ය දේ එයාලට කියලා අවශ්‍ය සේවාව ලබා ගන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය අගි ස්ථාවර තැන්පත් වල අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාලට ලැබෙන්නේ RDB බැංකුවෙන්.
0: ඩීප් ටෙක් වෝටර් පම්ප් තියෙනවා. එතකොට සෝලා පද්ධතියක් සවි කරගන්නව නම් ඔන්න දැන් පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් තෝරගන්න. ලංකාවේ විශාල ප්‍රමාණයක් යාලා ව්‍යාපෘතික සිදු කරලා දැන් හොඳ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලා අතරට දැන් අරගෙන ඉන්නේ මේ නවතම සෝලා පද්ධතියක්. ඉතින් අරගෙන ඔයාලට අමතර ආදායමක් එක පැත්තකින් ලබා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔයාගේ විදුලි බිලට තිත තියලා හිතේ හැටියට විදුලිය භාවිතා කරන්න පුළුවන් සූර්ය ශක්තියෙන් වැඩ අරගෙන ඩීප් ටෙක් සෝලා පද්ධතියක් ගත්තොත්.
1: ඒ වගේම තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දැන් දාන්න අපේ ගොවි ත්‍රිපුලංකමතින සුවිශේෂී මුලාඩික් මිලාඩු කිරීම එක්ක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. මේ හැමදේම ඩීප් ටෙක් ආයතනයෙන් ඔයාලට ලැබෙන්නේ. කතා කරලා විස්තර දැනගන්න 0711 711 711.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රැසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම

0: නිල්බි හඳහට බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: හවස 4යි විනාඩි 35යි වෙලාව කවුද අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අය ඉන්නේ අපි බලමුද ඉක්මනට.
1: බරදල් පොලින් එස්සේ ප්‍රණාන්දු ඉන්නවා මේ වෙලාව යාව එකතු කරගන්නවා. මුලින්ම අපිට මැසේජ් එකක් දාලා තිනවා සඳ ලංකාවෙන් පූර්ණිමා ඉන්නවා. යාවත් එකතු කරගන්න ගමන් වෙනද වගේ මනුර ඉන්නවා. අනේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා සමන් කුස්තා මේ මැසේජ් එක දාලා තියෙන්නේ බණ්ඩාරගම ඉඳලා. පුතාලා දෙන්නා වගේ මා දුවලා දෙන්නා ඊට පස්සේ අම්මා චාමලී බිරිඳ දිනුෂිකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම යනවා සීෂෙල්ස් පැතර සීෂෙල්ස් ඉඳන් බණ්ඩාරගම ප්‍රදීප් ලංකා ඉන්නවා. වාවත් එකතු කරගන්න ඊට පස්සේ සිතුමිණී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගොඩ කාලෙකින්. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නවා මඩපති ඉඳන් තමරා නිශානි චේතනා ඊට පස්සේ තේජ අවෝර් භාග්‍ය මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. පැතුම් ඔයාවත් එකතු කරගන්නවා.
0: එවගේම තමයි වසන්ත මැසේජ් කළ තියෙන සිද්ධා කහනකතු කරගන්න දීපාලේ වගේම අරුණ නිහාල් ඇතුළු කට්ටියම ඉන්නවා කියලා මීරිගමින් මැසේජ් කරන්නේ. රෝෂිනී යාවත් එකතු කරගන්නවා සිද්ධා කහන්න අපි හැමෝම එකතු කරගන්න කියලා ගිනිගත් හේනින් මැසේජ් කළ තියෙන. එවගේම දීපාලේ වගේම තිලින සම්පත් ඇතුළු කට්ටියමත් ඉන්නවා කියලා වලපණෙන් මැසේජ් කළ තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. දැන් අපි මතක් කරන ඕන විශේෂයෙන්ම ලබන 21 වෙනිදා.
1: හරි.
0: කලින් පොපියුලර් වර්ඩ් සම්මාන රාත්‍රිය පැවැත්වෙනවා.
1: ඉතින්
0: මේ සම්මාන රාත්‍රියේ මොස් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් වල
1: සම්මානය
0: වෙනුවෙන් අපිව නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් ඉවිනින් ඩ්‍රයිව් එකට ඔන්න සම්මානයක් අරන් එන්න
1: වාඩ
0: පුළුවන්කම තියෙන අපිට උදව්වක් වෙන සපෝට් එකක් දෙන්න.
1: අපිට ආදරේ නම් වෝට් කරන්න.
0: වෝට් කරන්න කරන්න ඕන මෙන්න මේ විදියට.
1: හරි.
0: කොහමද?
1: කොහොමද කියන්නවනේ?
0: ආ කියන්න.
1: යන අපේ ලක්කන ඔෆිෂියල් Facebook page එකට ගියාට පස්සේ තියෙන popular awards වලින් post එකක් දාලා උඩම තියෙන pin කරලා ඒකේ තියෙනවා caption එකේ link එක popular awards. ඒකට ගිහින් ආට පුළුවන්කම තියෙන radio category එක select කරන්න. ඊට පස්සේ රේඩියෝ කැටගරි එක select කරාට පස්සේ most popular radio program couple තියෙනවා. ඒක select කරාට පස්සේ ඉන්නවා අපි දෙන්න චමිත් and චාරු විදිහට ලක්කන රේඩියෝ. ඒකට ගිහින් ආට පුළුවන්කම තියෙන vote කරන්න. ඒ vote button එක click කරාට පස්සේ තියෙන පොඩි වැඩක් කරන්න.
0: අන්නේ වෝට් බටන් එක ක්ලික් කරලා ඉවරලා ඊට පස්සේ වාගේ ඊමේල් එකයි ෆෝන් නම්බර් එකයි දුන්නාට පස්සේ ඊමේල් එකට එන OTP එක අරගෙන යලි කලින් තැනට ඇවිල්ලා එතන වෙරිෆයි කරන්න තියෙන තැන OTP එක දැම්මට පස්සේ අපිට වෝට් එකක් එනවා.
1: ඉතින් මේක ලොකුවට හිතන්න එපා. ඔය එක නේද කියන්නේ.
0: ඔව් ලොකු සංකීර්ණ වැඩක් කියලා හිතනවා. මේක වැඩේට ගියාට පස්සේ තේරෙනවා මේමය කරන්න තියෙන
1: කියලා.
0: සිම්පල් වැඩක් කියලා. අපි අපි මෙමෙ කියනකොට හිතනවා අම්මෝ මේක නම් කරන්න බෑ විදු අම්මෝ.
1: මොන හරි නොත් එහෙම.
0: අම්මෝ මඩ වැසරගේ.
1: මොකුත් කරන්නේ නැහැ. ඔය යන ලකන අපේ ඔෆිෂියල් Facebook page එක ඒක උඩම තියෙන අපේ post එක ඒකේ තියෙන link එක එකට ගිහිලා radio category එක select කරන්න ඊට පස්සේ most popular radio program couple එක select කරන්න එතන ඉන්න අපි දෙන්න එතනින් vote කරන්න vote now කරන්න ඊට පස්සේ ඔයාලට තේරෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා.
0: 4 විනාඩි 38යි වෙලාව හිවිනින් drive අහගෙන ඉන්න අතරේ ඔයාලට message එකක් එවන්න පුළුවන් අපේ number එකට whatsapp number එකට
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ආට පලංකම දිනව මේ පැතර කටයක් එකතු කරගෙනම message එකක් දාන්න.
0: දැන් පහුගිය දවසේ අපි අර මාළු ගන්න ගියා කඩේකට.
1: හරි.
0: නිවාඩු දවසේ.
1: ඕකේ. මාළු
0: ගේන්න කියලා.
1: ආ පළදායි විදියට යොදාගෙන තිනවා නිවාඩු.
0: මාළු ටිකක් ලාබයි මේ දවස්වල කියලා මට හිතුණා. ටිකක් මිල අඩුයි කියලා.
1: ඕකේ.
0: මේ හැබැයි මේ සමහර මාළු ගණන්.
1: හරි. හරිද?
0: එතකොට මේ එක මාළුවෙක් කර කට අරගෙන හිටියා. හරි. ඒ ගණන් මාළුවෙක්.
1: අහහ.
0: ඊට පස්සේ මේ දැන් අර අපි අහලා තියෙනවනේ අලුත් මාළු තෝරගන්න කොහොමද කියලා.
1: අපි එක දවසක් කිව්වා
0: කොහොමද අලුත් මාළු තෝරගන්නේ මතකයිද?
1: මතකයිද?
0: මතකයි. අම්මෝයි
1: මට මතකයි යන්නේ.
0: මෙහෙම අර මේ කර්මල ළඟින් පොඩ්ඩක් ඉස්සලා බැලුවට පස්සේ
1: තූ පාටට තියෙනවනම්
0: ඒ වගේම ඇහැ දිලිසෙනවනම්
1: හරි
0: අලුත් මාළු කියලා කියනවා.
1: ඔබලා බැලුවට පස්සේ
0: ගුටි ගන්න පුළුවන් මාළු පීපාරක් ගන්න පුළුවන්. මේ මිස් මාළු ගන්නව නම් ගන්න
1: තලන්න එපා
0: මාළු තාමින් සුද්ද ගන්න ඕනනේ.
1: හරි ඒකයි මම ඒක නොකිය හිටි.
0: මැඩම් මාළු කනවද නැත්නම්
1: ඔබනවත
0: මාළු පීපාරක් කනවද?
1: හරි හරි ඉතින් කියන්නකෝ.
0: එහෙම කියලා අහගන්න එපා. ඕ මාළු ඔබන්න ගිහිල්ලා.
1: ඒක නෙමෙයි.
0: රයිට්. මේ අර බලන්න පුළුවන් හැදිලිසෙනවා නම් එහෙම.
1: හරි හරි.
0: දැන් ඔය ඒක නිසා දැන් එතෙන්ට ආපු ඔය වගේ වා වගේ කෙනෙක්.
1: හරිද
0: මේ?
1: මං වගේ කෙනෙක්.
0: ඒ කියන්නේ මාළු ගැන සෑහෙන පරීක්ෂණ කරන්න පටන් ගත්තා. හරි. ඊට පස්සේ අලුත් මාළුවෙක් හොයාගන්න.
1: හරි හරි.
0: පරීක්ෂණ කරලා මේ අහනවා. මේ මේ මේ මුද්‍රාලි මේ මාළුවගේ හැදිලිසෙනවා නේද?
1: What is this මාළුවා?
0: මේ මාළුවගේ හැදිලිසෙනවා නේද?
1: අහහ.
0: ඊට පස්සේ ඔව් දිලිසෙනවා මිස්. ඇයි කියලා නිකන් කින්ඩියට වගේ ඇහුවා.
1: හරි.
0: ආරයිට් එක තමයි අලුත් මාළුවෙක්නේ. එතකොට මේ මුදලාලි පොඩක් ඇක්සන්ට් එකකින් අහන්න. එතකොට මුදලාලි මේ
1: එහෙම නෙවෙයි අහන්නේ. එතකොට මුදලාලි
0: ආරයිට්. එතකොට මුදලාලි
1: ඕකේ
0: දිස් මාළුවා ඇයි කට අරගෙන ඉන්නේ කියලා කිව්වා.
1: අරේ
0: ඇයි කට අරගෙන ඉන්නේ කියලා.
1: ඇයි කට අරගෙන ඉන්නේ? ඉගියන් කිය.
0: ඒක අතකටගෙන නෑ මම. නෑ මේ මාළුවල ගණන් අහන අයට මම මේ මාළුවගේ ගණන් කියනවා.
1: හරි.
0: කිලෝ එක 3500යි කියලා කිව්ව හැටිය.
1: මාළුව කට ඇරෙනවා.
0: මාළුව කට ඇර ගන්නවලු. බුදුන් මෙච්චර ගණන්ද කියලා.
1: මහා මෙච්චර වටිනවද කියලා.
0: ඉගෙන එන මිනිස්සු කට ඇරෙනවලු. ගාලා.
1: හරි.
0: මාළුවත් කට ඇරෙනවලු. මං එච්චර ගණන් කරනවා කියලා. 4:41 වෙලාව.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: Cool drive එකට
0: ලක්කාන evening drive.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මුදලාලි, අර අලුත් රූෆින් සීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, දියසැල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් සීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන සාධන අභිමානයි රයිනෝ.
7: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලින් සීට්
8: දෙක්කියම් සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියම් මීළඟ වැඩසටහන
9: සැප්තැම්බර් 15 විල්ගමුව මරාක මහා විද්‍යාලය විල්ගමුව
10: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
11: පූර්ණ මාධ්‍යම තිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය තේරේ ගියා සුරේකිමු මගතොට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සම්මත දැනුම් දීමයි ඉබක් වෙන
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
8: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
9: සම අනුග්‍රහය
10: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
11: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: හවස 4යි විනාඩි 50යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව හඳහන ලොතරැයිය ගන්නව කියන්නේ වාසනාවන්තයෙක් වෙන්න කැමැත්තකින් පුළුවන්. අනේ පැත්තෙන් ඔයාට සමහර වෙලාවට අපි රට වෙනුවෙන් මොනවද දෙයක් කරනවද?
1: හරි.
0: අපි මොනවද කරන්නේ කියලා? සමහර වෙලාවට අපිටම ප්‍රශ්නාර්ථයක් තියෙනවනේ.
1: ඔව්.
0: අපි මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබනවා, නිදහස් සෞඛ්‍ය ලබනවා. ඉතින් මේ හැම දෙයක්ම අපිට ලැබෙද්දී අපි මොනවද රට වෙනුවෙන් කරන්නේ කියලා?
1: මොනවද කරලා තියෙන්නේ
0: කියලා? කරලා තියෙන්නේ කියලා. ඔයාට හිතන වෙලාවක් එනවා.
1: ඔව්.
0: අන්නේ වෙලාවට ඔයාට පුළුවන් නම් රුපියල් 40ක් වේදන් කරලා හදාහන් ලොතරැයියක් ගන්න එකෙන් ඔයාට එක පැත්තකින් වාසනාව ළඟා වෙයි. එහෙම නැත්නම් ඔයා රටේ දියුණුවට, රටේ සංවර්ධනයට උන්චි දායකත්වයක් ලබා දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන්.
1: ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ වැඩි වැඩියෙන් හදාහන් ලොතරැයිය ගන්න කියලා. දැන් මේ වෙනකොට NLB හදාහන් ලොතරැයියෙන් 10,170,000 කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන්කම තියෙන හදාහන් ලොතරැයිය වැඩි වැඩිය මිලදී ගන්න රටේ සංවර්ධනයට දායක වෙන එක පැත්තකින් කියලා කියන්නේ ඔයා ගන්න හදාහන් ලොතරැයියෙන් රණවීර සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැයේ සංවර්ධනයට අතුර දෙන්නෙක් වෙනවාට හැකියාව තියෙන. ඒ නිසා පුංචි රුපියල් 40ක් වේදන් කරන එක අපතේ යන්නේ නැහැ. වැඩි වැඩියෙන් හදාහන් ලොතරැයිය අරගෙන වාගේ වාසනාවත් ඔයාගෙම කරගන්න.
0: එබැගින්ම තමයි විජේ නිෂ්පාදන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළ ඔබට හඳුන්වා දෙන්නේ විජේ නමත් එක්ක. ඉතින් ලංකාවේ අපිට විතරක් නෙවෙයි විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන්ට දැන් අපේ රසය රටින් එළියට අරගෙන යන්න විජේ සමාගමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පිට රට ඉන්න අය ලංකාව විදියට කැම ටිකක් හදාගන්න, ලංකාවේ 3-5 ටිකක් කැම වලට එකතු කරගන්න ආසයි නේද? පිට රට ඉඳලා කවුරු හරි ලංකාවට ඇවිල්ලා යන්නේනවා නම් කියන එකම දේ තමයි අනේ මට ඇඳුම් ටිකක් ගේන්න කියලා කියන්නේ නැහැ නේද? අනේ මට එහෙම නැත්තම් මොන හරි මේ සෙන් පවුඩර් ටිකක් ගේන්න කියලා කියන්නේ
1: නැහැ.
0: කියන එකම දේ තමයි මචං 3-5 ටිකක් අරන් එන්න පුළුවන්ද?
1: එහෙම
0: නැත්තම් අපේ ගෙදරට පොඩ්ඩක් මං කියලා තියෙන්නේ. ගෙදරින් දෙයි මේ ලුණු දෙහි ටිකක් හදලා දෙයි. එතකොට
1: ඇඹුල්
0: තියා ටිකක් හදලා දෙයි. අනේ ටික අරන් එන්න. ඔය වගේ දේවල් නේ
1: කියන්නේ.
0: ලංකාවේ රසට ආසයි.
1: ඇත්ත.
0: ඉතින් ලංකාවේ රසට ආස කරන විදේශගත වෙන අයටත් දැන් විජය සමාගමෙන් අපේ රටේ රසය අරගෙන යන්න සමත් වෙලා තියෙනවා.
1: අපේ රසය රටේ සමර බෙදෙන විජ නිෂ්පාදන දැන් ලෝකයේ සමරට අරගෙන යන්න ඕන විජ නිෂ්පාදනවලට හැකියාව ලැබිලා තියෙනවා. මොකද 30 වසරක පාරිභෝගික විශ්වාසයක් තමයි යොන්ගාව තියෙන. ඉතින් අර පලංකම තියෙනවා කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න. තත්වයෙන් වගේම ගුණාත්ම භවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට තියෙන විජ කුළුබර ටිකේ ඉඳන් අනිකුත් නිෂ්පාදන වලට මිලදී ගන්න අනුකර නිෂ්පාදන වලට රැවටෙන්න එපා. විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජ නිෂ්පාදන මිලදී ගන්න.
0: රයිට් එවගේම තමයි අපි මතක් කරමු RDB බැංකුව ගැන. RDB බැංකුවෙන් ගනුදෙනු ආරම්භ කරනවාට දැන් ස්ථාවර තැන්පතු වලට ඉහළම පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විශ්වාසය ගනුදෙනුව මේ සියල්ල එකම තැනකින් කරගන්නව නම් RDB බැංකුව තෝරගන්න. මොකද රාජ්‍ය බැංකුවක ආරක්ෂාවක් ලැබෙන නිසා කිසිම බයක් නැතුව ගනුදෙනු කරන්න දැන් RDB බැංකුවත් එක්ක පුළුවන්කම තියෙනවා.
1: අතේ සල්ලි ටිකක් වැඩියෙන් ගැවසනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට අවශ්‍ය කාලයකට ස්ථාවර තැන්පතුවක් RDB බැංකුවෙන් පටන් ගන්න. මාස 3-6 අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලින නමුත් ආයෝජනය කරන්න RDB බැංකේ ස්ථාවර තැන්පතු තියෙන. ඒ නිසා යන්න ඔයාගේ කාලයට අවශ්‍ය කරන විදිහට වැඩිම පොලිය ලැබෙන්නේ RDB බැංකුවේ දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක විශ්වාසෙන් එකතු වෙන්න ආරම්භ කළාංකම තියෙනවා.
0: හවස 4:53 වෙලාව ඉවිනිං ඩ්‍රයිව් එකේ

0: රටට වග කියන රේඩියෝ
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
2: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
3: Rajya Bankuka Surakshita Bhavaya Ihalama Rakabarane Samagin Stavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankuin
4: Supilipan Ratak පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
8: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
9: කෙල්ලට දේවාලදී මොකක් හරි කරදරයක් වෙලා ඇලන් බොස්. කියන්නව කියවලු. තාත්තා කෙනෙක් විදිහට මට ඒක බලන් ඉන්න බෑ බං. ඒක මොන වුණත් මගේ ඒක තාත්තා.
8: දෙයියන්ගෙම පිහිටයි.
10: මටත් හැබැයි කලින් ලොකු සැකයක් තිබ්බා සිත්මල් පූජා භාණ්ඩ ගෙනින ඔය ලොරි වල ඔය ට්‍රාන්ස්පෝර්ට් වල ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝර්ට් වෙනවා කියලා. හැබැයි කිසිම එවිඩන්ස් එකක් නැති හින්දා ඒක නිකම්ම නිකක් සැකයක් විතරක් වුණා.
11: සාක්ෂි තියෙනවා සර්. සාක්ෂි හොයාගන්න මම පාර හොයාගෙන තියෙනවා.
8: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN

0: evening drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් කැන්දෑව පහයි වෙලාව.

0: හවස 5යි විනාඩි 7යි වෙලාව සුබ සන්ධ්‍යාවක් අපි දෙවෙනි පැයට හැවිලා තියෙන්නේ.
1: සුබ සන්ධ්‍යාවක් හැමෝටම.
0: ඔයා කැමතිද ගුවන් යානය යන්න?
1: යමු.
0: කොහෙද යන්න කැමති රට?
1: මට මුලින්ම යන්න ආසයි කොරියාවට.
0: කොරියාවට? මොකද්ද කොරියාවල තියෙන විශේෂත්වය?
1: ලස්සනයි
0: අයියලා. බොයෆ්‍රෙන්ඩ් කොරියාවෙද?
1: නෑ නෑ අයියෝ වැරදි මාතෘකාවක්.
0: එහෙම
1: ලස්සන අයියලා ඉන්නවනේ.
0: ලස්සන අයියලා ඉන්නවා. කියන්නේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න කොරියාවට යන්න ආසයි.
1: බැරි වෙයිද? මේ නැහනේ. හෙව්ව මෙහෙ නෑනේ ඔයා දන්නවනේ. දැන් කොච්චර හෙව්වද අපි?
0: දාමු මංගල සේවයකට දාමු.
1: ඒකටත් දැම්මනේ.
0: උසාඩි 6යි. අඟල් දෙකක් උසති.
1: ආ අඟල් දෙකක් උසති.
0: ඔව් එහෙම කියලා දාලා. බොදු ගොබි මෙහෙම මෙහෙම
1: කොහොම හරි දාලා කෙනෙක් හොයලා දෙන්න නැති කිනෝ ප්‍රශ්න වෙලා තියෙන්නේ.
0: ඒක දාලා අපි බලමු. ඒක උත්සාහ කරොත් බැරි වෙන එකක් නෑ.
1: එහෙම බැලුවනේ අහු.
0: කවුරු හරි ඉතින් නායකාරයෙක් ඉන්න බෑ.
1: කොච්චර පින් කරන්න ඕනද දාහකින් හොයාගන්න බෑ අපේ අම්මා කියන හැමදාම.
0: එහෙමද? අම්මා කියනවා
1: දාහකින් හොයාගන්න බෑ මේ වගේ මැණික් කැටයක්
0: කියලා.
1: අම්මා කියනවා
0: දාහකින් හොයාගන්න බෑ මේ වගේ කියලා. අර අන්තිම කැලේ වෙනස් වෙනවා. ඒකෙන් වෙන්න පුළුවන්. දැන් මම මේ කතාවට කියන්න හැදුවේ මේ දැන් ලංකාවේ ඉපදිලා
1: හරි
0: විදේශ රටක තමන්ගේ ව්‍යාපාර දියුණු කරලා රටට කීර්තියක් අරගෙන එන බොහෝ පිරිසක් ඉන්නවා අපේ රටේ. ඉතින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබාගෙන විදේශ රටවලට ගිහිල්ලත් ලංකාව බබලවන මහ දැවැන්ත පුද්ගලයන්
1: ඉන්නවා.
0: ඒ මිනිස්සුන්ට ලංකාව අමතක නෑ. සමහර වෙලාවට දැන් මේ විදේශ රටකට ඔය මේ අවුරුද්දකට දෙකකට ගිහිල්ලා නැගියාට පස්සෙත් ලංකාවට ගරහනවා. ඌ වැඩක් නැහැ ලංකාව ඉඳලා වැඩක් නැහැ.
1: මේ වගේ තැනකට නෙන්න ඕනේ බලන්න.
0: මොනවාද මේ පිස්සුද මේ අපි රටකට යන්න ඕන. එහෙම කියලා එහෙම කියන
1: ඉන්න කට්ටියක්.
0: කට්ටිය ඉන්නවා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා. එයාලා ව්‍යාපාරික අවශ්‍යතා අධ්‍යාපනයේට ඒ වගේ දේවල් වලට විදේශගත වෙලා ඒවයි ඉඳගෙන වැඩ කරගෙනම ඒ ඔක්කොම දේවල් කරන ගමන් ලංකාවටත් මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒවත් කරලා ලංකාව ගැන හරි ප්‍රතිරූපය මැවෙන විදිය කියන්නේ සුභවාදී ප්‍රතිරූපයක් මැවෙන විදියට ලෝක ඉස්සරහ කතා කරන බොහොම වැදගත් පුද්ගලයන් ඉන්නවා.
1: කොච්චර වෙන රටකට ගියා තමන්ගේ රට වටිනවා කියන තේන් ඉන්න කට්ටිය ඉන්නවා.
0: මහා ධනවතුන්. ඒ මෞබිම කියන එක අමතක නොකරු මිනිස්සු ඉන්නවා. ඇත්තට මේ මිනිස්සුන්ට අපි ගෞරව කරන්න ඕන. අපි උත්තම ආචාර්ය දක්වන්න ඕන. හරිද? දැන් එහෙම කෙනෙක් පහුගිය දවසේ ලංකාවට ඇවිල්ලා ගියා. මේ එතුමන් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන වුණේ
1: හරි
0: මේ ලංකාවේ තනි පුද්ගලයෙක්ට නැත්තම් පෞද්ගලිකව හිමිවන සුපිරිම ජෙට් යානයක් තියෙන පුද්ගලයෙක්.
1: කියන්නේ
0: සුපිරිම ජෙට් යානයක් තියෙන ලංකාවේ
1: එකම කෙනා
0: කියන්නේ ප්‍රථම දිගුදුර පෞද්ගලික ජෙට් යානෙ හිමි වෙන්නේ ඔහුට. ජෙට් යානා තියන අය ඉන්නවා. හැබැයි දිගුදුර ජෙට් යානයක් මේ වගේ සුඛෝපභෝගී අධිසුඛෝපභෝගී ජෙට් යානයක් හිමි එකම ශ්‍රී ලාංකිකයා. ඔහු තමයි මේ රොෂ් චලග්ගේ මහත්මයා. ඔස්ට්‍රේලියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් ධනවතෙක්. ඉතින් මේ ජෙට්ටානිය ඔහු ගත්තට පස්සේ ඔන්න ලංකාවට ඇවිල්ලා ගියා. පහුගිය දවස් රත්මලාන ගුවන්තොටුපළට ඇවිල්ලා ව්‍යාපාරික එකඟතාවයන් කීපයකට ලංකාවට ඇවිල්ලා ඔහු යන්න ගියා. ඉතින් මේ ගුවන් යානේ නැත්තම් මේ ජෙට්ටානේ විශේෂත්වය ගැන කතා කරොතින් විශේෂයෙන්ම මේක මේ සාමාන්‍යයෙන් මගී ගුවන් යානයකට වඩා ඉහළින් ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමාන අඩි 30,000ක් වගේනේ සාමාන්‍ය මගී ගුවන් යානයක්
1: ගමන් කරන්නේ.
0: ඔව් මේක අඩි 51,000ක් විතර උඩින් යන්න පුළුවන්. සුපිරිම ගණයේ ජෙට් යානයක්. මේ ජෙට් යානේ වගේම පැය 14ක් එක දිගට ගමන් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම සුවපහසුව ආරක්ෂාව මේ සියල්ල එක තමයි මේ ගුවන් යානේ නැත්නම් මේ ජෙට් යානය සමන්විත වෙන්නේ. ඒ නිසා මේ ගුවන් යානයට සාමාන්‍යයෙන් ගන්න කෙනෙක් යොමු වෙන්නේ ශාල ධනවතුන් සහ ප්‍රමුඛ බලේ ව්‍යාපාරිකයන්. ඒ වගේ පිරිස තමයි මේ යානය මේ වගේ යානයක් සහ මේ යානය ගන්න බලන්නේ. ඉතින් මේක හඳුන්වන්නේ ගල් ස්ට්‍රීම් වර්ගයට අයත් ජෙට් යානයක් කියලා.
1: ඕකේ.
0: ඔයා දන්නවද ලෝක ධනවතා නැත්නම් ට්‍රිලියන පතිය වෙන ඉලෝන් මස්ක් පාවිතා කරන්නේ
1: හරි
0: මේ ජාතියේ
1: එකක්
0: තමයි ඉතින් පාවිච්චි කරන්නේ. එතකොට හිතන්නකෝ ඉලෝන් මස්ක් සමානයි අපේ කෙනෙකුත් ඉන්නවා.
1: ඔව්.
0: ඉතින් විශේෂත්වය ඉතින් මෙයා මේ මහත්මයා රත්නපුර නීලගම ප්‍රදේශයේ තමයි ඉපදිලා හැදිලා වැඩිලා ඔස්ට්‍රේලියා ව්‍යාපාරිකයෙක් විදිහට මේ වැඩ කටයුතු කරගෙන යනවා කියලා කියන්නේ ආචාර්ය රොෂ්චලාග්මේ මහත්මයා. එතුමන්ගේ බිරිඳත් එක්ක පෞගිදාස ඇවිල්ලා මේ සංචාරය හිම කරලා ගිහින් තිබුණා. ඉතින් එතුමන් පෞගිදාස මාධ්‍යයට කතා කරලා තිබුණා.
1: ඔව්.
0: අපි දැක්ක මේ සමහර වෙලාවට මේ විදේශ රටකට අපි ඉස්සෙල්ලා කිව්ව අවුරුද්දකට දෙකකට ගිහිල්ලා එන අය මේ ලංකාවට ආවට පස්සේ ලංකාවේ ඉන්නත් බෑ
1: ක්ලයිමේට්
0: එක හරියන්නේ නෑ. අනිත හරිම නොන්සන්ස් ඒ වගේ කතා කරන්නේ රයිට්. හැබැයි මේ රොෂ්චලාගේ මහත්මයා අවුරුදු ගානක් ඔස්ට්‍රේලියාවේ ඉඳලා තමන්ගේ ව්‍යාපාර කටයුතුත් සියල්ල කරගෙන එතුමන් ලංකාවට ඇවිල්ලා මාධ්‍යයට කතා කරද්දී හරි ලස්සන සිංහලින් කතා කරලා එතුමන්ගේ අදහස් ප්‍රකාශ කරලා ගියා.
1: හරිම නිහතමානී විදිහට
0: ලංකාවට ඉස්සරහට උදව් කරන්නත් කැමති එතුමන්. සමහර වෙලාවට තමන්ගේ ව්‍යාපාර කටයුතුත් එක්ක ලංකාවේ දියුණුවට අදාළ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ දේවල් කරන්නත් කැමති. මේ වගේ ලස්සන අදහස් ටිකක් ප්‍රකාශ කරලා හරි පැහැදිලි සිංහලින් කතා කරලා ගියා.
1: ඔව්.
0: එතුමන් රත්නපුර නීලගම ප්‍රදේශයේ ඉවදිච්ච වැදගත් විදී මහත්මයෙක්. ඉතින් හොඳට කතා බහ කරලා එහෙමයි ඉන්න ඕන මිනිස්සු නේද?
1: තමන්ගේ ගමන සාර්ථකව ගෙනහිල්ලා තියෙනවා.
0: සාර්ථකව ගෙනහිල්ලා රටටත් අභිමානයක් ගෙනල්ලා ලෝකෙටත් බැබලෙන පුද්ගලෙක් වෙච්ච චරිතයක්.
1: අපිටත් පණිවිඩයක් දීලා ගියේ.
0: පුළුවන් නම් එහෙම කෙනෙක් වෙන්න බලන්න.
1: ඔව්.
0: ඔයාටත් උත්සාහ කරොත් බැරි වෙන එකක් නැහැ.
1: ඕකේ කියන්නතුව.
0: හවස 5:14 වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
1: සුපර් ගමනක් පරිස්සමින් කිහිපෙන්න.
3: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: හවස 5:20
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලාගන්න.
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
6: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
5: නොවිනස් වන රසවත්ම රසය.
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
5: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
7: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
8: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
7: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
8: රයිනෝ ප්‍රීමියර්.
7: එතකොට යට මැටි කෝටින් එක තියෙන
8: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: අංක 1 රූෆින් සහ සීලිං ෂීට්.

0: පහයි විනාඩි 26යි. කවුද ඉන්නේ අපි වහගෙන මැසේජ් කරන අයත් අපි බලාගෙන යමුද ටක්කාලා.
1: එස්කේඩි ගාමන්ට් එක පැත්තෙන් ඉන්න ඔමා ශදිරහානි, කමල් දිශාන්ත, දම්මිකා විනීත, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, රේණුකා මේ කටියම එකතු කරගන්න කියලා තියෙනවා. එස්කේඩි ගාමන්ට් එක පැත්තේ ඉඳලා මම යන්න හදන්නේ. අපිට වහිනවෝ කියලා සුජීව ප්‍රින්ටර්ස්ගේ කට්ටිය මැසේජ් එකක් දාලා තියෙනවා.
0: කොහෙටද වහින්නේ?
1: පොළොන්නරුවට.
0: නයිස් නයිස් නයිස්. නියමයි.
1: හොඳයිනේ. ඉතින් සතුටුයි නේද?
0: ඔව්, එහෙම වහිනවා කියන්නේ අපිට වැස්ස වගේ. මොකද මේ
1: වහිනවලු
0: වතුර නැතුව අම්මෝ සත්තු මිනිස්සු හැමෝම
1: කොච්චර දුක් වින්දාද?
0: පීඩාවින්දා. ඉතින් වැස්සක් වැටෙනවා කියන්නේ මේ අම්මෝ
1: හොඳට වහිනවද කොහෙද? අපිට වහිනවෝ.
0: ඕ එකෙන් අපිට තේරෙන්නේ හොඳට වහිනවා.
1: හොඳට වහිනවා කියලා.
0: නියමයි. සතුටට සතුටට. ජයවේවා. එහෙනම් මොකද සුජීව ප්‍රින්ටර්ස්ද?
1: ඔව් ඔව්.
0: ජයවේවා.
1: සුජීව ප්‍රින්ටර්ස් එකේ කට්ටිය එකතු කරගන්න. ඊට පස්සේ රුවන් ඉන්නවා වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන සිංදුව දෙන්නයි කියලා තියෙනවා. හොමගමින් ශාමිකා, සමීර් ඉන්නවා මේ වෙලාවේ, ගීත්මා, ප්‍රභාෂී, සම්පත් එකතු කරගෙන සිංදුව දෙන්නයි කියලා අටළුගමින් මැසේජ් එකක් දාලා තිනවා. රත්මලාන පැතර යන හදන රත්මලානින් උරේෂ ඉන්නවා මේ වෙලාවේ, මනිෂයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ රුවන් ඉන්නවා මහරගමින්.
0: ඒ වගේම තිලින මැසේජ් කළා තියෙනවා සිංදුවකට එකතු කරගන්න. අපි පිළියන්දල බ්‍රෝ කියලා මැසේජ් කළා තියෙනවා. Thank you කට්ටියම එකතු කරගන්නන්. ඒ වගේම සමාන් මැසේජ් කරනවා සිංදුවකට එකතු වෙනවා කියලා. හැමදාම වගේ අදත් ඔයා වහගෙන අපිත් වැඩ කියලා මැසේජ් කරන්නේ. පානදුරේට යනවා චතුර මැසේජ් කළ තියෙනවා. සෙහිරු, දිනලිය වගේම දිනාදී ඇතුළු කට්ටිය මේක දු කරගන්න කියලා. පානදුර නෙවෙයි, පොඩ්ඩක් ඊට එහාට වෙන්න වාද්දුවේ. හරිද? පානදුර කියව ගමන් ඔයා මේ පැත්ත බලනවානේ. වාද්දුවේ එයා ඉන්නේ. ඉතින් කමියුනිකේෂන් එකේ කොල්ලා වැඩ කරන ගමන් කට්ටිය මේක දු කරගන්න කියලා කිව්වා. ඒ වගේම දීපාල් මැසේජ් කරනවා සිද්ධුවකට දු කරගන්න. කෑගල්ලෙන් මැසේජ් කළා තියෙන්නේ මේ වෙලාවේ ඊවනිං ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා.
1: ඕකේ.
0: අපි මතක් කරමු RDB බැංකුව ගැන. විශේෂයෙන්ම ලංකාවේ අපිට ආරක්ෂාකාරීව ඔබේ මුදල තැන්පත් කරන්න, ඒ වගේම හොඳ පොලියක් ලබා ගන්න, ලංකාවේ පහසුවෙන්ම ගනුදෙනු කරන්න තියෙන බැංකුවක් තෝරගන්නව නම් RDB බැංකුවට යන්න එක තමයි හොඳම වෙලාවේදී.
1: දිවිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදියට ඔන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කළා තියෙනවා. එතනදී ඔයා දන්නවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදියට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලිනව තාක්ෂණය කරන්න RDB බැංකුව ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ නිසා ළඟම තියෙන ශාඛාවට යන දිවිනපුර ශාඛා 272ක් තියෙනවා. RDB ළඟම තියෙන ශාඛාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ ගැන තව දුරටත් විස්තර දැනගන්න.
0: ඔයාට වෙනස බලා ගන්න පුළුවන් මාළු කරේ එකක් හදනකොට. දැන් මාළු කරේ එක නිකන් හදන මාළු කරේ එකයි.
1: හරි.
0: ඔයා මේ විජය මාළු කරේ 3-5ක දාලා හදන මාළු කරේ එකේ වෙනස ඔන්න ටෙස්ට් කරලා බලන්න. මොකද්ද මේකේ
1: මේ කියන්නේ වෙනස මොකද්ද
0: කියලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.
1: හරිද?
0: ඇත්තටම පුදුම රහක් තියෙන්නේ. මම බල්ල තියනවා ඒක කාලා. එතකොට දැන් මස් එකත් එහෙමයි, මාළු කරේ එකත් එහෙමයි, මේ ලොකු වෙනසක් තියෙනවා. කන්න පුළුවන් ඒක විතරක්. ඒක එක්ක විතරක් වුණත් කන්න පුළුවන්. ඒ වගේ රසක් තියෙනවා. ඉතින් මේකට මේ රසකාරක වර්ණකාරක මේ දේවල් කුතිම දේවල් දාලා නෙවෙයි, ඇත්තට මේකේ ස්වභාවික දේවල් තියෙන නිසා තමයි ස්වභාවික රසය එකතු කළ තමයි මේ නිෂ්පාදන හදලා තියෙන්නේ. විජය නවත් එක්ක ගන්න පුළුවන් වසවිස දෙන්නේ නැති ලංකාවේ අපේ දණක් අපේ දෙයක් විජය නිෂ්පාදන කියන්නේ.
1: කැමරිටික රසයේ ගුණයට හදා ගන්නවා නම් ඒක එකතු කරගන්න

0: 36කට වඩා වැඩි මුදලක් දිනා ගනිමින් වලපනේ ප්‍රදේශයේ ලී ජෝලා අලෙවි නියෝජිත මහතාගෙන් ඔන් ටිකට් පත අතරින් බිහි වෙලා තියෙනවා. ඔනවාටත් පුළංකම තියෙනවා ළඟම තියෙන උතරයි කූරුවෙන් ටිකට් එකක් ගත්තොත් ඔයාගේ වාසනාවත් ඔයාගෙම කරගන්න. මතක තියාගෙන හදහන උතරයිම මිලදී ගන්න.
1: හවස 5යි විනාඩි 30යි වෙලාව.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ආටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලඛන මොමදීන්
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: එවිටින් ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කටයව එකතු කරගන්න ඕට අපි වහගෙන ඉන්නවා කියල මැසේච් කරන්න අය. අපි අන අලව්වට අලවෙන් ජානක මැසේච් කල තියන් සිදුවකාන එකතු කරගන්න කියලා. එවගේම තිරිමාන් මැසේච් කනව සිදුවකට එකතු කරගන්න කියලා ගලෙන් බිදුර ඇවයිදලා. එවගේම මානෙල් එවගේම ලක්මාලී ඇතුළු කට්ටිම එකතු කරගන්න කියලා වැල්ලබායින් මැසේච් කල තියෙනවා. දැන් අම්පාර මඩ කලපුුව
1: ඇත්තට
0: හෙට වහිනවා කියලා කිව්වා. එවිට සියට වැඩි වර්ෂාපතනයක් වුණත් ඇදහැලෙන පුලන් කියලා කලගුණ අනාවැකිවල සඳහන් වෙලා තිබුණා.
1: ඉතින්
0: මේ තත්ත්වයත් එක්ක අපි බලාපොරොත්තු වෙන දැන් වියලි කාලගුණයත් එක්ක දැඩි ලෙස පීඩාවට පින්ද පීඩාවින්ද අයට පොඩි සහනයක් ලැබෙයි කියලා මේ වර්ෂාපතන ඇදහැලනත් එක්කම අම්පාර පැත්ත මඩ කලප පැත්ත ආය ගන්න දෙයක් නැතුව තිබුණේ.
1: නුවරටත් පොඩ්ඩක් වැස්ස කියලා තියෙනවා. ඒ හොදටම ඇති කියලා අපිට නුවරින් මැසේජ් එකක් දාලා
0: තියෙනවා. නුවර කට්ටිය මෙහෙමයි ලොකුවට වහිනවට බයයි. නුවර සහ ඔය ගම්පොල්ල නාවල් පිටියේ එයාලා දන්නවනේ වෙච්ච විනාශය මොකද කියලා. ඒකින්ද ටිකක් වැස්සන් ඇති ඔය ඇති ඔය ඇති ෂේප් ෂේප් ඔය ඇති ෂේප් අපිට වතුර ටිකක් බීලා පොඩ්ඩක්
1: ඔය ඇති කියලා ඒගොල්ලෝ ඉන්නවා.
0: ලොකුවට වහින්න එපා එහෙම කියලා එහෙම කියන්නේ යාලා.
1: රයිට්.
0: ඉතින් ඇත්තටම ඉතින් ඒක අපි මේ විහිළුවට ගන්න ඕන කාරණාවක් නෙවෙයි. මොකද මහනුවර දිස්ත්‍රික්කයේ සෑහෙන්න ප්‍රදේශයක්. කියන්නේ ගත්තට පස්සේ දිස්ත්‍රික්කයේම ගත්තට පස්සේ
1: රයිට්.
0: පෞගිය දිට්වා වලින් පස්සේ අනතුරු ඇඟවීම් සෑහෙන්න නිකුත් කරලා තියෙනවා මේ නායම් අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන්. ඉතින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් වගේම ග්‍රාම සේවා සංගත්තම සෑහෙන ප්‍රමාණයක් නායම අවදානමට ලක් වෙච්ච දිස්ත්‍රික්කයක් තමයි මහනුවර කියන්නේ. ඉතින් ඒ නිසා මේ වැසි තත්වය ටිකක් වැස්සම ඇති
1: එහෙටනම්
0: ලොකුවට වහින්න එපා. මොකද ඊට පස්සේ වෙන කරදරයක් වෙන්න පටන් ගන්නවා.
1: ඒ නිසා මේ වහින වැස්ස ඇති කියලා තමයි
0: එයාලා කියන්නේ. අපිත් ඒකට එකගයි.
1: එකගයි. හරි.
0: ටිකක් වැඩිපුර වහින්න ඔය පොළොන්නරුව ඒ පැතිවලට නියංගෙන් දැඩි ලෙස පීඩා විඳින ප්‍රදේශවලට ටිකක් වැඩිපුර වැස්සට කමන්නේ මේ දවස්වල තියෙන වියලි කාලගුණයත් එක්ක. අපිට හෙඩ්ලයින් සහන්න යන්නක් තියෙන නිසා අපි සිඳුවක් අහලා ඉක්මනට එමුද?
1: මොකද කියන්නේ? සිඳුවක් අහලා එනවද නැත්නම් අපි මෙහෙමම හෙඩ්ලයින්ස් වලට යනවද?
0: මෙහෙම යමුනේ.
1: 44
0: නේ.
1: එහෙනම් අපි හෙඩ්ලයින්ස් අහලා ආයි මේ පැත්තේ මොහොම බිනේ ඉවිනින් ඩ්‍රයිව් එක.

0: වෙළඳ පසර 5 විනාඩි 45යි.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන සම

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: රොමේෂ්ගේ හෙල්ලේ ඉලක්කය අල්ටිමේට් ඉතිහාස පොතේ ශ්‍රී ලංකාව රන් අකුරින්ම ලියවයි. ඩොලර් බිලියන 8.4ක සංචිතය ගැන ජනපති අනුරගෙන් සහතිකයක්. පහළ වයිගෝලයේ කැළඹීමෙන් රටටම තද වැසේ. දෙහිවල දරුදු දිනාගේ ඝාතනයේ සුලබුල හෙළිවෙයි. දෙදෙනෙකු අත්අඩංගුවට. එයාබස් ගනුදෙනුවට ඩාබල් සැකරුවෙක් ලෙස නම් කරයි.
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලා

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
5: ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි? දැන් නැද්ද සර්? දැන් හැමදාම වාසිනී. වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ. වාසිනාම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න. ආ සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දෙන කතා රුපියල් ලක්ෂ 10 පහේ. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි ගන්න.
6: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහලන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: හවස 5:52 වෙලාව විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කැම ටිකක් හදාගන්න ඕන කියලා දැන් රෑට මොනවද හදන්නේ කියලා කල්පනා කරන වෙලාව.
1: හරි.
0: අද මොනවද හදන්නේ?
1: ඊයේ මේව හැදුවා. අද ඒවම කන්නත් බෑ.
0: අද ඒවම කන්නත් බෑ. අද මොනවද වෙනස් විදිහට මොනවා හරි හදාගමු නේද?
1: හරි.
0: වහිනවත් එක්කනේ.
1: ආහා.
0: පොඩක් නේද? ආ මොන හරි කාලා
1: රොටියක්. අද බත්ම කන්න බෑ.
0: ඉන්දිය අපිට ටිකක් හදාගෙන කාලා. ප්ලේන් ටික බීලා.
1: ඕකේ. දවසයි තිබා. පහ වගේ වෙද්දිනේ.
0: ඕ.
1: රෑටත් ඉතින් කනවනේ.
0: රෑටත් ඉතින් රෑටනේ. ඉන්දියා පහවසට කාලා දේවනොද?
1: නෑ නෑ රොටිය ගැන කිව්වේ මං ඉතින් අර අපි සාමාන්‍ය කියන්නේ හවසට රොටියක් එහෙම
0: කාලා. රොටිය කර වෙනවා.
1: මේ එන්න පාරද ඔයා අහමු කියාගෙන.
0: දැන් ඉන්දියා පිටිකක් හදාගෙන රෑට කන්න කියලා පිළිවෙලට කනවා කියලා කිව්වට පස්සේ හවස කාලා දීබ්බු දියන්න කල්පනාව.
1: ඒ රොටිය ගැන කිව්වේ හවස තේ
0: පොරකට. කොහොම හරි නිදාගන්නනේ කල්පනාව තියෙන්නේ. කොයි කොහොම හරි ඒක තමයි බලාපොරොත්තු
1: වෙන්නේ. හරි හරි.
0: හයිට හරි කවන්නෑ හවස. කාලා බු දියන්න
1: තියෙනවා. මම මේක මම දැන් මොකක් හරි කරනව මේ මට මඩ ගහනවා වැඩි මෙතන.
0: මඩ නෙවෙයිනේ මේවා ඉතින් ඇත්ත කතා කරන්නේ
1: ඇත්ත. මොනවාද මල් වැස්සක්ද?
0: ඇත්ත කතා කරන්නේ රියැලිටි එක.
1: අනේ ඉතින් රියැලිටි එක චමිත් ගනේ.
0: හරි දැන් ඔයාට රොටි ගන්න ඕන නම්.
1: හරි.
0: එහෙම රොටි නෙවෙයිද ඔයා පොඩ්ඩක් වෙනස් විදියට කුරක්වන් වලින් හදාගන්න මේ මොනවාද හැලපයක්.
1: ආහා.
0: එතකොට
1: ඒක ඕකේ.
0: අන්න ඒ වගේ දේවල්
1: හරි.
0: හවසට තේ බොන්නකොට ඒ වගේ දේවල් අවුලක් නෑ. කුරක්වන් හැලපලයක් හදාගෙන රසට කන ගවන්.
1: හරි.
0: විජේතේ එකක් උණුවට දාගෙන
1: කහට රසට
0: දුම රැලි රැලි උඩට කැරකි කැරකි යන මොහොතක උඩ තට්ටුව ගණන් ගා ඉන්නේ.
1: හරි.
0: තාප්පේ උඩින් ඉස්සරහින් නිකන් අර කකුල තියාගෙන ඈත බලාගෙන
1: මට නිකන් මේ අපේ මේ දැනුත් වැඩ කරන සෙට් එකගේ මූණ මැවිලා පේනවා වගේ
0: ඈත බලාගෙන වහින වෙලාවක නිකන් හිරි පොද නිකන් ඇඟට එනවා නොයනවා එනවා නොයනවා වගේ
1: හරි හරි
0: ෆීල් එකක
1: කියන්නේ කතාව කියා.
0: මම මැවි මම මවාගෙන ඉන්නේ දැන් චිත්ත රූප වාගෙන ඉන්නේ.
1: අනේ ඉතින් හීන දකින්න හැටි
0: වඩ පුළුවන් රසට තේකක් හදාගෙන බොන්න. තේකක් බොන්න නිකන් නිකන් උණු වතුර නෙවෙයි තේකක්.
1: කහට රසට විජේ තේකක් බොන්න. ඒ වගේම දැන් තේම බොන්න බෑයි කියලා හිතනවා නම් දැන් වහිනවනේ. එතකොට කෝපි බොන්නත් පුළුවන්නේ.
0: ඔව්. කෝපි එකක් හොඳයි මේ වෙලාවට.
1: කෝපි රසට හැබැයි කෝපි එකක් බොනවා නම් ඔයා විජේ කෝපි තමයි මිලදී ගන්න ඕනේ. ඒ ඇතුළේ නිෂ්පාදන රසක් තියෙනවා. විජේ නමින් ආහාර කුළුබඩු ටික දැන් හැම ගෙදරම හැම කුස්සියම ගෘහණියක් කැම ටික රස කරගන්න යොදා ගන්නවා කියලා අපි දන්නවා. ඒ ඇතුළුව ඉන්දියාප පිටි කුරකම් පිටි තෝස පිටි මේ සියල්ලම ආහාර පුරාන් කැමතිනවා. ළඟම වෙලසලෙන් සුපිරි වෙනසලෙන් විජේ නමින් මිලදී ගන්න.
0: පාර යනකොට දැන් අද ටිකක් වැස්සත් එක්ක ලිස්සනවා පාර.
1: හරි.
0: වේගෙන් ගිහිල්ලා බ්‍රේක් එක සරියට ගහලා
1: හයියෝ
0: හයියෝ ගාලා බයික් එකත් හයියෝ ගාන විතරට ඈකලා එහෙම කරගන්න නැතුව
1: පරිස්සමෙන් යන්න.
0: ඔව් පිටිපස්සෙන් ගිහිල්ලා බස් එකකට බ්‍රේක් කරාට පස්සේ බස් එක ඉස්සරහින් යටින් ගිහිල්ලා මතු වෙන වට්ටමට බ්‍රේක් ගහලා වේගෙන් යන්න නැතුව
1: ආහා ඔය ගියා වගේ මේ දවස් ටිකේ අදත් පරිස්සමෙන් යන්න.
0: පරිස්සමට යන්න පරිස්සමට යන්න. මොකද අනතුරු වැඩි මහා මාර්ගයේ අනතුරු වලින් ඔයාගේ ජීවිතය නැති කරගන්න එපා. නිකරුණේ නැති කරගන්න එපා. වටින ජීවිත පරිස්සමෙන් ගියොත් හෙටත් වැඩට එන්න පුළුවන්.
1: එහෙනම් පරිස්සමෙන් යමු.
0: 5:56 වෙලාව.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දෙයියන්ගේම පිහිටයි.
4: පෙරහැර දවසේ මං අයියව හම්බෙන්නනකොට ඒකී දේවල් ඇතුළට ආවා. ඒතකොට දේවල් ඉතුරු වෙලා හිටියේ තමුසේ ආවදීමේ වාසනාව විතරයි. කියපන් පීහුට මොකද උනේ?
5: අනේ රත්තරනේ, ඔයා කියන්න පස්සේ මමත් ලෑස්ති වෙලා පෙරහැරට ගියානේ. ආවදීම විතරයි ඉන්නේ.
3: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
6: අපි හැමෝගේම ජීවිතවල මිස් අපි කාටම හරි ආදරය කරනවා. ඒක සාමාන්‍යයි නේ මිස්. මං දන්නවා මිස් මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියලා. ඒ වුණත් මිස් අපි දින්න ඇත්තටම ගැලපෙන්නේ නැහැ නේ. ඇත්ත කතාව ඒකනේ. මිස් සිටුවරේ ගෙදුවේ. එතකොට මම නිකම්ම නිකන් දුප්පත් ගොවියෙක්ගේ පුතෙක් විතරයි මිස්.
7: ඇලන් අය කියන්නේ අම්මෙක් තාත්තෙක් නැතුව පාරේ හැදිච්ච එකේ. ඔයා කැමතිද මං එයාට අයිති වෙන්න?
3: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
8: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
9: අනිත් හැපින්න මේ දුල්මියා ළමිතන ගහම මරා ගත්තට මට උඹල ඔක්කොම එකයි හොඳද?
10: හරි.
9: ඒ හොරෙන් බලන්න අම්මා ගියාම පාළුයිනේ. මම එන්නේ කෙල්ලේ.
11: මේ ලෝකේ මට පව් කියලා තියෙන දෙන්නයි.
10: ඒ කවුද?
11: එක්කෙනෙක් මගේ නංගි මල්මි. අනිත් එක ඔයා.
10: අනේ. ඔයා නංගිට ගොඩක් ආදරේ නේද?
11: මම පුංචි කාලේ මගෙන් කවුරු හෙව්වත් මගේ පණ කවුද කියලා. මං කියන්නේ මගේ නංගි කියලා.
8: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. FM 93.5, FM 93.7 ලකන්න. Radio ITN.
12: හවස 6 විනාඩි 12යි.
13: ටෙක්කියා සුරකි මුමකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
14: සැප්තැම්බර් 15 විල්ගමුව මරාක මහා විද්‍යාලය විල්ගමුව.
12: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
8: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකි මුමගතොට.
12: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
15: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
16: cool drive එකට
8: ලක්කන even drive.
17: චාරු හවස 6 පහුවෙලා තියෙන්නේ. අපි මතක් කරන ඕන විජය නිෂ්පාදන පිළිබඳව කැම ටික රසට හදා ගන්නව නම් ගෙදර තියෙන්න ඕන කුළුබඩු ටික තමයි විජය නමින් විජය නිෂ්පාදන වෙන්නේ. අපි ඔබට ගන්න කියලා කියන්නේ තින්න කුළුබඩු විතරක් නෙමෙයි, කැම වේල වෙනස් විදියට ගන්න කැමති අයට ඉන්දියාප ටික, නූඩල්ස් ටික, එතකොට කුරක්කම් පිටි ටික, මේ ඕනම දෙයක් දැන් විජය නමත් එක්ක විජය නිවසින් ගන්න පුළුවන්කම තියෙනවා.
18: 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ රසේ රටේ සම්බර බෙදෙන විජය නිෂ්පාදන ළඟම වෙනසලින් සුපිරි වෙනසලින් එළදී ගන්න. එහෙම මිලදී ගන්නකොට මතක තියාගන්න අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියනවාද කියලා බලලම විජය නිෂ්පාදන මිලදී ගන්න.
17: RDB බැංකුව. බැංකුවකට යන්නේ අපි ගනුදෙනුවක් කරන්න. බොහොම පහසුවෙන් ඒ ගනුදෙනුව ඉවර කරලා ඉක්මනින් ගෙදර එන්න බලාගෙන අපි කාලේ නාස්ති කරන්න කැමති නෑ. ඉතින් එහෙම සුහදශීලී කාර්යක්ෂම සේවාවක් ලබා දෙන බැංකුවක් තෝරගන්නව නම් RDB බැංකුවට යන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. මේ දවස්වල යනවා නම් විශේෂයෙන්ම ඔයාට RDB බැංකුවෙන් ස්ථාවර තැන්පත් සඳහා ඉහළ පොලි අනුපාතයක් ලබා දෙන්න යාර සූදානම් ඉන්නවා. ඉතින් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔයාට ශාඛාවන් 272ක් දිවයින පුරාම තියෙන නිසා පහසුවෙන් ඕනම තැනකින් ගනුදෙනු කරන්න දැන් ලංකාවේ හැම කෙනෙක්ටම අවස්ථාව තියෙනවා.
18: ඉතින් දිවයින ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කළා දිනවා. එතනදී ඔයාලට මතක් කරන්න ඕනේ මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුව ස්ථාවර තැන්පතු තියෙනවා. ඒ නිසා ස්ථාවර තැන්පතුවක් දාන්න ඕනේ කියලා හිතනවා නම් දැන්ම බලන් ඉන්න නැතුව යන්න ළඟම තියෙන RDB ශාඛාවට.
17: හදහන ලොතරැයියක් අරගෙන ඔයාගේ වාසනාව උරගා බලන්න. අද හවසම ගෙදර යන ගමන් ඔයාගේ ළඟට එන ලොතරැයි විකුණන කෙනාගේ එහෙම නැත්නම් ලොතරැයි කූඩුවෙන් වාඩ පුළුවන්කම තියෙනවා හදහන ලොතරැයියක් අද දවසේ අරගන්න. ඉතින් හෙට ඔයා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වාසනාවන්තෙක් වෙලා තියෙවි. ඒ වගේම විශේෂයෙන්ම ඔයා රුපියල් 40ක් වැය කළා ඔබ ජයග්‍රාහකෙක් නොවුණත් සමහර විට ඒ වාසනාව ඔබට නොලැබුණත් අද දවසේ ඔබ වැය කරන රුපියල් 40 අපදයන් නැහැ. රටේ සංවර්ධනයට වැය වෙන රුපියල් 40ක් කියලා ඔබට හිතන්න පුළුවන්.
18: ඉතින් ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ NLB හදාන ලොතරැයියෙන් දස ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් මේ වෙනකොටත් බිහි කරලා තිනා. ඒකත් ඉතාම සතුටින් ඔයාලට මතක් කරනවා. ඒ විශ්වාසයත් එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. වැඩි වැඩියෙන් හදාන ලොතරැයිය මිලදී ගන්න මෙතනදී පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාගේ පුංචි රුපියල් 40ට වටිනාකමක් දීලා රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශිස්ත්‍රයට වගේම දැයේ සංවර්ධනයට තුර දෙන්නෙක් වෙනවට හැකියාව තියෙනවා මේ හදාන ලොතරැයියෙන්.
17: රයිට් එවන අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: How was the high? Minari 19 ay.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස 6:22.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 13 1.
4: අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වම රසට කැම වේලා කදන අය, රසට කැම ටිකක් කන්න කැමති අය අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියන්නේ. අපේ රසය රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ඔබේ ගෙදර ඔබේ කුස්සිය අනිවාර්යෙන්ම තියෙන්න ඕන.
5: කැමරික රස කරගන්න ආර පුලුවන් කැමතින අදත් විජය කුළුබඩ එකතු කරගන්න. අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩ ටික අපිට ලැබෙන විජය කියන නමින් ආර පුලුවන් අපේ රසේ රටේ සැමර බෙදෙන විජය නිෂ්පාදන ලැබව වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න.
4: එවගේම RDB බැංකුව හබේ ගනුදෙනු කරන්න තියෙන හොඳම තැන, විශේෂයෙන්ම මේ කාලේ ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලියක් ලබා දෙන බැංකුව ගත්තොත් RDB බැංකුවේ තියෙන දෙවෙනි පුරාම ශාඛාවන් 272ක් තියෙන නිසා බොහොම පහසුවෙන් ඔබට ගනුදෙනු කරන්න පුළුවන් RDB බැංකුවත් එක්ක. ලොකු පොලියක් ලැබෙනවා වගේම ඔබේ මුදලට හොඳම ආරක්ෂාවක් ලැබෙනවා කියන එකත් අමතක කරන්න එපා.
5: දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. එතනදී මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින්
4: රයිට් එපනම් අපි සිදුවක් අහලා

0: විනාඩි 27 එහෙමනම් ඉතින් අදට අපි යනවා අයිමත් හෙට දවස් 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන්න.
1: සුබ දවසක් ඔයාට.
0: මම ශමිත්.
1: මම චාරු. ඉවිනින් ඩ්‍රයිව් එක ශමිත් and චාරු.
2: සම අනුග්‍රහය.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: සහයෝගීතා අනුග්‍රහය
5: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
5: ප්‍රවෘත්ති සිරස්තල
6: රොමේෂ්ගේ හෙල්ලේ ඉලක්කය අල්ටිමේට් ඉතිහාස පොතේ ශ්‍රී ලංකාව රන් අකුරින්ම ලියවයි. ඩොලර් බිලියන 8.4ක සංචිතය ගැන ජනපති අනුරකෙන් සහතිකයා. පහළ වයිගෝලයේ කැළඹීමෙන් රටටම තත වැසේ. දෙහිවල දරුද දිනාගේ ඝාතනයේ සුලබුල හෙළිවෙයි. දෙදෙනෙකු අත්අඩංගුවට. එයා බස් ගනුදෙනුවට ඩාමල් සැක්කරුවෙක් ලෙස නම් කරයි. හූති සෞදි ගැටුම් උග්‍රවෙයි. ලෝක තෙල් බිලත් සීග්‍රයෙන් ඉහළට.

0: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ ඉතිහාසයේ බෙරටින් වර්තාවනේ ඩොලර් බිලියන 8.4ක වැඩිම ඩොලර් සංචිත ප්‍රමාණය මෙම දෙසැම්බර් මාසයේදී වර්තා කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාරසනායක මහතා පවසනවා. වසර දෙකක් වැඩි කෙටි කාලයකින් ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීම වෙනුවෙන් වත්මන් රජය පිඹුරුපත් සකස් කර අවසන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 1958 පසු මෙරට වර්තා වූ අඩුම අයවැය හිඟිය පසුගිය වසරේ වර්තා කිරීමට හැකි වූ බවද අවධාරණය කරමින්
1: ඒගොල්ල විශ්වාස මහජනගේ ධනය හොරකම් කරා කිසිදු සැලකිල්ලක් ලක් කරන්නේ නැතුව. හැබැයි දැන් දඬුවම් වෙනවා. දඬුවම් වෙනකොට ඒගොල්ල දන්නව මොකද්ද? ඒගොල්ලන්ගේ ඉතුරු ජීවිත කාලෙ වැඩි කාලයක් හිරගෙදර ඉඳ සිටුවලා තියෙන බව ඒගොල්ල දන්නවා. දැන් මොකද කරන්න ඕන? ඒගොල්ල දැන් ඉන්න ඕන. දැන් ඒගොල්ල ඇවිල්ලා තියෙන මරාගෙන මරණ සටනට අන්තිම සටන හිරගෙදර දොරටුව ගාව අධිකරණේ සාක්ෂියාර අවසන් වෙලා තියෙන නඩු ගණනාවක් තීන්දුව දෙන්න නියමිතව තියෙන නඩු ගණනාවක් අලුත් නඩු ගණනාවක් ගොනු වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? අවුරුදු 70 ඉස්සෙමේ වංචනික ඒ ආන්දෝලනේ මේ ආන්දෝලනේ බේරි බේරි කට්ටි බල බල හිටියා. දැන් මේ දේ අතකම අහු වෙනවා. කට්ටිය කලබල වෙලා දැන් කියන මොකද්ද? මේ ආන්දෝ 12 වෙනලු. කාර්ද මේ කාන්දෝ 12 වෙනවා. මේ කාඩ ගස්ති කියලා ජනතාවට වෙනද? දැන් මේ ජනතාවේ ඉන්න මේ ආන්දෝත් එක්ක හැබැයි මේ ආන්දෝ 12 වෙනකල කේ ගන්න කවුද? ඔය දූෂිත කුඩුකාරේ පාතලෙත්ට සම්බන්ධකම් තියෙන කෙනෙක් එයාට තමයි මේ ආණ්ඩුව එලවන්න ඕන. අපේ රටේ හොරෙන් ඩොලර් පන්නපු කළු ජාවාරම් කාරන්ට මේ ආණ්ඩුව එලවන්න ඕන. අපේ රට කුඩුවල විනාශ කරපු කුඩුකාරට මේ ආණ්ඩුව එලවන්න ඕන. අපේ රටේ විවිධ අපරාධ කරපු පාතාලෙට අපේ ආණ්ඩුවත් එක්ක ගැටුමක් තියෙනවා. අපේ රටේ මහජනක දේපොළ හොරකම් කරපු දේශපාලකට ගැටුමක් තියෙනවා. ඔන්න ආණ්ඩුවට එරෙහි බලවේගය. ජනතාව ආණ්ඩුවත් එක්ක
0: ජනාධිපති අනුර කුමාරසනායක මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් ජනරැලි අමතමින් කාටගස්තිගලිය සහ ඩොච්චියකවදී මෙම රැලි පැවැත්වුණා. කාටගස්තිගලිය නගරයේ පැවති ජනරැලියේදීද ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළා.
2: ජනතාව අතර දේශපාලන අතර සම්බන්ධ කොහොමද? මේ අවුරුදු දෙකකට ලංකාවේ කිසිදු මහජන උද්ඝෝෂණයකට ഘോഷණ තිබෙත් නෑ ගොඩක්. හැබැයි කිසිදු මහජන උද්ඝෝෂණයකට වතුර ගහලා නෑ, පැටන් පොල්ලක් ගහලා නෑ, කඳුළු ගෑස් ගහලා නෑ මතක තියාගන්න. අවුරුදු දෙකක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට. දැන් පොලිස්පතිතුමා මේ ළඟදී කතා කරලා කිව්වා ජනාධිපතිතුමා කඳුළු ගෑස් එක්ස්පයර් වෙලා කියලා. පාවිච්චි කරන්න. ඇයි? පාලකයා සහ ජනතාව අතර සම්බන්ධයක් තියෙන්න ඕන. එහෙනම් පාලකයා ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා ජනතාවට. පාලකයාට බනින්න අයිතියක් තියෙනවා ජනතාවට. ජනතාව විසින් පාලකේ පත් කරගන්න. ජනතාවගේ ඕනාවන් ඉටු කරන්නේ නැත්තම් බනින්න ඕන. පාලකයා ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැත්තම් උද්ඝෝෂණයක් කරන්න ඕන. එහෙම තමයි පාලකයා ජනතාව අතර අන්තර් සබත්තාවේ හැදෙන්න ඕන. අර ලංකා ඉතිහාසයේ එහෙම දේශපාලන සංස්කෘතියක් තිබුණේ නැහැ. රට දියුණු වෙනවා කියන එහෙම සංස්කෘතිය. පාලකයා ප්‍රශ්න කරන සංස්කෘතිය කඩන්න.

0: අපි එතෙන්ද මේ රට ගෙනියනවා. සමාජ වෙනසක් ඇති කරන්න ඕන. ඊළඟ වැදගත්ම දේ මොකද්ද? ආර්ථිකය. දීර්ඝ අපිට ඕන ස්වාධීන ස්වීරි ආර්ථිකයක් අපිට අවශ්‍යයි. නමුත් මම ඔබට කියන කැමති තාමත් අපි ආර්ථික ස්වීරිභාවය අත්පත් කරගෙන නැහැ. මම කියන්නම්. අපි ආර්ථික ස්වීරිභාවය අත්පත් කරගෙන නැහැ. මොකද අපි ආර්ථිකේ තරම් ශක්තියක් නැහැ තාම. හැබැයි අපේ ඉලක්කය මොකද්ද? අපි අපේ රටේ භාණ්ඩාගාරයේ ධනය පුරවමින් අපේ ආර්ථික වර්ධන වේගය අත්පත් කරගනිමින් අපේ ආනයන සීමා කරගනිමින් අපේ අපනයන පිටරට භාණ්ඩ යවන ප්‍රමාණය වැඩි කරගනිමින් අපේ ග්‍රාමීය ආර්ථික දියුණු කරගනිමින් අපි අත්පත් කරගන්නා ධනය ගම්වලට ගෙන යමින් මොකද්ද කරන්න ඕන කමති වෙන්නේ? අපි කරන්න ඕන කමති වෙන්නේ මොකද්ද? ස්වීරි ආර්ථිකයක් අපි අත්පත් කරගන්න ඕන. මම ජනාධිපතිවරයෙක් ලෙස කියන්නම්, තාමත් අපිට ආර්ථික ස්වාධීනත්වය නැහැ. මේක දන්නවා. හැබැයි අපි වසර කීපයක් ඇතුළත ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්වාධීනත්වයට අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පිඹුරු පස් සකස් කළා තිබෙන්නේ. ඒ නිසා තමයි අවුරුදු 30 ගණනකට පස්සේ ලංකාවේ භාණ්ඩාගාරයට ආපු වැඩිම මුදල් ප්‍රමාණය ආවේ ආර්ථික ස්වාධිපත්තියේ සංකේතයක්. යන්න ඕනද විස්සරාට? 1957 න් පස්සේ ලංකාවේ අඩුම අයවැය හිගය 2025 ගිය අවුරුද්ද ආර්ථික ස්වාධිපත්තිය සඳහා හොඳ පියවරක්. අපි ඩොලර් සංචිත අපි අපේක්ෂා කරන මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8.4කට අපේ සංචිත වැඩි කරගන්නවා. ලංකා ඉතිහාසයේ අපේ රජයේ සතුව තිබුණු මහා බැංකුව සතුව තියෙන වැඩිම සංචිත ප්‍රමාණය මේ දෙසැම්බර් මාසෙ වෙනකොට අපි උපයා ගන්නවා. ඒ මොකද්ද? ආර්ථික ස්වාධීනත්වයේ සංකේතය. තව යන්න ඕනේ ඉස්සරහට. මේ පාලකයන් අපේ රටේ ආර්ථික ස්වාධිපත්තිය නැති කරලා තිබුණේ. හැබැයි ස්වාධීන රාජ්‍යයක්, ස්වීර රාජ්‍යයකට අපි කටයුතු කරනවා.
1: එල්ලිනෝ තත්වයේ හමුවේ දැඩි වීලි කලගුණයක් පැවති ප්‍රදේශ ගණ්ඩාවකට ඊයේ මහවැසියද හැලුණා. එමෙන්ම පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර සීක්ම වූ වැසි ඇතිවන බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ අජිත් විජේමාන මහතා සඳහන් කළේ.
2: මේ වන විට දිවයිනේ පහළ වායුගෝලයේ ආශ්‍රිතව කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙලා තියෙනවා. මෙම කැළඹිලි ස්වභාවයේ බලපෑම නිසා විශේෂයෙන් ගත්තොත් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, ඌව, උතුරුමැද, සවරගමුව, දකුණු වගේ පළාත්වල අහස වලාකුළෙන් බර වෙලා තියෙන බොහෝ ප්‍රදේශ, ඒත් එක්කම බස්නාහිර, සවරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි යෝගිකුරුන් සහිත වැසි ඇති වේවි. බස්නාහිර, සවරගමුව, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානයක මිලිමීටර් 100 දක්වා වගේ තද වැසි අපි අද දිනේ අපේක්ෂා කරනවා. ඒ වගේම දිනවට මුහුදේ කාලගුණය සැලකුවාම හලාවත ඉඳලා කංකසන්තුරේ ඉඳලා පුත්තලම, හලාවත, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලා ඩොබ් වෙන මුහුදු ප්‍රදේශවල වැසි යෝගී ගුරුම් සහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවලත් අපි සවස් කාලයේ වැසි යෝගී ගුරුම් සහිත වැසි තැනින් තැන බලාපොරොත්තු වෙනවා. දිනවට මුහුදේ සුලං හමන්නේ නිර්ත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් මාතර සිට මාතර හම්බන්තොට දක්වා වෙලා ඩොබ් වෙන මුහුදු ප්‍රදේශවල මෙම සුලංගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මොහොතු රළු වේවි. ඒක ගැන අවධානයෙන් ඉන්න කියලා අපි දීවර සහනායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
1: ගල් ප්‍රදේශයේට ඒ රාත්‍රියේ දැහැළු අධික වර්ෂාවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවුණා. ගල් වක්වැල්ල, බද්දේ ගම, මාපුල ගම යන මාර්ග ජලයෙන් යටවීමෙන් රතු වාහන දහවලේට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අධික වැසි හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව තිබුණා. මේ අතර එල්නිනෝ තත්ත්වයේ හමුවේ දැඩි වේලි කලගුණයක් පැවති ප්‍රදේශ ගණ්ඩාවකටද ඊයේ වැසි ලැබී තිබෙනවා. ඒ අනුව දින 124කට පසුව පොළොන්නරුව දිස්ත්‍රික්කයට ගිගුරුම් සහිත වර්ෂාවක් ලැබීම හේතුවෙන් දැඩි නියගයෙන් පීඩා විඳි ජනතාවට යම් සහනයක් හිමිවුණා. වෞඩියාව දිස්ත්‍රික්කයේද ප්‍රදේශ ගණ්ඩාවකට මහ වැසි ඇදහැළුනේ මාස 4කට පසුවයි. වෞඩියාව, ඉරට්ට පෙරේකුලම්, මාමටුව, මහකච්චකුඩිය, නිලුම්කුලම සහ අටපගස්කඩ ආදී ප්‍රදේශ රසක මෙසේ වැසි ඇදහැළි ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මාස ගණ්ඩාවක් පුරා වේලි කලගුණයෙන් පැවති මොඩ්‍රාගල, බොත්තල ප්‍රදේශයටද ඊයේ මහ වැසි ලැබී තිබෙනවා. ජලාශවල සැලකිය යුතු ජලධාරිතාවක් පවතින අතර කෘෂිකර් මාතිර සහ පානීය ජලය බෙදා හැරීම සඳහා එය ප්‍රමාණවත් බව වරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ HMPSD හෙරත් මහතා සඳහන් කළා.
3: මෙවන විට දිවයිනේ පිටි ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති ජල ප්‍රමාණය 45%කට ආසන්න අගයක් ගන්නා අතර විශේෂයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශවල පවතින ජල මට්ටම 33%කට ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ පවතින ජල ප්‍රමාණය මෙවන විට 20%කට ආසන්න අගයක පවතින්නේ. කෙසේ වෙතත් මෙවන විට ජලකන්නේ අවසන් අවධියට පැමිණ ඇති බැවින් මෙම පවතින ජල ප්‍රමාණය කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වන අතර අතර මෙම ජලාශ වලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද පානීය ජල ගැටලුවක් ඇති නොවේ අපේක්ෂා කරනවා. විශේෂයෙන් ඉදිරි මහකන්නේ මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින අතර අම්පාර දිස්ත්‍රික්කයේ මහකන්නේ වගා කටයුතු සැප්තැම්බර් මාස 15 වෙනි දින වන විට ආරම්භ කිරීමට මේ වන විට පෙර කන්න සහ කන් රැසින් පවත්වා තීරණය කිරීමට සැලසුම් කළ තිබෙනවා. මේට අමතරව මහකන්නේ අනෙකුත් වාරි ව්‍යාපාරවලද වගා කටයුතු ආරම්භ කිරීම මේ වන විට ජලාශවල පවතින ජල මට්ටම් අනුව සහ පවතින ජල ප්‍රමාණයන් සහ වර්ෂාපතන පූර්වකථන අනුව සැලසුම් සකස් කරමින් පවතින අතර බොහෝ වාරි ව්‍යාපාර ඔක්තෝබර් 15 වන විට පෙර කන්න සහ කන් රැස්වීම පවත්වා එම තීන්දුව තීරණ අනුව වගා කටයුතු ආරම්භ කිරීමට මෙවන් විට සියලුම සැලසුම් සකස් කරමින් පවතිනවා.
1: වේලී කාලගුණයේ හමුවේ පවුල් 43221කට අයත් පුද්ගලයන් 161431 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. ප්‍රාදේශීය ලේකම් කොටස් 36ක් වෙත පානීය ජලය බෙදා හැරීම අකණ්ඩව සිදු කෙරෙන බවයි ආපදා කමලාකර මැදිස්ත්‍රාණයේ සඳහන් කළේ. මේ අතර වේලී කාලගුණයේ හේතුවෙන් යාල සහ කුමුණ ජාතික වනෝද්‍යාන අද සිට මාසෙක කාලයක් වසත වෙන බවයි අභාත්‍ය ධම්මික පඩමැති මහතා ප්‍රකාශ කළේ.
4: මේ තියෙන නියඟ තත්ත්වය නිසා අපි තීරණය කරා අද ඉඳලා සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ඉඳලා මාසයක පමණ කාලයක් යාල වනෝද්‍යානයේ කලාපංක 1 සහ 2 වසා තැබීමටත් කුමනවැනි ජාතික උද්‍යානවල ඒ කඳවුරු බිම් වසා තැබීමටත් අපි තීරණය කරලා තියෙනවා මේ තත්ත්වය සලකලා බලලා. නමුත් ඉදිරියේදී යලි වර්ෂාපතනයක් සහිත කාලගුණය ඇති වහාම අපි නැවත වතාවක් සංචාරකයන් සඳහා මෙම වනෝද්‍යාන විවෘත කරන්න සූදානම්.
1: පුනර්ජනනීය බලශක්තිය තුළින් ජාතික විදුලි පද්ධතියට මෙගාවට් 300ක් එකතු කිරීමේ සූර්ය බලශක්ති ව්‍යාපෘතිමාලාවේ තවත් අදියරක් නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව වෙයන්ගොඩිදි කෙරෙනු මෙගාවට් තුනක පද්ධතිය ජාතික පද්ධතියට එක්කිරීම සිදු වූයේ අභාත්‍ය අන්ඩ්‍රේ කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. 2030 වසර වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම මෙන්ම 2040 වන විට කාබන් ශුන්‍ය තත්ත්වයට පත් කර ගැනීමේ ඉලක්කය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. බලශක්ති අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල අධීක්ෂණ යටතේ එය ක්‍රියාත්මක කරනවා. රුපියල් බිලියන 7148ක වියදමෙන් අනුරාධපුර ත්‍රිකුණාපලය මුලදීව සහ මන්නාරම රෝහල් සඳහා නව ගොඩනැගිලිද කිරීම අනිද්දා සිදු කරනවා. ඒ ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘති අවසන් වීමත් සමග ඈත පළාත්වල සිට ජනතාවට හෘද රෝග සහ හදිසි අනතුරු සම්බන්ධ විශේෂඥ ප්‍රතිකාර තම ප්‍රදේශවලදී ලබා ගත හැකි වෙනවා. ජපාන සහයෝගිතා නියෝජිත ආයතනයේ සහ ඉන්දියානු රජයයි ඊට ණය ආධාර ලබා දෙන්නේ. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් බිලියන 3545ක වියදමෙන් මහල් අටකෙන් යොද් අංග සම්පූර්ණ අති නවීන පහසුකම් වලින් සමන්විත හෘද ප්‍රතිකාර සංකීර්ණයක් ඉදිකෙරෙනවා. හෘද රෝග හඳුනා ගැනීමේ සහ ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය දැඩි සත්කාර ඒකක කැත්ලැබ් රසනාකාර පුස්තකාල ශ්‍රවණාගාර සහ එක්ස්රේ සේවා ඇතුළු නවීන පහසුකම් සහිතවයි එය ඉදිකෙරෙන්නේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලේද මහල් අටකෙඩියොත් හෘද ප්‍රතිකාර සංකීර්ණයක් ඉදිකරනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 1400ක්. බණ්ඩාරම් දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර ඒකක හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකක ඇතුළු නවීන පහසුකම් වලින් යුත් ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ රුපියල් බිලියන 600ක වියදමෙන් තවත් රුපියල් බිලියන 600ක වියදමෙන් මුලදීව දිස්ත්‍රික් මහරෝහලේද මහල් හතරකෙන් යොද් සීලු පහසුකම් වලින් සමන්විත වාට්ටු සංකේතයේද කිරීම ආරම්භ කිරීමට නියමිතයි. ව්‍යාපෘති සමාරභක අවස්ථාව අනිද්දා පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන්. අනාගත ඩායිකීන් බිහිකරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිඩාඹර සූරි පවසනවා. මානව සම්පත දියුණු කිරීම සඳහා වත්මන් රජය ප්‍රමුඛතාවය ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
5: අධ්‍යාපනය ලබලා සමාජය තේරුම් අරගෙන සමාජය වෙනස් කරන්න පුළුවන් නායකත්වයක් පුරවැසියන් බිහි කරන්න පුළුවන් අධ්‍යාපනයක් තමයි අපි නිර්මාණය කරන්න හදන්නේ. එන අවුරුද්දේ අපි 6 වසරට අලුත් විෂයමාලාව හඳුන්වා දෙනවා. ඒ වගේම තමයි හැබැයි මේ විෂයමාලාවට එහා ගිය ඉගෙනුම් පරිසරය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දරුවන්ව විභාගවලට පමණක් නෙවෙයි අපි ජීවිතයට මුහුණ දෙන්න රටේ තියෙන සමාජ ගැටළු වලට මුහුණ දෙන්න ජය ගන්න පුළුවන් පරපුරක් බිහි කරන්න ඔබට විශාල වගකීමක් තියෙනවා. ඒ පරිවර්තනීය ගමනටත් අපිත් එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අපි රජයක් හැටියට අපේ ප්‍රමුඛම ආයෝජනය දීලා තියෙන අපේ මානව සම්පත දියුණු කරන්න. ඒ මානව සම්පත දියුණු කිරීමේ ගමනේදී අධ්‍යාපනයට අපි විශේෂ අවධානයක් දෙනවා. අපි ක්‍රමානුකූලව අධ්‍යාපනය වෙත වෙන්කරන මුදල අයවැයෙන් අයවැයට අපි වැඩි කරමින් යනවා.
1: අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මොරටුව වෙල්ස් කුමාර සහ කුමරිය විදුහල්වල 150 වැනි සංවත්සර වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් බිලදී කැරීමේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා සැකරකු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව බහිස්ටවත් අධිකරණයට දැනුම් දුන්නා. එයාබස් බිලදී කැරීමේ සිද්ධියට අදාළව නමල් රාජපක්ෂ මහතාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අලස් කුමසම් මගෙන් ඔහු අත්අඩංගුවටගෙන මෙවන විට රිමාන්ඩ් භාරයට පත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. අල්ලස් මුදලක් ලබාගත් බවට නමල් රාජපක්ෂ මහතාට එරෙහිව සාක්ෂි ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධික නිලධාරි වාසිටියේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඒ අනුව අදාළ අඩුව ලබන 16 වෙනිදා දක්වා කල් තැබීමටයි අධිකරණය නියම කළේ. දෙහිවල දිවසකට එල්ල වූ අත්බෝම ප්‍රහාර සිද්ධියේ ත්‍රිරූත රථ රියදුරු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 11ක සහ වයස අවුරුදු 17ක දරුවන් දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් අත්බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ පසුගිය කුලස්වරදා අලුයම් කාලයේදී. දෙහිවල සිරිසගබෝ බාවත ප්‍රදේශයේ පිහිටි දිවසකටයි ප්‍රහාරය එල්ල වුණේ. නාදුරණ පුද්ගලයෙකු එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් තුවාලැබූ පුද්ගලයෙකු සහ දරුවන් දෙනෙකු කලබුවේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවන් දෙදෙනා බිය ගියා. ඔවුන් දෙදෙනාගේ දේහයන් පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරුණේ අද පස්වරුවේදී. සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය අකණ්ඩව විමර්ශන සිදු කළ අතර බෝම්බ ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රිරෝද රථය පසුව සුවා කෙරුණා. එම ත්‍රිරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ගකිස්ස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා. ඩීසල් බිල සම්බන්ධයෙන් පෞද්ගලික අලෙවිකරුවන් සිදු කරන එල්ලීම් සහ පරිභෝගිකයන් පිළිබඳ සලකා බලා තීරණයක් ගන්නා බව අමාත්‍ය අන්ඩ්‍රේ කරුණාතිලක මහතා පවසනවා. ඉන්ධන සහන ආධාරය ලබා දීම සම්බන්ධයෙන්ද ලබන පළවෙනි දස්තු කිරීමට නියමිත ඉන්ධන විල සංශෝධනයේදී සලකා බලන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ ලංකා කඩිත ලීතිකට සංස්ථාව සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියෙක්ව ක්‍රියාත්මක කළ පුහුණු අවසන් කළ 51 දිනක් සඳහා පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ක්ලීන් ශ්‍රී ලංකා සහ ස්වාධීන රූපවාහිනිය එක්ව සිදු කරන ටේක්යා සුරකුම් බගතුට පාසය සිසුන් දරුවත් කිරීමේ වැඩසටහන මාතලේ විජය ජාතික පාසලේදී අද ක්‍රියාත්මක වුණා. මාර්ග නීති ඇතුළු දරුවත් කිරීම සිදු කෙරුණු ටේක්යා සුරකුම් බගතුට වැඩසටහනේ දෙවන අදියරේ 19 වන වැඩසටහන මෙසේ සාර්ථකව පැවති බවයි අපනියෝජිත ගිහන්ගේත් ඉෂේර සඳහන් කළේ.
6: ඒකයා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ අපි 19 වන වැඩසටහන මේ විදිහට අතිසාර්ථකව නිමාවට පත් කරනු ලැබුවා. ඉතින් අපි 19 වන වැඩසටහන සඳහා අද දවසේදී මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙනමින් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ අධ්‍යාපන කලාපයට අයත් මාතලේ විශේෂ ජාතික පාසල අපි සත්කාරක පාසල වශයෙන් තෝරගත්තේ. අද දවසේදී මේ දූ දරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒ වගේම තමයි රිය නියාමක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය කරන ඒ රිය නියාමක දැනුම ලබා දීමටත් ශ්‍රී ලංකා පොලිසිය අපිත් එක්ක එකතු වෙලා මේ දූ දරුවන් දැනුවත් කිරීමේ වැඩ කටයුතු සිදු කරනු ලැබුවා. අනාගතයේදී හික්මුණු රියදුරෙක් ඒ වගේම තමයි විනීත රියදුරෙක් බිහි කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඉතින් ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මේ වැඩසටහනේ මූලිකත්වය ගන්නවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොලිසිය අධ්‍යාපන අමාත්‍යාංශය අපිත් සමගින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන ෆෑවස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්වල් බැඳගෙන ඉන්නවා. මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතවයි අපිට ඒකයා සුරකිමු මගතොට වැඩසටහන් මාලාව මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ. විල්ගමුව මරාක මහාවිද්‍යාලයේදී තමයි අපි හෙට දවසේදී හමුවන්නේ. අපි හෙට දවසේදී හමුවීමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා මාතලේ විජය ජාතික පාසලේ සිට මදුශංක බණ්ඩාර සමගින් මම ගෙහන් ගීතිෂේම.
1: පුඩරුතේ පුරවර 2026 පළත් පාන සතිය අද ආරම්භ කෙරුණා. ඒ අභාත්‍ය මහාචාර්ය චන්දන අපේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරූපක උත්සවය පැවැත්වුණේ රොන්වැල්ලේ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී. මෙම සතිය පුරා විවිධ වැඩසටහන්ව සක්‍රියත්ව කිරීමට සැලසුම් කර තිබවයි ඊට එක්වෙමින් අමාත්‍ය චන්දන අපේරත් මහතා සඳහන් කළේ.
7: සැප්තැම්බර් 15 වෙනිදා මහජන උපයෝගිතා සහ යටිතල පහසුකම් දිනය හැටියට නම් කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල පවතින යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ අලුතෙන් ඇතුළත් කිරීම මේ වැඩසටහනට අන්තර්ගතයි. 16 වෙනිදා පරිසරය හා සම්බන්ධ වැඩසටහන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හෙටට පැලයක් සහ රුක්රෝපණ දිනය කියන පදනමින් තමයි අපි මේ දවස සූදානම් කරලා තියෙන්නේ. සැප්තැම්බර් 17 වෙනිදා සෞඛ්‍ය සනීපාරක්ෂක සහ ඩෙංගු මර්ධන දිනය හැටියට නම් කරලා තියෙනවා. ඒ වගේම සැප්තැම්බර් 18 වෙනිදා සාහිත්‍ය අධ්‍යාපන පුස්තකාල සමාජ සුබසාධන සහ ක්‍රීඩා දිනය හැටියට නම් කරලා තියෙනවා. මේ ක්‍රියාවලිය ඇතුලේ මේ වර්ෂයේදී අයවැය මගින් පළාත් පාලන ආයතන සඳහා වෙන් කරලා තිබෙන බිලියන 24කට අධික මුදලක් ඍජු ප්‍රතිපාදන සහ වෙනත් ප්‍රතිපාදනත් මේකට ඇතුළත් වෙන ඊට වඩා තියෙනවා. ඒ නිසා ඒ සියලු ප්‍රතිපාදන උපයෝගී කරගෙන මහජනතාවට වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවා ලබා දීම, උන්ගේ අවශ්‍යතා ඉෂ්ට කිරීම මේ සඳහා සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරනවා.
1: පින්නවල අලි අනාථාගාරයේ විවෘත එලිමහන් උද්‍යානය විවෘත කෙරුණා. අලි ඇතුන් බද කිපෙන කාලයට දම්වෙල් හෝ විලංගු භාවිත නොකර නිදහස්ව හා ස්වභාවිකව සැරිසරන්නට හැකි පරිදි පහසුකම් සැලසෙමින් මෙම උද්‍යානය ඉදිකර තිබීම විශේෂත්වයක්. බද කිපුණු අලි ඇතුන් විශේෂ කූඩුතුර රඳවා තැබීමයි මීට පෙර සිදු කෙරුණේ. කෙසේ වෙතත් සත්ව නීති රීතිවලට ගරු කරමින් අලින්ට හිරිහෙරයක් නොවන පරිදි ජීවත් වීමට අවස්ථාව ලබා දීමේ අරමුණෙන් මෙම එලිමහන් උද්‍යානය විවෘත කළ බවයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළේ. පිඩවල අලි අනාථාගාරයේ මේ වන විට සිටින අලි ඇතුන් සංඛ්‍යාව 65කට අසන්නයි. එන් 27ක් පිරිමි සතුන් බවයි සඳහන් වන්නේ. සෞදි අරාබියේ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත වෙලවූ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ වෘතෙල් මිල ගණන් සිරිතුරකට අසන ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ මතුවෙති අවදානම් තත්වය හේතුවෙන් ගෝලීය තෙල සැපයීම සම්බන්ධයෙන් යළිත් අවනිශ්චිතතාවක් මතුවෙති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙසයි සැලකෙන්නේ. එහි නාවික ගමනාගමනයට බාධා එල්ලවුවහොත් ලෝක වෙළඳපොළේ තෙල් බිල තවදුරටත් ඉහළ යා හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. ලොව විශිෂ්ටතම බල්ල ක්‍රීඩ ක්‍රීඩිකාවන් සහභාගී වන අල්ටිමේට් ශූරතා බල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. ඒ මීටර 91.91 දක්ෂතාවක් වාර්තා කරමින් වර්ල්ඩ් ඇත්ලටික් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලිය පැවැතුණේ හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී. එහිදී චැම්පියන් කුසලාණිය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණේ එම කුසලාණිය ශ්‍රී ලංකේක හිමිකරගත් පළමු අවස්ථාවට හිමිකම් කියමින්. රුමේෂ් තරංග ලැබූ ජයග්‍රහණය පිළිබඳව ඔහුගේ පියා මෙසේ අදහස් දක්වුවා.
8: අපිට තියුණේ විශිෂ්ට විදිහට විශිෂ්ටයන්ගේ තරංගේ තියුණේ ඒ throw 4 කන්සලිඩේට් කරන ආකාරය මම දැක්කා. ඒක වඩාත් මගේ ඉතින් මේ මෙම තරංගයේදී ගොඩක් ගෞරවය මම පුතාට දෙන ගමන්ම අනිවාර්යෙන්ම මගේ පුහුණු කරුට මගේ හදවතින්ම මේ ගෞරවය දෙනවා. මොකද මේක විශිෂ්ටයන්ගේ විශිෂ්ටය තෝරන තරංගේ අතිවිශිෂ්ට තරංගයක් වුණා. ඉතින් ඇත්තෙන්ම මමත් වාසනාවන්ත මගේ රුමේෂ්ගේ ආදරණීය අම්මත් එක්ක ගමේ මගේ නෑදෑයෝ සීලුමත් එක්ක මේ තරංගේ නරවන්නේ. ඉතින් අපේ ගමන දැන් සාර්ථකයි. අපේ ගමන දැන් අපි අඩිතාලෙමින් අඩිතාලෙමට ඇවිල්ලා තිනවා. අපි 2028 මේ සතුට අපේ පුතත් එක්ක අපේ 2 කෝටි ගණනක් වූ අහිංසක ජනතාවට දෙනවා කියන එක සත්‍යයි. ලක්කඳ ප්‍රවෘත්ති යලි
1: සිරස්තල. රුමීෂ්ගේ හෙල්ලේ ඉලක්කය අල්ටිමේට් ඉතිහාස පොතේ ශ්‍රී ලංකාව රන් අකුරින්ම ලියවයි. ඩොලර් බිලියන 8.4ක සංචිතය කැඩේ ජනපති අනුරගෙන් සහතිකයා. පහළ වයිගෝලයේ කැළඹීමෙන් රටම තද වැසේ. දෙහිවල දරු දිනාගේ ඝාතනයේ සුලබුල හෙළිවෙයි. දෙදෙනෙක් අත්අඩංගුවට. එයා බස් කඩදරුවට ඩබල් සැක්කරුවෙක් ලෙස නම් කරයි. හූති සෞදි ගැටුම් උග්‍ර වෙයි. ලෝක තෙල් බිලත් සීක්‍රේන් ඉහළට. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
9: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 6:57.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි.
3: ලොකුපුතාගේ සංගීත් එක්කනේ. එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
4: සංගීත් එක්ක ගියහින්ද තමයි. ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
5: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
6: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරි?
7: මෙලමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛවික ක්‍රමයේ බෞද්ධ සම්බන්ධ. මම හදන්නේ එක නවත්තන්න. ඒ? යනවාකට? ඉන් ඇඳුම් මරු කරගන්න.
6: නෑ නෑ. චූටි යන්න වැඩට.
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට IT

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 විසිරි ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
3: සුබ සඳහාවක් අයිබෝවන්. අලුතෙන් හිතන්න අලුත් දේවල් කියන්න අලුත් දේවල් ලියන්න උත්සාහ කරන මිනිස්සු හින්දා ඕනම කෙනෙකුගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් දවස උදාව ඉඳන්ම උත්සාහ කරන්නේ අලුතෙන් දෙයක් පටන් ගන්නනේ. ඉතින් අලුත් අවුරුද්ද කියනවා, එහෙම නැත්නම් අලුත් මාසයක් කියනවා, අලුත් දවසක් කියනවා, මේ කොයි හැටි වෙතත් අලුත් වෙන්න නව්‍යතාවයකින් දේවල් ආරම්භ කරන්න අපි හරි කැමතියි. ඉතින් ඒ නිසා මේ වෙලාවත් අලුත් හමුවීමක් කියන මේ පරණ දවස ගෙවිලා යන වෙලාව වුණත් අලුත් දවසකට බලාපොරොත්තු දැල්වෙන වෙලාවක් විදිහට සලකලා අපි ඔබව බොහොම ආදරෙන් මේ කතාබහට එකතු කරගන්නවා. අද මේ කතාබහ එකතු වෙන්න කියලා මං බොහොම ආදරෙන් ගෞරවෙන් ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුට. දශක කිහිපයක් පුර ලංකාවේ ගුවන් විදුලි විවිධ අධ්‍යක්ෂීම් සපුරාගෙන, වගේම ජාත්‍යන්තර ගුවන් විදුලි අධ්‍යක්ෂීම්ද සම්පූර්ණ කරගෙන ඉන්න. ඒ වගේම හැබැයි වර්තමානයේ වෙනකොට වැඩි වැඩියෙන් ලේඛන කලාව පැත්තට හිත යොමු කරගෙන තත් දැවන්ත පාඨක සමූහයක් තමන්ගේ ලේඛන සමග ඒකාත්මික කරගෙන ඉන්න දක්ෂ ලේඛකයෙකුට, ගත් කතුවරයෙකුට අහු තමයි චෝලාභය ශාන්ත කුමාර හේරත් මහතා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට.
4: අයිබෝන් මොනිකා, ඔබටත් ඒ වගේම ලක්හඬට සවන් දෙන අපේ දයාබර අසන්නන් සියලුම දෙනාටත් සුබ සන්ධ්‍යාවක් වේවා.
3: ඉතාම මේ පැහැදිලි ආදරණීය රටහනක් හඬ පුහුණුවත් එක්ක ලැබිලා තියෙන ආශිර්වාදය තමයි දැන් ගජගායක තමයි මේ වතාවේ කතා බහ. 2006 වසරදී සරණ පුස්තක පළමු වටේ නියෝජනය කළා. ඒ වගේම විද්‍යෝදය අවසන් වටේ දක්වාම එන්නට සමත් වුණු කතාව බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර විඳිමින් ලැබෙමින් ඉන්න කාලයක් මේ.
4: ඔව්, මගේ අලුත්ම නවකතාව හැටියට සලකන්න පුළුවන් මේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ නිකුත් වෙච්ච ගජගා නවකතාව. ඉතින් තාමත් ගජගා වලට ලැබෙන ප්‍රතිචාරත් සමග ජීවත් වෙනවා.
3: එතකොට මේ තව දේවල් තියෙනවා. මේ දවස්වල වැඩිපුර කතා බහට ලක් කරන අධිෂ්ඨානයේ රන් සලකුණ හොයාගෙන යන ගමනේ ඔබ නිරත වෙලා ඉන්නවා. ඒ ගැනත් ඉතින් අපි කතා කරමු. සඳදිය දහර අත

0: අපි මේ ඔබව ආශිර්වාදාත්මක සුබ ප්‍රාර්ථනයකින් සඳදිය දහරට ආරම්භය සනිටවන් කරන්න සූදානම්. අප අතරින් සමුගත්ත ජාතියේ අශෝරාවය අශෝරනන්දා මාලනියන්ගේ හඬින් ගයන ගීතයක් දිනපති හිනහේවා.
1: නන්දා මාලනී කියන්නේ අසාමාන්‍ය කටහඬක් හිමි ගායිකාවක් හැටියට තමයි මම දකින්නේ. දශක ගණනාවක් පුරම හිතන අපි බිලිඳු අවදියේ සිට ඇගේ ගීත දසදහස් සංඛ්‍යාවක් අපි රසවින්දනය කරලා තිබෙනවා. විවිධ රසයන්ගෙන් යුත් ගීත ගණනාවක් ඇය ජාතියට දායාද කරලා තිබෙනවා. ඒ වගේම ඇගේ හඬේ තියෙන ඒ අසාමාන්‍ය ගතිය මම හිතන්නේ ඒ හඬට සමකරන්නට පුළුවන් ආකාරයේ හඬක් ඇති ගායිකාවක් අපට මේ වෙනතුරු හමු වෙලා නැහැ. ඉතින් ඇගේ ගීත අතරින් ආශිර්වාදාත්මක ගීතයක් හැටියට සරකන්නට පුළුවන් නිතර නැසෙන ගීතයක් තමයි මම තෝරාගත්තේ දිනපති හිනහේවා ගීතය. මේ ගීතය අහන්න මේ ගීතය සුනිල් ආරියරත්න සහ නන්දා මාලිනී සුසංයෝගයෙන් බිහිවෙච්ච ගීත සමුච්චයේන අපූර්ව ගීතයක්. මේ ගීතයේ තිබෙන ආශිර්වාදය කොයි තරම් බලවත්ද, කොයි තරම් රසවත්ද, ඒ වගේම කොයි තරම් අපේ ජීවිතවලට සමීප කරගන්නට පුළුවන්ද කියන කාරණාව මේ ගීතයේ ඇසෙන මොහොතක් මොහොතක් පාසා අපට දැනෙනවා.

0: දහර සමක ලකන හගෙන උප අද සඳේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකල උත්‍රායි මණ්ඩලයේ සමකින් ඩෝමාසන් ක්‍රෙවි කිටේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
0: අපි තව ගීතයකට යමු. සඳ දිය දහර තුළින් සීපද රාවේ හොයාගෙනයි අපි යන්නේ.
2: ඔව්, පණ්ඩිත අමරදේවයන් සමග නිරංජලා සරෝජිනී ගායනා කරන මේ ගීතය තුළ මොකක්ද මහා රාත්‍රියක මේ ගීතය අහද්දී දැනෙන මොකද්ද අමුතු රසයක් තියෙනවා. මං හිතන්නේ අපි ගමේ උපන් අය නිසා වන්නට ඇති මොනිකා ඒ රසය අපිට දැනෙන්නේ. ප්‍රේමසිරි කේමදාස මට මතක හැටියට මේ ගීතය සංගීතවත් කරලා තිබෙන්නේ. ගීතය රචනා කරලා තිබෙන්නේ අජන්ත රණසිංහ. ඒ නිසාම තමයි මම මේ ගීතය තෝරාගත්තේ. මේක හරිම මිහිරි, කනට මිහිරි මේ වගේ රාත්‍රියක, පාළු රාත්‍රියක මේ වගේ ගීතයක් ඇහෙද්දී අපේ භාවයන් අවදිවන ආකාරය

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර සමග අද අපේ සොඳුරු හමුවීම ප්‍රවීණ මාධ්‍යවේදී ගත්කතුවර චුලාභය ශාන්ත කුමාර හෙරත් මහතා සමග මෙරවස්වල ලංකාවේ ක්‍රීඩාව ගැන කතා කරද්දී ක්‍රීඩාවේ ජාත්‍යන්තර තලය ගැන කතා කරද්දී රමේෂ් තරංග කියන නම ඉතාම ඉහලින් අපි කතා කරන නමක්. අපේ ඔලිම්පික් බලාපොරොත්තු බවට වර්තමානයේදී පත්වලා ඉන්නේ ඔහු. ඉතින් රමේෂ් ගැන ඔබ බොහොම අගනා වටිනා කෘතියක් සම්පාදනය කරනවා. අධිෂ්ඨානයේ රන් සලකුණ රමේෂ්.
2: ඔව්, මේක අහම්බයක් එක පැත්තකින්. මට ආරාධනාවක් ලැබෙනවා මේ තරුණ ක්‍රීඩකයා පිළිබඳව කෘතියක් නිර්මාණය කරන්න. ඉතින් මේක එක්තර විදිහක අභියෝගාත්මක ආරාධනාවක්. මොකද මම මේ වන විට මම ප්‍රබන්ධකරණේ, කියන්නේ නවකතා කෙටි කතා නිර්මාණකරණේ පමණක් යෙදී සිටපු කෙනෙක්. ඉතින් මේ වගේ චරිතයක් පිළිබඳව කෘතියක් ලියන්නට ආරාධනාවක් ලැබුණට පස්සේ මම පොඩ්ඩක් ඒ ගැන අධ්‍යයනය කරනවා. ඉතින් මේ ආරාධනාව මට කරන්නේ හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙක් අතුල දවුලගල මහත්මයා. දවුලගල මහත්මයාත් සමග මම මේ පිළිබඳව සාකච්ඡා කරද්දී එතුමා මට පැහැදිලි කරලා දෙනවා මේ චරිතය තුළ, මේ තරුණ ළමයාගේ චරිතය තුළ තිබෙන විශේෂත්වය. මේක ඇත්තටම මේ පිළිබඳව අධ්‍යයනයක යෙදුනහම මට හිතෙනවා මේකෙන් යමක් කරන්න පුළුවන් නේද කියලා. ඔහු ඉතා පිටිසර ගමක සාමාන්‍ය පවුලක ඉපදිච්ච තරුණෙක්, දරුවෙක්. මේ දරුවා පුංචි කාලේ ඉඳන්ම ක්‍රීඩාවට යොමු වෙනවා. ඔහුගේ පියා තමයි ඔහු ක්‍රීඩාවට යොමු කරන්නේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් පියවරින් පියවර ඇවිල්ලා ජාතික තලයේ ලබා ගන්නට පුළුවන් ඉහළම ජයග්‍රහණ සියල්ලම ලබාගෙන ජාත්‍යන්තර තලයට ගිහිල්ලා අද වන විට ශ්‍රී ලංකා ඉතිහාසය රන් අකුරෙන් ලියැවෙන ක්‍රීඩකයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඔබ දන්නවා පසුගිය දිනවල ඔහු පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ශූරයා වෙලා රන් පදක්කමක් දිනාගත්තා. ඒ වගේම ඩයමන්ඩ් ලීග් තරඟාවලියේම ශූරයා වෙලා රන් පදක්කමක් දිනාගත්තා. මේවා ලංකා ඉතිහාසයේ ක්‍රීඩා ශාස්ත්‍රයේ අපි ලබාගත් විශාල ජයග්‍රහණ. මේ වන විට ඔහු ලෝකයේ ශ්‍රේණිගත කිරීමවල ප්‍රථමයා වෙලා සිටිනවා. හෙල්ල විසිකිරීමේ ප්‍රථමයා වෙලා ඉන්නවා. කිසිම දිනක ලංකාවේ ක්‍රීඩකයෙකුට මේ තරම් දුර ගමනක් යන්නට ලැබුණේ නැහැ. ඉතින් තාමත් අවුරුදු 23යි මේ දරුවට. අනාගත බලාපොරොත්තුව ඔලිම්පික් රන් පදක්කමක්. ඉතින් ඔහුගේ ජීවිත කතාව තුළ කෙනෙකුට ඉගෙනගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ඇසුරෙන් තමයි මේ කෘතිය නිර්මාණය කරන්නේ. මේක ජීවන තොරතුරු සංග්‍රහයක්. ඔහුගේ කුඩා කල සිට පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීම දක්වා කතාව බොහොම සැකෙවින් අපි ප්‍රබන්ධකරණයත් වාර්තාකරණයත් සම්මිශ්‍රණයෙන් නිර්මාණය කරපු කෘතියක්. ඔහුගේ ඡායාරූප ගණනාවක් තිබෙනවා. ඉතින් මේ සැප්තැම්බර් 17 වෙනිදා මේ කෘතිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දොරට වැඩීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.
1: ඉතින් අපි මේ ගැන තවදුරටත් විස්තර කතා කරමු. මොකද මං හිතන්නේ සඳ දිය දහර අහගෙන ඉන්න අපේ ආදරණීය ලක්කඳ සහෝදරයින්ට උනත් බොහොම මේ සුන්දර කතා බහක් වෙනවා අපි මේ ගීතත් එක්ක රමේෂ් ගැනත් කතා කරන එක. මොකද මේ ලැබෙන අවස්ථාව රමේෂ් මං හිතන්නේ මාධ්‍යයට එතරම් නිරාවරණය වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ගැන බොහෝ දේවල් දැනගන්න, ඔහුගේ බලාපොරොත්තු ගැන පුවත්පත් වාර්තා විතරයි මං හිතන්නේ බොහෝ දිනකට කියවන්න ඉඩකඩ ලැබිලා තියෙන. ඒ නිසා හරිම උනන්දුවෙන් උද්‍යෝගයෙන් අහගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම අධිෂ්ඨානයේ රන් සලකුණ කියන මේ ටැග් ලයින් එක කොච්චර දුරට රමේෂ්ගේ ජීවිතයට ගැලපෙනවා, මේ කතා පොතට ගැලපෙනවද කියන එක ඔහුගේ ජීවිතය ඇසුරෙන් මං හිතන්නේ මේ පොත කියවන ඕනම කෙනෙකුට හොඳින්ම දැනගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම කැන්ටෝනි මේ සාහිත්‍ය මාසයේදී ඔබ ආදරය කරන ඔබේ දරුවන් වෙනුවෙන් ඔවුන්ව දිරිගන්වන්න මේ

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: சந்ததிய தஹர
2: අපි යනවා සඳදිය දහර තුළින් තව ගීතයකට. කරුණාරත් අබේසේකරයන් ලියන මේ ගීතය මොහොමඩ් සාලිය සංගීතවත් කරන්නේ. මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ ගීත අතරේ ඔහුගේ මුල්ම පටිගත කරන ලද ගුවන්විදුලියට එකතු කළ ගීත හතරෙන් එකක් තමයි මේ ඔරුවක පාවෙන රැගෙන අන්තරේ ගීතය.
3: මේ ගීතය මා අද තෝරාගත්තේ මේ ගීතය ඇසෙන මොහොතක් මොහොතක් පාසා අපිට මතක් වෙන්නේ මේ අපි බාලවියෙන් ළමාවියට පිවිසිච්ච යුගය. ඒ යුගයේ ලංකාවේ හිටපු ජනප්‍රියම ගායකෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි. ඉතින් මට මතකයි අපේ වැඩිහිටියෝ අපට වඩා වයස අවුරුදු කීපයකින් වැඩිමහල් තරුණ පිරිස මේ ගීතේ රස විඳිනවා. නිතර ගුවන්විදුලිය නැහෙනවා. ඉතින් අදටත් මේ ගීතය ඇහෙන මොහොතක් මොහොතක් පාසා මම මගේ බාලවියට යනවා. ඒ නිසාම තමයි මම මේ ගීතය තෝරාගත්තේ. මේ ගීතේ රිද්මය, වචන, ඒ වගේම මේ ගීතේ ගායනා කරන ඔහුගේ සංවර හඬ අපව අමන්දානන්දයට පත් කරනවා.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ගෙමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 15 විල්ගමුව මරාක මහා විද්‍යාලය විල්ගමුව.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට.
4: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
7: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
8: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
9: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
10: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප්. අමතන්න 0077 777 7374.
11: අපේ අම්මා ගෙදර ආවද?

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලේ ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
1: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු

0: මොනවද බලාගන්න?
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN. Manaviya Preme, Saundaryatmaka Viyamana,
3: Santhiya Tarahara. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග අතරේ නොව අද අපේ සොඳුරු හමුවීම ප්‍රවීණ මාධ්‍යවේදී ගත්කතුවර ශුලාභේ ශාන්ත කුමාර හේරත් මහතා සමග අපි කසුම් පීරිස් ලිව් එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කළ මන රතවද සමගින් නිරංජලා සරෝජිනී ගායනා කරන ගීතයක් අහන්න යනවා. සිහිනේ කිය ඔබ නිහඬ මැදියම් රැ. මේ ගීතය අහනකොට මට මතක් වෙන ඔබ කමෙන්ට් එකක් දාලා තිබුණා පහුගිය දවසක බණ්ඩාර රතවද පෙරහැරේ නොගිය දල ඇතා කියලා.
4: බණ්ඩාරතවද ඉතාමත්ම කිට්ටුවෙන් ඇසුරු කරන්නට මට අවස්ථාවක් ලැබෙනවා. මොකද එතුමා අපට වඩා ජේෂ්ඨෙක්, අපට වඩා වයසින් වැඩි. අපි කුඩා කලත් ඔහු සංගීත ගුරුවරයෙක් හැටියට කටයුතු කරන මාතලේ. ඉතින් පසු කාලෙක අපි ඉතාමත්ම කිට්ටුවෙන් ඇසුරු කරනවා. මේ ඊයේ පෙරදා රෝහණ ධර්මකීර්ති ලිපියක සඳහන් කරලා තිබුණා ශ්‍රී ලංකාවේ ශෘංගාරාත්මකම හඬක් තියෙන ගායකයා බණ්ඩාරතවද කියලා. ඉතින් මේ ගැන නැවත සිතා බැලද්දී ඇත්තටම මේ බණ්ඩාරයියාගේ මතත බණ්ඩාරතවදගේ හඬ තුළ කිසියම් ආකාරයක ශෘංගාරාත්මක රිද්මයක් රැඳිලා තිබෙනවා. ඔහු වැඩිපුර ගීත ගායනා කළේ නැහැ. ඔහු රැල්ලට ආවෙත් නැහැ. ඔහු ඉතාමත්ම අඩු සංඛ්‍යාවක් ගීත ගායනා කරලා තිබ්බේ. ඔහුගේ සමකාලීන ගායක ගායිකාවන් මේ ශාස්ත්‍රය තුළ හුඟක් ඉදිරියට යද්දී ඔහු ඉතාමත්ම සෙමෙන් තමයි මේ ගමන ආවේ. එතෙන් බණ්ඩාරයියා ගායනා කරපු ගීත අතරින් ඔහුගේ අර මම කියපු සුවිශේෂී හඬෙන් ගැයෙන නිරංජල සරෝජිනී සමග ගැයෙන මේ ගීතය ඉතාමත්ම මිහිරි ගීතයක් හැටියටයි මගේ මනසේ, මගේ සිතේ තැන්පත් වෙලා තියෙන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර ආදරණීය අහගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය දහන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවතු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කර යාමට NMB වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දිවෙන පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 7 679 500

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය දහර. සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර තුළින් අපි ඊළඟට අහන්නේ චිත්‍රපට ගීතයක්. කස්තුරි සෝද චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වුනේ. ගීතය කනුවත අබේසේකරයන් ලියන්නේ, සරදසනායකයන්ගේ සංගීතය. එච්ච ජෝතිපාලයන් සමඟ ඇන්ජලින් ගුණතිලක තමයි මේ ගීතය ගායනා කරන්නේ.
2: සිංහල සිනමාවේ මේ 70 දශකයේ කියන්නේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවක්ම සහ යහපත් චිත්‍රපට ගණනාවක්, මේ කියන්නේ කලාත්මක චිත්‍රපට ගණනාවක්ම නිර්මාණය වෙච්ච අවධියක්. ඒ කියන්නේ අද වුණත් සිනමාව පිළිබඳව කතා කරද්දී සිනමාවේ හොඳම මතු සමය තිබුණු කාලය තමයි 70 දශකය කියලා කියන්නේ. මේ 70 දශකයේ නිර්මාණය වෙන කස්තුරි සූද කියලා චිත්‍රපටයක්, ජනප්‍රිය චිත්‍රපටයක්. ගාමිණී ෆොන්සේකා සමග මාලනී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපණය කළේ. මේ චිත්‍රපටයේ ගීත ඉතාමත් ජනප්‍රිය වෙනවා. මොකද ඒ යුගයේදී බොහෝ විට මේ චිත්‍රපට සඳහා යොදාගත්තේ හින්දි ගීත අනුකාරක ගීත. නමුත් සරත් දසනායක නම් සංගීත ශිල්පියා විසින් මේ චිත්‍රපටය සඳහා යොදාගත්තේ ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ. ඉතින් ඒ අතරේ තිබෙන මේ එක ගීතයක් තමයි මම තෝරාගත්තේ. මේ ගීතය ඉදා වගේම අදත් ජනප්‍රියයි. එච්.ආර්. ජෝතිපාලගේ සහ ඇන්ජලින් ගුණතිලකගේ කටහඬවල් කොයිතරම් අපූර්වට මේ චිත්‍රපට පසුබිම් ගායනයට සැසඳෙනවාද කියන කාරණාව මේ ගීතය තුළින් මොනවට ප්‍රකට වෙනවා.

0: සරදිය දහර සමක ඔබ ආදරෙන් ලකඳහා ගැන එම්.එස්. ප්‍රනාන්දු බයලා චක්‍රවර්ති ගායනා කළ ගීත දැන්න ඒ කාලෙදී මං හිතන්නේ දැන් මේ ප්‍රබුද්ධ ගීත සහ මේ ඊට ටිකක් වෙනස් ආකාරයේ දැන් අපි ඒක මාධ්‍ය තුල මං නම් එච්චර කැමති නැහැ පාවිච්චි කරන්න ප්‍රබුද්ධ සහ පීචන් කියලා මේ වර්ග දෙකක් පිළිබඳව කතා කළා වාදයකුත් ගොඩ නැගිලා තිබුණා වර්තමානයේත් මේ පිළිබඳව කතා කරා මේ ගීතවල විශේෂයෙන්ම මේ පද රචනාව පිළිබඳව තමයි බොහෝ වෙලාවට මේ කේන්ද්‍රීයව කතා කරන්නේ නමුත් මේ පද රචනාව ඇතුළෙන් ගම්‍ය කරන්න උත්සාහ කරන මේ මති මතාන්තර තියෙනවානේ විවිධ අදහස් තියෙනවා මේ සමාජයේ විවිධ අඳුරු අහුමුළු තියෙනද මේ දේවල් වලට ඉතාම හොඳ පහරක් එල්ල කළ ගීත ගණනාවක් අපිට එම්.එස්. ප්‍රනාන්දු එහෙම නැත්නම් ෆ්‍රෙඩි සිල්වා මේ වගේ ගායන ශිල්පීන්ගේ ගීත ඇතුළේ අහන්න ලැබිලා තියෙනවා දැන් ඔබ තෝරගෙන තියෙනවා ඔහු ගායනා කරන ගීතයක් ඊළඟට සතිය 10 අහන්න
1: මොකද මේ එම්.එස්. ප්‍රනාන්දු ගායනා කරපු ගීත ඔබ කියපු ආකාරයට ඔය යම් කිසි එක කොට්ටාශයකට වින් කරපු ගීත හැටියට සැලකුවත් සමස්ත සංගීත ලෝලයින් ඔහුගේ ගීත වැළඳගත්තා. අදටත් සාදයකදී එහෙමත් නැත්නම් විනෝද ගමනකදී එම්.එස්. ගේ ගීතයක් වරදින්නේ නැහැ. ඔහු පාවිච්චි කළේ සරල වදන්. ඒ වගේ මේ ගීතවල තනු ටිකක් අර බයිලාමත් නෙවෙයි බයිලාවලට ටිකක් හුරු තනු තමයි තිබුණේ. ඒ වගේම මේ පද රචනා හරිම සරලයි. මේ හැම ගීතයක් ඇතුළෙම මොකක් හරි පුංචි කතාවක් තිබුණා. දැන් මා තෝරාගත්ත මේ සයිමන් අයියායි මාටින් අයියායි කියන ගීතය තුලත් තියෙනවා මේ පොඩි කතාවක්. එතකොට මේ මේ මේ රසේ වෙනම රසයක්. අර ගීතයක තියෙන භාවාත්මක රසයට වඩා කිසියම් ආකාරයක සන්තෝෂයක්, සතුටක්, විනෝදයක් සහ පොඩි හාස්‍යයක් මතු කරන ආකාරයේ ගීත. ඉතින් එම්.එස්. ප්‍රනාන්දු ගායන ශිල්පියා පිළිබඳව මට පොඩි අත්දැකීමකුත් තිබෙනවා. මොකද ඔහු එක්තරා අවස්ථාවකදී මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ ලේවැල්ලේ අලුතෙන් පාලමක් ඉදිකරනවා. වැල් පාලමක් තිබ්බ තැන අලුත් පාලමක් ඉදිකරනවා. මේ පාලම ඉදිකිරීම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. ඒ සංගීත ප්‍රසංගයේ නිවේදක හැටියට ඒ කාලේ මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ තරුණ නිවේදකෙක්. මේ ප්‍රසංගයේ නිවේදක හැටියට කටයුතු කරන්නේ මම. ඉතින් එම්.එස්. ප්‍රනාන්දු එදා ගීත ගායනා කරන්නට ඒ වේදිකාවට එනවා. හවස මම හිතන්නේ හැන්දෑව 6ට විතර ගීත ගායනා කරමින් ඉන්න අතරේ මහා වැස්සක් වහිනවා. ඉතින් වැස්ස වෙලාවේ සංගීත ප්‍රසංගේ නතර වෙනවා. එම්.එස්. ප්‍රනාන්දු වේදිකාවේ පසකට වෙලා මගෙත් එක්ක සෑහෙන වෙලාවක් ඒ වැස්ස නිමාවන තුරුම අපි දෙන්නා ගීත ගැන සහ සංගීත කලාව ගැන සාකච්ඡාවක් ඇති කරගන්න පොඩි සරල කතාබහ නිමා වෙනවා. එම්.එස්. ප්‍රනාන්දු තවත් කොළඹ තියෙන සංදර්ශනයකට සහභාගී වීම සඳහා කොළඹ යනවා. කොළඹ තියෙන සංදර්ශනයට ඔහු සහභාගී වෙලා වේදිකාවෙන් නික්ම යන්නට හදෙන අවස්ථාවේදී ඔහුට හෘදයාබාධයක් හැදෙනවා. ඔහු මිය යනවා. එතෙන් ඔහුගේ ජීවිතයේ අවසාන දවසේ වේදිකාවක නිවේදකෙක් හැටියට ඔහුත් සමග ගත කරන්නට මට ලැබිච්ච අවස්ථාව පිළිබඳ කම්පනයක් මගේ හිතේ තියෙනවා. ඉතින් ඒ සියල්ලම එකතු කරගෙන තමයි මම ආද මේ ගීතේ තෝරාගත්තේ ඔහුට උපහාරයක් වශයෙන්.

0: ආරංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ටෙක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
7: සැප්තැම්බර් 15 විල්ගමුව මරාක මහාවිද්‍යාලය විල්ගමුව.
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
9: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේකයා සුරේකිමු මගතොට.
10: FM 93.5, FM 93.7, ලකන Radio ITN.
11: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
12: සංසන්දිතාර.
13: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකඩ සඳදිය දහර සමග ඔබ අද අපේ සොඳුර හමුවීම ප්‍රවීණ මාධ්‍යවේදී ගත් කතුවර චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා සමග. ලේඛකයෙක් විදිහට ඔබේ ජීවිතයට මේ අලුත් නැවතුමක් තමයි මේ චරිතා ප්‍රධාන රචනය මං හිතන්නේ. හැබැයි අපි හරි සාමාන්‍යයෙන් හරි කැමති, විශේෂයෙන්ම දැන් අපි අප අතර දැන් නැති අපෙන් සමුගත් විශිෂ්ට පුද්ගලයින්ගේ චරිත කතා කියවනවා. දැන් මේ ඔබ උත්සාහ කරන්නේ රචනා කරලා පාඨකයන්ට සමීප කරන්න මේ වන විටත් අප සමග ඉන්න අපේ අනාගත බලාපොරොත්තුවක් පිළිබඳව. එතකොට මේ වගේ විශිෂ්ට ක්‍රීඩකයෙක් ගොඩනැගෙන්න ඔහුගේ ඒ පවුල් පසුබිම, අපි දන්නවා දුක කඳුල මේ සියලු දේවල් මැදින් ආව ගමනක් තමයි ඔහුට තියෙන්නේ, අගහිග බාධක මේ සියල්ලත් එක්ක. හැබැයි ඒ සියල්ලෙන් අර කුසුමක් ඉස්සරහට මේ හොඳින් විකසිත වෙලා දසතම සෝදවත් කරනවා වගේ ඒ සියල්ල පැත්තක තියලා අද ඔහු ලෝකේ වැඩිම එල්ලුමක් තියෙන ශූරයා බවට, හෙළවිසි කිරීමේ ශූරයා බවට පත්වලා තියෙනවා. මේ ගමන වර්තමානයේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න දූ දරුවන් ඉන්නවා නම් සහ වැඩිහිටියන් ජීවිතේ විවිධ බාධක හමුවේ සැලෙමින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ ජීවිතයට කොයිතරම් ශක්තියක් ආශිර්වාදයක් කරන්න පුළුවන් කතාවක්ද මේ?
14: ඔය ඇත්තටම දැන් මේක චරිතාපදානයක් කියන වචනයෙන් මම හඳුන්වන්නටත් කැමති නැහැ. මොකද චරිත කතාවක් කියන්නේ දීර්ඝ කතන්දරයක් නේ. නමුත් මේක මේ චරිතයකින් බිඳක් ඇත්තටම කියනවා. ඔහුගේ ජීවන තොරතුරු ඇසුරෙන් මෙතෙක් ආ ගමන පිළිබඳව ලියවෙච්ච සටහනක්, සත්‍ය සටහනක්. මේක ප්‍රබන්ධයක් ආකාරයෙන් ලිව්වට මේ සියලු තොරතුරු සත්‍ය තොරතුරු. විශාල ගවේෂණයකින් පස්සේ තමයි මේ කෘතිය නිර්මාණය වෙන්නේ. දැන් ඔබ අහපු ප්‍රශ්නය, ඇත්තටම මේ රුමේෂ් තරංග කියන්නේ හොරණ ප්‍රදේශයේ, මම අර මුලිනුත් සඳහන් කළා වගේ සාමාන්‍ය පවුලක පොලිසියේ සාමාන්‍ය පොලිස් බටයෙකුගේ පුතෙක්, සහෝදර සහෝදරියන් දෙදෙනෙක් එක්ක ඉන්න ටිකක් අසීරුවෙන් ජීවත් වෙන පවුලක්. මේ වගේ පවුලක ඉන්න තරුණයෙක් කොහොමද මේ වගේ ස්ථානයකට ආවේ? ඒ පසුබිමේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියන කාරණාව තමයි මම මේ පොතෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කළේ. මේකේ පළවෙනි දේ තමයි මේ තාත්තගේ තියෙන කැපවීම. එක පැත්තකින් දරුවගේ විශේ෷ හැකියාවක් තියෙනවා. මේ හුඟක් වෙලාවට හුඟක් දරුවන්ගේ මේ යම් යම් සුවිශේෂ හැකියාවන් තිබුණට ඒ හැකියාවන් පෙන්නුම් කරන ළමා කාලේ මේ හැකියාවන් හරියට කවුරුත් තෝරාගන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ ලේඛන කලාවට දක්ෂ ළමයෙක්ගේ ඒ ලේඛන කලාවට තිබෙන දක්ෂකම කවුරුත් හරියට හඳුනාගන්නේ නැතුව ඒ ළමයා වෙන පැත්තකට යොමු කරනවා. දැන් මේ රුමේෂ්ගේ තියෙන ක්‍රීඩා හැකියාව, රුමේෂ්ගේ තාත්තා ඔහුත් ක්‍රීඩකයෙක් නිසා පුංචි කාලයම හරියට අවබෝධ කරගන්න අවබෝධ කරගෙන ඔහු මොකද කරන්නේ, මේ දරුවා හරි දඟකාර දරුවේ, මේ දරුවාව මේ ක්‍රීඩාව පැත්තට යොමු කරනවා. මෙහෙම යොමු කරපු දරුවා එක්තරා අවස්ථාවකදී හංවැල්ල ප්‍රදේශයේ තිබෙන ජෝන් ටාබට් තරගාවලියක කවපෙත්ත විසිකිරීමට තමයි ඔහු ඒ කාලේ දක්ෂතාව දක්වන්නේ. ජූනියර්, ඒ කියන්නේ පුංචි දරුවෙක් හැටියට මොහු මේ කවපෙත්ත විසිකරන ආකාරය දිහා බලාගෙන ඉන්නවා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩා පුහුණු බිම්බාර ආචාර්යවරයා වන ටෝනි ප්‍රසන්න කියන තරුණ ගුරුවරයා. බලාගෙන හිටියාම මේ ටෝනි දකිනවා මේ දරුවා තුළ තිබෙන විශේෂ හැකියාවක්. ඔහු කවපෙත්ත විසිකරන අනිත් අයට වඩා වේගෙන්, කියන්නේ ඔහුට දෙවෙනියා වෙන එක්කෙනාට වඩා මීටර් ගණනාවක් ඉදිරියට තමයි ඔහු මේක වීසි කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රීඩා ආචාර්යවරයා මේ දරුවා ගැන උනන්දු වෙලා ඔහුගේ පියාට කතා කරලා කියනවා මේ ළමයට හොඳ හැකියාවක් තිබෙනවා, මේක තවත් වර්ධනය කරන්න ඕනේ කියලා. ඉතින් මේ කතාබහ අවසන් වෙන්නේ ශාන්ත පීතර විද්‍යාලයේ, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ශිෂ්‍යෙක් හැටියට ඔහුට ඉගෙන ගැනීමට අවස්ථාවක් සලසා දෙන්නේ. එතන සිට මේ පුහුණු කරු යටතේ මේ දරුවා විශාල කැපවීමක් කරමින් පුහුණු වෙනවා. කොයිතරම් කැපවීමක් කරනවද කියනවනම් දිනපතාම උදෑසන හොරණ ඉඳන් බස් එකේ කොළඹට ඇවිල්ලා 6:00 වෙනකොට, උදේ 6:00 වෙනකොට පිටණියට ගිහිල්ලා කවපෙත්ත වීසි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමන්ගේ පන්තියට යනවා. පාසල ඇරිලා නැවතත් පැයක් දෙකක් පුහුණු වීම කරලා රැට රැවිලා ගෙදර එනවා. ඉතින් විවිධ දුෂ්කරතා මැද්දේ තමයි මේක කරගෙන යන්නේ. තාත්තා මේ දරුවට උදව් කරනවා, අම්මත් උදව් කරනවා. අම්මා එක්තරා අවස්ථාවකදී කියනවා මේ දරුවාට මේ ක්‍රීඩාවකට ඇදලා දාලා මොකද්ද කරන්නේ, මෙයාගේ වයසේ අනිත් ළමයි පන්ති යනවා ඉගෙන ගන්න, ටියුෂන් ක්ලාස් වලට යනවා, විභාග වලට සූදානම් වෙනවා, මෙයා මේ මොකක්වත් නැහැ, කවපෙත්තක් වීසි කර කර ඉන්නවා කියලා. නමුත් අර අදිෂ්ඨානය නිසාම මේ දරුවා මේ ගමන යනවා. ඒකේ තවත් සුවිශේෂී අවස්ථාවක් තිබෙනවා. දැන් මේ කවපෙත්ත වීසි කරන තරුණයා දිහා බලාගෙන ඉන්න ටෝනි ප්‍රසන්න කියන පුහුණුකරුට පේනවා මේ දරුවාගේ ඇඟේ තියෙන්නේ කවපෙත්ත නෙවෙයි, ඇත්තටම මේ දරුවා හෙල්ල වීසි කිරීමට හුරු කළොත් මීට වඩා ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් කියලා. ඔහු කරන්නේ මේ දරුවාට කවපෙත්ත පැත්තකින් තියලා හෙල්ල හුරු කරනවා. ඉතින් ඒ හුරු කිරීම අද දක්වාම ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඇවිල්ලා අද ජාත්‍යන්තරව ඔහු ලෝකයේ ප්‍රථමයා බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ ගමන තුලත් තියෙන ඉතාමත්ම දුෂ්කර ක්‍රියා, ආර්ථික අපහසුතා. සමහර වෙලාවට මොහු කියනවා මොහු තරුණෙක් හැටියට ක්‍රීඩා මාත්‍යංශයේ මේ පුහුණුව ලබන කාලේ ඔහුට වියදම් කරන්න සල්ලි නැහැ. උදේවරුේ පුහුණු වීම කරලා හැන්දෑවරුේ තාත්තගේ වෑන් එක අරගෙන හයර් දුවනවා. මෙන්න මේ වගේ දුෂ්කර ක්‍රියාවක් තුලින් තමයි කැපවීම කරලා ඉතින් ඇවිල්ලා තියෙන්නේ. අද වුණත් අවුරුදු 23ක තරුණයෙක් කියපම ඔබට පේනවා ඒ වගේ ඒ වයසේ තරුණිය කොයිතරම් මේ තාරුණ්‍ය විඳිනවද කියලා. ඔහු තමන්ගේ තාරුණ්‍ය සම්පූර්ණයෙන්ම මේ ක්‍රීඩා විනෝද කැප කරලා තියෙනවා. දිනපතා නිසි පරිදිය පුහුණු වීම වල යෙදিলা Tamange ඉලක්කයක් තිනවා. ඒ ඉලක්කය වෙනුවෙන් මේ කැපකිරීම කරනවා. මෙන්න මේ කතාව තමයි අපි කියන්නේ. මේ කතාව තුළින් තේරෙනවා කෙනෙකුට ස්ථිරාදිෂ්ඨානයක් තිබෙනවා නම්, කැපකිරීම කරන්න පුළුවන් නම්, නිසි මාර්ගය හොයාගන්න පුළුවන් නම්, ඕනෑම කෙනෙකුට ජීවිතයේ ඕනෑම ජයග්‍රහණයක් කරා යන්න පුළුවන් කියලා. රුමේෂ් තරංග පතිරගේ කියන ක්‍රීඩකයා අපිට කියලා දෙන්නේ පාඩම. අන්න ඒ පාඩම තමයි ওই කෘතිය තුල අන්තර්ගත වෙන්නේ.
13: ඉතින් ඒ නිසාම මේ පාඩම කියවන්න ඔබටත් ඉඩකඩ ලබා ගන්න කියලා අපි ආරාධනා කරනවා. සැප්තැම්බර් 17 වෙනිදා හවස 3ට කොළඹ ශ්‍රී ලංකා පදනම් මාධ්‍ය ශ්‍රවණාගාරයේදී තමයි රුමේෂ් අධිෂ්ඨානයේ රන් සලකුණ කෘතිය ජනගත කිරීම සිදු වෙන්නේ. ඉතින් ආරාධිතයන් රැස්සකගේ සහභාගිත්වයෙන් මේ උත්සවය පැවැත්වෙන මහජන ප්‍රණීත અભේසොන්දර විසින් තමයි මෙහි මුඛ්‍ය දේශනය පවත්වන්නේ. ප්‍රවීණ මාධ්‍යවේදී සමනතා උදෙහෙට්ටි මේ උත්සව සභාව මෙහෙයවනවා. ඉතින් ඔහුත් එන රුමේෂ් දවසේ කථානායකයා, වර්තමානයේ වුණත් අපේ රටේ කථානායකයා, ඔහුත් මේ උත්සවයට සම්ප්‍රාප්ත
14: වුණා. විශේෂත්වයක් තමයි මේ ජයග්‍රහණ දෙකකින් පස්සේ පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීම සහ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමෙන් පස්සේ රුමේෂ් ශ්‍රී ලංකාවේ ජනතාව අතරට එන පළමුවෙනි අවස්ථාව තමයි 17 වෙනිදා.
13: ඉතින් ඔබේ හෘදයාංගම සුබපතම එකතු කරන්නට ඔබටත් ඉඩකඩ තිය

0: අපි යනවා අහන්න ධම්මික බණ්ඩාර මිගිතය ලියන්නේ ජිනිස්ට පෙරරාගේ සංගීතය හිමදියවී හිමාලයේ යමුණා ගඟ නගයි තරංග. ගීත සාහිත්‍ය තුළට එකතුණු අතිශය ශෘංගාරාත්මක ගීතයක්.
1: ගීත ගෝවින්දේ එන මේ රාධා කෘෂ්ණා පෙම්පුවත පිළිබඳව ලියවුණු ගීත නිර්මාණය වෙච්ච චිත්‍රපට චිත්‍ර විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ අතරින් මේ අපේ හිතවත් ධම්මික බණ්ඩාර පසුගිය කාලේ රචනා කරපු මේ ගීතය තරම් ශෘංගාරයේ වැහෙන ගීතයක් තවත් මට හමු වෙලා නැහැ. මෙහි තිබෙන විශේෂත්වය තමයි ඔහු ඉතාමත්ම සංයමයකින් මේ තමන්ට කියන්නට ඕනේ පණිවිඩය, එහෙමත් නැත්නම් මේ කතාව කියලා තිබෙනවා. ඒ නිසාම මම මේ ගීතයට වඩාත් කැමති. විශේෂයෙන්ම මෙවන් රාත්‍රියක මේ වගේ ගීතයක් රස විඳින්නට ලැබීමම අපල

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහකදාකත් ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමකු වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකර ලොතරැයි පත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP. සඳදිය දහරහගෙන ලක්කරතේ කව වෙන්නේ ඩොමා මිස්ට් රයිස් පොලිෂර් ගැන මේ කියන්නේ. ප්‍රීමියම් තත්ත්වයේ සහල් නිෂ්පාදනයකට පිරිසිදු සිනිඳු දිලිසෙන මතුපිට නිමාවකින් යුත් තත්වෙන් උසස් සහල් නිෂ්පාදනයකට කදිමයි ඩොමා මිස්ට් රයිස් පොලිෂර්. සහල් ජලය භාවිතයෙන් පොලිෂ් කර ගන්න පුළුවන්. සහල් වලට ඉහළ දීප්තියක් ලැබෙනවා. ඒ වගේම පුස් කැමකින් තොරව කල් තියා ගන්න පුළුවන්. මතු පිට තියෙන සහල් කුඩු ඉවත් කර රළු ස්වභාවය නැති කරනවා. ඒත් එක්කම සහල් සඳහා දිලිසෙන මෘදු පෙනුමක් ලබා දෙනවා. කැඩෙන සහල් ප්‍රමාණය අඩු වෙනවා. ධාරිතාවය පැයකට කිලෝග්‍රෑම් 800 සිට 1200ක් දක්වා. දීර්ඝ කාලීන භාවිතයටත් සදුසුයි. ස්ථාපනය සහ නඩත්තුත් පහසුයි. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 දුරකථන

0: പ്രേമേ സൗന്ദര്യാത്മക വിയമന
1: අපි ඉන්දිකා උපමාලි ගායනා කරන ගීතයක් ඊළඟට අහන්නේ. ගීතය රචනා කළේ රජීව වසන්ත වෙල්ගම, අරුණ ගුණවර්ධන සංගීතවත් කළේ. කුටුම්බගත ජීවිතය ඇතුළේ සැමියා සහ බිරිඳගේ තියෙන මේ බැඳීම ගැන වෙනත් දෘෂ්ටියකින් ලියපු ගීතයක්. දැන් මේක චෝදනාත්මක ස්වරූපයෙන් කතා කරන්න ඕනේ මාතෘකාවක් වුණාට, මෙහි තිබෙන මේ ඉවසීම, බලාහිඳීම, ඒ තියෙන ආදරය, ලිංගිකත්වය කියන සාධකයේ අභිභවා ගේහසිත ප්‍රේමය කියන දේ මතු කරන ගීතයක් විදිහට තමයි මේ ගීතය අපිට විඳින්න පුළුවන්කම ලැබෙන්නේ.
2: ඔව්, අද වර්තමාන වෙන විට මේ නිර්මාණකරුවන් මේ කුටුම්බ ප්‍රේමය, එහෙම නැත්නම් විවාහක ප්‍රේමය විවිධාකාරයෙන් දකිනවා. මේ බොහෝ අවස්ථාවලදී මේ මේ මේ ප්‍රේම කතාවන් පිළිබඳව දකින ආකාරය විවිධ මතභේදයන්ට තුඩු දෙන ආකාරයේ දෘෂ්ටියෙන් තමයි හුඟක් නිර්මාණ බිහි වෙලා තිබෙන්නේ. ඒ අතරේ අහන්න ලැබෙන මේ ගීතය තුළ අර ඔබ කිව්වා වගේ ඉවසීම, ආදරය, දයාව, කරුණාව, ඒ වගේම සහකම්පනේ, මේ සියල්ල ඉතාමත්ම අපූර්වට ගැබ් වෙලා තිබෙනවා. ඒ නිසාම මේ ගීතය පද රචනය, සංගීතය, ඒ වගේම ගායනය, මේ මේ මේ තුන් පැත්තම මනාව සංකලනය වෙලා ඉතාමත්ම රසවත් ගීතයක් බවට මේ ගීතය පත් වෙලා තිබෙනවා.

0: දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සොඳදේ දහර සමග අද අපේ සොඳුර හමුවීම ප්‍රවීණ මාධ්‍යවේදී ගත් කතුවර චෝලාභය ශාන්ත කුමාර හේරත් මහතා සමග අපි අශර වික්‍රත්නායකයන් සංගීතවත් කොට ගායනා කරන ගීතයක් ඊළඟට අහන්නේ. ප්‍රේම කීර්තිද අල්විස් ගී පද රචනාවක්. අර මේ ගීතය ඇහෙද්දී මේ කතාව මෙහෙමත් කියන්න පුළුවන්ද කියලා හිතෙන තරමට ඉතාම මේ සරල සිද්ධියක් කොයි තරම් විග්‍රහ කරලා තියෙනවද වචනවල ඒ තියෙන පොහොසත්කමින් කියලා අපිට දැනෙන ගීතයක්.
2: දැන් මේ වික්‍රත්නායක සහ ප්‍රේමකීර්තිද අල්විස් කියන සුසංයෝගය, අර අපි මුලින් කතා කළේ නන්දාමාලනී සුනිල්ලාගේ සුසංයෝගය වගේ, මේ වික්ටර් ප්‍රේමකීර්ති කියන සුසංයෝගය මේ 70 දශකයේ, විශේෂයෙන්ම 70 දශකයේ සිංහල ගීතයට කරපු විප්ලවීය වෙනස අපට කිසිසේත්ම අවතක්සේරු කරන්නටත් බෑ, අමතක කරන්නටත් බෑ. මොකද ඔවුන් දෙදෙනා විවිධාකාර ගීත රාශියක් නිර්මාණය කරා. ප්‍රේම ලියනවා, වික්ටර් සංගීතවත් කරමින් ගීත ගායනා කරනවා. ඒ ගීත ගොන්න දිහා පරීක්ෂා කරලා බලපුවම විවිධ ආකෘති, විවිධ හැඩේ, විවිධ පරේෂණාත්මක ගීත ගණනාවක් තිබෙනවා. පසු කලෙක නිර්මාණය වෙච්ච ගීත බොහොමයකටම මේ මොවුන් දෙදෙනාගේ මේ සුසංයෝගයේ ආභාෂය බලපෑවා කියලා ඒ පිළිබඳව විමසිල්ලෙන් බලද්දී අපට කියන්නට පුළුවන්. ඉතින් ප්‍රේමකීර්ති කියන්නේ මේ එක්තරා ආකාරයක මේ මැජික් එකක් මං හිතන හැටියට. ඔහුගේ වචන, ඔහු අපිට එක කාලයක් ඔහු ගුරුවරයෙක් හැටියට අපිට ඔහු ඇසුරු කරන්න ලැබිලා තිබෙනවා. මේ නුවර මහනුවර සේවය පටන් ගත්ත අවස්ථාවේදී ඔහු තමා වැඩසටහන් සංවිධායකවරයෙක් හැටියට ඔහු එනවා. අපි ආධුනික ශිල්පීන් සහ සහන නිවේදකීන්, ඉතින් ඔහු ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඔහු කවදාවත් අපිට උගන්වලා නැහැ. ඔහු වැඩ කරන හැටි බලාගෙන අපිට ඉගෙන ගන්නට තමයි ඔහු ඉඩකඩ සලසලා තිබෙන්නේ. ඔහු ටිකක් අසම්මත විදිහට තමයි ඔහු වැඩ කරන්නේ. ඒ අසම්මතය තුල තිබුණා ඉතාමත්ම වටිනා දේවල් ගොඩක් අපිට උකහා ගන්නට ඔහුගේ ජීවිතය තුළින්. ඉතින් මේ ඔහු ප්‍රේමය දැකලා තියෙන ආකාරය බලන්න, කොයි තරම් ප්‍රේමණීය විදිහට, කොයි තරම් ගැඹුරෙන් ඔහු මේ ප්‍රේමය සරලව දැකලා තියෙනවද කියලා. ගැඹුරෙන් සහ සරලව. ඉතින් මේ ගීතය අහන මොහොතක් මොහොතක් පාසා අපිත් ප්‍රේමවන්තින් බවට පත් වෙනවා.

0: Radio ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන,
7: සංස්කෘතිය තහර.
8: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය දහර සමග ඔබ අද අපේ සොඳුර හමුවීම ප්‍රවීණ මාධ්‍යවේදී ගත් කතුවර චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා සමග අපි සඳදිය දහර තුළින් අහන්න සූදානම් තවත් චිත්‍රපට ගීතයක්. 1975 වසර දිතරගතුණු තරංග චිත්‍රපටය තමයි මේ ගීතය ඇතුළත් වෙන්නේ. ධර්මසිරි ගමගේ ගී පද රචනයක්, අචරපටි තමරදේවයන්ගේ සංගීතය, ඉන්ද්‍රානි පෙරේරා ගීතය ගායනා කරන්නේ. ශ්‍රී ලංකේය සාහිත්‍යකරණය තුළ ගීතය වෙන්න පුළුවන්, කවිය වෙන්න පුළුවන්, පුවත්පත්කරණය වෙන්න පුළුවන්, ඒ සියල්ල තුළ කතා බහ කරන්න පුළුවන් තවත් උත්තුංග මනුෂ්‍යයෙක් තමයි ධර්මසිරි ගමගේ කියලා කියන්නේ. සැප්තැම්බර් මාසයේදී එතුමාගේ 22 ගුණානුස්මරණයේ යෙදුන පසුගිය දේ වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණා, සමරු වැඩසටහනක් පැවැත්වුණා. මේ එතුමගේ නිර්මාණකරණය තුළින් ඒ බිහිවුණු ගීත විශේෂයෙන්ම දැන් අර ඔබ ඉස්සෙල්ලත් සඳහන් කළා මේ හින්දි අනුකාරක ගීත රැල්ලක් පිළිබඳව. ඉතින් ඒ රැල්ල අතික්‍රමණය කරලා ඉස්සරහට යන පුළුවන් ස්වතන්ත්‍ර ගී මෙහි කරන්න පුරෝගාමී වුණු චරිතයක්, විශේෂයෙන්ම අපේ සිනමා ගීතාවලිය ඇතුළේ සනසුම කොතැනද වගේ චිත්‍රපටයකින් පටන් අරගෙන එතුමාව ඒ ගමන් මග තුළ අපිට මේ රොසිරු කිඳුරු හීනයක් කොයි විදිහටද අපිට දැනෙන්නේ කියලා ඔබේ අදහස් එක්ක අපි අහමු.
9: රොසිරු කිඳුරු හීනයක් ගැන කියන්නට කලින් වචන දෙක තුනක් කියන්නම්. ධර්මසිරි ගමගේ කියන පුවත්පත් කලාවේදියා තරම් යෝන් පරපුරට අතහිත දුන්, යෝන් ලේඛක පරපුරකට අතහිත දුන් කලාකරුවෙක්, ලේඛකයෙක්, පුවත්පත් කලාවේදියෙක් නොමැති තරම්. ඔහු යෝන් ජනතා පුවත්පත තුළින් බිහි කරපු යෝන් පෞර,
8: යෝන්
9: පහන් වැට තුළින් මං හිතන්නේ අද දවසේ මේ ශිෂ්‍යයේ සිටින බොහෝ පිරිසක් අප පවා ඔහුගේ මේ පුවත්පත් වලට ඒ කාලේ ලිපි ලියලා නිර්මාණ ලියලා ඔහු හැමෝගෙම නිර්මාණ යම් තරමකට අගය කළා. ඔහු මේ හැමෝටම දිරි දුන්නා, කොහොමද ලියන්නේ කියන කාරණේ කියලා දුන්නා. අන්න ඒ ගෞරවය මේ මොහොතේ මා මුලින්ම සඳහන් කරන්න කැමතියි. ඊළඟට ඔබ ඔහුගේ චිත්‍රපට ගීත ගැන කතා කරා. ඔහු චිත්‍රපට ගණනාවක් සඳහා ගීත බොහොමයක් ලියලා තිබෙනවා. ඒ අතරින් මේ ගීතය විශේෂත්වයක්. මොකද තරංගා චිත්‍රපටයේ එන උපන්දින සාදයක් පිළිබඳව රූප පෙළකට තමයි මේ ගීතේ බද්ධ කරලා තියෙන්නේ. දැන් මේ ගීතේ තවත් විශේෂත්වයක් තියෙනවා. දැන් ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ කණ්ඩායම් ගීත, පොප් ගීත ගායනා කරපු ගායන ශිල්පිනියක්නේ. ඇගේ හැම ගීතයකම තියෙන ටිකක් අර 6-8 ගතියක් සහ මේ පොඩි වෙස්ටර්න් එහෙම නැත්නම් බටහිර සංගීත අනුකාරක ගතිය. ඉතින් ඉන්ද්‍රාණී සහ අමරදේව එකට එකතු වෙන අවස්ථාවක්. මේක පණ්ඩිත අමරදේව. බලන්න මේ ගීතය පණ්ඩිත අමරදේව ඔහුගේ සංගීතය මුසු කරලා තිබෙන ආකාරය. ඉන්ද්‍රාණීගේ හඬ මේ ගීතයේදී අර පණ්ඩිත අමරදේවගේ ස්වර අනුව ගැයෙන ආකාරය හරිම විශිෂ්ටයි. අදටත් මා වඩාත් ප්‍රිය කරන ගීතයක් මේ තරංග චිත්‍රපටයේ එන මේ ගීතය.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සංගීත දෙපළ මහාචාර්ය සනත් නන්දසිරි ගායන ගීතයක් අපි අහනවා ඊළඟට. සොවින් පිරි මගේ හදවත තුලින් මතුවේවි.
2: අපි අහලා තියෙන වියෝගී අතරේ වඩාත් හැඟුම් බර ගීතයක් හැටියට මේ ගීතය කියන්න පුළුවන්. මේ ගීතේ පද රචනා කළ තිබෙන්නේ ප්‍රේමනාත් ජයතිලක. ප්‍රේමනාත් කලක් අපිත් එක්ක ගුවන් විදුලියේ නිවේදකෙක් හැටියට කටයුතු කරා. බොහොම අහිංසක චරිතයක්. මට මතකයි ඔහු තවත් ජනප්‍රිය ගීතයක් ලියා තිබෙනවා, මේ පිය මොකද මවකගේ සෙනෙහස අහිමිච්ච පුතෙක් ගැන කියලා තියෙන්නේ.
1: මවකගේ උණුසුම නොලබා
2: නිදන පුතේ කියන ගීතය තාමත් ජනප්‍රිය වෙච්ච බොහොම සංගීතික ගීතයක්. ඒ වගේම තමයි මේ ප්‍රේම ගීතයත් අතිශය ප්‍රේමයේ තිබෙන විරහම ඉතාමත්ම අතිශය ආකාරයෙන් වර්ණනා කරන ගීතයක් ඇටියට මේ ගීතය හඳුනන.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: මේ දවස්වල දැන් රොමේෂ් ගැන මේ සම්පාදනය කරන ලද කෘතිය, ඒ වගේම ගජකා, තව ගොඩාක් දේවල් තියෙනවා. අතීතයේ අපිට කතා කරන්න පුළුවන් බොහෝ නිර්මාණ තියෙනවා. ඔබ චිත්‍රපට තිර රචනාවක් කරනවා, කවුරුවත් දන්නේ නැහැ, බෙනට් රත්නායක සමග සමතිර රචනයක් විදිහට. ඊට පස්සේ ටෙලිනාට්‍ය තිර රචනය ගැන කතා කරනකොට සත්‍යාංගන, සඳාසක්මන, සූර්යකුසුම, ඊට පස්සේ කවි පොතක් දෙනවා සෙක්කිතයාගේ සිහිනය, මේක මේ සම ප්‍රකාශනයක්
2: මතන්නේ.
1: ඉතින් එතකොට කෙටි කතා, නවකතා, මේ වගේ මේ ග්‍රන්ථකරණය ඇතුලේ විවිධ ඉසව් වලට ගිහිලා තියෙනවා. දැන් මේ සියල්ලත් එක්ක මේ වෙනකොට මගේ අතේ තියෙනවා ගජගහ පොත. මට මේවර ලැබුණු තිලිනේ. මොනවාද ඉස්සරහට අපිට ඔබෙන් කියවන්න ලැබෙන අනෙකුත් කෘති?
2: ඔව්, අතරම දැන් මේ පහුගිය කාලේ සම්පූර්ණයෙන්ම මේ රුමේෂ් තරංගගේ ජීවිත කතාවත් එක්ක, ජීවිත කතාව නෙවෙයි ජීවන තොරතුරු සංග්‍රහයත් එක්ක බැඳිලා හිටියේ. තාමත් ඒ වැඩේ ඉවර නැහැ. මොකද කෘතිය එළිදැක්වීම 17 වෙනිදා සිදු වෙන්නේ. ඊට පස්සේ තවත් නවකතාවක් සැලසුම් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් මම නවකතාවක් සැලසුම් කරාට පස්සේ ඒ නවකතාව පිළිබඳව ටික කාලයක් ගවේෂණය කරනවා. ඉතින් ඒ ගවේෂණ කටයුතු සාර්ථකව කරන්න තම බලාපොරොත්තු වෙන්නේ. සමහර විට ලබන අවුරුද්දේ අවසානයේ ඉතුර වෙනකොට අලුත් නවකතාවක් තිළින කරන්නට හැකියාවක් ලැබෙයි.
1: අසනීප වෙලා හිටියා සෑහෙන කාලයක් තිස්සේ ඒ සියලු දේවලුත් එක්ක අලුත් විදිහකට අපිව නැවත හමු වෙනවා. ඉතින් මං ආරාධනාව කළ සැලින් එක පිළිගත්තා. අතිශය දුෂ්කරයි. මොකද මේ එන යනවා කියලා කියන එක කොයිතරම් තාක්ෂණය දියුණුවනත්, ප්‍රවාහන සේවා දියුණුවනත් තියෙන කාර්ය බහුලත්වය මේ සියල්ලත් එක කාලය කළමනාකරණය කරගන්නවා කියන්නේ. ඉතින් සැබවින්ම ඒක මා වෙනුවෙන්, ලක්කන වෙනුවෙන් කළ බොහොම මේ අගනා වටිනා කැපකිරීමක් විදිහට.
2: ඇත්තම ලක්කන ගුවන් විදුලියේ ආරම්භයේ සිටම මම හිතන්නේ ලක්කනත් මේ අපේ ජාතික ගුවන් විදුලියේ දරුවෙක් හැටියට මුලින්ම ඉපදෙන්නේ. ඉතින් එදා සිට අපි දන්නා කියන පිරිසක් තමයි මේ ලක්කන බලා කියාගත්තේ. අදටත් මේ ඔබ වැනි තරුණ සංනිවේදිකාවන් දීර්ඝ කාලයක් තිස්සේ අපි දන්නවා විශේෂ විවිධ හැකියාවන් ඔස්සේ මේ නිර්මාණ ජනතාව අතරට ගෙන යාම සඳහා දරන වෙහෙස අපි දන්නවා. ඒ නිසා ලක්කනෙන් ආරාධනාවක් කරාම ඒක ප්‍රතික්ෂේප කරන්න අමාරුයි. ඉතින් ඔබට සහ ලක්කනට තිබෙන ගෞරවය වෙනුවෙන් තමයි ඉතින් අද දවසේ මම සහභාගී වුණේ. ඒ වගේම නාවර පාඨකෙන් එහෙමත් නැත්නම් අපේ රසිකයන් අපේ අසන්නන් නිරන්තරයෙන් මාපත් සමග බැඳී සිටින බවත් දන්නවා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර තුළ අද අප අහන මෙදින අවසන් ගීතයටයි මේ යන්නේ. සසිර සේනාරත්න සමග ඉන්ද්‍රාණි සේනාරත්න මේ ගීතය ගායනා කරන්නේ දෙඟ. සුජාතා, ආදරණීය සුජාතා කිව්වම කියලා කියන. මේක මේ
2: සුජාතා.
1: ඔව්, ඒක මේ හරිම මේ මේ සුන්දර ආමන්ත්‍රණයක් එක්ක අපිට මතකේ රැඳිලා තියෙන ගීතයක්. හැබැයි දැන් නම් තරම් ඇහෙන්නේ නැහැ. ඉතින් මේ ගීතය ගැන ඔබට දැනෙනද?
2: ඉස්සර මම මේ ගුවන්විදුලි වැඩ කරද්දී දැන් මේ වගේ රාත්‍රි විකාශනයන්ගේ රාජකාරීක කටයුතු වල නිරත වෙද්දී මේ ගීතය වාදනය කරනවා. මොකද රාත්‍රියට තමයි මේ ගීතය වඩාත් උචිතයි කියලා මම අහලා තියෙනවා. මගේ ජ්‍යෙෂ්ඨ නිවේදකෙක් කියපු කතාවක් මට මතක් වෙනවා. ඉස්සර ජාතික ගුවන්විදුලි විතරක් තියෙන කාලෙදී මේ රැට මේ ගීතය වාදනය කරාම දුරකථනයෙන් කතා කරලා කාන්තාවක් හැමදාම කෑ ගන්නවලු, ඇයි මගේ නම කියන්නේ, ඇයි මගේ නම කියන්නේ, ඇයි මගේ නම කියලා මේ ගීත දාන්නේ කියලා. ඉතින් ඒ තරම් මේ ගීතය සමහර අයට ජීවිතේට දැනිලා තියෙනවා. ඉතින් මේක මේ සිසිර සහ ඉන්ද්‍රාණි කියන්නේ අපූරු ගීත ගණනාවක් අපිට දායාද කරපු වෙනම ස්ටයිල් එක, يعني වෙනම ආකෘතියක ගීත ගායනා කරපු ගායකෙක් සහ ගායිකාවක්. ඔවුන් බොහොම සංයමයකින් බොහොම ක්‍රමානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් තමයි ගීත ගොඩාක් ගායනා කරේ. නැහැ, ගායනා කරපු ගීත ටික ගායනා කරේ. හරි සුන්දරයි මේ ගීතේ.

ඔබ නිති දෙව් දුවගේ තුරුල්ලේ ඉඳ රසවත් සීන බලා ඔබ නිති දෙව් දුවගේ තුරුල්ලේ ඉඳ රසවත්

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දියතහර.
2: අපි එනම් මේ සුන්දර ගීතත් එක්ක සමුගැනීම සටහන් කරනවා. අවසන් වශයෙන් එළඹෙන 17 වෙනිදා සවස 3ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනගත වන රොමේෂ් අධිෂ්ඨානයේ රන් සලකුණ පොත කියවන්න උත්සාහ කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතාමත්ම දුෂ්කර ගමනක් ඔස්සේ ලංකාවේ මේ 2 කෝටියකට වැඩි ජනගහනයක තනි බලාපොරොත්තුවක් බවට පත්වෙන්නට පුංචි කොල්ලෙකුට කොහොමද හැකියාව ලැබුණේ? ඔහුගේ ඒ අදිෂ්ඨානය, කැපවීම, උනන්දුව ඔහු මෙච්චර දුරක් කොහොමද රැගෙන ආවේ කියන කාරණාව විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ ඔහුට දැන් මේ ලෝකයේ විශේෂම ජාත්‍යන්තර ඉල්ලුම අතිශයින්ම ලැබෙමින් පවතිනවා. මේ වෙද්දී ලෝකේ රටවල් ගණනාවකින්ම ආරාධනා ලැබිලා තියෙනවා. දල වශයෙන් ගත්තොත් මාසෙකට $500,000 විතර වැටුපක්, ඉන්න ගෙයක්, එතකොට ඒ රටේ පුරවැසිකම, මේ වගේ සියලුම පහසුකම් එක්ක ඔහුට ආරාධනා ලැබෙමින් පවතිනවා. හැබැයි ඔහු දන්නවා ඒ හැම රටක්ම ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔලිම්පික් පදක්කමක් කියලා. නමුත් ඔහු කියනවා ඊට වඩා වගකීමක් සහ යුතුකමක් මට මගේ මව්බිම වෙනුවෙන් තියෙනවා. අපේ රටට ක්‍රීඩාව පැත්තෙන් ජයග්‍රහණ තියෙන්නේ බොහොම සල්පයයි. ඉතින් ඔලිම්පික් ඉතිහාසය තුළ තමන්ගේ නම රනින් සනිටුහන් කරන්නට ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඉතින් රට වෙනුවෙන් තියෙන ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න රුමේෂ්ට ඉඩකඩ ලැබෙන්නේ කියලා අපි බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. චුලයි, ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අතිශය වටිනා කියන කෘතියක් කරලියට අරගෙන එන්න ඔබගත්තු වෙහෙසට අපි ඔබටත් ස්තුතියි කියලා කියනවා.
3: බොහොම ස්තුති මොනිකා ඔබටත්, ඒ වගේම ලක්හඬ පවුලේ සියලුම දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම දහබරසන්නේනි ඔබටත් ස්තුතියි මාව අහගෙන හිටියට.
2: අපි නැවත හමු වෙන බලාපොරොත්තුවත් එක්ක ප්‍රාර්ථනා කරමින් ඔබට සුව රාත්‍රියක්, සුබ රාත්‍රියක් වේවා කියලා සමුගෙන යනවා. මම මොනිකා සේරසිංහ.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසයෙන් දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 769 579

0: 99.5 97.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අඛණ්ඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. දශක තුනක අඛණ්ඩ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය අඛණ්ඩ ගෝල්ඩන් වොයිස්. අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්.
1: දහාට වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: දහාට වංගුව දහාට වංගුව.
0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Lowak Sanasana Omu.

0: වෙලවරාත්‍රී 10යි ලක්කඩ අහගෙන ඉන්නේ 93.5 93.7. ඔයාගේ ජීවිතේ එන්න එන්නම චැලෙන්ජස් වැඩි වෙනා නේද? මෙහෙම යද්දි වාට හිතනවා අයියෝ මේ චැලෙන්ජස් වලට ප්‍රශ්නේ සල්ලිද? මුදල් අවශ්‍යතාවද කියලා. එතකොට ඔයාට හිතනවා නම් ඔයාගේ වාසනාවත් එක්ක ට්‍රයි කරලා බලලා පොඩ්ඩක් සල්ලි අතට ගන්න බලනවා නම් මේක තමයි හොඳම ක්‍රමේ. මොකද්ද මේක? මේ තමයි ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV.
1: අයිබෝන් NLV නොතලපත් බොහොමයක් අතතිව ඔබ බලාගෙන හිටපු මොහොතයි මේ උදා වෙන්නේ. එතෙක්ම NLV ජාතික ඡායවන්නෙන් රට පුරාම වාසනාවන්තින් බිහි කරන්නයි දැන් අපි සෝදානම් වෙන්නේ. NLV අපි ඔබේ සිහින සබෑ කරනවා වගේම රටේ සංවර්ධනයටත් දායක වෙනවා. ඒ නිසාවෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙකටන පද්මාවතී මධ්‍යම විද්‍යාලයේ දරු දෙඩියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙනමින් අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම සිදු කරන එම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MTCA පෙරේරා මහතා, අධ්‍යක්ෂ MPD ප්‍රියානිපතන මහත්මිය, දෙකටන පද්මාවතී මධ්‍යම විද්‍යාලයේ විදුහල්පති නිමල් කොඩිකාර මහතා, නියෝජ්‍ය විදුහල්පති චම්ලාන් කුමාරි මහත්මිය, ආචාර්ය මණ්ඩලයේ ඇතුළු සිසු දළදියන් වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ දරින් මෙලියාකාරයෙන් සහභාගී වුණා. ඉතින් අද ඔබේ වාසනාව වෙනුවෙන් වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙනවා පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා විසින්. එතෙක්ම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් නිලුකා දසනායක මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානිපතන මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති KAA කුලතුංග මහතා.
2: மதிப்பிற்குரிய நடுவர் குழா முன்னிலையில் இன்றைய தினம் உங்களுக்கான அதிர்ஷ்டத்தின் பயணம் NLV ஜாய சிற்றுப்பின் மூலமாக இது ஆரம்பமாகின்றது.
1: එහෙමනම් හිතේ තියෙන හැම හීනයක්ම මතක් කරගන්න. මේ සූදානම් වෙන්නේ ඒ හීන හැබෑ කරන්න. අතේ සල්ලි වැඩියෙන් තිබෙනවා නම් හිතේ හීන කීයක් හැබෑ වෙයිද? ඉතින් අද ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLV ජය ජයග්‍රහි 578 වෙනි දිනුම් වාරයටයි මේ අපේ සූදානම. එහෙමනම් දැන් සූදානම් ඔබේ වාසනාව හොයාගෙන යන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. ජය අංක 0876. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුලතරය NLV ජයතුලින් මේ අවුරුද්දේදී අපි රුපියල් ලක්ෂ 5 ත්‍යාග 344ක්, රුපියල් 56 ත්‍යාග 8658ක් ඔබට ලබා දුන්න.
2: Today's selected English letter is T. The winning numbers are 0, 8, 7 and 6.
1: අදත් රුපියල් ලක්ෂ 5 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අප බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා H. ප්‍රේමසිරි පිටකොටුව, EA ගුණදාස පැල්මඩුල්ල කියන NLB අලෙවි නියෝජිතයින් විසින්. වාසනාවේ හඳහන් ගලපන්නයි අදත් අපි මේ සූදානම් වෙන්නේ. වාසනාව වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ තමත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1619 වන දිනුම් වාරය. අද දවසේ වාසනාවන්ත ලග්න සංකේතය මකර. අද දවසේ පළමු ජයංකය අංක 22. වාසනාව ඔබේ කරන දෙවන ජයංකය අංක 47. අද දවසේ තෙවන ජයංකය අංක 49. අද දවසේ අවසන් ජයංකය අංක 33. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැගැනීමට ඔවුන් වෙනුවෙන් රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් ලොතරැයියෙන් මේ වසරදී අපි සුපිරි ත්‍යාගලාභින් 12 දෙනෙක්, දසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 177 දෙනෙක් බිහි කළා.
2: Today's selected zodiac sign is Capricorn. The winning numbers are 22, 47, 49 and 33.
1: අද හඳහනින් තවත් දසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ බණ්ඩාරගම NLB අලෙවි නියෝජිත විමල් දේශප්‍රිය විසින්. ඒ අනුව අද සමස්ත වාසනාවන් 136801 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 93,72,380 මුදලක් හඳහනින් මේ දැන් අපි බෙදා දුන්න. නියත ධනයෝග ඔබේ කරන හඳහන 1620 වන හෙට දිනම් වාරයෙන් ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 37,77,773.76ක්. අද තවත් අලුත් සතියක ආරම්භයක්. ඉතින් සත් දින මචයිනියත ගොවසතින් 4552 වතාවටත් වස්න ඔබේ කරන්න දැන් අපි සෝදානම්. එහෙම නම් රුපියල් කෝටි 8 ඉක්මවාගේ සුපරිත්‍යාගයක් ඔබේ කරන්නයි දැන් අපි සෝදානම් වෙන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. අද දවසේ පළමු ජයංකය අංක 13. ගොවසත වාසනාව ඔබේ කරන දෙවන ජයංකය අංක 50. අද වාසනාව ඔබේ කරන තෙවන ජයංකය අංක 3. අද දවසේ සිවුන ජයංකය අංක 47. කෘෂිකර්මාන්තයේ නගස සිටවන දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දින මචයිනියත ගොවසතෙන් මේ අවුරුද්දේදී අපි සුප්‍රීත්‍යාගලාභින් දෙදෙනෙක් විශ්වලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 79 දෙනෙක් ඔබ අතරින් බිහි කළා.
2: Today's selected English letter is I. The winning numbers are 13, 53 and 47.
1: ඉංග්‍රීසි අක්ෂරයේ සමගින් ජයංක තුනක් ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 5 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB 11 news දින් විසින්. YTN තුෂාර පළවත්ත, කණවිලගේ රූපසේන කරන්දෙනිය, සැම්සන් මුනිතුංග ගම්පොළ, VH ජිනසේන කුඹුගැටේ, අචලනානායකර කුරුණෑගල යන අද සමස්ත වාසනාවන්තීන් 126,120 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 88,75,560 මුදලක් අපි බෙදා දුන්නා. සත් දින මචයිනියත ගොවසතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 8,40,840,734. දවස සුබයි, සිහින දිනයි. මේ ඔබ ගන්න මෝනි ටිකට් එක සුබ දවසක් ජයග්‍රහී 426 වන දින වාරයයි. අද දවසේ සුබ ලග්න සංකේතය තුලා පළමු සුභාංකය අංක 27, දෙවන සුභාංකය අංක 10, වාසනාව ඔබේ කරන අවසන් සුභාංකය අංක 29. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාගාංකය 7714. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන සුබ දවසක් ප්‍රතිරැයෙන් මේ වසරදී අපි රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තින් 325 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් බිහිකොට අවසන්.
2: Today's selected zodiac sign is Libra. The winning numbers are 27, 10 and 29.
1: අද රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB 11 news දින් විසින්. R මනෝහරදාස් වැල්වෙටි තුරේ, පද්මසිරි පීරිස් මරවිල. ඒත් එක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 7 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 43 දෙනෙක් අද අපි බිහි කළා. ඒ අනුව සමස්ත වාසනාවන්තීන් 111,330 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,184,780 මුදලක් සුබ දවසක් තුලින් දැන් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තැගි වැඩි, තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව රැගෙන එන්න යශෝදරා සමගින් ජේමන් සෝදානමි.
2: මීළඟට මෙගා පවර්
3: ඔබ දකින කෝටි ගාණක් වටින සිහින මේ මහ පොළවේ සැබෑවක් බවට පත් කරපු හොඳම සාක්ෂිය තමයි NLB මෙගා පවර්. ඔබට මතකයි රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරිතයාග දෙකක් ඔබට දිනා දුන් එකම ලොතරැයියත් NLB මෙගා පවර්. අදත් ලොතරැයි ඉතිහාසයේ අති දැවැන්තම මෙගා සුපිරිතයාගය ඔබට දිනා දෙන්නයි NLB අපේ මේ සූදානම. හැමෝටම තියෙනවා ජීවිතයේ සුබ සිහින. ඔබේ ජීවිතයේ සුබ සිහිනයක් වෙනුවෙන් අද මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිතයාගයට අති නවීන සුපිරි මෝටර් රථය දිනා ගන්න. මෙගා පවර් ග්‍රෑන්ඩ් කියන සුපිරි ත්‍යාග ත්‍රිත්වයත් සමගින් අපි සූදානම් වෙන්නේ ඔබේ හේන හැබෑ කරන මෙගා පවර් 2658 වෙන දිනුම් වාරයට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය D. අද සුපිරි අංකය අංක 12. පළමු ජයග්‍රහී අංකය අංක 12. දෙවන වාසනාවන්ත අංකය අංක 31. තුන්වන ජයග්‍රහී අංකය අංක 29. මෙගා පවර් තීරණාත්මක අවසාන ජයග්‍රහී අංකය අංක 34. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක් වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 68 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දුන්නා.
4: Winning English letters D super number is 12, winning numbers are 12, 31, 29 and 34.
3: කෝටි ගාණක් වටින සුබ සිහිනයක් අද මෙගා පවර් තුලින් හැබෑ කරන්න කරන්න NLB අපිට පුළුවන්කම ලැබුණා. මෙගා පවර් තුලින් අද අපි ඔබ වෙත ගෙන පවර් සුපිරිතයාගේ වටිනාකම රුපියල් කෝටියක්. අන්න ඒ පවර් සුපිරිතයාගේ දිනා ගන්න අද ඔබ අතරින් එක් වාසනාවන්තෙක් සමත් වෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා DD සුජීවනී බිබිල. ඒ අනුව මෙගා පවර් තුලින් අපි 2026 වසරට බිහි කරන 6 වන සුපිරිතයාගේ ලබ්‍යා ඔබ වන අතර NLB අපි මේ වසරට විතරක් බිහි කරන 38 වන සුපිරිතයාගේ ලබ්‍යා ඔබයි. NLB අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්. 2658 වන මෙගා පවාද දිනුම් වාරයේ රට පුරා ජයග්‍රහකයින් 124,805 දෙනෙක් අතර රුපියල් 1,71,84,520ක වාසනාවන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දුන්නා. නිසකවම දෙනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පවර් හෙට මෙගා සුපිරිතයාගේ වටිනාකම රුපියල් 30,61,590ක්. පවර් සුපිරිතයාගේට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරිතයාගේට සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය වාසනාවන්ත 2340 වන දිනුම් වාරයයි අද. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J. පළමු වාසනාවන්ත අංකය අංක 78. දෙවන ජයග්‍රහි අංකය අංක 10. තුන්වන වාසනාවන්ත අංකය අංක 22. තීරණාත්මක අවසාන ජයග්‍රහි අංකය අංක 3. රජයේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානය ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙකු වගේම රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභින් 42 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා.
4: Winning English letters J, winning numbers are 78, 10, 22 and 3.
3: ධන නිධානය අද වසනවන්ත 2340 වන දිනුම් වාරයෙන් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වසනවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා MDD වර්ණකුල සූර්ය මාවතගම. ඒ සමගින් රුපියල් 102 බැගින් ත්‍යාග තුනකුත් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා PRU නයනා කුමාරි ගොරකාන, RMSK රත්නායක මැණිකින්න, ලක්ෂ්මී මංගලිකා කිරින්දි විට. ඒ අනුව අද ධන නිධානයෙන් රට පුරා ජයග්‍රහකයින් 92,142 දෙනෙක් අතර රුපියල් 76,93,080ක මුදලක් අපි බෙදා දුන්නා. 2025 වර්ෂයේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක වගේම රුපියල් කෝටි 8ක අති දැවන්ත සුපිරිතයාග ඔබට දිනා දුන් ධන නිධානය හෙට අපි ඔබ වෙත අරගෙන එන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 8,37,84,267. අද සියවසකට වඩා වැඩි කාලයක් පුරාවට මහජන හිස පැලඳු ලොතරැයිලව රජ කිරොල මහජන සම්පත අද ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්නේ වාසනාවන්ත 6,310 වන දිනුම් වාරයෙන්. එසේනම් රුපියල් 2,18,00,000 වගේ අති දැවන්ත සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් මැදීම වෙත. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ D ජයාංක 6 බවට පත් වෙන්නේ 6,6,6,4 සහ 7. රජයේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක්, රුපියල් 125,000 ත්‍යාගලාභීන් 280 දෙනෙක් NLB අපේ රටට හඳුන්වා දුන්නා.
4: Winning English letters D, winning numbers are 660647.
3: අද මහජන සම්පත 6,310 වන දිනුම් වාරයෙන් රුපියල් 125,000 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා H ප්‍රේමසිරි පිටකොටුව. ඒ වගේම රුපියල් 100,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 20 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු: KA සීලවති කළුතර, ගයන් මහේෂ් පරගස්තොට, ඉන්ද්‍රාණි රණසිංහ ඉංගිරිය, දිමුද්ද සිල්වා මාතර, K චන්ද්‍රලතා අනුරාධපුර, චානක මදුෂාන් බද්දේගම, රංග රොඩ්‍රිගෝ ජායල, ලලිත් සුචීව එඩේරමුල්ල, රංගන ආර්යදාස නාරම්මල, W සහිර් ඛාන් කුරුණෑගල, ප්‍රියංගිකා කළුතන්ත්‍රි නාගස්තැන්න, M ෆාරිස් කින්නියා, GM අහංගම මහනුවර, සමන්ත මුනිතුංග ගම්පොල, ශශිර ප්‍රියමාල් සායක්කාර මරදගහමුල, ඩී ශ්‍රියානි කොටිකාවත්ත, ඒ සුබ්‍රමණියම් වවුනියාව, අජිත් නවරත්න බලල්ල, කොළඹ දිස්ත්‍රික්කෙන් 1 ලොතරැයි පතක් අලෙවි වුණා. ඒ වගේම ලකි 1 ඩිජිටල් ලොතරැයි සේවාවෙනුත් 1 ලොතරැයි පතක් අලෙවි වුණා. ඒ අනුව අද මහජන සම්පතින් රට පුරා ජයග්‍රහකයින් 271,361 දෙනෙක් අතර රුපියල් 2,17,30,840ක මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් අපි හෙට ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,23,98,704ක්. අද වියදමට අද සම්පතින් අද ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. අද මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක 4ත් ගලපාගෙන ඒ අනුව අද වියදමට අද සම්පත අද දිනුම් වාරයේ 885 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේදී ජයංක 4 බවට පත් වෙන්නේ 0, 6, 4 සහ 7. අද සම්පත draw number 885. Today's winning English letter is D and the winning numbers are 0, 6, 4 and 7. ඒ අනුව රුපියල් 250,000 බැගින් ත්‍යාග දෙක කද ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා. ඒ වී කුලතුංග හසලක පී ඇලඩින් පෙරේරා දිගන. ඒ විතරක් නෙමේ රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකෙන් 51 දිනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද වියදමට අද සම්පතින් අද රට පුරා ජයග්‍රහකෙන් අතර රුපියල් 1,20,1,880 අති දැවැන්ත මුදලක් අපි ඔබ අතර මේ දැන් බෙදා දුන්නා. රජටම වාසනාව බෙදන වාසනාවේ සුබඩ හෝරාව එනබී ජාතික ජයවරණයෙන් අද රට පුරා ජයග්‍රහකෙන් 968,745 දෙනෙක් අතර රුපියල් 9,43,33,720 කති දැවැන්ත වාසනාවන්ත මුදලක් ඔබ අතර බෙදා දීලා සුපිරි ත්‍යාගලාභයකුත් බිහි කරලයි අදට අපි ඔබෙන් සමර්ගණ යන්නේ. එනිසාම හෙටටත් මතකේ රඳවා ගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය එන්එල්බී.
5: FM 93.5, FM 93.7, Lakhana.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමැනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අටඟි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

දෙවිසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත් වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත් වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරිතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

එයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

0: जातक सूत्र देशनाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कोहमड रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घनी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ක වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවආරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සෝවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේින්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කර ලැබුවේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනේ නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලකඩාගෙනින් වෙලව දෙ පහයි විනාඩි තුනයි.
1: FM 93.5 FM 93.7 ලකඩා Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

시신을 사사토야 믿으되 미카하시 비리디 라얌 미트나데 스나루 파드티에 피미위 미트데 우디레 파이타타트에데 마나시카 상히디아와 에티미 미트데 헤투와네 베벤 마나시카 님네 ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා. ලෝවැසි